බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින්

රකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
2: පත් කරන මම සනයි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
3: දෘති විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
4: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
1: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
6: Brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සිත නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
7: ප්‍රේමවන්ත දරුවෙනි, අද ලස්සන උදෑසනක ඔබේ නිවහනට මම එන්නේ සංවිධානන් වහන්සේගේ වදන් රැගෙනයි. මෙන්න උන්වහන්සේ අද ඔබට අපූරු කතාවක් කියනවා. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. අප සම්විධානන් වහන්සේගේ ප්‍රේමය අපරිමිතයි. ඒ ප්‍රේමය ඉහ වාගිය ප්‍රේමයක්. ඉමක් කොනක් නිමක් නැතුව ගලා හැලෙන ප්‍රේමයක්. මේ ප්‍රේමයට කොන්දේසි විරහිතයි. ඔබත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙත් නම්, පිරෙන ප්‍රේමයෙන් ඔබ ඔබේ ප්‍රේමය තව කෙනෙකුට දක්වනවා නම්, ඔබේ ජීවිතය තුළ සම්විධානන් වහන්සේ ජීවමාන වෙන්න පටන් ගන්නවා. ආදරයෙන් ආදරයට ආදරය කරන්න තීන්දුවක් ගන්න. ආදරයෙන් ආදරයට ආදරය කරනකොට සම්විධානන් වහන්සේ කිව්ව විදිහට ඔබේ ජීවිතය, ඔබේ මුළු මහත් ජීවිතය තව කෙනෙකු වෙනුවෙන් දෙන්න ඔබ ගත්තු තීන්දුව ක්‍රියාත්මක වෙනවා. අපි වෙනුවෙන් නෙමෙයි මහ පොළොවේ ඇවිදින්නේ. අපි ඇවිදින්නේ අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් ඇවිදින හැම පියවරකම අපි දෙන්නේ කොන්දේසි විරහිතව අපෙන් නික්මෙන ආදරය. ඒ ආදරයෙන් පිරෙන්න සම්විධානන් වහන්සේ අද දවසේ හමුවෙන හැම මිනිසෙක් තුළම ගැහණියක් තුළම ඔබට අවස්ථාව දෙනවා. එබැවින් ඔබට ඔබව අමතක වෙනතුරු ආදරයෙන් ආදරයට ආදරය කරන්න සමිඳුන්ගේ නාමයෙන් පෙරට එන්න. ඔබට ජෙසු පිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
8: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, නෙත් FM අහන මා ආදරණීය මාගේ සහෝදරියනි, අද දින අපි කතා කරන්නේ මද සිනහ පෑම ගැන. මේ මද සිනහ කියන එක අරාබියෙන් අපි කියන ඉස්ලාම් ධර්මයේ කියනවා තබස්සුම් කියලා. තබස්සුම් කියන මද සිනහව මගින් අනිත් අයට අපි ආදරය දක්වන්නට පුළුවන්. ඒ වගේම අපගේ ඒ සහෝදර සහෝදරියන්ට අපි සතුටක් ලබා දෙන්නට පුළුවන්. අපගේ දිනය මේ තබස්සුම් කියන මද සිනහව මගින් දෙමව්පියන්, තමන්ගේ මව, තාත්තා, සහෝදර සහෝදරයන්, ඒ වගේම ළමයින්ත් එක්ක ඒ මද සිනහවත් සමගම අපි ආරම්භ කළ යුතුයි. හේතුව නබිතුමාණන් කිව්වා මද සිනහ පෑම දානයක් කියලා නබිතුමාණන් කිව්වා. එතකොට අපිට ලොකු මුදල් වියදම් කරලා දානයක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්නට හැකි. නමුත් මේ සිනහව, මද සිනහව මගින් අපිට ඒ දානය කිරීමේ පින ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක් සමගම, මුණ ගැහෙන අපේ සෑම සහෝදර සහෝදරියන් සමගම ඒ මද සිනහ පෑම අපි වගකීමක් බවට පත් වී තිබෙනවා. සරල බසින් කතා කරනවා වගේම, හැම කෙනෙකුටම ආදරය දක්වනවා වගේම, අපි ඕනෑම තැනකට ගියා නම් අපි පිළිගන්නට, සිනාමුණු මුසින් පිළිගන්නට අයත් ඉන්නවා. අපිත් ඒ වගේ අපේ මද සිනහ පෑම මගින් අපගේ සහෝදරයන් එක්ක කතා කෙරුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා සෑම කෙනෙක්ගේම හදවත දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ මද සිනහව මගින් ඒ දානය කළ පින ලබා ගැනීමට දෙවියන් අපිට වාග්ය ලබා දෙත්වා.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Hari de Hari tane naraganna Vision Care supahadili dasanak paripurna jeevithayak
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.

0: நெட் எஃப்எம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா கசுனி அண்ட் லெஹான்சா.
1: Very good morning, Kasuniya ki. Very good morning, Udehaye Vinadi Pahai Velavu. 2026 October 12 වෙනිදා සඳුදා ඒ වගේම අලුත් සතියක් අලුත් දවසක් අපි හරිම ලස්සනට පටන් ගන්න යන්නේ.
2: යේ මේ මං ආසම සතියක්. මම හේතුව පස්සේ කියන්න.
1: මට නිකන් දැනෙනවා. ඇයි එහෙම කිව්වේ කියලා කමක් නැහැ පස්සේ කියන්නකෝ. ඉතින් අද මොකක්ද ලෙහන්සවාගේ විශ්ෂක වෙන්නේ?
2: මගේ විශ්ෂක අද චුට්ටක් විතර කම්ප්ලෙක්ස් කසුණියකි කමක් නැද්ද?
1: කමක් නැහැ.
2: මම අද ඔයාලට යෝජනා දැන් ආල්ෆා ස්ටුඩියෝ එකෙන් අපි සාමාන්‍යයෙන් හැමෝටම ලස්සන ලස්සන යෝජනා දෙනවනේ. ඉතින් මං අද ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. ඔයා අද දවස වගේම අදින් පටන් ගන්න දවස ඉඳන් අනිත් හැම දවසක්ම අපි කියන්නේ රිග්‍රෙට්ස් නැතුව, ඇරියස් නැතුව ජීවත් වෙන්න බලන්න කියලා. මට මේ වෙලාවක් හම්බුනොත් අද දවස ඇතුළත මං ඒ ගැන ඔයාලට කියන්නම්. එහෙම නැත්තම් වෙන දවසක අනිවාර්යෙන් කියන්න. මේ දැන් මට අද කියන්න වෙන්නේ නැත්තේ අද අපි ඊට වෙනස් ලොකු වැඩක් කරන්න තියෙනවානේ.
1: ඕනේ. දැන් අර ඒ කියපු කතාව හැබැයි හරියටම හරි ලෙහන්ස. අපි මේ ඔය ඇරියස් කියන වචනේ ගොඩක් මේ මෑත කාලේ හරියට පාවිච්චි කරනවා. ඒ ගැන වෙනම වෙලාවක වෙනම දවසක කතා කරන්න ඕනේ. ඉතින් අද ඇරියස් නැතුව ඔයාගේ වැඩ ටික කරගෙන යන සුබ වෙන ඡාය වෙන දවසක් වෙන්නයි, සතියක් වෙන්නයි ඇල්ෆා ස්ටුඩියෝ අපේ ප්‍රාර්ථනාව වෙන්නේ. ඉතින් අද අපිට හරිම ලස්සන දැවැන්ත වැඩක් ගැන කතා කරන්න තියෙනවානේ. ඒ වගේ අපි දැවැන්තව යුආර් ලීඩර් හරිම ලස්සනට ඉවර කරලා, කියන්නේ දෙනියාය කොටපල ජාතික පාසලේදී අති සාර්ථක විදිහට යුආර් ලීඩර් අවසන් කරලා ගැම්මෙන් ඇවිත් ඉන්න මේ සතියේ.
2: ඒකනේ දැම වීඩියෝස් ටික බලලා දැන් එහෙට මට එන්න බැරි වුණාට කසුණියකි, මං එහෙ තමා හිටියේ හිතින්.
1: මමත් ඉතින් අර හිතින් එහෙ හිටියා. හැබැයි අපේ සුරේෂ් ඇතුළු කණ්ඩායම, වසන්ත දුග්ගන්නාරල් මහතා ඇතුළු කණ්ඩායම, ඊළඟට ගොඩක් අපේ කලමනාකාරීත්වයේ බොහෝ දෙනා, තරංග, මේ හැමෝම සහභාගී වුණා කොටපල ජාතික පාසල දෙන්නේ යාය කොටපල ජාතික පාසලේ සිය දෙනෙක් නායකයෝ කරලා දැන් ඒ නායකයෝ සිය දෙනා අනිත් අයව නායකයෝ කරන්න පෙරට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ ගැන අපිට ඉස්සරහ තව විස්තර දැනගන්න පුළුවන්. මේකට ලෙහන්ස බොහෝ දෙනේ කත්වල් බැඳගත් අපි ඉදිරියේදී කතා කරමු. මොකද අද අපි මේ කතා කරන දේ ඇතුළෙත් අපිට මේ ලීඩර්ෂිප් ක්වලිටීස් ගැන කතා කරන්න තියෙනවා. ඉතින් අපි පිළිගමුද මේ කවුද කියලා?
2: අනිවාර්යයෙන්ම. ඉතින් අද ආල්ෆා ස්ටුඩියෝ එකට ඇවිත් ඉන්නේ කොළඹ DSN නායක විද්‍යාලයේ තරුක් වීරසිංහ අයියායි තිනුග පෙරේරා අයියායි. හෙලෝ, වෙරි ගුඩ් මෝර්නින්.
1: ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්. ඔබලන්ට ක්ලැප් එකක් එහෙම දුන්න ඕන. වෙරි ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින් අක්කේ.
1: ඉතින් දැන් මෙහෙමයි, ලස්සන වැඩ ගොඩක් කරනවානේ නේද? DS එක අපිත් එක්ක ලොකු සමීපත්වයක් තියෙනවා. මොකද හැම වැඩකදීම net ඉන්නවම තමයි. හැම වැඩකදීම ඇල්ෆා ස්ටුඩියෝ ඉන්නවම තමයි. ඉතින් මේ පාරත් කොළඹ DS නායක විද්‍යාලය ඇල්ෆා ස්ටුඩියෝ තෝරගෙන තියෙනවා එයාලගේ මේ දැවැන්ත වැඩේ ගැන කතා කරන්න අපිත් එක්ක ඉදිරියට යන්න. ඉතින් ඒ නිසා අපි තාරුක්කෙන් ඒ ගැන මුලින්ම අහලා ඉමුද ලෙහන්සා? තාරුක් කියන්නකෝ, මම වට වඩා ඔයා තමයි මේ වැඩේ ගැන කියන්න ඕනේ.
3: අනිවාර්යෙන් මේ මුලින්ම ස්තුති කරන්න ඕනේ අද වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මුලින්ම විශේෂයෙන් අපේ හේමන්ත කහවලගේ අයියා මතක් කරන්න ඕනේ. එයා තමයි අද වැඩසටහනට අපිව සම්බන්ධ කරලා දුන්නේ ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහනත් එක්ක. ඉතින් ඉන්නාද ගැන මුලින්ම අපි කතා කරනවා නම්, ඒ කියන්නේ අද දවසේ අපේ උත්සාහය වුණේ මේ නින්නාද ගැන කතා කරන එක. එතකොට මුලින්ම අපි කියන්න කැමති දෙයක් තමයි, අපි නින්නාද කම්පිටිෂන් එක මේ වෙද්දි පවත්වල ඉවරයි. සැප්තැම්බර් මාසේ 12 වෙනිදා අපි කම්පිටිෂන් එක පැවැත්තුවා. ඕල් අයිලන්ඩ් පැවැත්වේ ලංකාවේ සෑම් පාසලකටම සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට ත්‍රයි භාෂා, ඒ කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම අපි මෙම මාධ්‍ය වැඩ තරගාවලිය පැවැත්තුවා. කසුණියක්වත් ජජ් කෙනෙක් විදිහට එකතු වුණා වැඩසටහනත් තරගාවලියත් එක්ක. ඉතින් තරගාවලිය ඉතාමත් සාර්ථකව පැවැත්තුණා. ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තමයි, කියන්න දෙයක් නැහැ, ඒක ලංකාවේ විශාලතම මාධ්‍ය දින තරගාවලිය කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. මේ පාරත් දිවයින පුරා පාසල් 290කට වඩා නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2900කට අධික පිරිසක් මෙම තරගාවලියත් එක්ක එකතු වුණා. එය ගියවරන් ඉන්නාද තරඟාවලියේ වාර්තාව බිදහෙලීමක් කියලා අපිට කියන්න පුළුව.
1: කීයද?
3: 2900ක් මේ පාර එකතු වුණා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් 290කි. ඒ කියන්නේ බස්නාහිර පළාතේ විතරක් කේන්ද්‍ර කරගෙනවත් එහෙම නෙමෙයි ලංකාව පුරාවට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මඩකලපුව මොනරාගල ගාල්ල මාතර යාපනේ ඒ හැම් පැත්තේම ස්කෝලලින් මේ වැඩසටහන එකතු වෙන්න ළමයි ආවා. ඉතින් තරඟාවලිය සාර්ථකව අපිට සංවිධානය කිරීමේ හැකියාව ලැබුණා. දැන් අපිට ඉස්සරහට තියෙන අභියෝගය තමයි ඊළඟට අපේ තියෙන වැඩේ තමයි නින්නාද මාධ්‍ය දිනය සංවිධානය කිරීම. ඒ ගැන ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු.
1: නින්නාද 2026 කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයේ නින්නාද 2026 ත් එක්ක මේ පාර නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ අතල් බැඳගෙන ඉන්නවා.
2: එහෙනම් මම යන්නද තිනු ගයිය පැත්තට?
1: යන්න බලන්න.
2: දැන් මේ වගේ ලොකු වැඩක් කරද්දී අයියා අපිට අනිවාර්යයෙන්ම චැලෙන්ජර්ස් එනවා. අභියෝගයනවානේ. ඉතින් විශේෂයෙන්ම දැන් අයියලා ඉගෙන ගන්න වයසේ කට්ටිය. එතකොට ඔයාලගේ ස්ටඩීස් ඒ දේවලුත් එක්ක මේ වැඩේ තර දවසක් දෙකක් අරන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. අනිවාර්යෙන් ඔයාල මාස ගානක් තිස්සේ මහන්සි වෙලා ඇති. ඒ වගේම ඒ ගානට සාපේක්ෂවම ඕන තරම් අභියෝගෙන්නත් ඇති. ඉතින් ඔයාලට එක ඉස්කෝලයක් විදිහට ඔයාලගේ ඉස්කෝලේ මාධ්‍ය සංවිධානය මාධ්‍ය සංසදය විදිහට ඔයාල මුහුණ දුන්නු විශාලතම අභියෝගය මොකද්ද? ඒ වගේම ඔයාල කොහොමද ඒක ඕවර්කම් කළේ?
4: විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් පාසල් 290කුයි තරඟකරුවන් 2900කුයි කියන්නේ ඉතාමත් විශාල ගානක්. ඉතින් මේ විශාල ගාන හැන්ඩල් කරන එක තමයි අපිට තිබ ප්‍රධානම ගැටලුව වුණේ. ඉතින් අපි ඒක ගානට ප්ලෑන් කරලා හරියට ඒ කියන්නේ වැඩ කට්ටියට බෙදලා ඒ 90 ගානට ඒ කියන්නේ ක්‍රවුඩ් හැන්ඩලින් එකේ ඉඳලා පන්ති වලට තරඟකරුවන් බෙදීම දක්වා අපි වැඩ ටික එක ඒ කියන්නේ අපේ නිල කමිටුවටත් ඊට පස්සේ යට ඉන්න මලිලාටත් වැඩ ටික බෙදලා ඒක ඒ විදිහට අපි සිදු කරා. ඒක තමයි අපි මුහුණ දුන්න ප්‍රධානතම අභියෝගය වුණේ. ඉතින් එහෙම තමයි අපි ඒ අභියෝගයට මුහුණ දුන්නේ.
1: දැන් මෙතනදිත් මට මතක් වෙනවා ලෙහන්සා you are a leader. ඔයා නායකෙක්. ඉතින් අපි තාරුක් නායකත්ව කඳවුරක් පවත්වාගෙන යනවා you are a leader කියලා. හැම ඉස්කෝලේකටම අපි යන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම ලංකාවේ. ඉතින් දෙවන අධීරේ පළමුවෙනි පාසල විදිහට අපි තෝරගත්තේ දෙනියායේ අධ්‍යාපන කලාපයේ පැරණිතම පාසල. ඒ වගේම දෙනියායේ අධ්‍යාපන කලාපයේ ඉහළම ප්‍රතිඵල වාර්තා කරන පාසල. ඒ තමයි දෙනියායේ කොටපල ජාතික පාසල. ඉතින් එතනදී අපි උත්සාහ කරන්නේ මේ නායකයෝ බිහි කරන්නනේ නායකත්ව ලක්ෂණ වුන්ට හඳුන්වලා දෙන්න, ඔයා නායකයෙක් කියන විශ්වාසය ඇති කරන්න. දැන් මෙතනත් ඉන්නේ වගේ නායකයෝ දෙන්නෙක්නේ ලෙහන්සා. අර දිනුගයියා කිව්වා වගේ දිනුග කියනවා ඒ ක්‍රවුඩ් එක හැන්ඩල් කරන තැනේ ඉඳලා හැමදේම ක්ලාස් රූම් වලට දාලා 2000කට වැඩි සංඛ්‍යාවක් ළමයි එනවා රට වටෙම්ම. එතකොට ඒක රෙස්පොන්සිබිලිටි එකක් තමන්ගේ ස්කෝලෙට ආවම හැමදේම බලන්න ඕන. මං ඒ නිසායි තාරුක්කෙන් අහන්න ආසයි මේ ලීඩර්ෂිප් ක්වොලිටීස් ගැන. තාරුක්ට මේ වෙලාවේ දැනෙන හැඟීම මොනවාද?
3: ඔය කියන්නේ මුලින්ම මතක් කරන්න ඕනේ නායකයෙක් විදිහට මං හිතන්නේ ඒ කියන්නේ යාට තියෙන ලොකුම දේ තමයි ඒ කියන්නේ තමන්ගේ කණ්ඩායම නායකයා කියලා නායකයා පිටම අභියෝගය පටවන්නේ නැතුව ටීම් එකේ ඉන්න හැමෝම නායකය වෙනුවෙන් ඉන්නවා කියන එක. මං හිතන්නේ මට ඒ වගේ කණ්ඩායමක් ලැබිලා තියෙනවා. කිසිම වෙලාවක වැඩක් කරද්දී උනත් ප්‍රෙෂර් එකක් ඒ කියන්නේ මමම හැමදේම බලන්න ඕනේ කියලා දෙයක් නැහැ. තිනුග ඊට පස්සේ අපි ලොකු ටීම් එකක් ඉන්න අපේ ටොප් බෝඩ් එක ඇතුලේ ඒගොල්ලෝ හැමෝම වගකීමක් ඇතුව වැඩ කරනවා. ඒ කියන්නේ මොකක් හරි වැඩක් දුන්නොත් ඒගොල්ලෝ ඒකේ වගකීම අරගෙන වැඩේ කරනවා. එතකොට මං හිතන්නේ නායකෙක්ට ලැබෙන්න පුළුවන් හොඳම අවස්ථාවක් ඒ වගේ හොඳ කණ්ඩායමක් ලැබෙන එක. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ බෝඩ් එකේ කට්ටිය විතරක් නෙමෙයි, ඊට පහලින් ඉන්න මල්ලිලා අපිට පහලින් ඉන්න බෝඩ් එක ඊට පස්සෙත් ඉන්න මල්ලි හැමෝම මේ වැඩේ යද්දී සපෝට් එක හම්බෙනවා අපිට.
1: සහ ඕගොල්ලෝ ඒගොල්ලන්ට කියලා දෙනවා ඇති මෙහෙම තමයි කරන්න ඕනේ කියලා. ඕගොල්ලන්ට කලින් බැජ් එකේ අයගෙන් සපෝට් එක හම්බ වෙන්නේ නැති සීනියර්ස්ලගෙන් නේද?
3: අනිවාර්යෙන්. ඒ දේ ගැන මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අපේ මං හිතන්නේ පාසලක් ඇතුලේ ලංකාවේ පාසලක් ඇතුලේ සක්‍රීයතම විදිහට ආදි මාධ්‍ය කණ්ඩායමක් විදිහට මං හිතන්නේ අපේ ඉස්කෝලේ එකේ ලොකු දෙයක් වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නේ හේමන්ත කහවලගේ අයියා ඇතුළු අපේ ලොකු ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝගේ හැමතිස්සම අපිට සපෝට් එක හම්බෙනවා. හැම වැඩක් කරද්දිම ඒ කියන්නේ පාස් මෙම්බර්ස්ලා විදිහට අපිට උපදෙස් දෙනවා විතරක් නෙමෙයි හැමතිස්සම වැඩකට ඇවිල්ලා අපිට සපෝට් එක දෙනවා. මල්ලි මේ විදිහට වැඩේ වෙන්න ඕනේ, මොකක්ද වෙන්න ඕන දේවල්, ඒ හැමදේම හොයලා බලලා ඒගොල්ලෝගේ පැත්තෙන් වෙන්න ඕනේ අපිට සපෝට් එක දෙනවා. නින්නාද කම්ප්‍රෙෂන් පවත්වාගෙන යද්දිත් එහෙමයි. ඉස්කෝලේ අපි මොන ප්‍රෝග්‍රෑම් එක කරත් මොන වැඩේ කරත් අපිට ඒ පැත්තෙන් ලැබෙන සපෝට් එක හම්බෙනවා. එහෙම තමයි.
1: ඔව් දැන් ලෙහන්සා මේක අපි මේ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් හොඳම මෝර්නින් වයිබ් එකෙන් හැමදාම මේ වගේ යමක් අරගෙන එන හේතු තියෙනවානේ. දැන් අද අපි මේ ගැන කතා කරන්නේ මම දන්නවා ගොඩක් ඉස්කෝලවල මාධ්‍ය දින තියෙනවා, කලා දින නේද, ඉංග්‍රීසි භාෂා දින, සිංහල භාෂා දින, මේ වගේ මේ එක එක දේවල් සංවිධානය වෙනවා. මේ හැම දෙයක් ඇතුළෙම ලෙහන්ස අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අර ආයර දිනුග කියපු කතාවේ තියෙනවනම් මේ හැම දේ තුළම වගකීමක් හැම පුද්ගලයෙක් තුළම වගකීමක් තියෙනවා. ඉතින් මේක ක්වලිටි එකක්නේ නේ. මේව ගැන තමයි අපි හැමතිස්සෙම මතක් කරගන්න ඕනේ නේ ලෙහන්ස.
2: ඔව් අනිවාර්යයෙන්ම කසුනියකි. අර නිකන් ඔහේ කරනවට වඩා ක්වලිටි එකත් එක දැන් අයියලගේ ඉස්කෝලේ නම් හැමතැනම තියෙනවනේ. චූටි හරි අතපස වීමක් වුණොත් නම යන්නේ අයියලගේ නෙමෙයි ඉස්කෝලේ. එතකොට ඒ රෙස්පොන්සිබිලිටි එක මං හිතන්නේ ඒක මටත් ඕන තරම් දැනිලා තියෙන එක හරි බරයි හිතට.
1: ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ පුද්ගලයේ කැටියට. මම මොනවද මට කරන්න පුළුවන්, මම මගේ වගකීම් හරියටම කරනවාද, මට කරන්න දෙන වැඩේ මම ගානට වෙලාවට අකුරට කළා ඉවර කරනවාද, ඒකේ වගකීමේ බර මම කොච්චර දරනවාද, ඒක අපි පුරුදු වුණොත් කවදාවත් පවුලට ඒකෙන් වැරද්දක් වෙන්නේ නැහැ. ඉන්න තැනට වැරද්දක් වෙන්නේ නැහැ. ඉස්කෝලෙට වැරද්දක් වෙන්නේ නැහැ. ඒක තනි තනි පුද්ගලයේ කැටියට මතක තියාගත යුතුම දෙයක්. ජය වේවා, සුභ වේවා. මේ කතා කරමින් යන්නේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයත් එක්ක 2026 නින්නාද තරගාවලිය පිළිබඳව. ඉතින් කවද පැවැත්වෙන්නේ දිනුක?
4: නින්නාද මාධ්‍ය දිනය පැවැත්වීමට අපි දැන්ට ප්ලෑන් කරලා තියෙන්නේ නොවැම්බර් 25.
1: ඉතින් නෙතෆිම් ඇල්ෆා ස්ටුඩියෝ හරිම සතුටින් ආඩම්බරෙන් අත්වල් බැඳගෙන ඉන්නවා.
5: වසන්ත

0: नेट एफएम अल्फा स्टूडियो विद विशन क्या का सुनिए लहंसा
1: FM Anupaha FM Anuhatarai Dashma Ata Net FM
2: Hamakadaram ai mevada hitada danne phone ka khetamoda mata gannata venne
3: aa hetane me
2: avishwas evaga ki mai singa ke diyenne adama gannu phone ka ai hetada danne
3: vishwas evaga ki mai ek singa simple pay hetada no da ticket ka gewan adama wage smartphone ka araganna
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBI ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.
4: මුදලාලි
6: අනෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුරු ග්‍රැන්ඩ්සි එකක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
7: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත උටවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
6: විජේ දාන්න ඔක්කොටම
7: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
4: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙමු
8: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
9: ආරාන්තික ඩෙංගු වතුරන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥ
10: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-76-716-3672
1: FM Anupaha FM Anuhatarai Dashma Ata Net FM Net FM Alpha Studio
11: Brought to you by
12: Haride Haritani Naraganna Vision Keha Supahadili Dasunak Paripurna Jeevitayak
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක
0: Net FM Alpha Studio with Vision Care Kasuni and Lehansa
14: නෙතෆිම් ෆස් ස්ටුඩියෝ දෙහය විනාඩි 21යි නෙතෆිම් Facebook live එකෙන් අපි ඇවිත් ඉන්නේ. ඉතින් හරිම ලස්සන දැවැන්ත වැඩක් කරනවා කොළඹ ඩීසේනායක විද්‍යාලය. ගොඩක් ඉස්කෝල මේ එහෙම තමයි ලෙහන්සා. දැන් අපි පහුගිය දවසේ UR leader වැඩසටහන අරගෙන ගිය දෙනියාය කොටපල ජාතික පාසල. මම සටහනක් තිබ්බා ලක්සරි දේවල් ඔවුන් හෙව්වේ නැහැ. ලක්සරි දේවල් හැබැයි හිතුවා. එයාලගේ මයින්ඩ් සෙට් එකේ තියෙන්නේ ලක්සරි දෙයක්. හැබැයි ලක්සරි දේවල් පහසුකම් හොයන්න ගියේ නෑ. තියෙන දේවල් වලින් තියෙන සම්පත් වලින් ලක්සරි දේවල් කරා. ඉතින් ඒ නිසා මං හිතනවා දෙනියාය කොටපල ජාතික පාසල ඉදිරියට මං හිතන්නේ මීට වැඩිය ජයග්‍රහණවලට යන්න පුළුවන් වෙයි. දැන් අපිත් ඒ පැත්තට ගිය නිසා දැන් ඒගොල්ලන්ගේ මොරාල් එක තවත් වැඩි වෙලා තියෙනවා. එතනදී මතක් කරන්න ඕන ගොඩාක් අය ඉන්නවා. ආදිශිෂ සංගමයේ දැන් මේ ඩීසේනානායක විද්‍යාලය මතක් කරා වගේ ආදිශිෂ සංගමයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ සීනියර්ස්ලගෙන් දෙන සපෝට් එක නිසා ඊළඟ පරම්පරාව ලස්සන දේවල් ගොඩක් කරනවා. දෙමව්පියෝ පාසලකට මේ වගේ ලොකු ශක්තියක් වෙනවා කියලා කියන්නේ ලෙහන්ස ඒක ඇත්තටම මාරම දෙයක් නේද? ඉතින් කොටපල ජාතික පාසලේ දෙමව්පියෝ හැමෝම මේ වෙලාවේ අපි ආදරෙන් මතක් කරනවා. අපේ විදුහල්පතිතුමා මනෝජ් සර්, ඊළඟට DM ප්‍රේමශාන්ත, මොහාන් ටීචර්, ආයේෂ ටීචර්, සම්පත් සර්, චතුරංග සර්, උපුලි ටීචර්, මේ හැමෝම මේ නම් වශයෙන් කිව්ව තව ගොඩක් අය එතන හිටියා. අනත් දින කාර්ය මණ්ඩලයේ හැමෝම හරි මාතරින් මේකට අත්වල බැඳගත්ත. ඒගොල්ලොත් දැන් මට ආරංචි වුණා අර දරුව ගේම්ස් කරනකොට එයාලත් පැත්තකට වෙලා කරනවලු. එයාලා තව මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා කියනවලු. ඉතින් ඒක හරි ෂෝක් නේද ලැහන්සා?
15: ඔවුනේ යනි.
14: අපි එහෙනම් නින්නාද 2026 ට යමු. මං හිතන්නේ Facebook live එකේ ලස්සන දෙයක් කීකේ හිටියා ඕගොල්ලෝ.
15: මම මේ ප්‍රශ්නයක් යොමු කළා කොළඹ DSේනානායක විද්‍යාලයට. මේ තිනුගයියා එකට උත්තරේ දෙන ගමන් තමයි හිටියේ. ඉතින් මං ආයේ ප්‍රශ්නේ කියන්නම්. දැන් කොළඹ DSේනානායක විද්‍යාලය මේ කරන්නේ ක්වොලිටි වැඩක්. එතකොට ඉස්කෝලයක් විදිහට, ඉස්කෝලේ මාධ්‍ය සංසන්දේ විදිහට අයියලට තියෙන ත විෂන් එකක්, මිෂන් එකක්. අපි මෙන්න මේක තමයි අපේ මේ වැඩේ ඔස්සේ අනිත් පාසල් වලට දෙන්න යන්නේ. මේ තමයි අපේ ආදර්ශේ. ඉතින් මේ මම අයියාගෙන් ඇහුවේ කසුණියා කි අනේ විෂන් එක ගැන අපි චුට්ටක් මතක් කරමු කියලා.
6: නංගි අහුවා වගේ අපේ විෂන් එක නින්නාද 2026 වගේම පෙරතිබ මාධ්‍ය දිනවලත් මාධ්‍ය තරඟාවලිවලත් අපිට ඕන වුණේ ක්වොලිටි වැඩක් කරන්න. අංකුර ජනමාධ්‍ය වේදීන් සෙවීමේ මේ ප්‍රයත්නේ ක්වොලිටි වැඩක් කරලා අපි හොයන අපේ බලාපොරොත්තු වෙන මේ අංකුර ජනමාධ්‍ය වේදීන් සෙවීම තමයි අපේ විෂන් එක උනේ. මේ විෂන් එක ඒ කියන්නේ ඒක හරියට කරන්න ක්වොලිටි වැඩක් විදිහට කරන්න තමයි අපේ මේන් ටාගට් එක උනේ මේ නින්නාද 2026 තුලදී ක්වොලිටි වැඩක් කරලා ක්වොලිටි කම්පිටිෂන් එකක් ඒ වගේම ඒ නින්නාද මාධ්‍ය දිනයත් ඒ වගේම කරන්න තමයි අපේ බලාපොරොත්තුව.
15: ක්වොලිටි පර්සනැලිටි එකක් නේ ලෙහන්ස විෂන් එක. මං අර හැම තිස්සම කියන එක අදත් කියන්න කැමතියි. මොකද සමහර විට අපි අලුතින් අදහන කෙනෙක් වෙන්න පුළුවන්නේ, මුලින්ම අහන කෙනෙක් වෙන්න පුළුවන්නේ. එහෙනම් විෂන් එක ෆැෂන් එක වෙලා පැෂන් එක කරගෙන විෂන් එක ෆැෂන් එකක් හැටියට හොඳ මිෂන් එකක් කරන්න පුළුවන් නම් ඒක මරු. ඊළඟට මම දවසක් කිව්වා අපිට පර්පස් එකට හොඳ ෆෝකස් එකක් තියෙන්න ඕන, හොඳ ෆෝකස් එකකට යන්න හොඳ පර්පස් එකක් තියෙන්න ඕන, ඒකට හොඳ රීසන්ස් තියෙන්නත් ඕනේ, අපි හේතු හදාගන්න ඕන. ඉතින් නින්නාත 2026 මේ වැඩසටහන ඇතුලේ කොළඹ DSN නායක විද්‍යාලය හොඳ හේතු ටිකක් හදාගෙන තියෙනවා, හොඳ දැක්මක් හදාගෙන තියෙනවා, ක්වොලිටි පර්සනැලිටි එකක් තියෙන්න ඕනි කියලා හිතලා තියෙනවා. නින්නාත 2026ම කියලා කියන්නේ තාරුක් ක්වොලිටි පර්සනැලිටි එකක්, එහෙම නේද?
16: මේ අපි මට තව කියන්න දෙයක් අමතක වුණා. මං දැන් ඉන්නාද කම්පිටිෂන් එක ගැන කතා කරද්දි දැන් සාමාන්‍යයෙන් පාසලකින් කම්පිටිෂන් එකක් ඒ කියන්නේ මාධ්‍ය තරඟාවලියක් කරනවා කියන්නේ හඬ කැවීම නැත්නම් නිවුස් ප්‍රසෙන්ටින්, නිවුස් රිපෝර්ටින්, ස්පෝර්ට්ස් කමෙන්ටරි අන්න ඒ වගේ ඒ කියන්නේ සීමා වෙච්ච කැටගරි ප්‍රමාණයක් තියෙනවානේ. අපි වුණාට මේ පාර ඒ කියන්නේ ඉන්නාද ඇතුලෙන් ලංකාවේ පාසල් වලට අලුත් දෙයක් ඉදිරිපත් කරා, අලුත් කැටගරි එකක් ඉදිරිපත් කරා. ඒ ගැන මුලින් මතක් කරන්න ඕනේ AI ෂෝට් ෆිල්ම් කියන එක. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියන්නේ. දැන් මේ වර්තමානයේ වෙද්දි ලෝකේ සීග්‍රෙන් පැතිරලා යන දෙයක්. නමුත් ලංකාවේ ඇතුලේ ඒක තාම ඒ කියන්නේ හරියාකාර නියාමනයක් ඇතුව වෙන්නේ නැහැ. ඉතින් ඒක ලංකාවේ ඇතුලේ ඒ කියන්නේ ඉදිරියට නිර්මාණ වලට හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ අර કૃතිම බුද්ධිය භාවිතා කරමින් කෙටි චිත්‍රපට නිර්මාණය කරනවා කියන එක පාසල් මට්ටමින් ආරම්භ කරන්න අපිට අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ඒ හින්දා අපි අපේ ටීම් එක මේ පාර කතා වෙලා අලුතෙන් කැටගරි එකක් විදිහට අපි පටන් ගත්ත දෙයක් තමයි AI ෂෝට් ෆිල්ම්. ඒක ලංකාවේ පාසලක් ඇතුලේ මාධ්‍ය දන තරඟාවලියක් ඇතුලේ පළවෙනි පාරට පටන් ගත්ත කියන මම කැමති මේ අවස්ථාවේදී.
15: AI Artificial Intelligence Short Films මරුනේ දේ concept එක. කවුද ඒක ඉදිරිපත් කරේ සංකල්පය ඉස්කෝලෙන් මෙහෙම කරමු කියලා?
16: ඔව් ඒ කියන්නේ මුලින්ම මතක් කරන එක ඇත්තටම මගේ ඔළුවේ තිබ්බ අදහසක්. අපි මේ පාර ඒ කියන්නේ මේ අවුරුද්දේ නින්නාද කම්පිටිෂන් එක ස්ටාර්ට් කරද්දි මේ වගේ කැටගරි එකකට යමු කියන එක. එතකොට ඒ ගැන කතා කරද්දි මම මුලින්ම අපේ බෝඩ් එකේ කට්ටියත් එක්ක කතා කරා. ඒගොල්ලෝ කිව්ව දෙයක් තමයි වැඩි හොඳයි. ඒ කියන්නේ අලුත් concept එකක්. ඒ කියන්නේ හැමෝම කැමති වෙන දෙයක්. ඊට පස්සේ අපි ඒ අපේ concept එක අපේ මාධ්‍යක අපේ බාරවින් අපේ ජාංග මැඩම් ඊට පස්සේ අපේ විදුහල්පතිතුමා ඇතුළු අපේ සියලුම දෙනාට අපි මේ පිළිබඳ දැනුවත් කරා. ඒගොල්ලෝ හැමෝම එක හෙලා ඉදිරියට කැමති වුණා. මොකද අලුත් concept එකක් කවුරුත් හිතපු දෙයක් නෙවෙයි. ඉතින් අපිට ඉස්කෝලේ පැත්තෙනුත් ඒ දේ සිද්ධ කරන්න කිසිම බාධාවක් ඇති වුණේ නැහැ. අපිට ඒ කියන්නේ ඒ AI ෂෝට් ෆිල්ම් වගේම තමයි අපි පාසලේ මාධ්‍ය කවියක් විදිහට පාසල ඇතුලේ අපි මොන වැඩසටහනක් ඉදිරිපත් කරන්න ගියත් මොන දෙයක් ක්‍රියාත්මක කරන්න ගියත් අපිට පාසල ඇතුලෙන් ඒ කියන්නේ ඒකට බාධා හෙලීමක් කවදාත්ම වෙන්නේ නැහැ. විදුහල්පතිතුමා ඇතුළු අපේ ගුරුවරුන් ඒ වගේම අපේ ආදි ශිෂ්‍ය අයියලා හැමෝම අපි කරොත් ඒ කියන්නේ නිවැරදි දෙයක් නම් ඒ දේ වෙනුවෙන් අපිට හැම තිස්සෙම සපෝට් එක දෙනවා. මේ වැඩේ කරන්න මල්ලි කොහොම හරි මේ වැඩේ කරන්න පුතේ. ඒ විදිහට අපිට ඒ කියන්නේ ඉස්කෝලේ පැත්තෙන් හම්බෙන්න ඕන සපෝට් එක උපරිම විදිහට ලැබෙනවා. ඒක නැත්නම් අපි මතක් කරන්න ඕනේ.
15: කොන්සෙප්ට්ස් අලුත් කොන්සෙප්ට්ස් අන්න ලෙහන්සා. අපි netfm alpha studio මේ විදිහට හොඳම ලස්සනම මෝර්නින් වයිබ් එකෙන් අරන් එන්නේ අලුත් කොන්සෙප්ට්ස්. ඉතින් ඔයාගේ හිතේ තියෙන ඔයාගේ කොන්සෙප්ට් එක කියා ගන්න තැනක් ලැබුණේ නෑ නේද? එහෙනම් කොහෙද තැන? netfm alpha studio. ඔයාගේ හැකියාව ඉදිරිපත් කරන තැනක් ලැබුණේ නෑ නේද? කොහෙද තැන? අපේ ඇල්ෆා ස්ටුඩියෝ.
14: ඉතින් පහුගිය දවස්වල බීමයිසී ඇල්ෆා ස්ටුඩියෝ ආපු අය දන්නවා කොහොමද තතුවේ කියලා නේද? ඉතින් ඊට පස්සේ ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ දක්ෂතා ඉදිරිපත් කරලා දැන් ඉතින් ගමම දන්නවලු නේද? පාසලම දන්නවලු, රටම දන්නවලු. ඉතින් එහෙම තමයි වෙන්න ඕනේ. ඉතින් මේ වගේ ලස්සන කන්සෙප්ට්ස් තියෙන ක්වොලිටි පර්සනැලිටි එකක් හදන විෂන් එක විෂන් කෑ එකට තියෙනවා ලැහන්සා. ඒ නිසානේ හොඳම මෝර්නින් වයිබ් එකේ ප්‍රධානියා විදිහට ඔවුන් එකතු වෙලා ඉන්නේ නේද? විෂන් කෑ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ විෂන් කෑ එකටත් ගැම්මක් මේ වගේ ක්වොලිටි පර්සනැලිටිස් ඇවිල්ලා අපිත් එක්ක කතා කරනකොට නේද? නින්නාද 2026 නැත ෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ අපි කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම විෂන් කෑ අපිත් ලොකු සහයෝගයක් ලබා දෙනවා, ලොකු ආදරයක් ලබා දෙනවා ඒ හැමෝම.

0: තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: නිලන්ත බන්නක කුරුණැගලි. මම 2023 ඉඳන් පහර ගොයින් බෙහෙත් ගත්තේ. මම ගර්භාෂයෙන් තරම් පස්සේ එතනින් එහාට අනවශ්‍ය ශෛලිය වැඩි නැතිව තමයි කිව්වේ. ඇත්තටම මේක මම අහනවා දැන් අවුරුදු ගානක් තිස්සේ. එතනින් දැනගෙන නම් බලවද මහත්තයාට. ඊට පස්සේ තමයි අපි ගියේ. අපි තුන් පාරයි ගියේ බෙහෙත් දීලා ගියන් පස්සේ රිපෝට් එක නෝමල් නැත්තරම ඉෂුවරේ කාරේ වෙන මහත්තයා.
0: කතා කරන්න 0777 300940.
2: Net FM Alpha Studio with Vision Kya. Kasuni and Lehansa.
0: Net FM Alpha Studio de haya vinadi tis තරයි වෙලාවාද ඔක්තෝබර 12 වෙනිදා අලුත් සතියක් තමයි අපි මේ විදිහට හරිම ලස්සනට ප්‍රබෝධමත්ම චමත්කාරව පටන් ගන්නේ. ඉතින් ආයි මම මතක් කරනවා නම් දැන් ලෙහන්සා 51 වෙනි වැඩසටහන තමයි අපි ජෝආර ලීඩ අරගෙන ගියේ කොටපල ජාතික පාසලට. හැබැයි ඒක දෙවන අතීරියේ පළමු වෙනි වැඩසටහන ජෝආර ලීඩ. එතකොට දැන් එතනදී හම්බ වුණා දක්ෂතා තියෙන ගොඩාක් අය. එක එක දේවල් වලට මලල ක්‍රීඩා සංගීතය පැත්තට මේ වගේ ප්‍රසෙන්ටිං සයිඩ් එකට මීඩියා පැත්තට දක්ෂ අය ගොඩාක් හම්බ වුණා. ඉතින් මේ හැමෝටම ඉදිරියේදී ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඒ හැකියාව පෙන්වන්න ඩිජිටල් තිරේ ඒ හැකියාව පෙන්වන්න YouTube එකේ Facebook එකේ ඒ කියන්නේ සමාජ මාධ්‍යයේ හොඳ තරුවක් වෙන්න එයාට හැකියාව තියෙනවා. ඉතින් කොටපල ජාතික පාසලේ විතරක් නෙමෙයි අති දක්ෂ හොයාගෙන ඊළඟ පාසල් වලටත් අපි එනවා. ඊළඟට කවද්ද කොහෙද වැඩසටහන කියන්නේ කියලා අපි දැනුවත් කරනවා. ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න අහගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. අපි මේ Facebook Live එකේ කතා කරමින් හිටියේ නින්නාද 2026 ගැන යන්න කලින් මොනවද කියන්න තියෙන්නේ කියලා නේද තාරුක්?
3: ඔකස්නියක් කියන්නේ දැන් අපි කතා කර කර හිටපු දේ තමයි නින්නාද කම්පිටිෂන් එකට පස්සේ අපේ ඩේ එකේ නින්නාද ඩේ එකේ වැඩ කොහොමද වෙන්නේ කියන එක. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන දේ තමයි අපි නින්නාද මීඩියා ඩේ එක මේ නොවැම්බර් 25 වෙනිදා කොළඹ අරලියගහ මන්ත්‍රියේදී තමා අපි මේ පාර නින්නාද ඩේ එක පවත්වන්න කටයුතු සූදානම් කරමින් සිටින්නේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ වැඩසටහන අපි අරලියගහ මන්ත්‍රියේ සංවිධානය කරනවා. ගිය පාරත් අපි කොළඹ අරලියගහ මන්ත්‍රියේ තමයි නින්නාද 20 වන දිගහැරුම සංවිධානය වුණේ. ඉතින් නින්නාද ඩේ ගැන කතා කරද්දී මම පොඩ්ඩක් කැමතියි අපේ නින්නාද ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන්න කසුණියක්කේ. නින්නාද කම්පිටිෂන් එකක් විදිහට අපි ස්ටාර්ට් කරන්නේ 2005 වර්ෂයේ. මං හිතන්නේ ලංකාවේ පාසල් ඇතුලේ සංවිධානය වල පැරණිම يعني පැරණිතම මාධ්‍ය දින තරඟාවලිය.
0: 2005 ඔබ හිටියේ කොහෙද?
3: 2005 මං හිතන්නේ අපිතා يعني ලෝකෙ දැකලවත් නැහැ. 2008 අපි ඉපදිලා
0: තියෙන්නේ. 2008 ඉපදිලා. හා හා.
3: ඊටත් කලින් පටන් ගත්ත කම්පිටිෂන් එකක් තමයි මේ නින්නාද කියලා කියන්නේ.
0: ඔන්න ඊළඟ පරම්පරාව ඒක ගත්ත විදිය. හරි. ඉතින්
3: එතකොට අපි ගොඩක් ආඩම්බරෙන් කියන්න කැමති දෙයක් තමයි කියන්නේ අවුරුදු 21ක් එක දිගට පාසලක් තුලින් මාධ්‍ය දින තරඟාවලියක් සංවිධානය කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. නමුත් දීසිනානායක විද්‍යාලයේ විදිහට අපේ ඉස්කෝලේ ආදිශිෂ්‍ය අයියලේ අභියෝගය බාර අරගෙන තියෙනවා. ඉස්සරහට අපිත් බාර ගන්න දැන් මේ වෙද්දි අපිත් බාර අරගෙන තියෙනවා.
0: ඊළඟ පරම්පරාවට දෙන්න
3: මල්ලිලත් බාර අරගන්නවා. ඉතින් මං හිතන්නේ අපි ඒ ගැන කතා කරද්දී දැන් මං කිව්වා වගේම අපි මේ පාර 2026 වර්ෂයේදී මේක සංවිධානය කරන්නේ 21 වෙනි වතාවට. එතකොට කලින් අවුරුදු වෙනකම් 20 වතාවක් නින්නාද මාධ්‍ය දින තරඟාවලිය සහ නින්නාද මාධ්‍ය දිනය සංවිධානය වුණා. නින්නාද කන්සෙප්ට් එක ගැන අපි කතා කරද්දී ඒ කියන්නේ අපි නින්නාද කම්පිටිෂන් එකක් විදියට වැඩේ ස්ටාර්ට් කරන්නේ 2005. ඒත් මේ නින්නාද කියන කන්සෙප්ට් එක අපිට ආවේ 1997 කියන අවුරුද්දේ. එතකොට අපේ ඉස්කෝලේ හිටපු ආදිශිෂ්‍ය අයියලා ප්ලෑන් කරපු දෙයක් තමයි රේඩියෝ බ්‍රෝඩ්කාස්ට් එකක් ස්ටාර්ට් කරන්න ඕනේ කියන එක. එතකොට ඒගොල්ලෝගේ කන්සෙප්ට් එකක් විදියට තමයි 1997 ඉඳන් 2005 අවුරුද්ද වෙනකන් ඒගොල්ලෝ අවුරුදු 8ක් පුරාවටම නින්නාද කියලා රේඩියෝ නාලිකාවක් පටන් අරන් සතියක් පුරාවට අවුරුදු සතියක් පුරාවට කාලයක් විවිධ ආරාධිත පාසල් ගෙන්නලා පාසලේ වැඩසටහන් පවත්වලා අර රේඩියෝ නාලිකාවක් සතියක් පුරාට පවත්වාගෙන ගියා නින්නාද කියන එක. අන්නේ නින්නාද කියලා පවත්වාගෙන ගියපු රේඩියෝ නාලිකාව තමයි 2005 වර්ෂයේ අපේ 2005 වර්ෂයේ අයියලාගේ අදහසකට අනුව නින්නාද මාධ්‍ය දින තරඟාවලියක් විදිහට සංවිධානය වෙන්න පටන් ගත්තේ.
0: ඉතින් ඒක දැන් ඉදිරියට පරම්පරා අරගෙන ඇවිල්ලා අලුත් වෙලා තියෙනවා, අලුත් කරලා තියෙනවා. මේ වෙනකොට කොළඹ අරලියගහ මන්දිරයේ දක්වාම එන්න හැකියාව ලැබිලා තියෙනවා නේද දිනුක? ඉතින් නන්නේ ඒකයි. ඊළඟ પરම්පරාවටයි මේ අපි අරගෙන යන්නේ. ඒකනේ ලෙහන්සා මම කිව්වේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි. ඇල්ෆා ස්ටුඩියෝ අපි කියන්නේ ඒකනේ ජීවිත විලාසිතාව අපි හරියට කියව ගත්තොත් ජීවිතේ රහ හරියට කියව ගත්තොත් ඇත්තටම මේක මාරම රහයි. නේද? නෙල්ලි ගෙඩියක් වගේ තමයි. චුට්ටක් අහට චුට්ටක් තිත්ත චුට්ටක් ලුණු. ඊට පස්සේ මාර පැණි රහක් එනවා. ඉතින් අපි ඒ වගේ කේක් එකක් කපමුද කට්ටියම එකතු වෙලා?
4: ආයි කියන්නේ දැන් අර ඒ කතාවෙන් ආවේ කේක් එකට නේ.
0: කතාවෙන් එහෙම ගොඩක් දේවල් වලට එනවනේ ඒ වගේ මං ආවේ කේක් එකට.
4: ඒක තමයි. හරි එහෙනම් අපි මුලින්ම යමු මේ නාට්‍යන්දිය පැත්තට. මගේ දුව භාග්‍ය මදුභාෂිනීගේ 24 වෙනි උපන්දිනය අද. එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා පවුල හැමෝම විශ් කරනවා. ඒ වගේම ඇලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ 2 වසර ඉගෙන ගන්න ඔමෙත් දුල්සර බණ්ඩාර මල්ලිගේ බර්ත්ඩේ කද එයාගේත් පවුලේ කට්ටිය විශ් කරනවා.
0: විශ් කරනකොටම විෂන් කෑයකින් ආව කියන්නකෝ කේක් එකක්. මේ හැමෝටම කොහමද? අන්න සර්ප්‍රයිස්. හරි ඊළඟ කවුද සර්ප්‍රයිස් එක?
4: අද අවුරුදු 19 වෙනි උපන්දිනය සමරන විහංග පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා පවුල හැමෝම ප්‍රාර්ථනා කරනවා. දැන් ආපු බර්ත්ඩේ විශේෂකුත් තියෙනවා. අද 14 වෙනි උපන්දිනය ෂනුත් සමරන ෂනුත් බාසිලු පුතාටත් හැපි බර්ත්ඩේ කියලා කියන පොඩක් ඉන්න කසුණියකි තා චුට්ටක් තියෙනවා.
0: හරි කවුද තව ඉන්නේ අද උපන්දිනය සමරන?
4: අද ගොඩක් ඉන්නවා. අද මගේ අක්කා සන්ධ්‍යා කුමාරීගේ උපන්දිනය කියලා පිටවල තියෙනවා. ඒ වගේම අද 21 වෙනි උපන්දිනය සමරන චතුර දිනුෂ පුතාටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා විශ් කරනවා. රුමේනියාවේ ඉන්න දුමින්ද සමන් මල්ලිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අක්කයි පවුල හැමෝම විශ් කරනවා.
0: එහෙනම් අපි කපමු ආයේ ඇල්ෆා ස්ටුඩියෝ දෙනියාය කොටපල ජාතික පාසල UR ලීඩර් කොළඹ ඩී සේනානායක විද්‍යාලයේ නින්නාද 2026 එවගේම විෂන් කෙයා මේ ඔක්කොම එකතු කරගෙන අපි කපනවා කේක් එකක්. ලංකා බැංකුවේ ඉන්නව බලාගෙන අපි දිහා මහා පහන් ටැබ වෙලා. හරිද? එහෙම තමයි. අපි වැඩේ කරනකම් ලංකා බැංකුව බලාගෙන ඉන්නවා. ඒකනේ ජාතියේ මහා පහන් ටැබ කියලා කියන්නේ නේද? ඉතින් මේ හැමෝමත් එක්ක අපි අද ඔන්නේ කැපුවා සුපිරි කේක් එකක්. Happy birthday to you. එහෙනම් ප්‍රාර්ථනා කරමු හැමෝටම සුබම වෙන්න ජයම වෙන්න කියලා. දිනුක යන්න කලින් මොනවද කියන්න තියෙනවාට අපි වැඩේ ඉවර කරන්න හදන්නේ?
5: ඇත්තටම අපේ මේ වැඩ අපේ මේ ලොකු වැඩේ ගැන කතා කරන් නින්නාද කියන්නේ ලොකු වැඩක්. නින්නාද කම්පිටිෂන් එක වගේම නින්නාද මාධ්‍ය දිනය කියන්නේත් ඒ වගේම ලොකු වැඩක්. ඉතින් මේ වැඩේ ගැන කතා කරගන්න අපිට අවස්ථාව දුන්නට net fm එකට ගොඩක් ස්තුතියි. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ DSN නායක විද්‍යාලයේ ආදි මාධ්‍ය කවයේ සභාපති ගරු හේමන්ත කහවලගේ අයියව. හේමන්ත කහවලගේ අයියා තමයි අපිට මේ අවස්ථාව ලබා දුන්නේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා අපේ මේ වැඩේ ගැන කතා කරන්න. ඉතින් හේමන්ත අයියා ඇතුළු සියලුම ආදි මාධ්‍ය කවි අයියලාටත් ඒ වගේම DSN නායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ ගුරු පියාණන් ඇතුළු මාධ්‍ය ඒකකයේ බාර ආචාර්ය ජයංගකුලතුංග ගුරු මෑණියන් මේ හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා.
0: ටීම් එකක් ටීම් වර්ක් එකක් මං හැමදාම ඒකත් කියනවා ලෙහන්සා. අපිට තනි තනිව ගොඩක් දේවල් කරන්න පුළුවන් තනියම කරනකොට තව කෙනෙක්ගේ සපෝට් එක අපිට හම්බ වෙනවා. මම හරියට හිටියොත් මගේ එහා පැත්තේ කෙනත් හරියට ඉන්නවා ලෙහන්සා. කරලා බලන්නකෝ නැද්ද කියලා. ඊළඟට ඒ දෙන්නා යහපත්ව වැඩේ කරගෙන යනකොට මෙන්න බොලේ ඊට එහා පැත්තේ කෙනත් ලස්සනට වැඩේ කරනවා. ඉතින් අන්න ඒ වගේ අර දිනුක කිව්වා වගේ තාරු කිව්වා වගේ මේක ටීම් වර්ක් එකක්. ගුරුවරු විදුහල්පතිතුමා එතකොට ආදි ශිෂ්‍ය සංගමය මේ හැමෝම අපිට මේ හැම වැඩකදීම ඕන වෙනවා.
4: අනිවාර්යම කසුනියකි. ඉතින් මේ මටත් ඇත්තටම හරිම සතුටුයි අර ක්වලිටි වැඩක මේ පාට් එකක් වෙන්න පුළුවන් වීම ගැන.
0: යමු යමු අපි යමු එදාට. මොකද අපිට ආරාධනා පත්‍රය අදම හම්බුණානේ.
4: ඒකනේ. ඉතින් net fm ඇල්ෆා ස්ටුඩියෝ එක කියන්නේ කොහොමත් කසුනියකි ඒ වගේ වැඩ කරන තැනක්. ඉතින් ඒක මේ මම ඕන තරම් දැන් දැකලා තියෙනවා. කසුනියකිගේ Facebook page එක බැලුවොත් ඇත්තටම මේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ආපු නංගිල මල්ලිලා අයියලා කළා හරි ලස්සනට දේවල් එයාලගේ අනාගතය ගැන අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් එයාලගේ ජීවිතේ කොහොමද හැදුනේ කියලා ලස්සනට එයාලගේ හිත සිතුවිලි වචන කරලා අපිට එවලා තියෙනවා. ඉතින් එහෙම තමයි කසුනියකි කිව්වා වගේ අපේ ජීවිතේ අපිට හිතා ගන්නවත් බැරි දේවල් වෙනවා. ඒ හැමදේම වෙන්නේ මං හිතන්නේ හොඳ අයට හොඳක් වෙන්න.
0: එහෙනම් අපි සමුදෙමු.
4: ඉතින් අද අපිත් එක්ක එකතුනේ කොළඹ ඩී සේනානායක විද්‍යාලයේ තිනුග පෙරේර අයියයි, එවැගේම තරුක් වීරසිංහ අයියයි.
0: මාධ්‍ය ඒකකේ තරුක් කියලා කියන්නේ සභාපති, දිනුග කියලා කියන්නේ නියෝජ්‍ය සභාපති. හරිනේ, හමු වෙමු. ජය වේවා, සුභ වේවා. මේ ගැම් මෙම්ම වැඩ කරගෙන යන්න. මම කසුනි.
4: මම ලෙහන්සා.
0: විෂන් කෙයා එක ඇල්ෆා ස්ටුඩියෝ අරගෙන හෙටත් එන ඔයාව බලන්න. ආදරේ.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: RDB විවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 තන්න.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තම තන්න. 0112 863 363 0 76

0: සත්‍ය අනාවරණය net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවත තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්මාමය net news සජීව මෙදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: සිරස්තල ඥානසාර හිමියන්ගේ සිදුවීමෙන් පසුපත් කළ කමිටුවේ අවසන් වාර්තාව මේ සතියේ ජනපතිට. සිවුරට යුතුයකම පාදයාත්‍රාව අද කෑගල්ලෙන් වරකපොලට. ජීවිත පරදුවට තබා මහජන සේවයේ යෙදෙන පොලිසියට ඉදිරි අයවැයෙන් අලුත් දීමනාවක්. තෙල් හිඟය මවන ඉන්ධන ඒකාධිකාරයේ බිඳින්න රජයෙන් අලුත් සැලැස්මක්. සෞදි රියාද් ගුවන්තොටුපළට පැය 24ක් තුල දෙවැනි ප්‍රහාරයකුත්. තවත් ප්‍රහාර ගැන හූති කැරලිකරුවන්ගෙන් තර්ජන.
1: Net news, the truth people trust.
0: ලෝකයේ යලිත් යුද ගැටුම් නිසා උණුසුම් වෙලා. පැය 24ක් ඇතුළත දෙවන ප්‍රහාරයකුත් සෞදියේ රියාද් ගුවන්තොටුපළ වෙත එල්ල වී තිබෙනවා. ඒ අතර රුසියාව දිගින් දිගටම යුක්රේනයට ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ. හැබැයි අපේ රටේ තවදුරටත් ප්‍රධාන මාතෘකාව සිවුරු. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. සිරගත වන භික්ෂුන් වහන්සේලා සම්බන්ධ බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග තාවකාලික යාවත්කාලීන කිරීමට පත්කළ කමිටුව සකස් කරන අවසන් වාර්තාව මේ සතියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත බාරදීමට නියමිත බව වාර්තා වනවා. සමාජිකයන් පස් දිනකුගෙන් සමන්විත එම කමිටුව පසුගිය දින කිහිපය තුළදීම අවස්ථා කිහිපයකදී රැස් වුණා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන පළාත් සභහ සහ පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් වසන්ත ආරීරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් RMG සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන AC ගජනායක යන මහත්ම මහත්මීන්ගෙන් එම කමිටුව සමන්විතයි. සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුම ඇඳවීම සමග ඇති වූ විරෝධයත් සමග ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය අටවනදා පැවති සාකච්ඡාවේදී මෙම කමිටුව පත් කෙරුණේ. සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු සාසනික ආතිවාසිකම් සුරකීමේ අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාර පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කළ සිවුරට යුතුයකම නිදහසේ පාදයාත්‍රාව අද තුන්වන දිනට කෑගල්ලෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම පාදයාත්‍රාව අද වරකාපොළ දක්වා පැමිණෙන බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ.
2: නිදහසේ පාදයාත්‍රාව සිව්වනක් පිරිසේ සහභාගීත්වයෙන් ආරම්භ කරන්නට ඉයලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. තාම සාර්ථකව මහා සංඝරත්නයට එවැගේම සියලු රටට හිත ඇති මේ නිරාගමික ප්‍රතිපත්තියට එරෙහි සියලුම ජනතාවට කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව ඇරයුම් කර සිටිනවා මහා සංඝරත්නය ඇතුළු ප්‍රගතිගිරි ජනතාවට. මේ නිරාගමික ආණ්ඩුව පළවා හරි ඉන්නටත් ඥානසාර හාමුදුරන් වහන්සේට පූර්ණ නිදහස ලබා ගැනීමත් වෙනුවෙන් මේ උරදී තිබෙන සටන ජයග්‍රහණය දක්වා ගෙන යන්නට අපත් එක්ක අත්සල් ගැදගෙන කටයුතු කරන
0: හැටි. මෙම පාදයාත්‍රාව වරකපොල නිට්ටඹුව කඩවත යන නගර පසු කරමින් ලබන 15 වනදා කොළඹට ළඟාවීමට නියමිත බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමි වැඩිදුරටත් පැවසුවා. සෞදි අරාබියේ රියාද් නුවර කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැය 24ක් ඇතුළත දෙවන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එමෙන්ම ගුවන්තොටුපළේ අංක 4 මගී පර්යන්තයේ වෙත පතිත වූ ප්‍රහාරයක් හේතුවෙන් ගිනිගැනීමක්ද හටගෙන තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ පාකිස්තාන ජාතික නේවාසිකයෙකු බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කළා. මීට පෙරදින එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස්, 308 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යෙමනේ හූති සන්නද්ධ කණ්ඩායම මෙම ප්‍රහාරයන්හි වගකීම භාරගෙන ඇති අතර සෞදි අරාබියේ ගුවන් තොටුපළවල් හෝ ගුවන් සීමාවන් භාවිත නොකරන ලෙසට සියලු විදේශීය ගුවන් සමාගම් සහ

0: ඉන්වෙත අනතුරු ඇඟවීමක්ද සිදු කර තිබෙනවා. සෞදි අරාබියේ ප්‍රධාන ස්ථාන රැසක් ඉලක්ක කරගනිමින් ඉදිරියටත් ප්‍රහාර එල්ල කරන බවට හෝති සන්නද්ධ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය ජෙනරාල් යහියා සරි තර්ජනය කර ඇති අතර මක්කම සහ මදීනා පූජනීය නගර හැර සෞදියේ සියලු ගුවන්තොටුපළවල් සිය ඉලක්කයන් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මේ අතර හුති සංවිධානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් අමරිකාව සහ බ්‍රිතාන්‍යද අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රොසියාවේ නවතම ප්‍රහාරවලින් යුක්රේනයේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී තිබෙනවා. එලෙස කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින්නන් සෙවීම සඳහා මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. යුක්රේනයේ දකුණු දිග සපෝරිෂියා නගරයේ නේවාසික ගොඩනැගිලි කිහිපයකට මෙලෙස ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරවලින් කුඩා දරුවන් 30 ඇතුළුව පුද්ගලයන් 20 මියගොස් තිබෙන බවයි විනිස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ. ප්‍රහාරයෙන් මහල් නිවාස සංකීර්ණයක කොටසක් මුළුමනින්ම බිමට සමතලා වී තිබෙනවා. විශේෂත්වයක් වන්නේ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රොසියානු ඩීසල් මත පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට තීරණය කිරීමෙන් පසු එදිනම මෙම දරුණු ප්‍රහාරය එල්ලවීමයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්රේන ජනාධිපති ව්ලදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ ඩීසල් අපනයන සම්බාධක ඉවත් කිරීම වෙනුවෙන් රොසියාව ස්තුති කර ඇත්තේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් මෙලෙස බෝම්බ හෙලීමෙන් බවයි. ඉරානය සමග පවතින ගැටුම් හමුවේ අමරිකාව තුළ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල පාලනය කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් රොසියාව වෙත පනවා තිබූ සම්බාධක මෙලෙස ලිහිල් කිරීමට පියවරගෙන තිබුණා. එහෙත් එම තීරණය අමරිකානු සෙනෙට් සභිකයන්ගේ මෙන්ම ජාත්‍යන්තරයේද දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර මීට පෙර දෙපාර්ශ්වය අතර බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ලවන ප්‍රහාර වහාම නතර කරන ලෙස අමරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් පසුවද රුසියාව විසින් කිව් අගනුවර සහ කාර්කිව් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යුක්රේනය කියා සිටියා. ඒ අනුව රුසියාව මේ කරමින් සිටින්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දු සහ ප්‍රකාශ හාස්‍යයට ලක් කිරීමක් බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ. ඉදිරියේදී නව ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සම්බන්ධව අවධානය යොමු ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. පෞද්ගලික සමාගම් දිගින් දිගටම ඉන්ධන නිකුත් කිරීම සීමා කළ හොත් ඔවුන්ගේ ඉන්ධන පිරවුම්හල්වල පවතින ඒකාධිකාරය බිඳදැමීම සඳහා මෙම නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමට එලෙස අවධානය යොමු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඇතැම් කණ්ඩායම් ගෙන යන ප්‍රචාරවලට බිය වී අනවශ්‍ය ලෙස ඉන්ධන මිලදී ගැනීමලට නොයන ලෙසද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා. එළඹෙන අයවැය ලේඛනය මගින් පොලිස් නිලධාරීන් සඳහා විශේෂ අවදානම් දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. මහජන සේවයේ උදෙසා කැපවන පොලිස් නිලධාරීන්ගේ සුබ සාධනය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
1: වැඩිම පොලිස් පිරිසක් සේවයේ ඉඳිද්දී මේ යන්න සිද්ධ වුණා. පෞගේ කාලේ රාජකාරී කටයුතු වලට මුහුණ දීලා මෙවැනි පොලිස් නිලධාරියෙකුට අපි සලකන්න ඇත්තටම සීමාවක් නැහැ. නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළා. එළමෙන අයවැයේදී ඔහුට අවදානම් දීමනාවක් දෙවීමට කටයුතු කළා තියෙනවා. ඒකට මේ ආකාරයේ සැලකිය යුතු සුබ සාධනයක් පොලිස් නිලධාරියාගේ පැත්තෙන් කරන්න රජය තීරණය කළා තියෙනවා. ඒ රජය තීරණය කළා තියෙන්නෙම මෙන්න මේ මහජන සේවය අත්‍යවශ්‍ය නිසා. අපි කවදාකවත් අපේ ආණ්ඩුවේ බලය පවත්වාගෙන යන්න මේ පොලිසිය අපි පාවිච්චි කරලා නැහැ. අපි උපදෙස් දීලා තියන්නේ කිසිදු නීති විරෝධී වැඩකට මේ පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක ගනුදෙනු කරන්න එපයි. කලින් නොතිබුණු එහෙ දැන් තියෙන හොඳ හැරවුම් ලක්ෂයක්. අපි මේ ලොකු ආදර්ශයක් දීගෙන යන්නේ පොලිසිය.
0: පොලිස් නිලධාරීන්ට ලබා දෙන විදේශීය පුහුණුවීම් සහ උසස් වීම් සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අදහස් පළ කළා.
2: විදේශ පුහුණුව පොලිස් කොස්තාපල්වරුන් පවා යන්න පුළුවන් ක්‍රමවේදයක් අද වෙනකොට හදලා තියෙනවා. දානින්ගේ ප්‍රොමෝෂන් සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. අපි 2019 දක්වා තියුණ 7000ක ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ දේශතාවේ මත උසස් වීම ලබා දුන්නා. මේ අවුරුද්දේ 3000කට ආසන සංඛ්‍යාව පොලිස් දිනේට සමගාමීව දුන්නා. මෑතකදී තියුණේ නැහැ කුසලතාවය හා තරංකාරී විභාග ගන්න. මේ කුසලතාවය සම්බන්ධයෙන් මේ වෙනකොට ලංකාවෙම සමුග පරීක්ෂණ පවත්ලා ඒවෙන් තනතුරු උසස් වීම වලට යොමු වෙනවා. ඒකෙන් බැරි වෙන කට්ටිය දක්ෂම කට්ටිය තරංග විභාග ක්‍රමයක් හඳුන්වලා දීලා තිනවා. ඒකනොත් අපි ඉහළට ගන්න. ලබන අවුරුද්දෙන් නම් සාමාන්‍ය ක්‍රමවේදයත්තේ වාර්ෂික ලබාගත යුතු උසස් වීම් ලැබෙන ක්‍රමවේදයකට අපි සකස් කරගෙන යනවා. නාගරික සංවර්ධන අධිකාරිය ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෙවල් 350ක් පොලිසියට මිලදී ගන්න පුළුවන් වෙනවා. කොළඹ නිලධාරීන්ට මිලදී ගන්නවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකට අනුව අපි ඒ නිලධාරීන්ට ඒ පහසුකම් ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා.
0: නෙත් FM BOC යුවර ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50 කඳවුර ඊයේ සාර්ථකව අවසන් වුණා. ඒ මාතර කොටපොළ ජාතික පාසලේදී. ඒ සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පති මනෝජ් ජයවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා.
3: විශේෂයෙන්ම 2000කට ආසන්න දරුවෝ අතරින් තෝරා ගැනීම දරුවෝ 100ක් සඳහා ඒ නායකත්ව පුහුණු වැඩසටහන යුවරළින වැඩසටහන ඉතාමත්ම සාර්ථකව කොටපොළ ජාතික පාසලේදී පැවැත්වුවා. නමුත් මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපේ දරුවන් සඳහා මේ කර්තව්‍ය සිදු කිරීම සම්බන්ධයෙන් නෙත්තිපෙම් මාධ්‍ය නාලිකාවට පාසලේ ගෞරවය ප්‍රණාමය ස්තුතිය පිළිනමන ඒ වගේ විශේෂයෙන් මේ සඳහා අත්වැල් බැඳගනිපු ජාතියේ මහා පහන්තැඹ ලංකා බැංකුව සමගර අනුග්‍රහය දක්වා නෙත්තිපෙම් ආයතනයට මේ කටයුතු සිදු කරන්න ලංකා බැංකුවට ප්‍රතිවිරුද්ධ බල කරන මේක අවස්ථාවක් කරගන්න ඒ වගේ නෙත්තිපෙම් ආයතනයටත් ලංකා බැංකුවටත් තවත් මේ වගේ දරුවන් වෙනුවෙන් මෙහෙවරක නිරත වන කාර්යභාරය නිරත වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
0: දින 3ක් පුරා දරුවන් වෙනුවෙන් පැවති net fm boc ur leader නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන කඳවුර සම්බන්ධයෙන් දරුවෙකුගේ පියෙකුද අදහස් පළ කළා.
4: ඇත්තටම අපි ගොඩක් සතුටු වෙනවා. මොකද අනාගතයේ ලෝකෙ දිහාට ඉන්න පුංචි දරුකතා වෙනුවෙන් උන්ගේ පෞරුෂත්වයේ වගේම හැකියාවන් ඒ වගේම නායකත්වයේ ලක්ෂණ හැම දෙයක්ම හඳුනාගෙන උන්ගේ ඒ මානව සම්පතක් විදියට සංවර්ධනය කිරීම සඳහා නෙත්සේ මායතනේ මානව සම්පත් දාරින් සම්බන්ධ කරගෙන ඒ වගේම මේ ප්‍රායෝගික අත්දැකීම් දරුවන්ට ලබා දෙන්න ඇත්තටම කටයුත්ත සාර්ථකව මචන දින 3ක් පුරාවටම හිතන්නේ උන්ගේ හැම මුල්්‍යම ශක්තියත් ඒ වගේම ඒ හැම ශක්ති ප්‍රමාණයක්ම වැය කරමින් ඒ දරුවන්ට මතනේ අලුත් අත්දැකීමක්. මොකද උන් නායකත්වයේ විදියට තමන්ගේ හැකියාවන් ඒ වගේම ඒ හැඟුණ දක්ෂතා ඉදිරියට ගේන්න උන්ට වේදිකාවක් නිර්මාණය කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඇත්තටම නැත්නම් මායතනට අපි ස්තුතිවන්ත වෙනවා දෙමාපියන් විදියට.
0: ජිබූටි රාජ්‍යයේ මුහුදු තීරයේදී සංක්‍රමණිකයන් 305 දෙනෙකු රැගෙන ගිය යාත්‍රාවක් පෙරළී යාමින් සිදු වූ අනතුරින් මියගිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 139ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පිරිස අතර කුඩා ළමයින් 15 දෙනෙකුද වන බවයි ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිළිබඳ සංවිධානයේ නිවේදනය කළේ. ජිබූටිහි අබොක් වරාය නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරට පත් වූවන්ගෙන් 82 බේරා ගැනීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් පිරිසක් අතුරුදන්ව සිටින බව සෙවුම් මෙහෙයුම් පවත්වන බලධාරීන් සඳහන් කරනවා. අනතුරින් මියගිය පිරිස මුලින් 109 දෙනෙකු ලෙස වාර්තා වුවද පසුව සිදු කළ සෙවුම් මෙහෙයුම්වලදී තවත් මළසිරු 30ක් සොයා ගැනීමත් සමග මරණ සංඛ්‍යාව 139ක් දක්වා මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජිබූටිහි ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිළිබඳ සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්සැන්ඩර් කොයිසැක් සඳහන් කළේ අලුත් ජීවිතයක් සොයා යන සංක්‍රමණිකයන් මුහුණ දෙන අතිශය අවදානම් සහගත තත්ත්වය මෙම ශෝචනීය සිදුවීමෙන් නැවතක් මතක් කර දෙන බවයි. අනතුරින් දිවිගැලවුණු පිරිස ඉතියෝපියානු ජාතිකයන් වන අතර ඔවුන් සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සපයා ඇති බවත් මියගිය පිරිසේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රදේශයේ බලධාරීන් පියවර ගනිමින් සිටින බවත් වාර්තා වනවා. net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. net news
5: ඔබ වෙත ගෙන ආවේ.
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න.
8: FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.
9: Good morning. වෙලාව දෙහතයි විනාඩි 1යි දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: Melwa එක ලංකාවේ එක.
5: අභිමානවත් කළුතරින් Prime Million Dream සමගින් Prime Kalura. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න.
6: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවල
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
8: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
9: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයගුරක්කන් පිටි විජයගුරක්කන්
10: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
12: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපන උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
13: ධන්නවද හොම්ස්, මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
14: මොකද්ද ඔය විසිගිරිල්ලද?
13: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
14: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
13: ඇයි?
14: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
15: මීටර 90ට එහා විසි වෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. Net FM Algo Town සතියේ දිනවල උදේ 7ට.
16: Net FM Algo Town.

0: Good morning. Ode hatai binadi atai ada Oktober 10 sanada alut satiyak aragena algo town patan ganna thamai hadanne. Dobre ranitse ati nuwa.
1: Ekiwe.
0: Good morning kiyala iting.
2: Oh, hari eka api dannawa. Koi loken deka?
0: Eka usangave Belarus patten.
2: Belarusiyawa kiyalana kiyanne okata.
0: Anna hari. Belarusiyawata.
2: Oh, singalen kiyanne Belarusiyawa kiyala. Belarusiyawa kiyuwa mata Rusiyawa matak una.
1: Rusiyawa.
0: Okay.
2: 1960 විතර වෙනකොට දැන් දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා අවුරුදු 15ක් ගත වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදිලා ඒකේ මහා සමුළු සාමාන්‍යයෙන් මෙන්න මේ දවස්වලනේ හැම අවුරුද්දකම වගේ තියෙන්නේ මේ ඔය 1960 ඔක්තෝබර් 12 වෙනිදා අද
0: හරි
2: වගේ දවසක එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ ආමන්ත්‍රණය කළා පිලිපීන නියෝජිතයෙක්. එයා ලොරෙන්සෝ ද අල්මේදා නෙමේ ලොරෙන්සෝ සුම්ලොන්.
1: ලොරෙන්සෝ සුම්ලොන්.
2: සුම්ලොන්. එයා පිලිපීන ජනාධිපතිවරයා නෙමේ. මේ ඒවර සමහර රටවල ජනාධිපතිවරුන් වගේ නියෝජිතයෙක් තමයි යවලා තිබ්බේ. ඇත්තටම මේ පිලිපීනයේ තියෙන දේශපාලන ක්‍රමය අනුව ඒ දවස්වල ඔහු සෙනට් සභිකයෙක්. ඔහු බාරව හිටියේ අපි හිතමු විදේශ මාත්‍යවරයා කියලා නිකන් හිතමු. හැබැයි විදේශ මාත්‍යවරයා නෙමෙයි විදේශ කටයුතු පිළිබඳ සෙනට් සභිකයා. මේ ඉතින් එයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ටිකක් ඕන් නැති පොඩි පල් කතාවක් කිව්වා.
1: කට්ටියම ඉන්න තැන.
2: ඔව් කට්ටියම ඉන්න තැන පොඩි පල් කතාවක් කිව්වා. මේක කිව්වේ බෙලරුසියාවට නෙමෙයි සෝවියට් රුසියාවට විරුද්ධව. හරිද? එතකොට මේ කාලේ රුසියාවේ මේ ජනාධිපතිවරයා වෙලා හිටියේ ක්‍රුෂෝව්. හරිද? නිෂේ කොසෝව්. මේ ඉතින් ලොක්ක හිටියා සභාවේ. මිනිස්සයාට තද වුණා මේකට. මොකක් දන්නවද මෙයා කිව්වේ? මෙයා කිව්වා මේ දැන් අර දැන් ඒ වෙනකොටත් තිබුණනේ මේ යටත් දෙජිතයන්.
1: ඔව්.
2: මේ අපි දන්නවා ඒ කියන්නේ දෙවල් ලොකු දෙම් පස්සෙත් දැන් චීන ගත්තත් මැකාව දිවයින ඉන්න මම හිතන්නේ පෘතුගාලයටද කොහෙද අයිති වෙලා තිබුණා ප්‍රංශයට. මේ වැඩියක් ඕනේ නැහැ මේ කොහෙද ඉන්දියාවේ තමිල්නාඩුවේ තියෙන පොණ්ඩච්චරි කියන එකත් මේ ප්‍රංශයට තමයි යටත් වෙලා තිබුණේ. එහෙම ඒවා තිබ්බා. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මේ යෝජනාවක් රුසියාව ප්‍රධාන වෙලා ගෙනාවා. දැන් මේ යටත් විජිත ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ. ඒගොල්ලන්ට සුවාධීන වෙන්න දෙන්න ඕනේ කියලා. එතකොට ලොරෙන්සෝ මහත්තයා දැන් කිව්වා මේ රුසියාව ඔය කතා කිව්වට රුසියාව කොච්චර යටත් විජිතයන් නිල නෝන මට්ටමින් සහ නිල මට්ටමින් තියන් ඉන්නවද? දැන් ඒ වෙනකොට මේ රුසියාවත් එක්ක නැගෙනහිර ජර්මනියයි හිටියා. පෝලන්තේ හිටියා, හංගේරියාව හිටියා, චෙකොස්ලෝවාකියාව හිටියා, බල්ගේරියාව හිටියා, රුමේනියාව හිටියා, ඇල්බේනියාව හිටියා. ඒ වෙනකොට හැබැයි පොඩ්ඩක් අයින් වෙලා හිටියා. ඒ වුණාට ඇල්බේනියාවත් රුසියාවේ වගේ තමයි හිටියේ. ඒ විතරක් නෙමෙයි එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව දැන් ස්වාධීන රටවල් වෙලා තියෙන බෝල්ටික් රටවල් කියන ගොඩක් රටවල් සෝවියට් සංගමයේ හැදෙනකොට ඒවා සෝවියට් රුසියාවේ යටත් විජිතයන් විදිහට තමයි තිබුණේ. ලොරෙන්සෝ මහත්තයා මේක ඇදලා ගත්ත සභාවේ. දැන් මේ ඕගොල්ලෝ මේවා මේ කියන් ආවට මේ මොනවද රුසියාවත් යටත් විජිතයන් නිල නොවන මට්ටමින් තියන් ඉන්නවා කියලා. ඉතින් ලොරෙන්සෝ මහත්තයා එහෙම කියන්න පොඩි හේතුවකුත් තිබ්බ. දැන් 1960 වෙනකොට ලෝක යුද්ධේ වුණාට කඳවුරු දෙකක් බිහි වෙලා තිබ්බනේ. එකක් තමයි සෝවියට් කඳවුර, අනෙත් එක තමයි ඇමරිකානු කඳවුර. එතකොට ඇමරිකානු කඳවුර කියලා කියන්නේ මේ දේශපාලන කඳවුර විතරක් නෙමෙයි, පිලිපීනේ කොහොමත් ඇමරිකානු කඳවුරු තිබ්බා. එතකොට පිලිපීනය කොහොමත් පොඩි ඇමරිකානු ගතිභාවයකින් තමයි සෑහෙන කාලෙ අදත් ඉතින් ඒක එහෙම වෙනසක් නැහැ. මේ පිලිපීනේ කවදත් ඇමරිකානු කඳවුරු තිබ්බා. ඇමරිකාව පැත්තට පොඩ්ඩක් නැඹුරුව තමයි හිටියේ. ඉතින් කට්ටිය කිව්වා මේ ලොරෙන්සෝ ලව්වා බලලු ලව්වා කොස්තට බෑවීමක් තමයි ඇමරිකාව කරේ කියලා. රුසියාවේ සෝවියට් රුසියාවේ මේ ජනාධිපතිවරයාට කොච්චර තරහද ගියාද කියනවා නම් ඔහු වේදිකාව ගහවට ගිහිල්ලා අර පිලිපීන මේ නියෝජිතයට තර්ජනය කළා. තර්ජනය කළා විතරක් නෙමෙයි ආයේ මේස ගාවට ඇවිල්ලා සපත්තුවක් ගලවලා මේ සපත්තුවෙන් බොට ගහනවා කියලා එච්චරට තරහ ගියා. මේ ඉතින් තමන්ගේ රට ගැන ජනාධිපතිවරයෙක්ට එච්චර තරහ නැගගෙන මට සන්තෝෂෙකුත් තියෙනවා.
1: තියෙනවානේ. පොඩි ඇඟීමක් තියෙනවා.
2: ඒ කියන්නේ රට ගැන එච්චර කැක්කුමකින් ඉඳලා තියෙනවානේ. ඒ වැඩේ හරිද නැද්ද කියන එක හරි ඒක වෙනම කතාවක්. කෙසේ හෝ අවසානයේදී මේ මේකේ තව නියම වැඩක් වුණා. මේ දැන් එතකොට දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඉන්නවනේ. ඔහුටත් අර සංකේතාත්මකව මේ දීලා තිබ්බා මිටියක්. ෆෙඩ්‍රික් බෝලන් තමයි එතකොට හිටිය මහලේකම්වරයා. ඔහු කොච්චර හයියෙන් මේසෙට මේ වලිය බේරන්න ගැව්වද කියනනම් මිටිය දෙකට කඩලා ගියා. ඒ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම වතාවට මිටිය කැඩිච්ච අවස්ථාව. එතනින් පස්සේ එහෙම නිල මේ ඔය වගේ වැඩකදී මිටිය ගන්න කියලා ආරංචියක් නෑ. ඉතින් එච්චර උද්වේග කර අවස්ථාවක් 1960 ඔක්තෝබර් 12 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ ඇති වුණා. හැබැයි ඊට පස්සේ කට්ටිය සෑහෙන්න පරිස්සම් වුණා කියලා කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය හැසිරෙන්න සහ දැන් දැන් මේගොල්ලෝ යනවා තමන්ගේ රටවල් වලට ගියන් පස්සේ මේ ඇතිවෙච්ච ආන්දෝලනයත් එක්ක දේශපාලන තීරණත් බොහොමයක් වෙනස් වුණා කියලා කියනවා. ඊට පස්සේ ලෝකයේ අවධානය යොමු වුණා. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම වරට සපත්තුවකින් පහර දෙන්න හැදුව රාජ්‍ය නායකයා බවට සෝවියට් සමූහාණ්ඩුවේ රාජ්‍ය නායකයා පත් වුණා. ඉතින් අද එක්සත් ජාතීන්ගේ කටල් දවසක්. ඒකම කියන්න ඕනේ දැන් ලෝකේ කඳවුරු දෙකකට බෙදුණානේ. ඒ බෙදුනේ සෝවියට් කඳවුරු සහ මේ ඇමරිකානු කඳවුරු හැටියටනේ. ඕක යුද්ධේ වුණාට අපි කිව්වා නිරවි යුද්ධය මේ කෝල්වෝ සීතල යුද්ධය කියලාත් මේ කිව්වා නිරවි යුද්ධය කියලා කිව්වා අපි නැතුව මේ මේ යුද්ධය ඇවිල්ලා යන හින්දා අදටත් ඉතින් ඔය අලුයට ගිනි පුපුරු එලසම තියෙනවා. දෙගොල්ලෝ කොච්චර අතරාත දුන්නත් ඒ රාජ්‍ය නායකයා මෙහෙට ගියත් මේ රාජ්‍ය නායකයා එහෙට ගියත් දෙගොල්ලන්ට දෙගොල්ලෝ තමන්ගේ සීමාව මාක් කරගන්න උත්සාහ කරනවා. හැබැයි මට මේ කල්පනා වුණේ 1810 අද වගේ දවසක කොලම්බස් කියන හාදය ඇමරිකාවට ගොඩ බැස්සේ නැත්තම් 1960 ඔක්තෝබර් 12 වෙනිදා අර වගේ රණ්ඩුවක් යන්නෙත් නැහැ කියලා තමයි මතක් වෙන්නේ. මේ ඔක්කොම මතක යන්නේ එකයි. අදත් අර මෙන්නේ ඇල්බර්ට් ටවුන්.

0: FM 94.8 Net FM Divainapura.
1: උදේ 7යි විනාඩි 20යි දැන්.
2: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමෙයි අද. විශ්වාසය වගකීමයි සුජිතේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක. ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිංගල් සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: මේනක සහල් බයන් වින් තරගයෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
9: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
0: FM 95 FM 94.8 Net FM.

0: උදේ 7යි විනාඩි 27යි අල්ගටාවම වෙලාව. දැන් නුවා අද 12 වෙනිදා කියනකම් මං හිතන් හිටියේ අද 10 වෙනිදා කියලා. මං කිව්වෙත් අද 10 වෙනිදා කියලා. දවස් දෙකක් පස්සෙන් ඉන්නේ. කමක් නැහැ. මං කියන්නේ දවස් දෙකක් ඕගොල්ලන්ට වඩා තරුණයි.
1: අන්න එහෙම.
2: අන්න එහෙම හිතන්නකෝ. අපරාදේ ඔක්තෝබර් පළවෙනිදා වගේම කියලා හැමදාම හිතමු නම් හරි නේද? වාට හරියටම ගැලපෙනවා ඒක.
0: ගැලපෙන දාස.
1: අර මේ ගෙවල් වල ඔර්ලෝසු තියෙනවා එහෙම.
0: ඔව්.
2: ගෙවල් වල නෙමෙයි ඔය හෝරා ස්තම්භ වලත් ඒවේ.
1: ආව ටවුන් වලත් තියෙනවා. ටවුන් වලත් තියෙනවා
0: එහෙම. හැමදාම දවල් 12යි එකේ. කොයි වෙලේ බැලුවත්.
2: ඒ අතරම හෝරා ස්තම්භ කියන ඒවා වැඩක් නැති වෙන. හැබැයි මේ නගර අලංකාරයට මරු නේද? දැන් බෙන් ඔර්ලෝසු කවදාවත් අපිට ඔච්චර ඔරලෝසු අතේ තිබුණත් ඒක දිහා බැලනවා නම් ලන්ඩන් දැන් ඕන කෙනෙක්ට නේද?
1: ඕන කෙනෙක්ට නේ.
0: රාළු කොටුවේ තියෙන එක බැලනවා.
2: රාළු කොටුවේ තියෙන එක බැලනවා. දැන් ඒක නම් වෙලාව වැඩට හරියට දුවනවා.
0: ඔව් ඒකේ දුවනවා.
1: ඒ කට්ටිය වලට වැඩ.
0: දකුණේ කට්ටිය වලට
2: වැඩ. ක්‍රිකට් මැච් පේනවා.
1: ආ ඒක එන්නවනේ.
2: ඔරලෝසු ප්‍රමෝ වෙනවා ජාත්‍යන්තරයට වෙලා හොරන්නේ.
1: ඒක ජාත්‍යන්තරේ දැනගන්න ඕද නැහැ. මේ සෙට් එක වෙලාවට වැඩ කරන්නේ නැහැ
0: කියලා.
1: හරි මේ දැන් ඇත්තටම මේ අපි මතක් කරන්න ඕන ලෝක ඉතිහාසයේ දැන් අපි උදේම කතා කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කචල් වෙච්ච තැන් ගැන. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔය විදිහට බිහි වෙන්න ප්‍රධාන කාරණාවක් උනේ දෙවන ලෝක යුද්ධය. ඔයා දන්නවද මේ සාරා දෙවන ලෝක යුද්ධය නිසා රුසියානුවන් අපි මේ කියන්නේ සෝවියට් සමූහාණ්ඩුවේ රතු හමුදාව ඇතුළු රුසියානු වැසියන් කී දෙනෙක් විතර ජීවිත පුද දෙන්නේ නැද්ද?
2: මිලියන ගණන් මැරෙන්නද නේ?
1: මිලියන 27ක්.
0: මිලියන 27ක්.
2: ඒ කියන්නේ ලංකාවේ ජනගහනයට වැඩි.
1: ඔව්. ඒ තාක් විශාල ප්‍රමාණයක් මේ යුද්ධය නිසා තමන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම නැති කරගත්තා. අර හිට්ලර් එක්ක යුද්ධ කරන්න ගිහිල්ලා හිට්ලර්ගේ ආක්‍රමණ වලින් බේරෙන්න ගිහිල්ලා.
2: හැබැයි හිට්ලර් කෑවිත් රුසියාවට ගහන්න ගිහිල්ලා.
1: අන්න ඔය තමයි. ඒක තමයි මම මේ කියන්න හදපු කතාව. ඒ කියන්නේ මේ ඇත්තටම ලෝකය මේ දැවැන්ත හිට්ලර්ගේ නාසිවාදයෙන් මේ දැවැන්ත ඒකාධිපති පාලනයෙන් මුදාගත්ත වෙන කවුරුත් නෙමෙයි. රුසියාව සෝවියට් සමූහාණ්ඩුව මිලියන ගානක මිනිස්සු තමන්ගේ ජීවිත කැප කරා ඒ විදිහට රුසියාව මේ විතරක් නෙමේ මුළු ලෝකයේම මේ යුද්ධයෙන් මේ ලෝක යුද්ධයෙන් මුදව ගන්න. ඉතින් එහෙම මුදව ගත්තත් සෝවියට් සංගමයට හරි සෝවියට් රුසියාවට හරි නැත්නම් ඒ ජනතාවට හරි ලෝකෙන් සමාව ලැබුණෙත් නැහැ. සෝවියට් සංගමය විද වැටෙනවානේ. සෝවියට් සංගමය අඳුන් හඳුන්වන්නේ අර ඇමරිකාවට ප්‍රතිවිරුද්ධ කඳ උරක් විදිහට. දැන් නොවා ගියපු කතාවේ විදිහට ඕකනේ සිද්ධ වෙච්ච දේ. සීතල යුද්ධෙම ගියෝ ඒ නිසානේ. ඉතින් ලෝකය බේරගන්න නැත්නම් මුළු ලෝකයටම නිදහස ලබා දෙන්න ඔය ජර්මානු නාසිවාදීන් හිට්ලර්ගේ නාසිවාදීන් මුළු ලෝකයෙන් බේරගන්න මිලියන ගණනින් ජීවිත කැප කරලා ඔය ස්ටාලින්ග්‍රාඩ් සටන ඊට පස්සේ අපි දන්නවා බර්ලින් වල අවසන් සටන ඇති කරගන්නවා.
2: ඒ කියන්නේ මේ සයිබීරියා වගේ ප්‍රදේශවලදී සීතල හින්දාම කී දෙනෙක් මැරෙන්නේ
1: නැද්ද? සීතල නිසා ලේසි යුද්ධයක් නෙමෙයි. සීතලත් එක්ක ඒ වින්ටර් එකත් එක්ක ඔක්කොම පහු කරගෙන ඇවිල්ලා තමයි ලෝකයට සාමය ආරම් දෙන්නේ. ඉතින් දහස් ගාණක් සාමාන්‍ය ජනතාව තමයි මේ යුද්ධයට ගියේ. රුසියානු නැත්නම් සෝවියට් සංගමේ රතු හමුදාව කියලා කියන්නේ මේ කම්කරු ජනතාව සාමාන්‍ය ජනතාව තමයි ඒ විදිහට ලෝකයත් එක්ක කරට කර යුද්ධ කරලා ලෝකයට සාමය අරගෙන ආවේ.
2: ක්‍රුෂෝව්ට තද වෙන එක ඉතින් සාධාරණයිනේ.
1: සාධාරණයිනේ. අර විදිහට කතාවක් කිව්වම මේ ඕගොල්ලෝ යටත් විජිතයන් පවත්වාගෙන යනවා කියලා. ඉතින් මොකද මේ අර බ්‍රිතාන්‍ය යටත් විජිතයන් තියන් ගියේ විදිහට නෙමෙයි රුසියාව යටත් විජිතයන් තියාගෙන ගියේ. ඉතින් කොහොම හරි මේ ওই කතාව මට දැන් නිකන් මතක් වුණේ. මේ අපි දන්නේ නැහැනේ මේ මොනතරම් ජීවිත පරිමාණයක් ලෝකේ නිදහස වෙනුවෙන් කැප කරලා තියනවද කියලා. ඉතින් ඕක තමයි කතාව. මිලියන ගානකින් ජීවිත කැප කරලා තියෙනවා. හැබැයි අපි කවුරුත් දන්නේ නැහැ ඒ ජීවිත මොනතරම් නම් කැප කිරීමක් අපිට නිදහස අරන් දෙන්න මුළු ලෝකේටම නිදහස අරන් දෙන්න කැප වුණාද කියලා. ඉතින් ඒ වගේ තමයි
2: සාමාන්‍ය මිනිස්සු.
1: සාමාන්‍ය මිනිස්සු
2: ලෝකයට කරපු දායාදේ විශාලයි.
1: ඔව්. ඒ කියන්නේ රුසියානු රතු හමුදාව කියලා කියන්නේ ගොවීන් වෙන්න පුළුවන්, කම්කරුවන් වෙන්න පුළුවන්, ওই කාර්මික කටයුතු කරපු කර්මාන්ත ශාලාවල වැඩ කරපු ඒ තමන්ගේ ශ්‍රමය වැය කරපු මිනිස්සු වෙන්න පුළුවන්. අවසානයේදී ලෝකයට නිදහස අරගෙන දෙන්න මොහුනට මොහුන නාසි හමුදාවත් එක්ක සටන් කරා. ඒ නිදහස තමයි මුළු ලෝකයේම භුක්ති විඳේ. පෙරලාපි සෝවියට් සංගමයට සමාව නොදුන්නට.
2: ඔව් දැන් ඕක මම කියනකොට මතක්ුනේ දැන් මේ සාහිත්‍ය මාසෙ වුණා දැන් මේ කිවි මාසෙනේ.
1: ඔව්.
2: පුළුවන් නම් හොයාගෙන කියවන්න සැබෑ මිනිස්සුගේ කතාව.
1: අනිවාර්යයෙන්.
2: ඔය අපි මේ කිව්ව අචි කිව්ව කතාව බොහොම ලස්සනට මේ පොතේ තියෙනවා.
1: තියෙනවා. ඉතින් ඔහොම තමයි ලෝකය වෙනුවෙන් තමන්ගේ කැපකිරීම කරපු අසීමිත විදිහට කැපකිරීම කරපු මිනිස්සු සෑහෙන් ඉන්නවා. අපි මේ මිනිස්සු ගැන දන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනුවෙන් සමහර විට ප්‍රතිමා ඉදි වෙන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගැන කවුරුත් කතා කරන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඉතිහාසය අපි අර කියන්නේ රන් අකුරෙන් ලියවෙන්නෙත් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කැපකිරීම මත තමයි අනාගත ශිෂ්ටාචාරයන් ගොඩ නැගෙන්නේ. ඉතින් එහෙමම තමයි අපේ රටත් එහෙමයි. අපේ රට අපි හැම වෙලේම කියන කාරණාවක් තමයි විවිධාකාරයේ අභියෝග බාධක පහු කරගෙන ඉස්සරහට ආව. ඒ ආපු ගමන් මගේදී දැවැන්ත විදිහට තමන්ගේ ජීවිතවලින් කැපකිරීම කරපු, තමන්ගේ දේපළවලින් කැපකිරීම කරපු, තමන් සතුව තියෙන හැම වටින දෙයක්ම මේ රට වෙනුවෙන් නැති කරගත්තු, සරලම වචනෙන් කියනොත් නැති කරගත්තු බොහෝම ගෞරවනීය ජීවිත ගත කරන, හැබැයි නිහඬව ජීවිත ගත කරන, කාගේවත් කතාබහට ලක් වෙන්නේ නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ මිනිස්සුන්ගේ ශක්තියෙන් තමයි අපේ රට මෙච්චර දුර ආවේ. අර රතු හමුදාව සාමාන්‍ය මිනිස්සුන්ගේ ශක්තියෙන් මුළු ලෝකයක් මුදවගෙන සාමය අරන් ආවා වගේ. ඉතින් එහෙම ශක්තියත් එක්ක, එහෙම මිනිස්සුන්ගේ ශක්තියත් එක්ක ඉස්සරහට එද්දී, එහෙම අසීමාන්තික ශක්තියක් එක්ක ඉස්සරහට එද්දී අර මූල්‍ය ශක්තිය කියන එක, ෆයිනෑන්ෂියල් ස්ට්‍රෙන්ත් එක කියන එක රටේ ආර්ථිකයකට තියෙන්න ඕන. අපි මේ කියන්නේ මෑත කාලීන ආර්ථිකය ගත්තට පස්සේ ඒ ශක්තිය නැත්තම් ඔය මොනා කැපකිරීම කරත් වැඩක් නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ කැපකිරීම වලට හරි වටිනාකමක් අනිත් පැත්තෙන් ගොඩනගෙන්න ඕනනේ. ඒ මූල්‍ය වටිනාකම දෙන්න පුළුවන් ශක්තිමත් ආයතන, ශක්තිමත් ඉතිහාසයක් තියෙන, පැවැත්මක් තියෙන, ඒ වගේ දැවැන්ත ආයතන තියෙන්න ඕන. ඉතින් එහෙම ආයතනයක් තමයි අපි මේ කියන්නේ LB Finance කියලා. 1971 ඉඳලා අද වෙනකන් අවුරුදු 55ක් පුරාවට LB Finance අපිත් එක්ක ඉන්නවා. 71 කියලා ගන්නකො 72 තමයි ලංකාව පළවෙනි පාරට ජනරජයක් වෙන්නේ. ආයි 78 දෙවන ජනරජ ව්‍යවස්ථාව. අපේ මේ අපිට මතක ඇති ඉතිහාසය. අපිට අර ප්‍රශ්නත් එක්ක එන්න හම්බුණු ඉතිහාසයේ පුරාවටම LB Finance මේ රටට දැවැන්ත හයියක් වෙලා තියෙනවා. ඒ හයිය නොවෙන්න මෙච්චර දුර ගමනක් අපේ රටට එන්න බැරි වෙනවා. මොකද අපේ රටේ සාමාන්‍ය මිනිස්සු තමන්ගේ ව්‍යාපාර කරගෙන, තමන්ගේ පවුල් බලාගෙන, සුළු පරිමාණ ව්‍යාපාර විදියට ආරම්භ කරපු ව්‍යාපාර, මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරලා, ඒවා මහා පරිමාණ ව්‍යාපාර කරලා, ඒවෙන් රජයට බදු ගෙවන, ආදායම් උත්පාදනය කරන දැවැන්ත ව්‍යාපාර බවට පත් කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම තමයි LB Finance වගේ ආයතන මේ වෙනකොට රුපියල් බිලියන 450කට වැඩි වත්කම් සමුදායක් තියෙනවා. ඒ වගේම තමයි 4500ක විතර සේවක මඩුල්ලක් ඉන්නවා. ඒ කියන්නේ ඒ තරම් රැකියා ප්‍රමාණයක් රට ඇතුළේ උත්පාදනය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට රජයට බදු ගෙවන මූල්‍ය සමාගම් අතර ඉස්සරහින්ම ඉන්නවා. එතකොට හිතා ගන්න පුළුවන් අවුරුදු 55 ගමනක් පුරාවට මොනතරම්නම් නිහඬ සේවයක් අපේ රටේ ආර්ථිකය වෙනුවෙන් කරලා තියෙනවාද කියලා. ඉතින් ඇල්ගොටවුන් අපි LB Finance එකට හැපි ඇනිවර්සරි කියලා ප්‍රාර්ථනා කරනවා. අර සෝවියට් රුසියාවේ සාමාන්‍ය කම්කරුවෝ රතු හමුදා විදියට ගිහිල්ලා හිට්ලර්ගෙන් මුළු ලෝකෙම මුදාගත්තා වගේ තමයි. අපි දන්නේ නැහැ නේ මේ මිනිස්සු කවුද කියලා. ඒගොල්ලෝ ගැන අපි ලොකුවට කතා වෙන්නෙත් නැහැ. අපි හිතන්නේ මේ සමහරලාට දෙවන ලෝක යුද්ධය ඉවර කරේ රුසියාව නෙමෙයි මේ ඇමරිකාව තනියම කියලා. හැබැයි එහෙම නෙමෙයි. ලෝකයේ ඉතිහාසයේ ලියවිලා තියෙන ඊට වඩා වෙනස් විදිහට. ඉතින් ඒ වගේ නිහඬ වැඩ කරපු අය ගැන අපි කතා කරන්න ඕනේ සහ දැනගන්න ඕන.
0: අනිවාර්යෙන් දේශයේ ගොඩනගෙන ඔබ වෙනුවෙන් LB 55 වසරක් ඔගොල්ලෝ එක්ක ඉඳලා තියෙනවා සහ ඉන්නවා. හරි. දැන් මං ඉස්සෙල්ලා සින්දුවක් දැම්ම ඔය දින අහගෙන හිටියාද? හීනවලට පණක්
2: තියෙනවා කියලා.
0: හීනවලට පණ තියෙනවා ඇත්තටම.
1: ඇත්තටම තියෙනවා.
0: ඒ කියන්නේ හැමතිස්සෙම මැනිෆෙස්ට් කරන්න ගත්තොත් හීනවලට ඇත්තටම පණ තියෙනවා.
1: ඔව්. ඒ කියන්නේ මේ හීනවලට එහෙම නිකන් අර අපි කියන්නේ මැකිලා යන්න දෙන්න එපා. මේ BYD එකක් ගන්න. BYD කියන නම ඇතුළෙම තියෙනවා Build Your Dreams කියලා. ඔබේ සිහින ගොඩනගන්න පුළුවන් හැකියාව BYD වාහනවලට තියෙනවා. ඉතින් ඔයාගේ වාහන සිහින ඔයා නැති කරගන්න එපා BYD එකක් ගන්නෙ නැතුව. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මේ කාලේ වෙනකොට වාහනයක් ගන්නවා කියන කාරණාව එච්චර ලේසි නෑ. ඒක වාහනයක් ගත්තත් නඩත්තු කරන්න ලේසි නෑ.
0: ලොකු
2: වියදමක් මොනවා හරි කරලා ගත්ත කියමුකෝ.
1: නඩත්තු කරගෙන යන්න ලේසි නෑ. ඒ වගේම තමයි ඕකට තෙල් ගහන්න ගියාම ඊටත් වඩා
2: ලේසි නෑ.
1: ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ වෙනකොට මුළු ලෝකෙම මේ renewable energy sources පුනර්ජනනීය බලශක්ති වලට ටික ටික මාරු වෙමින් ඉන්නේ. අපි හිතුවා යුරෝපයේ වගේ රටවල් 2035 වෙනකොට සම්පූර්ණයෙන්ම මේ renewable sources මතින් දුවන්න plan කරලා ඉවරයි. අපිත් එතනට යන්න ඕන. දැන් අපිට මේ වෙන වෙන ප්‍රශ්න තියෙන හින්දා අපිට ලොකු ජාතික ප්‍රශ්න මතක වෙලා තියෙනවා. හැබැයි අපි එතනට යන්න ඕන. ඉතින් එහෙම යන්න නම් ඒක රටකට, රජයකට, ආණ්ඩුවකට තනියම කරන්න බෑ. ඉතින් ඔයත් ඔය කැපකිරීම කරන්න ඕන. ඒක නිසා තමයි අපි කියන්නේ ඔන්නවට පුළුවන් BYD එකක් ගන්න. හරිද? BYD එකක් ගත්තට පස්සේ ඒක පැත්තකින් ඔයාට ඉන්ධන වලින් ලොකු ඉතුරුවක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි BYD වාහනවල ඔප්ෂන්, ෆීචර්ස් දැන් සෑහෙන කතා කරලා තියෙනවා. ආය අලුතෙන් ඔයාලට කතා කරන්න දෙයක් නැහැ. ඔයා දැන් ඒ ගැන දැනුවත්. ඉතින් ඒ වගේම තමයි cost effectiveness එක. ඔයාට කොච්චර නම් මුදලින් නැත්නම් වියදම් වලින් කොච්චර කාර්යක්ෂමතාවයක් වෙනවද කියලා වාට තේරෙයි වාහනයක් කරන් පැද්දට පස්සේ. ඉතින් යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට කෝල් එකක් දෙන්න 01 12 125 125 නම්බරකට 01 12 125 125 නම්බරකට.
0: ඕකේ.
1: ඊට පස්සේ වාට පුළුවන් ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලා ඔයාගේ BYD එක ගන්න. අරගෙන ඊට පස්සේ අපිට මේ පැත්තට දාන්නකෝ ෆීඩ්බැක් එක කොහොමද කියලා. එහෙම ගත්තු අය ගොඩක් අපිට කියලා
0: තියෙනවා. කියනවා. ඔගොල්ලෝ අහලා තමයි අපි BYD එක ගත්තේ කියලා.
1: ගත්තා කියලා. ඊට පස්සේ ඔයත් ගන්න. අරගෙන අපිට කියන්න කොහොමද අත්දැකීම කියලා.
0: Yes. ඒගොල්ලෝ අර ලයිෆ් එකේ ගත්ත හොඳ ඩිසිෂන්ස් වලින් එකක් තමයි BYD එක ගන්න එක.
1: ගන්න එක අනිවාර්යයෙන්ම.
0: හරි. දැන් අද අලුත් සතියක් ඇති. හරිද? අලුත් සතිය කියන්නේ ඔය රීසෙට් වෙන්න ඕනේ.
1: ඔව්.
0: අමාරුණත් රීසෙට් වෙන්න ඕනේ. අපිට සතියක් තියෙනවා වැඩ කරන්න. පොඩි පොඩි ටූ ඩූ ලිස්ට් එකක් හදාගන්න. හරිද? ඒකට දාගන්න. මම දම්රෝ එකට යනවා කියලා. මොකද ඔයාගේ ගෙදර ලස්සනට තියාගනිද්දී ඔයාට අර රීසෙට් වෙන්න ලේසි.
1: ඔවුනේ. ඒ කියන්නේ වටර අලුත් බව නිතරම දැනෙනවා.
0: නිතරම දැනෙනවා.
1: සාමාන්‍යයෙන් මේ ගෙවල් අර ගොඩක් අපි පුරුදු වෙලා තියෙනවා මේ ඉන්ටීරියර් එක නැත්නම් අපි සරලවම කිව්වොත් මැදසාලේ ගත්තොත් පැක් කර ගැනීම. පුටු ගොඩක් දානවා.
0: පුටු ගොඩක් දානවා. ඔක්කොම ගෙදර තියෙන බඩු ටික සාලේ තමයි ඉතුරු වෙන්නේ.
1: ඉතුරු වෙලා තියෙනවා.
0: එහෙම වුණාම හිතන්නකෝ යා මහන්සියලා ගෙදර ආවහම එහෙම සාලයක් දකිද්දි සමහර විට සෝෆා එකේ වාඩි වුණාට ඔයාට කම්ෆර්ටබල් ෆීලිං එක එන්නේ නැත්නම් ඔයාට ෆ්‍රෙෂ්නස් එකක් එන්නේ නැහැ, රීෆ්‍රෙෂ් වෙන්නේ නැහැ නේවා.
1: ඔවුනේ.
0: ඒක නිසා වාට කියනවා දම්රෝ එකට ගිහිල්ලා සෝෆා එක විතරක් නෙමෙයි වාගේ ගෙදර ඕනම ගෘහ භාණ්ඩයක් ඒ වගේම තමයි ගෘහ විදුලි උපකරණයක් වාට අලුත් කරගන්න පුළුවන්. එතකොට වාට ආයි සතිය හොඳට පටන් ගන්න පුළුවන්.
1: අන්න හරි. ඒ කියන්නේ බොහොම මේ නිවිසනසිල්ලේ වාට ගත කරන්න පුළුවන්. මොකද ඔය ගෙදර තියෙන සනසිල්ල නැත්නම් ගෙදර තියෙන නිදහස් බව අර බඩු පැක් වෙලා එහෙම නැතුව තිබ්බම ඒක වාගේ මනසට දැනෙනවා. දැන් සමහර ගෙවල් තියෙනවා නිදන කාමරේ ගත්තට පස්සේ මේ අල්මාරි ගොඩක් තියෙනවා.
0: අල්මාරි ගොඩක් තියෙනවා.
1: පරණ අල්මාරිය විසික් කරන්නත් තකමැයි. ඒක මෙහෙම අපේ මේ අපේ අම්මලගෙන් හම්බුනේ මෙහෙම මෙහෙම මේක પરම්පරා ගානක අල්මාරිය.
0: කැමති
1: නැහැ. ඔක්කොම අල්මාරි දැන් පුරවගෙන ඉන්නවා.
0: ඔයාට ඉඩ නැහැ කාමරේ.
1: ඉතින් එහෙම එපා. ඔයාට බොහොම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තැනක් තමයි ගෙදර කියලා කියන්නේ. යන්න දම්රුවකට ගියාට පස්සේ දැන් නිදන කාමර කට්ටල සෝෆා මාදලින් 100කට වඩා තියෙනවා. ඒ ඔක්කොම මේ මොඩර්න් ඩිසයින්ස්. නවීන ඩිසයින්ස් තමයි ඔයාට හම්බ වෙන්නේ. මේ වෙනකොට ලෝකයේ තියෙන ලේටස්ම ටෙක්නොලොජිකට අනුව ලේටස්ම ඩිසයින් අනුව ඩිසයින් වෙච්ච ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්. ඊට පස්සේ සෝෆා වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ ඕන දෙයක් දම්රෝ එකෙන් ගන්න පුළුවන්.
0: ඔව්. අනිත් එක තමයි ඔයාට ගෙදරටම ගෙනල්ලා දෙනවා දම්රෝ.
1: ගෙනල්ලා දෙනවා නේ. ඔව්.
0: ඒක නිසා ගෙදරට ඕන ඔක්කොම අරගෙන දම්රෝ එකට කියලා ගෙදරටම ගෙන්න ගන්න.

0: FM 94.8 Net FM Divaina Pura
1: උදේ 7:44 දැන්
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP Finance දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP Leasing. අද තමයි හොඳම දවස.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න. ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
7: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
8: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
9: ඉසිනිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
0: FM 95 FM 94.8 Net FM.

0: දෙහතයි විනාඩි 48යි අල්ගොටාවුමේ වෙලාව.
1: හරිනේ වෙලාව.
0: වෙලාව හරි. වෙලාව හරි.
1: ඔබ පැනික් කරනනේ.
0: පැනික් කරන්නවා. දුදේ පාන්දරම දවස වැරදිලා ඉන්නේ. පැනික් කරන්නපා ඒක නිසා. මම කියන්න ගියේ. කියන්න ගියපේ අතමතකුණා මේ වෙලාව. හරිද
2: කියලා හරිද කියලා දවසකට වෙලාවක් අමතක කරන්න පුළුවන් වෙලාව විසින් තමයි දවසක් හදන්නේ ඒක තේරුම් ගන්න.
0: හරි. දැන් අචි සඳුදා කියන්නේ අපේ ඔළුවට ගොඩක් දේවල් එන දවසක්
1: නේ
0: නේ. ගොඩක් දේවල් හිතෙනවා.
1: කටිය වැඩට එන ගමන් හිතනවා.
0: හිතනවා.
1: සමහර අය ගමේ ඉඳන් කොළඹට සංක්‍රමණය වෙන ගමන්
0: හිතමින්
1: දැන් එනවා කට්ටිය.
2: සඳුදා කියන එක සෑන් එන්න පටන් ගන්න. සතුටුදා කියලා දාගන්න.
0: සතුටුදා.
2: මොකද තමන් වෙනුවෙන් රට වෙනුවෙන් තමන්ගේ පවුල වෙනුවෙන් වැඩ ගොඩක් කරන් දවස් සෑහෙන ප්‍රමාණයක් ඉදිරියට ලැබෙනවා.
1: අනිවාර්යයෙන්ම
2: තමන්ගේ මොකද්ද මේ යාළුවෝ සෙට් එක හම් වෙන්න අවස්ථාව
1: ලැබෙනවා.
2: ඈ ඔෆිස් එකක එහෙම නැත්නම් වැඩ කරන ස්ථානයේ බොහොම සතුටින් තවත් කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න ලැබෙනවා.
1: අන්න හරි. හරිම පොසිටිව් විදියට අපිට ගන්න පුළුවන්.
2: ඔව් ඔව් පොසිටිව්. ඒ කියන්නේ මට නම් සඳුදා කියන්නේ ඇත්තටම හරි පොසිටිව් දවසක්. අලුත් ප්‍රබෝධයකින් එන්නේ. සමහර ලාවට දවස් එකමාරක නිමාඩුවක් ගත කළා. සමහර අය දවස් දෙකක නිමාඩුවක් ගත කළා. නේද?
0: ඔව්.
2: ඉතින් අලුත් ජවයකින් මේ සතිය ආරම්භ කරන දවස තමයි සතුටු සඳුදා.
1: අන්න හරි. ඉතින් එහෙම සතිය ආරම්භ කරාට පස්සේ වාගේ ජීවිතේ එක එක හීන තියෙන්න පුළුවන් නේද? මෙච්චර මහන්සි වෙලා වැඩ කරන්නේ ගේම් එක ගහන්නේ අපේ වචනෙන් කියනවා නම් වාගේ හීන තියෙනවා. ඒ හීන ටික කොහොම හරි ඉෂ්ට කරගන්න. ඉතින් එහෙම එක හීනයක් තමයි තමන්ගෙම කියලා ගෙයක් නැත්තම් තමන්ගෙම කියලා නිවසක් කියලා කියන්නේ. මගේ ආදරණීයන් එක්ක තමන්ට අර අපේ වචනයෙන් කියනවා නම් බොහොම නිදහසේ නිස්කලංකව සුව පහසුව වැටලා ඉන්න පුළුවන් තැනක්. ඉතින් එහෙම ආවට ගියාට වැටලා ඉන්න තැන් හොයාගන්න හොඳ නැහැ. හරිද? ඒකටත් බලන්න ඕන දේවල් ගණනාවක් තියෙනවා. දැන් හිතන්න වාට නිකන් කළුතරින් වගේ ඉඩමක් අරගෙන නවීන පහසුකම් සහිත ගෙයක් හදන්න ගියොත් කීයක් විතර යයිද?
0: ලොකු ගානක්
2: කියනවා. ඉස්සරනම් කළුතරින් ඉඩමක් අරගෙන හදන්න හිතුනේ ගෙවල් නෙමෙයි හෝටල්.
1: හෝටල්.
2: දැන් ඇත්තටම කළුතර හැදෙන ගෙවල් නිකන් හෝටල්
1: වගේ තමයි. මොකද මේ කළුතර කියලා කියන්නේ අනාගත සංචාරක ගමනාන්තයක්. අදටත් එහෙමයි. ඒ වගේම තමයි ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් විදිහට ගන්න පුළුවන් කොළඹට තදාසන්න නගරයක්. ඉතින් ඒ වගේ නගරකින් ඔයාට රුපියල් මිලියන 18.7කට ලක්ෂ 180ක් විතර වෙද්දී දැන් ඔන්න ගෙයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නිකන් නෙමෙයි. ඒ ගෙදරට වාට ස්විමින් පූල් එකකට ඇක්සස් හම්බ වෙනවා.
0: රයිට්.
1: ජිම් එකකට ඇක්සස් හම්බ වෙනවා. කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවා.
0: හරි.
1: ඉන්ඩෝ ක්‍රිකට් නෙට් එකක් තියෙනවා.
0: හරි.
1: මල්ටි පර්පස් හෝල් එකක් තියෙනවා. මේ ඔක්කොටම ප්‍රවේශයත් එක්ක තමයි ඔයාට මේ අපි කියපු රුපියල් මිලියන 18.7ට මේ අපි කියපු ගෙදර ගන්න පුළුවන් හැකියාව තියෙන වෙන කාගෙන්වත් නෙමෙයි. ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කලූරා ප්‍රොජෙක්ට් එක දැන් ඇවිල්ලා තියෙනවා. වගේ මිලියන ගණන් වෙන හීන වට බොහොම පහසුවෙන් සබෑ කරගන්න පුළුවන් තැනක් තමයි ප්‍රයිම් කලූරා කියලා කියන්නේ. ඒ වගේමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් අද අපි කිව්වනේ දවස 10 වෙනිද කියලා නේද?
2: 12 වෙනිද?
1: 10 වෙනිද කියලා නේ කිව්වේ. ඔන්න 12 වෙනිදා.
0: අචි මාගේ ට්‍රැක් එක හරියට ඉන්න දෙන්න මට.
1: 12 වෙනිදා. ඒ කියන්නේ තව වාර තියෙන්නේ දින 3යි.
0: මොකද නේද? 3යි.
1: 12, 13, 14, 15 එක්ක 4ක් කියලා කවුන්ට් කරමුද අද දවසේ ඉතින්
2: පටන් ගන්නනේ. ඔව්. ඒගොල්ලෝ හවස වෙනකන් අවස්ථාව දීලා තියෙනවානේ.
1: වැඩේ තියෙනානේ. ඉතින් වාට විශේෂ දීම නාවන් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ රුපියල් මිලියන 18.7 තව වට අඩු කරලා ගන්න පුළුවන් හැකියාව ඔන්න තියෙනවා.

0: ගන්න ප්‍රයිම් ගරුප් එකට 13යි 22කින් 13යි 22කින් මතක තියාගන්න අද 12 10 නෙමෙයි
1: 10
2: නෙමෙයි 12 තව දවස් ටිකයි තියෙන්නේ මේ ඒ කලූරා වල පදිංචි වුණාම ඔයා විශ්වාස කරනද ඔයා රාජධානියක පදිංචි වෙන්නේ කියලා
0: ඔබ
2: දන්නවද දැන් ලංකාවේ අපේ රාජධානි කිව්වම මතක් වෙනවා අනුරාධපුර පොළොන්නරුව දඹදෙණිය යාපව කුරුණෑගල එහෙම කෝට්ටේ ඊට පස්සේ මහනුවර ඔය ටිකනේ මතක් වෙන්නේ හැබැයි ඊට අමතරව අපේ රජවරු රජකම් කරපු ප්‍රදේශ තියෙනවා. කළුතරත් එහෙම ටික කාලයක් රජ කෙනෙක් හිටියා. ඒ ගැන රජ කතාව අපි වෙලාවක කියන්නම්. අදටත් බොහොම පුරාවිද්‍යාත්මක නටමුන් මේ කළුතර ඔය රාජධානී හම්බ වෙනවා. විශේෂයෙන් කළුතර බාලිකා විද්‍යාලයේ එවැනි සාධක තියෙනවා. මේ ඒ කියන්නේ මම්ම නිරීක්ෂණය කරලා තියෙනවා අයෝ. ඉතින් extra ආකාරයක කවුරුත් දන්නේ කළුතර මෙහෙම රාජධානියක්ව පැවති සමයක් තිබුණා කියලා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා ජීවත් වෙන රාජධානියක් කරගන්න කළුතරට ගිහිල්ලා නේද?
0: අනිවාර්යෙන්.
1: අනිවාර්යෙන්. හරි. දැන් අපි සඳුද මයින්ඩ් සෙට් එක පොසිටිව් තියාගන්නේ කොහොමද කියලානේ කතා කරේ. ඔයාට පුළුවන් විජය කෝපි එකක් හරි විජය තේ එකක් හරි හදාගෙන ඒ පොසිටිව් ගතිය තව වැඩි කරගන්න.
0: අනිවාර්යෙන්ම අවුරුදු 30ක විජය විශ්වාසයත් එක්ක දැන් ඔයාට ඔන්න විජය තේ සහ විජය කෝපි මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි ආයේ ලොකු කතා කියන්නේ අරගෙන විජය කෝපි එකක් විජේ තේ එකක් ට්‍රයි කරලා බලන්න ඔයාට තේරෙයි කොච්චර නැවුම් දවස ගත වෙනවද කියලා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Meltol Hisarathaya Una Semprathishyava Angapatha Vedanava Apahasu Dina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
1: Fresh Kiyanne Ape Kamata Bimata Vitarak Seema Unu Deyak Nevi Eka Ape Jeevithayema Kotasak
2: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13.22 Prime Group කොන්දේසි සහිතයි.
3: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව කොට නැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය කොට නගන ඔබ වෙනුවෙන් 55 වසරක්.

0: FM Anubaha, FM Anu Hatarai, tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: වේලාව දිහාටයි

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුවා ඇත්නියෝ.
2: අයිබෝන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්සරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුග්න විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරයේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දෙවන ආසියානු ප්‍රවීණයන්ගේ පිහිනුම් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 52ක් දිනාගෙන තිබෙනවා. එම තරගාවලිය ආසියානු කලාපයේ රටවල් 9ක පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1200කේ සහභාගීත්වයෙන් පසුගිය තුන්වනදා සිට ඊයේ දින දක්වා ඉන්දියාවේ බැංගලෝර නුවරදී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 25ක් දිනා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වූ 67 වැනි ජෙහාන් පීරිස් මහතා එහිදී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 1ක් දිනා ගැනීම විශේෂත්වයක්. ඒ අනුව රන් පදක්කම් 52ක් දිනාගත් ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. මීළඟට නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net fm

0: උදේ 8යි විනාඩි 8යි අල්ගොතාවම වෙලාව අපි පටන් ගන්න හදන අපේ දෙවනි පැය
1: දෙවනි පැය පටන් ගන්න යන්නේ මේ නුවා සාරා උදේන අහලා තියෙනද කතාවක් මෙන්න මෙහෙම තියෙනවා
0: කොහොම කතාවක්ද
1: there is always a bigger fish කියලා
0: always a bigger fish ඔව්
1: හැම මොහොතකම හැම වෙලාවකම අර ඉන්න කෙනාට වඩා big biggest නෙමෙයි compare කරලා ඉන්න කෙනාට වඩා ලොකු මාළුවෙක් ඉන්නවා කියලා හරි මේ ප්‍රසිද්ධ කතා බහක් තියෙනවා
2: හැබැයි අර නිල්තල් මහට වඩා ලොකු මාළුවෙක්
1: ඉන්න පුළුවා
2: ඉන්න පුළුවා
1: මෙගල්ඩොන් කෙනෙක් වගේ ආව ඔව් අපි දන්නේ
2: නැහැ නේ ඒ අපි දකින නිල්තල් මහට වැඩිය තව ලොකු නිල්තල්
1: මහෙක් ඉන්න පුළුවන් එහෙම ඉන්න පුළුවන් නේ ඉතින් දැන් ඔය වගේ වැඩක් ඉන්දියාවේ මේ වෙනකොට සිද්ධ වෙමින් යනවා මේ ඉන්දියාව විතරක් නෙමෙයි මේක මේ ලෝකයේ ඉන්න බොහෝම ධනවත් පුද්ගලයෙකුත් මේකට සම්බන්ධයි අතරම කියනවා නම් ලෝකයේ පළවෙනි ඩොලර් ට්‍රිලියනපතියා සහ ආසියාවේ බිලියනපති අතර තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ මේ වලිය පටන් අරගෙන තියෙන්නේ මොකද්ද මේ වලිය මොකද්ද මේ සිදුවීම කියලා අපි පොඩ්ඩක් හොයාගෙන ගියා දැන් පහුගිය සතියන්තේ තමයි යෝග සිද්ධ වුනේ මේ සතියන්තේ අපිට ඇල්ගොටවුන් නැති හින්දා කියාගන්න
0: බැරි වුණා
1: අද වෙනකන් ඇගිලි ගැනගෙන ඉන්න වුණා අපිට මොකද අසල් ඇසියර ප්‍රශ්නයක් නේ අපි කැමති ඉක්මනට කියන්න කියලා හිනාවෙන්
2: ඩොලර් ට්‍රිලියන පතිය ලෝකේ ප්‍රථම ඩොලර් ට්‍රිලියන පතියා කියලා කියනවා නේද දැන් ඔව් එලොන් මස්ක් හැබැයි අපි මොහොතකටවත් හිතලා තියනවාද ලෝකේ ට්‍රිලියන මේ දැන්ට ලෝකේ ඉන්න පෝසතාට වැඩිය විශාල පෝසතෙක් අතීතයේ හිටියා කියලා
1: එහෙමද එහෙම හිතලා තියනවා
2: අතීතේ පළමු හෝමෝ සේපියන් ලොකුම පෝසතා එයාට මුළු ලෝකෙම අයිති
1: ආ උනේ යතනි
2: එයා විතරනේ එයා විතරයිනේ එයනේ එයා දින දිමන්තිද රත්තරන්ද කණජ තෙල්ද ආහසද පොළවද ඉඩ කඩන්ද ඔක්කොම ඉතින් එයාට විතරනේ
1: එහෙම කට්ටිය අදත් ඉන්නවා එහෙම හැම එකම අයිති හැබැයි වැඩක් ගන්න දන්නේ
2: වැඩක් ගන්න දන්නේ හරියට
1: ඉතින් හරි දැන් මොකක්ද දන්නද කතාව මේ ඔය එලොන් මස්ට් තියනවානේ මේ සැටලයිට් වලින් ඉන්ටර්නෙට් දෙන්න පුළුවන් ක්‍රමයක් කියලා හොයාගෙන ස්ටාර්ලින්ක් ලෝකෙ හැම තැනටම ඕකෙන් එයා ඉන්ටර්නෙට් දෙනවා යුක්‍රේනයටත් මේ වෙලාවේ ඉන්ටර්නෙට් දෙන්නේ එයා තමයි යුක්‍රේනයේ ඉන්ටර්නෙට් ඔක්කොම දැන් බිඳ වැටලා තියෙන එයා තමයි ඉන්ටර්නෙට් දෙන්නේ ඉරානයටත් දෙන්න ආලා තිබ්බා ඉරානියෝ නෑ එපා ඉන්ටර්නෙට් දීලා පස්සේ වෙන වෙන ඒවටත් ඔළුව දානවා කියලා කොහොම හරි මේ මෙයා දැන් ඉන්දියාව පැත්තට ඔන්න හැරලා තියෙනවා ඉන්දියාව කියලා කියන්නේ ලෝකයේ මේ වෙනකොට තියෙන ලොකුම මාකට් එක බිලියන 1.4ක මිනිස්සු ඉන්නවා ඉතින් අපි දන්නවා ලොකු රටක් ප්‍රාන්ත තියෙනවනේ කීයක් තියෙනවද කියලා අපි දන්නවනේ සමහර තැන්වලට හරියට ඉන්ටර්නෙට් නැහැලු අපිට ඉතින් ඒ පැත්තේ ලොකු රටක් නිසා ඉන්ටර්නෙට් දෙයි ගන්න බැරුව ගිහිල්ලා 4G කවරේජ් එකවත් සමහර පැතිවලට නැහැලු ඉන්දියාවේ. ඉතින් ඔය නිසා එලොන් මස්ක් කියලා තියෙනවා මගේ ස්ටාර්ලින්ක් එකත් එක්ක මම ඇවිල්ලා ඉන්දියාවට අවශ්‍ය කරන අන්තර්ජාල පහසුකම් දෙන්නම් කියලා. දැන් ඔය කතා කරන්න ඕන කායකද? ඉන්දියාවේ රජයේ ඉන්නවා, අගමැතිතුමා ඉන්නවා. ඊට පස්සේ ඔය ෆ්‍රීකවෙන්සිස් සම්බන්ධයෙන් අයිතිය තියෙන අපේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වගේ හෙත් තියෙනවානේ ආයතන. ඒවත් එක්ක කතා කරලා ඒ ෆ්‍රීකවෙන්සිස් වෙන් කරගෙන ඒ ස්පෙක්ට්‍රම් වෙන් කරගෙන ඔහොම තමයි වැඩේ පටන් ගන්න ඕන. ඔය සාකච්ඡා යන අතරෙදී හදිසියෙම අම්බානි මහත්මයා මුකේෂ් අම්බානි ඉන්නේ එයා කලබල වෙලා එයා පොඩි හින්ට් එකක් එහෙම ඔය එක්ස් මාධ්‍යේ අපි කියන එක්ස් සමාජ මාධ්‍ය කියලා ඒකේ ගහලා තිනවා එලොන් මස්ට් වදින්න දැන් එක්ස් එකයි තිත් එලොන් මස්ට්නේ හරිද ඕක මේක කට්ටි ඇවිල්ලා සද්ද දාන්න පටන් ගත්ත මේ එලොන් මස් නිකන් ඉන්නේ නැහැ නේ ඉතින් මුකේෂ් අම්බානි කියලා කියන්නේ ආසියාවේ ඉන්න බිලියන පතීන්ගෙන් එක්කෙනෙක් හරිද විතක එයා තමයි මේ වෙනකොට ආසියාවින බිලියන පතියා කියලාත් කියන හැබැයි ඔක අදානිලා කට්ටි එක පොඩ්ඩක් උඩ පහළ යනවා කොහොම හරි මේ කලාපයේ ඉන්න ලොකු කෙරුමක් තමයි අඹානි කියලා කියන්නේ අඹානි කියලා කියන්නේ අඹානිට ඉන්දියාව විතරක් නෙමෙයි ඉන්දියාවට අසල්වැසි රටවල් පවා පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා එයාව කරලා තියෙනවා හරිද දැන් අපි හිව්වනේ හැම වෙලේම ඒ මාළුවට වඩා ලොකු මාළුවෙක් ඉන්නවා කියලා මේ පාර තමයි අම්බානිට තමන්ට වඩා ලොකු මාළුවා හම්බ වෙලා තියෙන්නේ. ඉතින් හදිස්සියෙම මේ ඔය විදිහට එලොන් මස්ක් ඉන්දියාවට එන එක ගැන අම්බානි එච්චර කැමති වුන්නේ
0: නැහැ.
1: ඒකට කැමති නොවෙන්න හේතුව තමයි එයාටත් තියෙන ලොකු විදුලි සංදේශ සමාගමක්. එයා ඒ මොනොපොලි එකක් තියාගෙන එයා තමයි ඒ ඔක්කොම ෆෝන් වලින් කෝල් කරන්න ඉන්ටර්නෙට් යන්න ඔක්කොම හදලා දීලා තියෙන්නේ අම්බානි මහත්තයා. අම්බානි බැලුවා මේ නේක නම් එච්චර හොඳ එකක් නෙමෙයි. මේක රට ඇතුලේ කම්පිටිටර් කෙනෙකුත් නෙමෙයි. මේන්නේ ලෝකේ ලොකුම රට. ලෝකේ බලවත්ම රට පවා පාලනය කරන්න පුළුවන් විදිහේ මිනිස්සෙක්. ට්‍රම්ප්ගේ දකුණු අත වගේ ළඟින්ම ඉන්න කෙනෙක්. මේක ලේසි පහසු වැඩක් වෙන එකක් නෑ කියලා මෙයා එන්න කලින්ම ගේම ඉල්ලලා තිබ්බා. ඉතින් ඕකට පෙරලා ලස්සන ලියුමක් ලියලා තිබ්බා එලොන් මස්ක්. ලියලා තිබ්බේ මේ එක්ස් මාධ්‍ය. කොහොමද දන්නද මේක පටන් ගන්න?
2: එක්ස් මාධ්‍ය කියන්නේ එලොන් මස්ක්ම තමයි.
1: එලොන් මස්ක් ගෙමනේ.
2: අම්බානි එලොන් මස්ක් තානම් මනම්
1: කියන්නේ එලොන් මස්ක් ගෙම ග්‍රවුන්ඩ් එකේ තමයි. හරිද?
2: මේක නර අර මේ යාට එයාගේ කලින් පෙම්වතියක් වෙලා හිටිය නිලිය. ට්විටර් පණිවිඩයක් කරා එලොන් මස්ක්ට අපහාස කරලා ට්විටර් සමාගමට එලොන් මස්ක් කිව්වා මේක අයින් කරන්න කියලා. අයින් කළේ නැහැ. අන්තිමට මොකද කළේ? එලොන් මස්ක් ට්විටර් සමාගම සල්ලි වලට අරන් නිලියගේ ගිණුම අයින් කළා දැම්මා.
1: අන්න කොල්ලෝ. හරිද? දැන් මොකක්ද දන්නවද මේ ලියුම ලියලා තිබ්බේ අම්බානිට? මෙන්න මෙහෙමයි ලියුම පටන් අරගෙන තිබ්බේ.
0: ඕකේ.
1: ඩියර් ප්‍රයිම් මිනිස්ටර් අම්බානි.
0: Dear Prime Minister Ambani.
1: හිතවත් අම්බානි අගමැතිතුමාට.
0: අගමැතිතුමනි. ඔව්.
1: ඊළඟට මේකේ පළවෙනි වාක්‍ය තමයි ලස්සනම. Please accept my humble apologies for not realizing that you are the real boss of India. මට සමා වෙන්න. ඔයා තමයි ඉන්දියාවේ ඇත්ත ලොක්කා කියලා මට පිළිගන්න මේ තීරණ ගන්න කල්දියා බැරුව ගියාට කියලා. මෙයා මේක ලියලා තියෙනවා. ඉතින් මේක පුරාවටම ලියලා තියෙන්නේ මම එන්නේ තර්ග කරන්න. ඔයා බය වෙන්න එපා. වාගේ මොනොපොලි එක නැති වෙයි කියලා. වාගේ ඒකාධිකාරය බිඳ වැටේ කියලා. මොකද ඔයාට බැරි වෙලා තියෙනවා ඉන්දියාවේ හැම දරුවෙක්ටම අන්තර්ජාලයට ප්‍රවේශය අරගෙන දෙන්න. ඉන්දියාවේ දක්ෂ දරුවෝ ඉන්නවා අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරන්න කැමති, අන්තර්ජාලයත් එක්ක ව්‍යාපාර කරන්න කැමති, ලෝක වෙළඳපොලේ තමන්ගේ තැන වෙන් කරගන්න කැමති, ඒ වගේම තමයි ලෝකයේ විශ්වවිද්‍යාලත් එකතු වෙලා අධ්‍යාපනය කරන්න කැමති, රිසර්ච් කරන්න කැමති. මේ වගේ දහස් ගානක් දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට අන්තර්ජාල ප්‍රවේශය නැති වෙලා තියෙනවා. මොකද ඔයා විසින් පවත්වාගෙන යන ඒකාධිකාරය නිසා, මොනෝපොලි එක නිසා. අන්නේ ඒකාධිකාරය නැති කරන්න තමයි මම එන්නේ. අම්බානි මහත්තයා කැමති නැද්ද ඔයා එක්ක කරට කර තර්ක කරන්න පුළුවන් කෙනෙක් එනවට කියලා? ඉතින් මේ ලියුම දාලා නිකන් හිටියේ නැහැ. එලොන් මස් තව තව වැඩ කරලා තිබ්බා. එයා තව උපුටා අරගෙන තිබ්බා මේ අම්බානි සහ ඉන්දියාවේ පාලක පක්ෂය BJP එක අතර, මොදි මහත්තයාගේ පක්ෂය අතර තියෙන සම්බන්ධතා, අත යටින් කරපු ගනුදෙනු, මේගොල්ලෝ කොහොමද එක එක ඔය ටෙන්ඩර් ඩීල් එහෙම යාළුකමට දීලා තිබ්බේ, ඔය ඔක්කොම මෙයා උපුටා දක්වලා තමන්ගේ මේ එක්ස් මාධ්‍ය ගිණුම හරහා ලෝකයට ප්‍රකාශ කරලා තිබ්බා. මේගොල්ලෝ අතර පොඩි ගනුදෙනුවක් තියෙනවා, ඒක නිසයි මේ මෙච්චර රිදිලා තියෙන්නේ. මේ ඒ වුණාට කමන්නේ, මම ස්ටාලින් කරගෙන එනවා කියලා. ඉතින් මේ වෙලාවේ මුළු ලෝකෙම බලන් ඉන්නවා. මොකද මේ පාර තමයි අම්බානි මහත්තයාට තමන්ට වඩා ලොකු මාළුවෙක් ඉස්සරහට හම්බ වෙලා තියෙන්නේ. ආසියාවේ බිලියනපතියා එක්ක ලෝකයේ පළමු ඩොලර් ට්‍රිලියනපතියා කොහොමද ගැටෙන්නේ? මොකද්ද මේකේ අවසන් තීන්දුව? කවුද දිනන්නේ? ඉන්දියාවට ස්ටාලින්ක් ලැබෙයිද? නැත්නම් අම්බානිගේ දැවන්ත ව්‍යාපාර ඒකාධිකාරය අධිරාජ්‍ය පොළවට සමතලා කරලා දාන්න එලොන් මස්ට පුළුවන් වෙයිද? මුළු ලෝකෙම බලන් ඉන්නවා. අපිත් බලන් ඉමු.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: උදේ 8යි විනාඩි 19යි දැන්
2: කීල්ස් වෙතින් දැන් ඔබට හොඳම තීම නැසා වැඩි ඉතිරියක් එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක් උස්වත්ත කොකොනයිස් බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම තීම නා කීල්ස් වෙතින්ම පමනයි කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
4: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
7: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
8: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
9: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
10: අද අචාරෝ ටික ඩිලිවර් කරන්න පුළුවන්.
11: ජොබ් එකත් එක්ක ඇයි මෙච්චර මහන්සි වෙන්නේ?
10: පොඩි දෙන්නට හොඳට උගන්වන්න ඕනේනේ.
11: ඔයා ගැනත් හිතන්න ඕනේනේ. ඒකට ඕනි අයඩෙක්ස්. විනාඩි 4කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
12: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
13: FM Anupaha FM 94.8 Net FM

0: උදේ 8 විනාඩි 25යි ඇල්ගොටාවුමේ වෙලාව ඇති. හරිද?
1: හරි.
0: දැන් ඔයාලගේ සතිය පටන් ගන්න.
1: ඔව්.
0: ෆ්‍රෙෂ් තෝට් එකක් දෙන්න හදනි.
2: මෙහෙමයි. සතිය වැඩි වෙන එකක් දෙන්න.
1: ඔව්.
0: සතිය වැඩි වෙන එක.
2: සති. ආ. මමනගේ සම්මා සති සම්මා නොට් කියලා.
1: යහපත් සිහිය.
0: සම්මා සති හොඳටම වැඩි වෙන අදහසක් තමයි දෙන්න හදනි. හරිද? දැන් හිතන්න ඔය දෙන්නට ඔය දෙන්න විශ් කරන බලාපොරොත්තු වෙන හැම දෙයක්ම හම්බ වෙනවා. වාහනේ වෙන්න පුළුවන්, මොන හරි කැම බීමක් වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔක්කොම හම්බ වෙනවා. මුකුත් අඩුපාඩුවක් නැහැ. හරිද? එතකොට ওই දෙන්නට මොකක් හිතේ?
2: ඕක ලස්සන කතාවක් තියෙනවා. තාකිර් දේශ් කියලා රමින්දනාත් ටාගෝර් මීට අවුරුදු 100කට විතර කලින් ලියපු පුංචි නාට්‍යයක්. ඒක චිත්‍රපටයක් බවට මේ තුමාගේ 100 වෙනි මේ සංවත්සරයේදී මේ චිත්‍රපටයක් බවට පත් වුණා. ඒක ඇත්තටම තියෙන්නේ මේ එක එක්තරා රටක කුමාරයෙක්. ඇත්තටම සතුට කියන එක එන්නේ අචීවමන්ට් එකනේ. දැන් ඔයා ඇහුව ප්‍රශ්නට මම මේ උත්තර දෙන්නේ. මොනවා හරි දෙයක් ඇචීව් කරාම තමයි ඒ සතුට එන්නේ.
1: සතුට එන්නේ.
2: හැමදේම අප්පුඩියක් ගහලා ලැබෙනවා නම් ඒක නිකන් පරිභෝජනයක් විතරනේ. එක්තරා රටක ඉන්න දූපතක ඉන්න කුමාරයෙක්ට මේ එහෙම බෝරින් වෙනවා ජීවිතේ. එයා එයාගේ යාළුවත් එක්ක බෝට්ටුවක නැගලා එනවා තවත් ඒ වගේම දූපතකට. ඒ දූපතේ ඉන්නේ අර කාට් කුට්ටමේ ඉන්න සෙට් එක. හරිද? ඒගොල්ලෝ හරි ෆෝමල් විදිහට ඉන්නේ. හරිම ෆෝමල්. තාකිර් දේශ් කියලා කියන්නේ ඇත්තටම කාට් කුට්ටමේ රට කියන එක. මේ බෙංගලි භාෂාවෙන් අපි කියමුකෝ බූරුවා කුට්ටමේ රට කියලා නේද? එහෙම රටවල් තියෙනවා නම් ඒ ගැන නෙමෙයි අපි මේ නාට්‍ය ගැන කියන්නේ. ඉතින් අවසානයේදී කෙසේ හෝ ඒ කියන්නේ ඒගොල්ලන්ට හැංගීම් දැනීම් නැහැ. කාඩ් කුට්ට මේ කට්ටියනේ. ඉතින් කෙසේ හරි අවසානයේදී දැන් අර අරුන් හැංගීම් දැනීම් තියෙන කුමාරයෝ දෙන්නෙක් නෙන්නේ. මේ කාඩ් කුට්ට මේ ඉන්න කින් ඉන්නවා, කුයින් ඉන්නවා. එතකොට එක එක ඉලක්කම් තියෙනවා. මොකද්ද?
1: ගුරුවෝ
2: ඉන්නවා නේද? ජෝකර්ලා ඉන්නවා. ඉතින් වැඩි දෙන මේ මේ මේ නාට්‍යයේ තව විශේෂමම දැකපු දෙයක් තමයි ජෝකර්ලා දෙන්න නාට්‍යයට දාලා තිබුණේ. මොකද ඒක සමහරලාට ඒක මොකක් හරි උපක්‍රමයක් වෙන්න ඇති. ඒ නාට්‍ය ඕනවට වඩා මේ කියාගන්න ඕන පණිවිඩේ මේ දෙන්න හින්දා නැති වෙයි හින්දා වෙන්න ඇති. කොහොම හරි අවසානයේදී අර කාඩ් කුට්ටම් චරිතවලට මේ අර පිටදේශකින් ආපු කුමාරයා පණ දෙනවා. අවසානයේ කාඩ් කුට්ටමේ ක්වීන් මේ කුමාරයාත් එක්ක යාළු වෙනවා. දැන් මේකේ හිටිය කලාබරාසියෙක්. කලාබරාසියක් ඉන්නවනේ. ඒ කලාබරාසිය රඟපෑ නුවන් ලියන ගේ කියලා කෙනෙක්. සුප්‍රසිද්ධ ක්‍යූ කියලා කියන්නේ කෞෂික් මුඛර්ජි. මේ ශාරුක් ඛාන් චිත්‍රපටයකුත් ඔහු අධ්‍යක්ෂණය කළා තිබ්බ. වෙනද යන්නේ අධ්‍යක්ෂකවරෙක් ඉන්දියාවේ. ඒ චිත්‍රපටයේ වැඩි හරියක් රූගත කිරීම කරේ ලංකාවේ. උඩප්පෝ සහ ඇතුළු ප්‍රදේශවල. ඉතින් අර මම මේ සාරාර කතන්දරේ කිව්වම මේ මට මතක් වුණේ ඇත්තටම අපිට achievement වලින් තමයි සතුට එන්නේ නේද?
0: අනිවාර්යෙන්. achievement වලින් තමයි සතුට එන්නේ. දැන් achieve කරලා ඔක්කොම achieve කරා කියලා හිතන්නකෝ. එතකොට අපිට තව දෙයක් ඕන වෙනවා. අපිට ඕන හැමදේම හම්බ වුණාට පස්සේ අපිට තව දෙයක් ඕන වෙනවා. අපි සතුට හොයන්නේ එහෙම.
1: ඔව් ඒ කතාව ඇත්ත. ඒ කියන්නේ මේ දැන් වෙනවා කියපු කතාව. ඔව් achievements එක තමයි අපේ ජීවිත වලට සතුට එන්නේ. හැබැයි අපි දේවල් achieve කරන්න achieve කරන්න අපිට තව මොන හරි achieve කරන්න ඕන. මේ මොන හරි මේ මදි කියලා හිතනවා. සාමාන්‍යයෙන් ගියක් ඇදුවොත් කාමර තුනක එක නෑ, හතරවෙනි කාමරෙත් ඕන වෙනවා. කාර් එකක් ගත්තොත් පොඩියට නෑ, මීට වඩා ලොකු කාර් එකක් ඕන වෙනවා. සාමාන්‍යයෙන් හිතන්නකෝ මාසෙට 50,000ක් විතර හොයන කෙනෙක් බෑ මදි. ඒක ලක්ෂයක් වුණා කියලා හිතමුකෝ. බෑ මදි. 150,000ක් වුණා කියමු. බෑ 2,00,000ක් තිබ්බනම් කොහොමද කියලා අපිට හිතෙන්න පටන් ගන්නවා.
0: ඇත්ත. ඒක නිසා අපි හැමතිස්සෙම ඇති සතුට හොය හොය ඉන්නවා. හැබැයි දැන් අපි දැන් ඔය දෙන්නට මතක් කරන්න කිව්වොත් මම ඔය දෙන්න ජීවිතේ සතුටෙන්ම හිටපු දවසක් මොකක් හරි ඔයාලට මතක් වෙනවනේ. හැබැයි ඔයා ඒ මොහොතේ හිතාගෙන ඉඳියද මේක තමයි මම සතුටෙන්ම හිටපු දවසක් විදිහට මම මතක තියාගන්න කියලා?
1: නෑනේ.
0: නෑනේ. ඒ මොහොතේ ඔයා ඉද්දෙද්දි ඔයා ඒක හිතන්නේ
1: නෑ.
0: හැබැයි ඊට පස්සේ ටික කාලෙකින් ඔයා හැරිලා බලද්දි ඒක තමයි ඔයා මේ ගෙවපු සතුටුම
1: මොමන්ට්
0: එකක් වෙන්නේ. ඉතින් සතුට කියන එක හොය හොය යන්න එපා, ඒක පටන් ගන්න ඉන්න එපා. මොකද ඔයා මේ ඉන්න මොහොත ඔයා කවදා හරි මතක් කරන සතුටුම මොහොත වෙන්න පුළුවන්. ඒක නිසා අර හැපිනස් කියන එක ඒක පටන් ගන්න ඉන්නපා. මොකද එහෙම වුණොත් අමුල් ජීවිත කාලෙම ඒක හොය හොයයි. ඒක පටන් ගන්න හරිම වෙලාවක් හරිම දවසක් එනකන් යයි. මේ මොහොතේ සතුටින් ඉන්න. මේ මොහොතේ ඔය අචීව් කරපු දේ ගැන සතුට වෙන්න. ඊළඟ ස්ටෙප් එක ගැන හිමිට හිතන්න පුළුවන්. හැබැයි අර ඩිලේ කරන්න එපා. තව ඕනි. මට තව මීට වඩා දෙයක් ඕනි කියලා හිතන්න එපා. මේ මොහොතේ සතුටින් ඉන්න. සම්මා සතිය ගැන තමයි
2: ඉන්නේ. සතිය ගත කරන්න මේ විදිහට.
1: ඔය කියන්නේ මේ සතුට වෙන්න හැම සාධකයක්ම තමන්ගේ වටේ තියෙද්දි නෑ මේක නෙමේ සතුට වෙන්න වෙලාව මෙතනින් ඉස්සරහා තව දවසක් එයි කියලා අපි වැඩේ කල් දානවා සතුට වෙන එක. එහෙම කල් දාන්න එපා කියලා තමයි සාරවාට කියන්නේ.
2: කියන්නේ ඒකම මේ මට සතිය කිව්වම තව කාරණයක් මතක් වුණා. වීඅයි ලෙනින් කියලා තියෙනවා සමහර දශකයන් තියෙනවා කිසිත් නොවන හැබැයි සමහර සති තියෙනවා දශකයක දේවල් වෙන. ඉතින් මේ සතිය ඒක වෙන්න පුළුවන්.
1: හරි. ඉතින් ඔව් ඒ නිසා ඔයා නැවුම් වෙන්න ෆ්‍රෙෂ් වෙන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. එහෙම වෙනස් විදිහට හිතන්න අපි මේ ඔයාලට මේ තල්ලුව දෙන්න. එහෙම වෙනස් විදිහට හිතලා ඔයාගේ ජීවිතේ කොච්චර බාධක කොච්චර ප්‍රශ්නාවත් නවතින්නේ නැතුව ඉස්සරහට යන්න කියන පණිවිඩය දෙන්න. ඉතින් එහෙම ඉස්සරහට යද්දී ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕන ගොඩ වෙන්න ඕන තැනක් තමයි කීල්සේ කියලා කියන්නේ. මොකද ඔය උදේට මොන හරි පොඩි වෙනසක් කරාම කන බොන දේවල් වෙනසක් කරාම ලන්ච් එක වෙන්න පුළුවන්, ඩිනර් එකට හදන දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැම වෙලේම ෆ්‍රෙෂ් දේවල් තමන්ට මේ පරිභෝජනය කරන්න පුළුවන් වුණාම ඒ නැවුම් බව ජීවිතයට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ෂොපින් කරන්න ගියත් අපිට නිකන් අර නිදහසේ ඇවිදලා කරලා තමන් කැමති දේවල් අරගෙන ෂොපින් කරන්න පුළුවන් නම් කීල්ස් එක වගේ තැනකට ගියාම මේ නිදහස උපරිමයෙන්ම තියෙනවා. අන්න ඒකත් අපේ ජීවිතේට ෆ්‍රෙෂ්නස් එකක් අරගෙන එනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේ මොහොතේ සතුට වෙන්න. කීල්ස් එකට ගියාට පස්සේ ෂොපින් කරන වෙලාවේ සතුට වෙන්න. ඊට පස්සේ මට මීට වඩා සතුට මොහොතක් එයි කියලා හිත හිත ලත වෙන්න එපා. ඒ මොහොතේ මොමන්ට් එකේ ඔයා ජීවත් වෙන්න. අන්න එතන තමයි ඔයාට නැවුම් බව ලැබෙන්නේ.
0: හරියටම හරි. ඉතින් මේ ෆ්‍රෙෂ් තෝට් එක දුන්නේ ඔයගලන්ට මේ සතිය ෆ්‍රෙෂ් විදියට පටන් ගන්න.
1: පටන් ගන්න.
0: හරි. දැන් ඕ ලෙවල් ඒ ලෙවල් කරන නංගිල මල්ලිලා ඉන්නවනේ. නේ දූල පුතාල නෙමෙයි නංගිල
1: මල්ලිලා. නංගිල මල්ලිලා.
0: නංගිල මල්ලිලා.
1: කලබල වෙන්න එපා දූල පුතාල කියන්නේ.
0: ඔව්. දැන් ඒකත් අර සම්මා සතියට සම්බන්ධයි ඇති. හරිද? දැන් ඒගොල්ලොන්ට දැන් තියෙන ලොකුම දේ තමයි ඒ ලෙවල් ඕ ලෙවල්.
1: ඔව්.
0: හැබැයි ඒ ලෙවල් ඕ ලෙවල් කරපු කෙනෙක්ට ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ට එක එක දේවල් තියෙනවානේ. හැබැයි දැන් ඒ ලෙවල් ඕ ලෙවල් කරන කට්ටියට අයියෝක මොකද්ද ඕක එක්සෑම් එකක්ද කියලා කියන්නේ නැතුව ඔයාට පුළුවන් වෙන්න ඕනේ එයාට උදව් කරන්න.
1: අනිවාර්යයෙන්ම.
0: කියන්නේ පොතක් අරන් දීලා වෙන්න පුළුවන්, මොනවා හරි ඔයා දන්න දෙයක් කියලා දීලා වෙන්න පුළුවන්. ඒ විදිහට උදව් කරන්න ඔයා දැනගෙන ඉන්න ඕනේ.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඒ ලෙවල් කරන ඒ වගේම තමයි ඕ ලෙවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ නංගිලා මල්ලිලා. ඒ නංගිලා මල්ලිලාගේ ආදරණීය තාත්තලා අම්මලා මේ වෙලාවේ හයි ලෙවල් ලෝ ලෙවල් පාරවල් වල හරි යන ගමන් අපි වහගෙන ඉන්නවා නම් ඔයාට අපි කියන්නේ ඉමාෂි ප්‍රකාශන වෙතින් අරගෙන එන ඉමාෂි පාස් පේපර් බුක්ස් මිලදී ගන්න කියලා. පාස් පේපර්ස් කරන්න දැන් ඉඳන් පටන් ගන්න. හරිද? දැන් තව ඕ ලෙවල් වලට තියෙනවා මාස ගාණක් නෑ. දැන් මේ ඔක්තෝබර් මාසේ නොවැම්බර් දෙසැම්බර් වල ඕ ලෙවල්.
0: ඒ
1: වගේ තමයි ඒ ලෙවල් කරන කට්ටියට ඔන්න සැලකිය යුතු මාස කිහිපයක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ගන්න ඉමාෂි ප්‍රකාශන වෙත යන්න, ඉමාෂි පාස් පේපර් බුක්ස් ගන්න. මොකද මේ ඉංග්‍රීසි මීඩියම් වලනු දැන් වාට ඔන්න පාස් පේපර් බුක්ස් තියෙනවා.
0: මේවා
1: පාස් පේපර්ස් විතරක් නෙමෙයි මොඩල් පේපර්ස් පවා තියෙනවා. අවුරුදු ගාණක් ආපු ප්‍රශ්න ඇනලයිස් කරලා ඉස්සරහට මෙන්න මේ වගේ අලුත් ප්‍රශ්න හැදෙන්න පුළුවන්. එකම ප්‍රශ්නේ මේ විදිහට අහන්න පුළුවන් කියලා ඔයාට ස්ට්‍රක්චර්ඩ් කරලා ලස්සන්ට ඉමාෂි ප්‍රකාශන පාස් පේපර් බුක්ස් වලින් අරන් ඇවිල්ලා තියෙනවා අලුත්ම මොඩල් පේපර්ස් වලින්. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන විස්තරාත්මක පිළිතුරු තියෙනවා. ඉන් ඩීටේල් පිළිතුරු තියෙනවා. ඒ වගේම ඔයාට නිකන් අර කොහොමද නිකන් 2 2 3 4 කියලා උත්තරේ විතරක් නෙමෙයි කොහොමද ඒක 4 උනේ කියලා ඔයාට පිළිවෙලට ලස්සන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මතක් කරන අපේ නංගිල මල්ලිලට ඕගලන්ට මේ තාත්තලා අම්මලගේ උදව් ඕනේ. දැන් ඔයගොල්ලෝ ලොකු ඉනේ අවුරුදු 16ක් 18ක් 19ක් කියන්නේ. ඒක හින්දා තාත්තරයි අම්මටයි කියන්නේ ඉමාෂි පාස් පේපර් බුක් එකක් Tamanටත් අරන් දෙන්න කියලා. ඔයා කැමති විෂයකින් ඔයාට තෝරගන්න පුළුවන්. ඔයා කැමති ස්ට්‍රීම් මේකින් ඔයාට පාස් පේපර් බුක්ස් දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ. මෙල්වා ස්ටිල් ගැනත් මතක් කරන්න ඕනේ අන්ජි. අපේ ලයිෆ් එකේ අපේ හොඳ පුරුදු තියෙන්නේ. ඒ කියන්නේ අපේ බේස් එක ඒක තමයි අපේ ස්ට්‍රක්චර් එක. ඒ වගේම තමයි ඔයා හදන ෆිසිකල් දේවල් කියන්නේ gedara වෙන්න පුළුවන් business space එක වුණාත් ඒකයිත් වැදගත්ම කොටස තමයි ස්ට්‍රක්චර් එක.
1: ස්ට්‍රක්චර් එක. අනිවාර්යෙන් මේ ඔය දැන් අපි ඉස්සර මේ ගෙවල් හදද්දි අපිට එහෙම පුරුද්දක් තිබ්බේ නැහැ මේ ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක් ලවා අපේ ගෙදර ස්ට්‍රක්චර් එක නැත්තම් අපි හදන ඕනම ගොඩනැගිල්ලක ව්‍යුහය නිවැරදි ආකාරයෙන්, ඒ කියන්නේ නිවැරදි අමුද්‍රව්‍ය යොදාගෙන නිවැරදි ආකාරයෙන් හැදිලා තියෙනවද, ස්ට්‍රක්චර් ගොඩනැගිලා තියෙනවද කියලා බලන්න අපි පුරුදු වෙලා හිටියේ නැහැ. හැබැයි දැන් වෙනකොට අලුත්ම ඉදිකිරීම් කටයුතු වලදී එහෙම ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක් ඉන්න ඕන. ඔයාගේ උනත් ඔයා ගෙයක් හදනවා නම් ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක්ට පෙන්නන්න. ඔයා හිතනවා ඉතින් මේ ගේන ඉතින් ආයෙම මේක ලොකු ගොඩනැගිල්ලක් අපාර්ට්මන්ට් එකක්
0: නෙමෙයිනේ.
1: මොනාටද මේ ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක් කියලා. නෑ එහෙම නෙමෙයි ඕන. එහෙම කෙනෙක් හොයාගෙන ආවට පස්සේ එයා කියයි ඇයිවා මෙල්වා ස්ටීල්ම දාන්න ඕන කියලා. ලංකාවේ අංක එකේ ස්ටීල් එක තමයි මෙල්වා ස්ටීල් කියලා කියන්නේ. නිකන් යන ගමන් වාගේ ටවුන් එකේ මොන හරි දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතියක් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් තියෙනවා නම් ඔයා හොද්දට පොඩ්ඩක් වටපිට කැරකිලා බලන්න. ඔයාට පේයි ලොකුවට මෙල්වා බෝඩ් තියෙනවා. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි, එතනත් ශක්තිය මෙල්වා ශක්තිය නිසා.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න
3: උදේ 8 විනාඩි 40යි දැන්
4: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
5: මෙල්වා එක ලංකාවේ එක
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
8: පරිසර හිතකාමී විදුලි රථ සමග නව ගමනකට මුල පුරමු හෙටක් ඉදිරි කරමු ජාතියට ඉදිරි කිරීම හුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්
9: ලෙස කලරම් ලොව වැජබෙන සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශීවෙන්න ෆිනිෂිං වහලක් නම් කලරම් තමයි
10: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: අභිමානවත් කළුතරෙන් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම්
12: විතරක් සීමවුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
0: FM 95 FM 94.8

0: උදේ 8 විනාඩි 50යි අල්ගොතෝම වෙලාව.
1: හරි. දැන් ඔයාට මේ Samsung products ගන්න ඕන නම්.
0: හරි.
1: ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕන තැන තමයි දම්රෝ කියලා කියන්නේ.
0: ඕකේ.
1: මොකද මේ ඩබල් වොරන්ටි වට හම්බ වෙනවා.
0: ඩබල් වොරන්ටි එකක් නෙමෙයි දෙකක්.
1: වොරන්ටිස් දෙකක් හම්බ වෙනවා.
0: දැන්
1: සාමාන්‍යයෙන් අපි මොන හරි ප්‍රොඩක්ට් එකක් ගන්න ගියාට පස්සේ අපි ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නේ තමයි මේකට වොරන්ටි තියෙනවද කියලා.
0: ඔව්.
1: සමහර අය කියනවා මේකට software වොරන්ටි තියෙනවා. මේකට මාසික වොරන්ටි තියෙනවා. මේකට මාස 6ක වොරන්ටි තියෙනවා. මේකට අවුරුද්දක තියෙනවා. එහෙම කියනවා. එහෙම කිව්වට මට අත්දැකීම් තියෙනවා වොරන්ටි ක්ලේම් කරන්න ගියාට පස්සේ කවුරුත් මේක විකුණපු බවක් දන්නේ නැහැ.
0: දන්නේ නැහැ.
1: මෙහෙම එකක් අපි විකුණුවද කියලා
0: අපෙන්ද ගත්තේ.
2: අපේද
1: වෙන්න බෑ. අපි සර් මේවා කරන්නේ
0: නැහැ.
1: මේ මොඩල් එක අපේ නැහැ. එහෙම කියන අවස්ථා තියෙනවා. ඉතින් ඔයත් දම්රෝ එකෙන් නම් මේ Samsung නිෂ්පාදන මිලදී ගන්නෙ. ඔයාට එහෙම අහන්න වෙන්නේ නැහැ. මොකද ඔයාට දම්රෝලා එයාලගේ වොරන්ටි එකකුත් දෙනවා. Samsung ලගේ ඔරිජිනල් වොරන්ටි එකත් හම්බ වෙනවා.
0: ඕකේ.
1: ඩබල් වොරන්ටි කියලා කියන්නේ අන්න ඒකයි. ඉතින් Samsung විතරක් නෙමෙයි Innovex ඊට පස්සේ Panasonic වගේ ඔයා දන්න මුළු ලෝකයක් දන්න බ්‍රෑන්ඩ්ස් වලින් ඔයාට පුළුවන්කම තියෙනවා ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ පවා මිලදී ගන්න. මොකද දම්රෝ කියවම ඉස්සෙල්ලාම අපේ ඔළුවට එන්නේ ගෘහ භාණ්ඩනේ.
0: ඔව්.
1: දම්රෝකට ගියාට පස්සේ අපිට සෝෆා ගන්න පුළුවන්. සෝෆා සෙට් ඕන තරම් තියෙනවා. මාදිලි 100කට යා. නිදන කාමර කට්ටල, කෑම මේස කට්ටල, ගෘහ භාණ්ඩ ඕවා තමයි අපිට ඔළුවට එන්නේ. නෑ එහෙම නෙමෙයි. ඔයාට දම්රෝකට ගියාට පස්සේ දැන් අපි මේ කියපු බ්‍රෑන්ඩ්ස් වලින් ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට්ස් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ඇප්ලයන්සස් ඒවත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ගෙදෙට්ට වගේ කුස්සියට ඕන කරන දේවල් ඔයාට ගන්න පුළුවන් දම්රෝ විශ්වාසයත් එක්ක. මේ දම්රෝ විශ්වාසය ගැන අපි නිතරම කතා කරන්න හේතුව තමයි ලංකාවේ අලවියෙන් පසු සේවාව ගැන කතා කරනවා නම් ඔයා නිකමට ඕන කෙනෙක්ගෙන් තට්ටුවක් දාලා අහලා බලන්න. ඒගොල්ලෝ හැමෝම කියයි දම්රෝ තරම් විශ්වාසවන්ත කවුරුත් නැහැ කියලා. ආයවට විකුණුවද කියලා මේක අපි නෙමෙයි සර් දුන්නේ. අපි නෙමෙයි මැඩම් මේක විකුණුවේ. මේවා අපි කරන්නේ. ඒව අහන්න
0: වෙන්නේ.
2: අනිත් එක දම්රෝ කී ලක්ෂයක් විකුණලාද? එහෙම අපි තමයි විකුණුවේ කියලා බය නැතුවත් කියන්නේ
1: නේ. බය නැතුව කියන්නේ දම්රෝ වොෂින් මැෂින් ගත්තොත් එහෙම ලංකාවේ හැම ගෙදරකම තියෙන දම්රෝ වොෂින් මැෂින් තමයි. ගෘහණියන් මේක දන්නවා. ඉතින් බය නැතුව යන්න දම්රෝ එකට ගිහිල්ලා වට පුළුවන්කම තියෙනවා. ඕනම දෙයක් මිලදී ගන්න දම්රෝ ගෘහ භාණ්ඩ, දම්රෝ ගෘහ විදුලි උපකරණ. ඉතින් වගකීම විශ්වාසයත් එක මිලදී ගන්න පුළුවන්. ප්‍රදර්ශනකර 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා.

0: ඒ ඕන තැනකට යන්න කියලා අපි මතක් කරනවා.
1: ඕකේ, එයාට ක්‍රෙඩිට් කාඩ්යක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිතව ගෙවන්න ගන්නත් පුළුවන් කියලා මතක් කරන ගමන්
0: අපි යනවා කොහෙටද?
1: අපි යනවා රට ගොඩනගපු මිනිස්සු ගැන කතා කරන්න.
0: රට ගොඩනගපු මිනිස්සු ගැන කතා කරන්න අපි උදේ මතක් කරානේ කොහොමද කියලා. සාමාන්‍ය මිනිස්සු ටිකක් ගිහිල්ලා මුළු ලෝකයටම සාමය අරන් දුන්නේ නේ. ඉතින් ඒ වගේ තමයි අපේ රටෙත් එහෙම තමයි. පොඩි මිනිස්සු ඉන්නවා, ඒ මිනිස්සුන්ගේ දැවැන්ත කැපකිරීම එක්ක තමයි මේ රටවල් මේ විදිහට ගොඩ නැගුණේ. ඒගොල්ලෝ ඒ දැවැන්ත කැපකිරීම කරපු බව සමහර විට අපි දන්නේ නැහැ. අර මං හැම වෙලේම කියන කතාවක් තියෙන්නේ, සමහර විද්‍යාඥයෝ මේ මොහොතේ දිවාරය නොබලා වැඩ කරනවා. ලංකාවෙත් ඉන්නවා එහෙම විද්‍යාඥයින්, ඉන්නවා පර්යේෂකයින් ඉන්නවා. ඒගොල්ලෝ කරන පර්යේෂණ සංවර්ධන, ඊට පස්සේ ඒගොල්ලෝ එක එක දේවල් පිටිපස්සේ ලුහු බැදගෙන යනවා, හඹාගෙන යනවා. ඒ හැමදේ නිසාම තමයි අපි මේ වෙලාවේ බොහොම හිනා වෙලා නිෂ්කලංකව සතුටෙන් අපේ ජීවිත ගත කරන්නේ.
2: ඔව්, එහෙම කිව්වා මට මතක්ුනේ. අපි අගය කරන්න ඕනේ කාරණයක් තියෙනවා මේ මේ ළඟදී මේ ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙක් ඇතුළු මේ ඩොක්ටර් ආචාර්ය තේමිය නායක මහත්තයා ඇතුළු පිරිසක් ඕස්ට්‍රේලියාවේදී අවුරුදු බිලියන ගානක් ඇතින් එන රේඩියෝ තරංග වගේ ග්‍රහණය කරගෙන. මේ රේඩියෝ කියන්නේ අපි උදේට කතා කරන ඒවා
1: නෙමෙයි.
2: ඒවා සමහරවිට අවුරුදු බිලිය ගානකට පස්සේ අපේ ඇල්ගොරිතම් එක කවුරුහරි ග්‍රහණය කරගෙන ඉන්නේ.
0: වෙන කොහෙර විශ්වයේ ගිහලා අහන්න පුළුවන් වෙයි.
2: අඩේ මරු රේඩියෝ ප්‍රෝග්‍රෑම් ගන්න මොකටද අපි මේ විශ්වයේ හැකර් වලටලා ඉන්නේ වයන් පෘථුවියට කියලා ඇවිල්ලා නේද?
0: ඔව්, මේද්දි බිලියන 10ක් ගිහලා අපි නෑ.
2: මේ ඉතින් ඒ රෑ දිවා පරේෂණ කළා නෙමෙයි හොයාගන්න
0: ඇත්තනේ. ඔව්, මේ බිග් බෑන් නැත්තම් මහා පිපුරුමෙන් සිද්ධ වෙච්ච ඒ තරංග, විශ්වයට මුදාහැරුණු තරංග හොයාගන්න ලංකාවේ විද්‍යාඥයින් දෙපළක් සමත් වෙලා තිබ්බා. ඒගොල්ලන්ගේ පරීක්ෂණ කණ්ඩායමත් එක්ක එකතු වෙලා. ඉතින් ඒ වගේ දැවැන්ත විද්‍යාඥයින් ලංකාව ඇතුළේත් ලෝකේ පුරාම තමන්ගේ මෙහෙවර කරනවා. ඒ වගේම තමයි අපි හැම වෙලේම මතක් කරන්න ඕන අපේ ආරක්ෂකාංශ නිලධාරීන්. ඒගොල්ලෝ අවදියෙන් ඉන්න නිසා තමයි මේ රට ආරක්ෂිත වෙන්නේ. ඉතින් ඒ වගේ දැවැන්ත කැපකිරීම සමුදායක් එක්ක තමයි රටක් ඉස්සරහට යන්නේ. එහෙම ඉස්සරහට යද්දී මූල්‍ය ශක්තිය කියන එක රටකට අත්‍යවශ්‍ය දෙයක්. රටේ කොදුනාරටිය වගේ තමයි. ඉතින් 1971 ඉඳලා අවුරුදු 55ක් පුරාවට අපිත් එක්ක මේ මූල්‍ය ශක්තිය අපිට දුන්න ආයතනය තමයි SB Finance කියලා කියන්නේ. ඉතින් මතක් කරන් තියෙන ලොකු කතා මොකුත් නැහැ. දේශය ගොඩනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක් පුරාවට හිටියා වගේම මින් එහාටත් SB Finance ඉන්නවා කියලා.
1: ඕකේ. හරි, දැන් ඔය ජීවත් වෙන්න අචි ලස්සන නිදහස් පරිසරයක් වෙනවා නම් වාට සියලු සැප පහසුකම් සර්විසස් මේ ඔක්කොම එක වඩ හරිනම තැන තමයි ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් එන ප්‍රයිම් කලූරා.
0: රුපියල් මිලියන 18.7ක් විතරයි වෙන්නේ. ඔයාට ස්විමින් පූල් එක, ජිම් එක, කිඩ්ස් ප්ලේ ඒරියා එක, ඉන්ඩෝ ක්‍රිකට් නෙට් එක, මල්ටි පර්පස් හෝල් එකම ඔයාට බොහොම සතුටෙන් ගෙදර කට්ටියත් එක්ක බොහොම නිස්කලංකව ජීවත් වෙන්න පුළුවන් නිවාසයක් වාය කරගන්න පුළුවන්. අංග සම්පූර්ණ නිවාස සංකීර්ණයක් තමයි ඔයා වෙනුවෙන් සූදානම් වෙලා තියෙන්නේ. කෝල් එකක් දෙන්න 13 22 හොට්ලයින් එකට
1: 13 22.

0: FM 94.8 Net FM Divainapura
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077977767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: දීගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු ධම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
3: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
4: ඉසිනිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
5: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්
4: මාළු කන්න කැමති කිරටද මිරිසටද
6: කැමති විදියකට
4: විජය කිරි මාළු තුන පහ කුඩු හා විජය මිරිස් මාළු තුන පහ කුඩු
7: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
8: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
9: කොල්ල කෙල්ල

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: ආයුබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. වීරකැටිය මැදමුලන කිංචිගුණේ ප්‍රදේශයේදී පිස්තෝල අවියක් හා එම පතරොම් හයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වීරකැටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මධ්‍යම නේපාල ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් පස් දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව එරට බලධාරීන් පවසනවා. හදිසි ගංවතුර තත්ත්වයත් සමග නිවාස සහ පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නේපාලයේ විශාලතම සහ දීර්ඝතම උත්සවය වන දශයින් උත්සවයේ පළමු දිනය සැමරීමට ළමයින් සහ ප්‍රදේශවාසීන් සූදානම් වෙමින් සිටියදී ගෝර්කා දිස්ත්‍රික්කයට ඊයේ දිනේ මෙලෙස හදිසි ගංවතුර තත්ත්වයක් බලපා තිබුණා. අනතුරට පත් වූවන්ගෙන් 50 දෙනෙකු පමණ බේරාගත් බව එරට බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා. මීළඟට net news පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ ඩිජිටල් පරම්පරාවේ ඇනලොග් ටෙරිටරියටයි. This FM, I'll go down.

0: උදේ 9යි විනාඩි 9යි ඇල්ගොටවුම් වෙලාව
1: අපි ආවේ අපේ
0: තුන්වෙනි පැයට.
1: හරි මේ සිහිනෙන් සිහිනේ මේ ටිකේ අඩන කෙනෙක් ඉන්නවා.
0: අඩන කෙනෙක්?
1: ඔව් එයාට සිහිනෙන් තමයි ඇඩෙන්නේ. කවුද දන්නවද එයා?
0: කවුද?
1: එයා තමයි සෙලන්ස්කි කියලා කියන්නේ.
0: අයියේ සෙලන්ස්කි කියන්නේ
1: ජනාධිපතිතුමාට තනි ඇහැට ඇඩෙන වැඩක් තමයි දැන් වෙලා තියෙන්නේ.
0: හරි.
1: මොකද්ද මේ ඇඩෙන්න හේතුව සහ මොනවාද මේ සිද්ධ වෙලා තියෙන කාරණා ටික කියලා අපි පොඩ්ඩක් හොයාගෙන ගියා.
0: ඔකේ.
1: අපිට හම්බ වුණා.
0: මොනවාද හම්බුනේ?
1: කවුද ඇමරිකාවේ ජනාධිපතිතුමා?
0: ඒ
1: කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්.
0: ට්‍රම්ප් මහත්තයා
1: තීරණය කළා තියෙනවා රුසියාවෙන් ඩීසල් මිල දී ගන්න. බලන්න. කාටද රිදෙන්නේ?
0: කාටද රිදෙන්නේ?
1: කවුරුද හඩන්නේ? සෙලෙන්ස්කි.
0: සෙලෙන්ස්කි.
1: සෙලෙන්ස්කිල තමයි ඇඩෙන්නේ රිදෙන්නේ හිතේ වේදනාව ඔක්කොම ඉතුරු වෙන්නේ.
0: අතරම් පව්වා හැම පැත්තෙම තැලෙන මිනිස්සෙක්
1: තමයි. අත මුදුම විදියට තැලෙනවනේ.
0: ඔව්.
1: ඒ කියන්නේ අනේ මන්ද මට තේරෙන්නේ නැහැ ඇයි ඒ කියලා.
0: අන්‍යා රැවටෙනවා තැලෙනවා පව් මං කියන්නේ.
1: අර අපේ සමහර අය ප්‍රේම සබද දා වගේ.
0: මේ
1: විශ්වාස කරලා නෑ නෑ. අය අය එහෙම දෙයක් කරන්න යන්නේ නැහැ කියලා.
0: ඒ කියන්නේ ඇස් දෙකට දකපු කට්ටිය ඇවිල්ලා කියනවා. නෑ යා එහෙම කරන්නේ
1: නැහැ. නෑ යා එහෙම නැහැ කියලා පටන් ගන්නවා විශ්වාස කරන්න. ආයෙ මොකක් හරි වලක ගිහිල්ලා වැටෙනවා. මේ ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ හදිසි අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මේ වෙනකොට රුසියාවෙන් ලබා ගන්න තීරණය කරලා තියෙනවා. නොවැම්බර් මාසයේ වෙනකොට මේක මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් දක්වාත් දෙසැම්බර් මාසයේ වෙනකොට මෙට්‍රික් ටොන් මිලියනයක් දක්වාත් වැඩි කරන්න නැත්නම් ගනුදෙනු කරන්න ඇමරිකාව තීරණය කරලා තියෙනවා. මේකේ තියෙන අයිරනි එක මේකේ තියෙන මාර්ම අර අපිට හිනා යන කොටස තමයි මීට සති කිහිපයකට කලින් ඇමරිකාව ලෝකයේ අනිත් රටවල් වලට ආර්ථික සම්බාධක පැනෙව්වා රුසියාවත් එක්ක ඉන්ධන ගනුදෙනු කරලා අහු වෙන්න එපා කියලා.
0: එපා කියලා.
1: මේ කල්තිය දැනගත්තත් දන්නේ නැහැ නේ අපේ ස්ටොක් ඉවර වීගෙන යනවා. අරගොල්ලෙක් ගනුදෙනු කරොත් අපිට ගන්න නැති වෙනවා. ඒ කියන්නේ සම්බාධක දාලා ඉතුරු කරගන්න ඇති. ඉතින් මේ වෙනකොටත් ක්‍රෙම්ලීනය ඒ පැත්තින් ඇමතිවරු කැබිනට් මණ්ඩලය කියලා තියනවා අපි ඇමරිකාවට තෙල් දෙන්න තීරණය කරා. අපි නොදී ඉන්නේ නැහැ. මොකද මේ ඇමරිකාවේ මිනිසුන්ට තෙල් ඕනේනේ. හරිම ලස්සන මේ ඩිප්ලොමැටික් කතාවක් කියලා තිබ්බේ ඇමරිකාවේ ගොවීන්ට ඇමරිකාවේ මහා කර්මාන්තකරුවන්ට තෙල් ඕනේ වෙනවා. අපිත් සූදානම් ඒ අවශ්‍යතාවය රුසියාව විදිහට සම්පූර්ණ කරන්න.
0: හරි සානුකම්පිතයි.
1: අපිට මේ ඇමරිකාවේ ජනතාවයක කිසිම තරහක් නැහැ. කිසිම අවුලක් නැහැ. අපි ඒකින්ද ඔන්න මේ ට්‍රම්ප් මහත්තයා ඉල්ලලා තියෙනවා අපි තෙල් ටික දෙනවා කියලා. ඉතින් මේකෙන් වඩා චෝකයටපත් වෙච්ච සෙලෙන්ස්කි විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කියලා තියෙනවා. ඇයි මේක කරන්නේ? මේ මට ගහන්න ආයුධ ගන්න මට ගහන්න ආයුධ හදන්න රුසියාවට සල්ලි එකතු කරලා දෙන එක නේද ඕගොල්ලෝ කරන්නේ කියලා ඇමරිකාවට බොහොම තදින් දෝෂාරෝපණත් නෙමෙයි ඉතින් අර අර හිතරිදුනම කියන කතා කියනවා.
0: දුක කියනවා.
1: ඇයි මට එහෙම කරේ කියලා අහනවානේ. ඉතින් එහෙම අහලා තියෙනවා.
2: සෙලෙන්ස්කි තරම් මේ මෑත කාලේ වහ කාපු මහා දෙයක් නෑ.
1: මේ තරම් රැවටීමට ලක් වෙච්ච පාලකෙක් මම හිතන්නේ අපිට මතක ඉතිහාසයේ නෑ. ඉතින් සෙලෙන්ස්කි අර ගිරයකට අහු වෙලා වගේ ඉන්නේ කියලා අපි කියන්නේ එකයි ලෝක දේශපාලනෙත් එහෙම තමයි හඳුන්වන්නේ. යුක්‍රේනය දීර්ඝ කාලීන යුද්ධයකට ඇදගෙන ගියා. ඒ ඇදගෙන ගියේ විශ්වාසයේ තිබ්බ ඇමරිකාව සහ යුරෝපයේ රටවල් තමන්ගේ පැත්ත ගනී
0: කියලා
1: උදව් කරයි කියලා. ඔව් යම් තරමකින් උදව් ලැබෙනවා. මොකද මේ යුක්‍රේන රුසියා යුද්ධය කියලා කියන්නේ ඇමරිකාවේ ආයුධ කර්මාන්තයට හොඳ මාකට් එකක්. තමන්ගේ ආයුධ ටික ටෙස්ට් කරගන්න විකුණ ගන්න තියෙන හොඳ තැනක්. ඒ හැරුණකොට තමන්ට හදිස්සියේ පෙට්‍රල් ඩීසල් ටිකක් ඕනේ වුණාම ඇමරිකාවත් රුසියාවෙන් තමයි
0: ඉල්ලගන්නේ. ඒක තමයි. දැන් මේ අචි බ්‍රිතාන්‍ය යුනයිටඩ් යුක්‍රේනයට උදව් කරනවා. ඔය යන විදියට රෂියා USA එක පැත්තට.
1: ඇත්තට දැන් මේ වෙලාවේ බ්‍රිතාන්‍ය තමන් කරන්නේ මොනවද කියලා දන්නේ
0: නැහැ.
1: ඒ කියන්නේ අපි දැක්ක පහුගිය ටිකේ අගමැතිවරුම 7 දෙනෙක් විතර පත්
0: කරගන්නවා. අවුරුදු 10ක් ඇතුළත අගමැතිලා මම හිතන්නේ 8ක් හරි 9ක් හරි ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ගේ.
1: පත් කරගෙන තියෙනවා. එතකොට තේරෙනවා අපිට කොච්චර මේ ඉන්ස්ටේබල් අන්ස්ටේබල් තත්වයකද මේ රට තියෙන්නේ කියලා. ඒ කියන්නේ ස්ථාවර නොවන මට්ටමක තියෙන්නේ. ඉතින් අර අර අහක යනේවට මේ අත දාන්න ගිහිල්ලා නිකන් මහා බ්‍රිතාන්‍යයත් තමන්ගේ අර අතීත ශ්‍රී විභූතියට හානි කරගන්න පුළුවන්. මොකද ඇත්තටම මේගොල්ලන්ට තියෙනවා අතීත එකක්.
0: හරිද?
1: ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කාලේ ලෝකයේ ලොකු අධිරාජ්‍ය යටත් විජිත තියාගෙන හිටියා.
0: පොඩි ලොකු කමක් තියෙනවා.
1: ඒ ගැම්ම තමයි ඔය තාම තියෙන්නේ. හැබැයි ඇත්ත කතාව ඒ තිබ්බ ගැම්මෙන් තුනෙන් එකක්වත් දැන් නැහැ.
2: ඒ ගැම්මෙන් මම බහපු බැලුම් බෝලයක් බවට තමයි දැන් පත් වෙලා
0: තියෙන්නේ. යුරෝපියන් යුනියන් එකිනුත් අයින් වුණා ඒ ගැම්ම නිසා. දැන් ඒක නිසා ගැම්ම පොඩ්ඩක් හොයාගන්න අමාරු වෙලා තියෙන්නේ. අපි බලමු ඉතින් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා.
1: ඔව් අපි බලමු ඉතින් මේ. ඒකයි අපි වාට කියන්නේ. එහෙම මේ තරහකාරයව තියාගන්න එපා.
0: තරහකාරය ඒක තමයි
1: තරහ. සෞදනේ. අදිසියට ඔයාලගේ තරහම ගෙනා එක්කත් වාට උදව්වක් ගන්න සිද්ධ වෙයි. යාගාවටත් යන්න වෙයි. ඒකින්ද තරහ තියාගන්න එපා.
0: සහ තරහකාරයෝ කියලා පෙන්නන හැමෝම තරහකාරයොත් නෙමෙයි.
1: තරහකාරයොත් නෙමෙයි. ඔන්න ඔය මේ ට්‍රම්ප් මහත්තයයි පුටින් මහත්තයයි.
0: ඒ නිසා ඔයා පැති ගන්න යන්න එපා.
1: ඔයා පැති ගන්න යන්න එපා. අන්තිමට වෙන්නේ සෙලෙන්ස්කිට වෙච්ච
0: දේ. සෙලෙන්ස්කිට වෙච්ච දේ.
1: හිතේ අමාරුව විතරයි ඉතුරු වෙන්නේ.
0: ඔව්.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: උදේ 9යි විනාඩි 18යි දැන්.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: දම්රෝ ඉන්වර්ට ශීතකරණ රුපියල් 95000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
5: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP ෆයිනෑන්ස් දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
0: FM 95 FM 94.8 Net FM

0: උදේ 9:24යි ඇල්කට අවම වෙලාව.
1: දැන් මේ මායි සාරයි පොඩි මේ දාර්ශනික ටෝක් එක තමයි හිටියේ.
0: ඔව් ෆිලොසොෆිකල් කතාවක්.
1: අනාරි පොඩි මේ දර්ශනවාදයට සම්බන්ධ කතාවක් කර කර තමයි හිටියේ. මොකක්ද දන්නවද මේ අපිට නිකන් මතක් වෙච්ච දෙයක්. දැන් මේ අපි මේ අද දවස පටන් ගද්දි කිව්වනේ අද මන්ඩේ කෙනෙක්ට කම්මැලි හිතෙන්න පුළුවන් වැඩට එන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. අයියෝ තව දවස් පහක් මට යන්න එන්න සිද්ධ වෙනවාද කියලා හිතෙන්න
0: පුළුවන්.
1: සතියක් වැඩ කරන්න වෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. ඒක නිසා එහෙම වෙන්න එපා අපි කිව්ව පොසිටිව් හිතන්න. මෙහෙම පැයක් ගියාම පැය 24ක් මේ පැය 23ක් තව ඉතුරු වෙලා තියෙනවා. හරිද? සමහර විට අර දශකයක වෙච්ච නැති දේවල් දවස් දෙක තුනක වෙන්න
0: පුළුවන්.
1: ඔය කතා ගොඩාක් කිව්වා.
0: ඔය ඔය විදිහට හිතන කෙනෙක් දැන් අහගෙනත් ඉන්නවා.
1: ආ එහෙමද?
0: ඔව්.
1: එහෙම හිතන කෙනෙක්.
0: තව දවස් පහක් තියෙනවා සාමසඳදා කියලා හිතන කෙනෙක් අහගෙනත් ඉන්නවා.
1: අහගෙනත් ඉන්නවා. ඇත්තටම මේ මං කල්පනා කරේ දැන් අපිට සෙනසුරාදා ඉරිදා කිව්වම දැනෙන විදිහක් තියෙනවානේ. ඒක ෆීල් වෙන විදිහක් තියෙනවානේ.
0: ඔව්.
1: සාමාන්‍යයෙන් සිකුරාදා වගේ වෙද්දි අපිට ඒක දැනෙන්නේ හරි වෙනස් විදිහකට. පහුවදා සෙනසුරාදා ඉරිදා. නිමාඩු දවස්. ඒ නැතත් ලොකුවට කාර්යබහුල දවස් නෙමෙයි කියලා හිතෙනවා. ඊට පස්සේ ඉරිදා හවස් වෙද්දි ඉරිදා රෑ වෙද්දි අපිට හිතෙන්න පටන් ගන්නවා හෙට සවුඳා. ටිකක් අමාරුයි. හරිද? ඒ කියන්නේ සෙට් නෑ වගේ. දැන් අපි මේ කට්ටිය කතා කර කර ඉතින් අපිත් හිටියා මේ සමහර අපේ දැන් ළමයි ගම්වල ගිහිල්ලා ගම්වල ඉඳලා කොළඹ ඇවිල්ලා පොඩක් මූඩ් අවුල් වෙලා වගේ එහෙම ඉන්නේ.
0: ඔව්.
1: මේ ආයි වැඩට එන්න වුණා සෞද දවසක් එහෙම කියලා. මේ මං කල්පනා කරේ සෙනසුරාදට සෙනසුරාදා කියලා දුන්නේ කවුද?
0: අපි.
1: ඉරිදට ඉරිදා කියලා දුන්නේ කවුද?
0: අපි.
1: හරි. සඳුදට සඳුදා කියලා දුන්නේ කවුද?
0: ඒත් අපි.
1: ඒත් අපිනේ. දැන් හිතන්න ඔය නම් ටික නැතුව ගියා නම් ඒක කොයි වගේ වෙයිද?
0: නෝ.
1: ඉර පායනවා නැගෙනහිරෙන් නැගෙනහිරෙන්නේ
0: ඔව් නැගෙනහිරෙන් ඉර පායනවා
1: සුවර නැහැ මේක වෙන දේවල් එක්ක ඉර ඊට පස්සේ හිමීන් සරේ බැහැගෙන යනවා
0: උදේ වෙනවා ඊට පස්සේ හිමීන්ට
1: බැහැගෙන යනවා බස්නාහිර
0: පැත්තේ
1: ඔව් ඒ කියන්නේ අනිත් දවස් වගේම ඉතින් සාමාන්‍ය දවස්
0: ඔව් දවසක් යයි
1: ඔව් ඕක ඔය හැපනින්ද නැද්ද ඕක විවේකීද නැද්ද ඔය ඔක්කොම තීරණය වෙන්නේ අපි අර හදාගෙන තියෙන සංකේත ටික සයින්ස් ටික අනුවනේ.
0: ඒ
1: සයින්ස් තමයි සැටර්ඩේ, ඊට පස්සේ සන්ඩේ, ඔන්න මන්ඩේ එනවා, ෆ්‍රයිඩේ වෙද්දි මෙහෙම.
0: ඔව්.
1: එතකොට ඔය ඔක්කොම තියෙන්නේ නිකන් අපේ ඔළුවේ කියලා හරි හිතෙන්නේ නැද්ද?
0: අපේ ඔළුවේ අනිවාර්යෙන්.
1: අපි හදාගත්තු මේ ස්ට්‍රක්චර්ස් ඇතුලේ කියලා හිතෙන්නේ නැද්ද?
0: සමහර වෙලාවට හරි අපි වීකෙන්ඩ් එකේ සතියෙම කරනවට වඩා වැඩතොගයක්
1: කරනවා වෙන්න පුළුවන්.
0: හැබැයි වීකෙන්ඩ් එකනේ. අපේ ඔළුවේ තියෙන්නේ ඒක තමයි අපි වීකෙන්ඩ් එක කියන්නේ.
1: වීකෙන්ඩ් එක කියලා
2: කියන්නේ. ඒ උනේ. මම මේ දැන් කල්පනා කරේ කොච්චර වැඩ තෝගයක් කළාද කියන
0: එක. සෙනසුරාදා ඉරිදා ඒකනේ.
1: දැන් නික අද
2: ඊට පස්සේ හරි පරිස්සම් වෙන්න ඕනේ.
1: ඔව්. දැන් නික අද සෙනසුරාදා වගේ ගන්න බැරිද අපිට?
0: ඒකනේ. අද වැඩ නැහැ කියලා වාට හිතාගෙන ඉන්න පුළුවන්.
1: එහෙම ගන්න පුළුවන්. ඒක තමයි. ඒ කියන්නේ අපේ මේ මනසට අපේ වටපිටාවට අපි හදාගෙන තියෙන දේවල් එක කොච්චර බලපෑම් කරන්න පුළුවන්ද කියලා අපිට ඕකෙන් තේරෙනවා.
0: අපි විසින්ම දීපු වැලියුස් තමයි ඒවට තියෙන්නේ. අපි විසින්ම ඒවට දීපු තේරුම් තමයි තියෙන්නේ.
1: අපි ගොඩනගාගත්තු ලෝකයක් තුර. අපි කියන අපේ පෘථිවියට අවුරුදු බිලියන ගාණක් වයසයි කියලා. පෘථිවිය දන්නේ නැහැ අපි මේ මෙච්චර දේවල් මේක ඇතුළේ ඉඳගෙන කරනවා කියලා. මේක දවස් බෙදාගෙන අවුරුදු මාස බෙදාගෙන කරනවා කියලා.
2: අර ලක්ෂානතු කෝරල කවියකින් කිව්වා වගේ වැඩ ඇරි වැඩට ඇති ගැහණු තමයි.
1: ගැහණු තමයි. ඔව්. ඒ කියන්නේ ඕක තමයි කතාව. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ ඔයාට මේ ෆ්‍රෙෂ්නස් එක නැවුම් බව ජීවිතයට ඇති කරගන්න නම් මං කියන්නේ එහම ලොකුවට දේවල් කෑ කරන්න හිතන්න යන්න එපා. කෑ කරන්න ඕන දේවල් තියෙනවා, හිතන්න ඕන දේවල් තියෙනවා. හැබැයි මේ අද දවස මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා හිතන්න එපා. ඕකත් අර අනිත් දවස් වගේ සාමාන්‍ය දවසක්.
0: සාමාන්‍ය දවසක්.
1: ඉර පායනවා, ඉර බැහැලා යනවා.
0: බැහැලා යනවා.
1: සියතුන් පියාසර කරනවා, කූඩු වලට යනවා.
0: පහවසරේ මේ රචනාව මතක් වුණා දාචි.
1: ඔහොම තමයි ওই දේවල් සිද්ධ වෙන්නේ. හරිද? ඉතින් ඒක හින්දා මේ ලොකුවට දේවල් ගැන හිතන්න එපා. අර සාර කලින් කිව්වා වගේ මේ මොහොතේ ජීවත් වෙන්න, මේ මොහොතේ තමයි සතුට තියෙන්නේ.
0: මේ මොහොත චෙරිෂ් කරන්න
1: කියලා. ඇත්තම කතාව අපි මේ ජීවත් වෙන්නේ ලෝකේ හදපු ස්ටෑන්ඩඩ්ස් අනුව. වෙන වෙන අය හදපු වෙන වෙන අය තීරණය කරපු ස්ටෑන්ඩඩ් සම්මතයන්ට අනුව තමයි අපි මේ ජීවිතේ හරගෙන යන්නේ. මේක ඒක නිසාම තමයි අපිට ටිකක් අර අපි හිර වෙලා වගේ මෙහෙමයි මෙහෙමයි කියලා තියෙන්නේ. ඒකෙන් දෙකෙන් එලියට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. අවුට් ඔෆ් බොක්ස් කියලා කියනවා එලියට ඇවිල්ලා බලන්න. සමහර විට ඔයාට අද නිකන් ඉරිදා වගේ හිතාගෙන ඉන්න පුළුවන්. තව සතුටක් දෙනේ. අද නිකන් සිකුරාදා වගේ තව කෙනෙක්ට හිතෙන්න පුළුවන්.
0: සතුටෙන් ඉන්න පුළුවන්.
1: සතුටෙන් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මතක් කරන්නේ.
0: ඔව් හැබැයි ඔෆිස් එකේ වැඩ ටික කරන්න මේ අපි වගකීම බාර ගන්න එතනින් එන ප්‍රශ්න වලට.
1: ඒව කරන්න ඕන.
0: ඒව කරන්න. හැබැයි ඒව ඔළුවට අරගෙන අර ස්ට්‍රෙස් වෙන්න එපා කියලා තමයි අපි කියන්නේ.
1: ඇත්ත කතාව සෙනසුරාදා කියලා දවසකුත් නැහැ, ඉරිදා කියලා දවසකුත් නැහැ, සවුඳා ගාරුවාද බදාද බ්‍රාස්පෙන්ද එහෙම දවස් නැහැ.
0: ඒ
1: ඔක්කොම අපි හදාගත්තු දේවල්. ඉතින් මේ හැම දවසකම නැවුම් විදිහට ඉන්න ජීවිතේට මුණ දෙන්න ඔයාගේ ජීවිතේ නැවුම් කරගන්න ඔයා අනිවාර්යෙන්ම කීල්ස් එකටත් ගොඩ වෙන්න කියලා අපි මතක් කරනවා මොකද සතියේ දවස් 7ෙම ඔයාට කීල්ස් එකට යන්න පුළුවන් ආයෙ ඔයාට සෙනසුරාදා ඉරිදා සිකුරාදා කියලා එහෙම වෙනසක් නැහැ ගිහිල්ලා ඔයාට නැවුම් බව අත්විඳින්න පුළුවන් හැකියාව තියෙනවා
0: දැන් කීල්ස් එක ඇරලා ඔයාට දවස පටන් ගන්න පුළුවන් කීල්ස් එකකින් බ්‍රෙක්ෆාස්ට් මොනවා හරි අරගෙන
1: අරගෙනනේ
0: මොකද කීල්ස් එකේ තියෙන ඔයාට ඕන જાතිය බ්‍රෙක්ෆාස්ට් බේකරි අයිටම්ස් තියෙනවා සලාඩ්ස් තියෙනවා
1: ඔයාටම මේ සිලෙක්ට් කරලා ගන්න පුළුවන් නේ
0: ඔව් අපිටම සිලෙක්ට් කරලා ගන්න පුළුවන් ෆ්‍රෙෂ් ජූස් තියෙනවා ඉතින් කීල්ස් එකට ගිහිල්ලා ෆ්‍රෙෂ් වෙලා මේ දවස මේ සතිය පටන් ගන්න කියලා ඔයාට මතක් කරනවා හරි ඊට පස්සේ ඔයාට යන්න කියලා මතක් කරන්න ඕනේ ළඟම තියෙන BYD ෂෝරූම් එකට
1: අන්න ඒකත් එහෙම තමයි BYD එකත් එහෙමම තමයි BYD එකට නැග්ගා කියලා කියන්නේ BYD එකක් ඔයාගේ ගමන් සගයා කරගත්තා කියලා කියන්නේ ඔයාට ඉතින් මුළු දවසම නැවුම් විදිහට මුළු ජීවිත ගමනම නැවුම් විදිහට යන්න පුළුවන් හැකියාව තියෙනවා BYD කියලා කියන්නේ මේ වෙනකොට ලෝකයේ අංක එකේ EV vehicle එක EV වාහනේ ඉතින් ආයෙ ඔයාට හිතන්න දෙයක් නැහැ ලෝකයේ මේ වෙනකොට වෙළඳ පොළවල් ගණනාවක් BYD ආක්‍රමණය කරලා ඉවරයි. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ මේ වෙනකොට BYD C line version එක ලංකාවට ඇවිල්ලා තියෙනවා. BYD ලගේ අලුත්ම වාහනයකුත් ඔන්න දැන් ලංකාවට ආව බජට් විදිහට පෞලේ කට්ටියට ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ඒ වාහනෙත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. යන්න කියලා මතක් කරනවා ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරවලට. කෝල් එක දෙන්න යන්න කලින් මෙන්න මේ නම්බර් එකට 0112125125 0112125125 කෝල් එක දීලා අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන ළඟම තියෙන ෂෝරූම් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ටෙස්ට් drive එකක් කරන්න. ටෙස්ට් drive එකක් ගිහිල්ලාම ඔයාට පුළුවන් ඔයා කැමති BYD එක මිලදී ගන්න. BYD ලගේ තව මොනවද තියෙන අලුත්ම options, features, advanced features මේ මොනවද කියලා අපි හිමින් සැරේ ඔයාට ඉස්සරහට කියලා දෙන්නම්. මොකද අපි පහුගිය ටිකේ මේ ගැන ඔයාට කියලා දුන්නා.
0: In detail කිව්වනේ.
1: In detail කිව්වා. දැන් අපි ඔයාට මතක් කරන්නේ ඔයා අර සුඛෝභෝගීත්වය. අනිත් පැත්තෙන් අර premium look එක. අනිත් පැත්තෙන් comfort එක.
0: Driving comfort එක.
1: අන්න ඒ ඔක්කොම බලාපොරොත්තු වෙනවා නම් ඔයා තෝරගන්න ඕන වාහනේ තමයි BYD කියලා කියන්නේ build your dreams.
0: හරි දැන් අචි මේ උදේට අපි නැගිට්ටාම තේ එකක් බොනවානේ සමහරු බොන්නේ නැහැ සමහරු බොනවා බහුතරයක් බොනවා සමහරු කෝපි බොනවා ඒකත් අපි හදාගත්ත දෙයක් නේ
1: ඔව් ඒකත් ඇත්තනේ ඒකත් දර්ශනවාදයට අනුව බොරු
2: නේද මේ රසායනික ක්‍රියාවලියක් තියෙනවා කැෆේන් තියෙනවා ඒවා හින්දා අපේ
0: ඒ කියන්නේ
2: යම් කිසි ආකාරයක ප්‍රබෝධයක් ඇති වෙනවා
0: ඔව් ඒ කියන්නේ කැෆේන් තියෙන නිසා අපි තේ එකක් බොන්න ඕනේ කියලා අපි හදාගත්ත දෙයක් නේ ඉතින් ඒක දැන් අපේ ජීවිතේ කොටසක් වෙලා තියෙනවානේ සමහරුන්ට තේ එක කෝපි එක නැතුව දවස පටන් ගන්න හරි අමාරුයි සහ ඒක සිම්බල් එකක් අර හරි මගේ දවස දැන් තමයි පටන් ගන්න කියලා අපේ මේ මොලේට පොඩි සිග්නල් එකක් යනවා. එතකොට ඉතින් අර S2 පොඩ්ඩක් ඇරෙනවා. අර රිදීපත ගතිය යනවා. හැබැයි දැන් අචි හිතන්නකෝ නිකන් මේ ඔය රස නැති තේ එකක් හරි රස නැති කෝපි එකක් හරි උදේ පාන්දර බිව්වා කියලා. ඔයා දවස පටන් ගන්නෙ
1: දවසම ඉවරයිනේ.
0: දවසම ඉවර වගේ මූඩ් එක ඉවරයි. ඔයා හැම තිස්සෙම ඒක ගැන මතක් කර කර තමයි දවස ගෙවන්නේ. ඒක නිසා තමයි වාට කියන්නේ. එහෙම මූඩ් එක අවුල් යන්නේ නැති වෙන්න රසම රස තේ එකක් බොන්න ඕනේ නම් විජේ තේ හරි විජේ කෝපි හරි පාවිච්චි කරන්න කියලා. හැබැයි WP ලාංඡනය බලලම ගන්න. මොකද රැවටිලා
1: අනුකරණ තියනවා. ඔයා රැවටෙන්න පුළුවන්. අවුරුදු 30ක විශ්වාසයත් එක්කෙන විජේ නිෂ්පාදන මිලදී ගන්නවා නම් WP ලාංඡනය අනිවාර්යයෙන්ම බලන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
3: උදේ 9යි විනාඩි 38යි දැන්
4: රුපියල් 1,50,025,000 මුදල් තෑගි සමග පළමු විශේෂ දිනුම් වාරයේදී රුපියල් මිලියන 100,000 මුදල් තෑගි සමග රොන් කාසි දිනා ගන්න. රටට සුවසතර NLB ආයුබෝ නවතම ලොතරැය දිනුම් බොවී ආයුබෝ වේවා.
5: BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: මෙල්වා එක ලංකාවේ එක.

0: උදේන් 9යි විනාඩි 47යි ඇල්ගොට අවම බලා වෙලාව
1: වෙලාව
0: බලන්නකෝ මේ මොදලීම වෙලාව
1: ගත වෙලා
0: තියෙන හැටි එහෙම තමයි ඔය සඳුදා කියලා
1: අනේ එකයි නැවත අපි හැමෝ දර්ශනවාදයට අනුව
0: අපි දෙන්නව එලවනවා දැන් දර්ශනවාදයට
1: අපිට මේක දර්ශනවාදය යනවා පැහැදිලි කරගන්න පුළුවන්
0: පුළුවන් කොහොමද දර්ශනවාදය යනවා
1: ඇති
0: හරි එහෙම තමයි වෙලාව ඉක්මනට යනවා ඒක නිසා සඳුදා කී කී වෙලාව නාස්ති කර කර ඉන්න එපා හිත හිත
1: ඔව් දන්නේම නැතු අගහරුවාද වෙලා
0: තියෙන්නේ අගහරුවාද වෙලා තියෙන්නේ දන්නේම නැතු සිකුරාදාද
1: වෙලා තියෙන්නේ
0: ඒක නිසා ඔයාලට මතක් කරනවා තව කල්යවයව ඉන්නේ නැතුව වාගේ ගෙදර ඉන්නවනේ පොඩ්ඩු ඉගෙන ගන්න වයස එක එක වයස් වල ඉන්නවා මේගොල්ලන්ගේ අධ්‍යාපන

0: කාලේ වෙනකොට නිතරම අම්මලා තාත්තලා ගේන චෝදනාවක් තමයි මේ පොඩි කට්ටිය මේ ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වෙලා. නැත්නම් මේ ඩිජිටල් ස්ක්‍රීන් වලට. නැත්නම් මේ බ්ලූ ලයිට් එකගෙන ස්ක්‍රීන් වලට ඇබ්බැහි වෙලා. ස්ක්‍රීන් එක තමයි යාළගේ ඔක්කොම මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඉතින් ඔය නිසා ඒගොල්ලෝ හිසරදය නැත්නම් නිතරම එක එක පාඩම් මතක හිටින්නේ නැහැ කියයි. නැත්තම් මොනා හරි හරිම වයලන්ට් දේවල් ගැන තමයි ඒගොල්ලෝ කතා කරන්නේ.
1: ඔව් තරහ යනවා ඉවසීම
0: ප්‍රචණ්ඩකාරී හැසිරීම තමයි තියෙන්නේ. ওই වගේ චෝදනා ගොඩාක් එනවා. ඉතින් ඕකට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි කිසිම වෙලාවක ඒගොල්ලන්ගේ මේ ස්ක්‍රීන් වලට බය කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ ලෝකෙ ඉස්සරහට යන ඒවත් එක්කනේ. Android කියයි, iOS කියයි, laptops කියයි ඕවත් එක්ක තමයි ලෝකෙ ඉස්සරහට යන්නේ. ඒවට බය කරලා ඒගොල්ලන්ව හරියන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් ඒගොල්ලන්ව ටික ලිමිට් කරන්න. දැන් මේක ලිමිට් කරන්න කිව්වට පස්සේ හිතන්න එපා පෝ එහෙම නෙමෙයි සංවර්ධිත රටවල් වල එහෙම නැහැ කියලා. නැහැ. ලෝකයේ දියුණු රටවල් පවා මේ වෙනකොට තමන්ගේ නීති රීති වලින් තීරණ අරගෙන තියෙනවා. දරුවන්ට මේ ඩිජිටල් තිරත් එක්ක ගත කරන්න දෙන කාලය සීමා සහිත කරන්න.
1: ඔව්.
0: හරි. එහෙම සීමා සහිත කරලා වුණාට පුළුවන්කම තියෙනවා. ඉමාශි ප්‍රකාශන අරගෙන එන වයිස් අභ්‍යාස පොත් මාලාව ඔයාගේ පොඩ්ඩට අරගෙන දෙන්න.
1: ඕකේ.
0: මේ අභ්‍යාස පොත්වල මුද්‍රිත කඩදාසිය පවා හදලා තියෙන්නේ. පොඩ්ඩගේ මනසට සැහැල්ලුවක් අරගෙන එන විදිහට.
1: එයාට
0: ඒක බලන් හිටියා කියලා ඇස්රි දෙන්න ගන්නෙ නැහැ. එපා වෙන්නේ
1: නැහැ.
0: එයා ලියන නෝට් එයාට ආයෙ කියවන්න හිතෙනවා. නෝට් කියවන්න එපා. නෝට් ලියලා මැදින් අපේ තිබ්බ නෝට් ලියලා නම් සෑහෙන්න.
1: ඔව් ඉස්සර මිස්ලා බණින්නේ පොතේ ඇත හිතේ නැත කියලා.
0: අන්න ඒකයි. එහෙම වෙන්නේ අර විදිහට පොත බලාගෙන ඉන්න බැරුව ගියාම.
1: ඔව්.
0: ඉතින් ඉමාශි ප්‍රකාශන අරගෙන එන වයිස් අභ්‍යාස පොත් මාලාවත් එක්ක එහෙම වෙන්නේ නැහැ. දරුවගේ මනසට වගේම එයා ගෑස් එයාට ආරක්ෂා කරගෙන එයා ලියපු නෝට් එක එයාට ආයෙ කියවලා හොඳින් මතකයට දේවල් ධාරණය කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් උතු වයිස් පැස්ටර් ගැනත් මතක් කරන්න ඕන. ඒ වගේම තමයි ඉමාශි ප්‍රකාශන වෙතින් ඔයාට ඕන කරන පාසල් ලිපි ද්‍රව්‍ය, ඒ කියන්නේ ස්ටේෂනරිස් ඕන දෙයක් මිලදී ගන්න පුළුවන්. මුල් අමාවිය සංවර්ධනයට අදාළ පොත් පවා ඔන්න දැන් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි මතක් කරනවා අපේ පොඩ්ඩන්ට. ඒ වගේම තමයි මේ වැඩිහිටියන්ට ඒගොල්ලෝනේ මේ අරගෙන දෙන්න ඕන. වැඩිහිටියන්ට යන්න ඉමාශි ප්‍රකාශන වෙත කියලා.
1: රයිට්. ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනේ දැන් ඔය හිත හිත ඉන්නකොට එන්න පුළුවන් පොඩි පොඩි ඔළුවේ කැක්කුම්.
0: ඔව්.
1: ඇඟේ පතේ අමාරු. හරිද? ඕව නිසා ඔයාගේ අර සතුට හම්බාගෙන යන පාත් එක තියෙන්නේ. ඒක අහුර ගන්න එපා.
0: ඒක
1: ඔබ්ස්ටකල් එකක් කරගන්න එපා. මෙල් ඩෝල් එකක් බොන්න. ඔයාගේ ඔළුවේ කැක්කුම් ඇඟේ පතේ අමාරු. හිමිහිට අඩු වෙලා යයි. හැබැයි උන වගේ දේවල් දවස් කීපයක් තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න.
0: ගිහලා ඩොක්ටර්ව හම්බ වෙන්න. ඒ නැතොත් තියෙනවා නිකන් පොඩි ඔළුව කැක්කුමක් එනවා නම්
1: මේ
0: ටිකේ තියෙන දේශගුණ තත්ත්වයත් එක්ක උදේට එමෙ හැරලා වැඩට ආවට පස්සේ නැත්තම් ඉස්සරහ දේ වගේ ගති තියෙනවා නම්
1: උණ
0: ගතිය වගේ එනවා නම් ඔයාට පුළුවන් මෙල් ඩෝල් එකක් ගන්න.
1: හැබැයි
0: අර සාර කිව්ව වගේ දිගටම උණ ගතිය තියෙනවා නම් මෙල් ඩෝල් ගන්න නැතුව පුරුදු වෙන්න නැතුව ගිහලා ඩොක්ටර්ව හම්බ වෙන්න.
1: අනිවාර්යෙන්. හරි. එහෙනම් සඳුදා දවසේ ඇල්ගටාවම වහන්න තමයි හදන්නේ. හැබැයි අපි හෙට එනවා.
0: ඔව් අපි එහෙනම් ආර්ය හෙට උදේ කීර දෙන්න ඕන.
1: හෙට උදේ ඔගොල්ලෝ කියන්න අපි කීර දෙන්න
0: ඕනේ. අපි නියන් කීර වගේ දෙන්නේ. හෙට උදේ
1: 7:00 හරියටම තවමාරිනවා.
0: හරියටම අපි එනවා හෙට උදේ වෙද්දි අපි බලමු ලෝකේ වටේ මොකද වෙලා තියෙන්නේ. ඔවා කොහොමද අපිට බලපාන්නේ. ඉතින් ඔය කියන කතා, දන්න කතා අතර ඔය අනුදන්න කතා ගොඩාක් හැංගිලා තියෙනවා.
1: ඒවත්
0: අරගෙන අපි හෙට ඇල්ගටවුන් එකෙන් යනවා. ලොකෝට හිතන්න එපා. මේ දර්ශනවාදය අනුව මේ හැම දෙයක්ම පැහැදිලි කරගමු හෙට.
1: හෙට.
0: අපි අදට යනවා. මම ආචින් පරිස්සමෙන් ඉන්න.
1: මම සාරා.
2: දර්ශනවාදය නම් එහෙනම්
0: දර්ශන
2: වෙක්කන් ඉන්නේ.
0: දර්ශන ඉන්නවා බලන්න.
2: මන්නුවා.

0: FM 94.8 Net FM Divaina Pura. Net FM Algo Town.
1: Brought to you by
2: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න.
4: ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: Fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න, fresh විදියට හිතන්න. Kiehl's. Life එකම fresh.
7: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. Vijay instant noodles. රස හතරකින්.
8: Anchorpedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ smart සෝදානම. අලුත් තැනක් අඩුම මිලක් කසාගල green super. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපන උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකිය.
11: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
12: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
13: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
2: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු ධම්රෝ sofa. නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: Good morning! Vela Udeed, hi, hi!

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත්නියස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියස් සමග මම කේසර. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඔහුට සමීප ආරංචි මාර්ග පැවසුවේ කිරුළපන පිහිටි නිවසේදී හිටපු ජනාධිපතිවරයා මෙලෙස අසනීප වී ඇති බවයි. ඒ අනුව ප්‍රතිකාර සඳහා ඔහු ඇතුළත් කර සිටින්නේ කොළඹ පෞද්ගලික රෝහලකට බවද එම ආරංචි මාර්ග පැවසුවා. හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා බැලීමට යාමට අද අපේක්ෂාවෙන් පසු බවද සමීප ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ එම කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුවයි. සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. මීළඟට නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා netnews youtube නාලිකාවට සහ netnews facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: වාසිනාමින කොහෙන්ද සර්?
6: PLP වාසී කොයි කාටත් වාසී.

බැල් බැඳගෙන අහන්න. ජනි එක දේදුනු මාවත.

गुड मॉर्निंग सुबह उदयसनाखवे वा अद ओक्टोबर मासे दोलोस्वेनिदा सुंदर सांदुदा दवस नेतेफेम देदुनु मावत पटांगान अपी हदान्ने वायात सुपुरुदु विदिहट हिना वेवी මේ සතියේත් පැල් බැඳගෙන අහන්න මේ සතියේ දවස් පහම උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් සුපුරුදු විදිහට ඔයාට net fm දේදුණු මාවත අරගෙන එනවා. දැන් අපි දන්නේම නැතුව ඔක්තෝබර් මාසෙත් සති දෙකක වගේ කාලයක් හරියට ලස්සනට කාලා දාලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ මාසෙ තව හරියටම බැලුවොත් සති දෙකකුත් පුංචි කාලයක් වගේ තමයි ඉතුරු වෙලා. මේ අවුරුද්දේ තව අපි බැලුවොත් එහෙම මාස දෙකක් තව සති දෙකක් වගේ තමයි අපිට 2026 අවුරුද්ද ගත කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. අර මං හැමදාම සතිය දවසක් පටන් ගන්නකොට සතිය සඳුදා දවස්වල ඕගොල්ලන්ට මතක් කරනවා වගේ මේ සතිය වෙනුවෙන් ප්ලෑන් කරලා තියෙන වැඩ ටික දැන් මේ සතිය කරන්න දැන් දැන්ම වැඩ පටන් ගන්න ඕනේ. එහෙම ඉතින් වැඩ ටික පටන් ගන්න ඕන නම් අනිවාර්යෙන් ෆ්‍රීලන් කෝපි එකක් වැඩ පටන් බීලා වැඩ ටික පටන් ගන්න ඕනේ කියලා ඔයා දන්නවනේ. සතිය සඳුද දවස කියලා කියන්නේ ගොඩාක් වෙලාවට ටිකක් අමාරුවෙන් වැඩට යන දවස. ඔය ත්‍රිවිල් පාක් එකක ත්‍රිවිල් එකක් පැද පැද හිටියත්, ගාමන්ට් එකේ රෙදි ටිකත් එක්ක ටිකක් කාර්ය බහුල වෙලා හිටියත්, එහෙම නැත්නම් සැලුන් එකේ වැඩ කරන ගමන් ආවහගෙන හිටියත්, මන් දන්නවා සඳුද දවස කියලා කියන්නේ වෙන අනික් දවස් වලට වඩා ටිකක් කම්මැලි කමේ වැඩට එන දවසක් කියලා. අන්න ඒ කම්මැලි කම නැති කරගන්න තමයි ඔයාට මං හැමදාම මතක් කරන්නේ රස කෝපි එකක රස බලන්න කියලා. ඉතින් එහෙම කෝපි එකක් ඉව ගමන් අපිට මතක් වෙන්නේ අනිවාර්යෙන් ආයේ දෙකක් නැතුව ෆ්‍රීලන් කෝපි එකක් බොන්න ඕනේ කියලානේ. ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ අපේම රටේ ස්වභාවික කෝපි අට වලින් විතරක්ම නිෂ්පාදනය වෙන කෝපි එකක් හන්දා. අර කෝපි එක තැම්බෙනකොටම ඊට පස්සේ ඒක නහය ගාවට ලං කරනකොටම අපිට දැනෙන සුවඳින්ම අපේ ගත සිත පිනා යනවා. ඒ නිසා ෆ්‍රීලන් කෝපි එකක් ඔයාගේ දවස පටන් ගන්නකොට අනිවාර්යෙන්ම බොමු. ඔන්න මගේ ප්‍රබෝධයේ රහස ෆ්‍රීලන් කෝපි විතරමයි කියලා ඔයා මතකයේ තියාගන්න. දැන් මේ සතියේ වැඩ ටික පටන් ගන්නකොටම ඔයාගේ ඊළඟ බලාපොරොත්තුව තියෙන්නේ පහුගිය සතියේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටියේ රුපියල් 5000 ජයග්‍රහණය ලබා ගත්තේ කවුද කියලා නේද? අහා මං හොයාගෙන ආව කවුද කියලා. පහුගිය සිකුරාද දවසේ දෙන්නෙක් තරඟයට සම්බන්ධ වුණා. ඒ දෙන්නගේ තරඟ වාර්තා එක බැලුවම මම නම් හිතුවේ ඒ සතියේ රුපියල් 5000 මුදල් තෑග්ග ඒ දෙන්නගෙන් කෙනෙකුගේ අතට පත් වෙයි කියලා. හැබැයි අර කියනකොට එකම වචන දෙපාරක් කියලා තියෙනවා. සමහර වචන පැහැදිලිව කියන්නේ නැහැ. ඔය දේවල් එක්ක බැලුවට පස්සේ අපි ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ තීරණයට අනුව මේ සතියේ කියන්නේ හරියටම ගෙනනම් පහුගිය සතියේ රුපියල් 5000 මුදල් තෑග්ග ජයග්‍රහණය කරන්නේ මහනුවර මඩවල ඉඳන් අපිට කතා කරලා වචන 56ක දැවැන්ත අභියෝගයක් අපිට ලබා දුන්නු මඩවල මිලන්තිකා. මිලන්තිකා ඔයාට අපේ උණුසුම් සුබ පැතුම්. ඔයාට අදාළ තෑගි මුදල බොහෝම ඉක්මනට ඔයාගේ බැංකු ගිණුමට බැර වෙයි කියලා අපි මතක් කරන ගමන් තමයි අද දවසේ දේදුණු මාවතේ වැරඩික පටන් ගන්න හදන්නේ. අදත් ඉතින් සුපුරුදු විදිහට මේ පැත්තට කතා කරන්න පුළුවන් 0112553063. ඒ කතා කරන කට්ටියට පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා දැන් ඉතින් දන්නවනේ. ඒ වගේම තමයි අපිට WhatsApp කරන්න 0711 95 95 95. Facebook fan page එකට යන්න අද බස් සම්බන්ධ ප්‍රශ්නයක් අහලා දෙන්නේ. මේ දවස්වල බස් ගැන ටිකක් ලොකුවට කතා වෙනවානේ. බලන්න උත්තරේ කමෙන් කරන්න පුළුවන්ද කියලා. මං ඒ පැත්තෙනුත් කෙනෙක් ගේම් එකකට සම්බන්ධ කරගන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් අදත් hina wevi pal බඳගෙන හමු. නවල් එක වෙනකම්ම ඉන්නවා. මම ජනි.

ඉතේ තාකතේ ඉතේ කොච්චර තාලෙට සින්දු කියන්න පුළුවන් වුණත් මං කියන්නේ නැහැ කියලා හිත හදාගෙන ඉන්නේ. මොකද මගෙනුත් කතරුබාගේ ඉල්ලුවොත් එහෙම සිදුවට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි විශේෂ දේවල් ගොඩාක් තියෙනවා කියලා. දැන් ඉතින් ඔයා දන්නවනේ. තාමත් ඔයා මේනක සහල් මිලදී ගත්තේ නැද්ද? එහෙනම් ඔයා ටිකක් පරක්කුයි කියලා තමයි මට හිතෙන්නේ. අර ගෙදර ඉන්න කට්ටියට රසට කැම ටිකක් හදලා දෙන එකනේ අපි හැමෝගෙම බලාපොරොත්තුව. මං කියන්නේ හස්බන්ඩ් ලාගේ නෙවෙයි වයිෆ් ලාගේ. වයිෆ් ලානේ ගෙදර උයන රාජකාරී ටික ටිකක් වැඩිපුර කරන්නේ. සමහර විට වයිෆ් ලා හස්බන්ඩ් ලාව බය කරලා ඒගොල්ලන්ට කියලා උයා ගන්නවද කියලා මං දන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට උයන්නේ ඉතින් වයිෆ් ලා තමයි. ඉතින් වයිෆ් ලා උයනකොට ඒගොල්ලන්ට කැමතිම කෑම ටික රසට හදලා දෙන්න නම් ගෙදරට හොඳම ප්‍රමිතියෙන් යුතු දේවල් අරගෙන ඉන්න ඕනේ. අන්න එහෙම ප්‍රමිතියෙන් යුතු දෙයක් කියනකොට මතක් උනේම මට මේනක සහල් පිළිබඳව පණිවිඩය ඔයාට මතක් කරන්න. මේනක සහල් කියලා කියන්නේ අපේ රටේ ගොවි මහත්තුරු ඒගොල්ලන්ගේ වගාවේ බොහොම ආදරෙන් බලා කියා ගන්න වීඑස් වෙන්නේ. අරගන්න සහල්වල අග්‍රඵලය ඔයාගේ ළඟට ගෙන එන ක්‍රමයක්. මේනක සහල් දැන් ලංකාව පුරාම තියෙන සුපිරි වෙළඳසැල් වලින් වගේම අලෙවි නියෝජිතයන් හරහා ඔයාට අරගන්න පුළුවන්. දැන් ඔයාගේ ගම කිට්ටුව අනිවාර්යයෙන්ම මේනක සහල් තියෙනවා. ළඟම තියෙන සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා බලන්නකෝ. මොකද මේක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් හන්ද ක්වොලිටි තැන්වල තමයි ගොඩක් තියෙන්නේ. දැන් මම ඔයාලට පහුගිය දවස් ටිකේ මතක් කරානේ මේනක සහල් එක්ක ඔයාට බයන් වින් තරඟයෙන් ජයග්‍රහණය කරන අවස්ථාවක් හම්බ වෙනවා කියලා. ස්මාර්ට් ටීවී එකක්, බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක්. අන්න ඒ විදිහට ජයග්‍රහණය කරපු තවත් ජයග්‍රාහකයන් දෙන්නෙක්ගේ නම් මට මේ වෙනකොට හම්බ වෙලා තියෙනවා. හැමදාම උදේ පාන්දරට මට ජයග්‍රාහකයන් ගැන කියලා වැඩ ටික පටන් ගන්න පුළුවන් විදිහ වටපිටාව මේනක සහල් මට හදලා දීලා තියෙනවා. මේ කියන්න හදන්නේ මේ වෙනකොට අලුත්ම බ්ලෙන්ඩර්ස් දෙකක් ඒගොල්ලන්ගේ ගෙදර කුස්සියේ තියාගෙන ඉන්න ජයග්‍රාහකයන් දෙන්නෙක් ගැන. එක්කෙනෙක් නම් රත්මලානි, දැන් තමයි මේනක සහල් අරගෙන තියෙන්නේ. රත්මලානි නිව් මාවෙල්ල සුපර් එකකින් මේනක සහල් මිලදී ගත්ත. මුදිත ප්‍රියංගන මහත්තයාගේ ගෙදර මේ වෙලාවේ දිලිසි දිලිසි අලුත්ම අලුත් බ්ලෙන්ඩර් එකක් තියෙනවා. ඒ වගේම තමයි කොබෝනිල්ල වත්ත කොබෝනිල්ල කියන ලිපිනේ ඉන්න අපේ මහින්ද මහත්තයා ඉන්නේ. එයා අරගෙන තියෙන්නේ නිව් කඳුරට ස්ටෝස් එකෙන්, තෙල් දෙනිය තියෙන නිව් කඳුරට ස්ටෝස් එකෙන් තමයි මේනක සහල් මිලදීගෙන තියෙන්නේ. අන්න යාගේ ගෙදරත් අලුතින්ම බ්ලෙන්ඩර් එකක් තියෙනවා, දිලිසි දිලිසි. වඩත් ඒ වගේ ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන් ස්මාර්ට් ටීවී එකක, බ්ලෙන්ඩර් එකක, රයිස් කුකර් එකක. ගන්න වැඩි වැඩියෙන් මේනක සහල්. දැන් ඔය මේනක සහල්ලෙම අරගන්නවා කියලා කියන්නේ ලෙඩ රෝග හැදෙන්න තියෙන වටපිටාවත් සෑහෙන අඩු වෙනවා. මොකද හොඳම සහල්නේ මේනක සහල් විදියට ඔයාගේ ගාවට ඉන්නේ. සමහර වෙලාවට ඔයා ගෑමට ගන්න සමහර දේවල් හන්දා ඔයා දන්නේම නැතුව ඔයාට ලෙඩ රෝග හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. අපි ගොඩාක් වෙලාවට ශනික ආහාර එහෙම කෑමට ගන්න ඕනේ කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව. එහෙම වුණාට පස්සේ ඔය පිළිකා හැදෙන එක, දියවැඩියාව හැදෙන එක අපිට නවත්ත ගන්න බෑ. හැබැයි ඉතින් මෙහෙමයි. දැන් මේ යන වටපිටාවත් එක්ක සමහර වෙලාවට අවුරුදු 50න් 60න් ඇචීව් කරන්න තියෙන ලෙඩ රෝග දෙයියන්ගේ පිටෙන් අවුරුදු 20න් 30න් අපිට ඇචීව් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අඩු ගානේ එහෙම හරි අපිට ඇචීව්මන්ට් එකක් තියෙනවනේ ජීවිතේ නේද? හරි, මේ මතක් කරන්න හදන්නේ සෙවණගල කිරිබ්බන්නාර බෝගහහන්දී තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර ගැන. කමල් වන්දුල වීරප්පෙනෝ වෙද මහත්තයා කිව්වම දැන් ඉතින් කවුද නොදන්නේ? අපි ඉතින් මේ පැත්තට ගිහිල්ලා තියෙන හන්ද S2ෙන් දැකලා තිනවා එතුමාගේ ආශ්චර්යයන් වගේ ප්‍රතිකාර. සමහර වෙලාවට අම්මලා තාත්තලා එතනට ඉන්නේ රෝද පුටුවෙන් හරියට ඇවිද ගන්නවත් බැරු. එම නැත්තම් පුතාලා හරි කවුරු හරි පවුලේ නෑදෑයෝ කට්ටිය කුස්සගෙන එන වාහනේ කරගෙන ඇවිත්. හැබැයි අපේ සෙවණගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුර ඉන්න කමල් බන්දුල වීරප්පෙරෝ වෙද මහත්තයාගේ ප්‍රතිකාර කොච්චර ආශ්චර්ය සම්පන්නයිද කියනවනම්, ඒ ප්‍රතිකාර වලින් පස්සේ අම්මලා තාත්තලා කිසිම ලෙඩක් දුකක් නොතිබුණු ගානට සුවයෙන් සතුටින් එතනින් පිට වෙලා යනවා. ඒ හින්දා තමයි වාඩත් මතක් කරන්නේ සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘත සෙවණගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර ඔය සුව කරන්න බෑ කියලා කියන ඩඩක් දුකක් හඳුනට පස්සේ මුලින්ම තෝරගන්න කියලා. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. කතා කරපු කට්ටිය ඉන්නවා, WhatsApp messages සේවපු කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. අම්මෝ WhatsApp messages පැත්තට ගිහිල්ලා බැලුවට පස්සේ මට දැන් පේනවා කට්ටිය ගේම් එකට එන්න ඕනි කියලා messages දාලා තියෙනවා. අපිට කතා කරා රමණි පොළොන්නරුව ඉඳන් අපිට කතා කරලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ලියනාරච්චි අයියා අපිට කතා කරලා තියෙනවා. ආ නෑ නෑ, මේ කතා කරලා තියෙන්නේ මාබිම කාන්ති අම්මා. මාබිම කාන්ති අම්මා කතා කරලා
කියලා දිනන සංගීත් පුතාවයි ලියනාරච්චි අයියවයි එකතු කරගන්න කියලා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ WhatsApp එක බලන්න හදන්නේ අනේ හරිම සතුටුයි අයියේ. අපිව සින්දුවකට එකතු කරගන්න මේ තරඟේ ජයග්‍රහණය කරපු අපේ මිලන්තිකා. මිලන්තිකා WhatsApp message එකක් දාලා දිනවා එයා තරඟේ ජයග්‍රහණය කරපු එක සම්බන්ධයෙන්. මිලන්තිකා පික්මනින්ම ඔයාව සම්බන්ධ කරගන්නම්. දැන් ඉතින් අපිට පාටි එකක් දෙන්න ලෑස්ති කරලා තියාගන්න මොනවා හරි. ජනි එක දේදුණු මාවත අපි තහගෙන ඉන්නේ. එහෙම කියලා message එකක් දාලා තියෙනවා. සඳ ලංකාව ඇතුලේ නේද? මං එකතු කරගන්න ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: Belawa dah hayai binari visi hatrai.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077667767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
7: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
8: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
10: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන්න දෙන්න එපා. ඔයාගේ සොංග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන. ඔයාගේ හන්දව
11: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
12: කින්දර හන්දව විජානු චානු
11: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 077767767 ට මිස් කෝල් එකක් දෙන්න
1: වේලාව 10යි විනාඩි 26යි
15: මේ හස්බන්
16: මොකද වයිෆ්
15: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා
16: හරි
15: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා ඔයා කාටද දැන් උදව් කරන්නේ
16: වෙන කාටද වයිෆ් ඔයාට
15: අදත් වැරද්දුවා වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ වයිෆ්ලා හැමදේම දන්නවා
17: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
1: සමිතා මුදුන් කොටුව මහත්මියගේ රණහංස යුවල හන්න යන්න හදන්න හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනි ආර්යා ඊසි සනීපාරක්ෂකතුවාය ගැන අපේ රටේ කාන්තාවන්ට හරියටම ගැළපෙන විදිහට සනීපාරක්ෂකතුවායක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා පිට රටවල් වල ඉන්න කට්ටිය දන්නේ නැහැනේ ඒක දන්නේ අපේ රටේ ඉන්න කට්ටිය එහිඳ තමයි සනීපාරක්ෂකතුවායක් තෝරගන්නකොට අපේ කාන්තාවන් මුලින්ම අපේම රටේ නිෂ්පාදනයක්ද කියන දේ හොයලා බලන්නේ ආර්යා ඊසි කියලා කියන්නේ අපේම රටේ සාඩම්බර නිෂ්පාදනයක් අපේම රටේ දෙයක් අපේම දෙයක් ඒක හින්දා අපේ කාන්තාවන්ට හරියටම ගැළපෙන සනීපාරක්ෂක තුවාය හදන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ හින්දා තමයි ආර්යා ඊසි සනීපාරක්ෂක තුවාය අපේ කාන්තාවන්ට හරියටම ගැළපෙන විදිහට සහ ඒ කාන්තාවන්ට ගන්න පුළුවන් මිලකට වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. පුංචි රුපියල් 150ක් වගේ මුදලකට ආර්යා ඊසි සනීපාරක්ෂක තුවාය ඔයාලට මිල දී ගන්න පුළුවන්. මල්ටිලේයර් ප්‍රොටෙක්ෂන් එකත් එක්ක එනවා. ඒ වගේම තමයි මේක මෘදු බවින් යුක්ත හන්දා. කාන්තාවන්ට කදිමට ගැළපෙන. ඉතින් SLS සහතිකේ ලැබිලා තියෙන ඒ තත්වය රජය විසින්ම සහතික කරලා තියෙන. තවත් විශේෂයෙන්ම කියනවා නම් අපේ රටේ පුංචි දුවල වෙනුවෙන් පාසල් දුවල වෙනුවෙන් ලබා දෙන තිලිනපත් වැඩසටහනේදී ආර්යා ඉසි සනීපාරක්ෂක තුවායම ලබා දෙන හන්දා. ක්වොලිටි එක ගැන ආයෙත් අපිට හිතන්න දෙයක් නැහැ. ඒ හින්දා තමයි මං හැමදාම ඔයාලට මතක් කරන්නේ අදම ස්විච් වෙන්න ආර්යා ඉසි වලට කියලා. ඒ වගේම තමයි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳවත් ඔයාලට මම මතක් කරන්න ඕනේ. මේක අපේ වගකීමක් විදිහට මං ඔයාලට මතක් කරන්නේ හැමදාම මම මේ දේ මතක් කරනවානේ. අපේ රටේ තරුණ පරපුර කිසිම හෙවිල්ලක් බැවිල්ලක් නැතුව මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත් එක්ක අපේ රටට සමාජයට කොයිතරම් අපහසුතාවයන්ට පත්වෙන්න සිද්ධ වෙලා තියෙනවද කියලා නිකමට කල්පනා කරලා බලන්නකෝ. කොහේ හැරි තැනක මංකොල්ලයක් හරි වෙනත් මොකක් හරි අපරාධයක් සිද්ධ වුණාට පස්සේ ඒ දේ සුල මුලට ගිහිල්ලා හොයලා බලනකොට අපිට හම්බ වෙන්නෙම ඔය මද්ද්‍රව්‍ය වලට ගෑවිච්ච කෙනෙක් කොහේෙන් හරි සම්බන්ධ වෙලා ඉන්නවා කියන දේ. ඒ හින්දා තමයි මතක් කරන්නේ අපේ නව යෝන් වියේ ඉන්න නංගිල මල්ලිලා හරි ආසයි අලුත් දේවල් try කරලා බලන්න. ටිකක් පුංචි වෙලාවක සතුටක් දැනෙනවා නම් මොනා හරි දෙයක් පාවිච්චි කරන්න. හැබැයි එහෙම පාවිච්චි කරලා මුළු අනාගතේම අඳුරු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ මේ හානිකර මද්ද්‍රව්‍ය පාවිච්චි කළා. ඒ නිසා තමයි හැමදාම වගේ ඔයාට මතක් කරන්නේ බොහොම ආදරේ. ටෙස්ට් කරන්නවත්, try කරන්නවත්, රසද බලන්නවත්, හානිකර මද්ද්‍රව්‍ය try කරන්නවත් එපා කියන කාරණා. මොකද ඔය දේවල් එකපාරක් පාවිච්චි කරාට පස්සේ ඇබ්බැහි වුණාට පස්සේ ඒ දේවල් වලින් අත් මිදෙන එක ඔයා හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. අපි සින්දුවෙන් පස්සේ ලෑස්ති වෙන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය ක්‍රියාත්මක කරත් එක හඳ දැන්ම කෝල් කරන්න 0112255363 අම්මෝ මේ බලන කොටත් ෆෝන් එකට කෝල්ස් එනවා ගලාගෙන ගලාගෙන නම්බර් එක පොඩ්ඩක් බිසි වෙයි හැබැයි ඉතින් try කරා කියලා අඩුවක් වෙන්නේ නැහැ. වගේම තමයි WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට යන්නනේ FM Facebook fan page එකට post එකක් දාලා තිනවා post එකට පහ link comment එකක් දාලත් game එකට සම්බන්ධ වෙන්න පුළුවන්.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නෙ අකුරෙන් අකුර.

0: වෙලාව 10:37 අපි ඇවිල්ලා ඉන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ආරම්භ කරන්න. ඉතින් මේ වෙලාවේ මුළු ලංකාව පුරාම ඉන්න අපේ අහන කට්ටිය කෝල් කරලා මාව ගන්න කියලා කියද්දි මේ වාසනාවන්ත අවස්ථාව ලබා ගන්නේ මේ වෙලාවේ පොල් ගම්පොළ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ හසිනි. ආයුබෝවන් හසිනි, සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන් සුබ උදෑසනක්.
0: ඉතින් හසිනි, කොහෙද කියන්නකො මුලින්ම මේ පොල් ගම්පොළ තියෙන්නේ?
1: පොල් ගම්පොළ තියෙන්නේ
0: ලංකාවේ. කොහෙද?
1: පැලවත්ත පාරේ.
0: හසිනි, ඇහෙනව නේද අපි කතා කරන්නේවා? හරි, අපි එහෙනම් තරංගයට ලෑස්ති වෙලා ඉන්නේ. මම ඔයාට අකුරක් දෙනවා, ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න තමයි තියෙන්නේ. කොහොම හරි තප්පර 30ක කාලය ඇතුලේ වැඩිම වචන ගානක් ඔයා කිව්වොත් මේ සතියේ රුපියල් 5000ක මුදල් තෑග්ගක් අපි වෙන් කරලා තියෙනවා. දෙයියනේ කියලා ඒක සාක්කුවේ දාගෙන මේ සතියේ පොඩ්ඩක් වීකෙන්ඩ් එකේ සතුටින් ගත කරන්න ඔයාට පුළුවන්. හරිද? එකම වචන දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ, ඊට පස්සේ කියන වචන ටික පැහැදිලිව කියවෙන්නත් ඕනි, සහ වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. රයිට්? හරි. මේව තමයි තරඟයේ නීති රීති. සාමාන්‍යයෙන් ගෙදර වැඩිපුර කතා කරන කෙනෙක්ද ඔයා? මට නිකන් තේරෙන්නේ නිකන් නෑ වගේ, නිකන් විනාඩියකට වචන 3ක් විතර කතා කරන කෙනෙක් වගේ. බලමුකෝනේ තරඟෙට ගියාට පස්සේ. හරි, මම ඔයාට දෙන අකුර මොකද්ද දන්නවද?
1: දන්නේ නැහැ.
0: දන්නවනම් ඉතින් මේ වෙලහට වැඩේ පටන් අරන්නේ. වර්ෂාව කියලා වචන තියෙනව නේද?
1: ඔව්.
0: වර්ෂාව කියන වචනේ 3 වෙනි අකුර මොකද්ද?
1: ශයන්න.
0: අන්නේ අකුර තමයි ඔයාට මම ලබා දෙන්නේ. ලෑස්තිද තරඟයට යන්න? රයිට්. අපි යමු තරඟයට මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: සාලිත, තානායම, මංගල, ලංකාව, වාසල, ලෝකේ, යට්ටපාත, තිරය, යගිරල, ලියනවා, වාහනය, යනවා, වසන්තයේ, යුවතිය, යුවල, ලසිත, තාලය, යංශය, යක්ෂයා, යතුර, රඹුටන්, නාවල, ලෝකාන්තේ, යමුනා, නිලංකා, කමනි, නුවන්, නානායක, රජ්‍යම, මාකොල, ලස්සන, නියන, නිවනවා, වෙරළ, ලාදුරු, රිදීගම, මතුරනවා, විශාල, ලනුව, වාපිත්, තරංග, ගැරඬියා, යාපනය, යොනාල්, ලග්ගල, ලිස්සනවා, වට්ටක්කා, කස්තුරි, දීප, උහන, නිශ්ශබ්ද, දරණි, නිහතමානී, ඉන්දිරංගා,
0: කාලය අවසන්. ශෂිනි, මීට කලින් තරඟයට සම්බන්ධ වෙලා තියෙනවද නැද්ද?
1: අද පළවෙනි දවසද?
0: නිකන් මට හුරුයි වගේ කටහඬ. හරි, කවන්නේ කොහමාරි. ඉතින් කොහමාරි ජයග්‍රහණය කරනවා නම් ඉච්චරයි, කවුරු හරි මේ පැත්තට කතා කරලා. කවුද ඉතින් සින්දුවට එකතු කරගන්න ඉන්නේ?
1: මේ වෙලාව වෙනම ඉන්නවා, චූටි බබා ඉන්නවා,
0: අදිහත්
1: මමයි, අම්මත්
0: ඉන්නවා.
1: එච්චරයි
0: නේ. දැන් අර අපි කතා කරනකොට මට මුලින් හිතුණා මේ විනාඩියට වචනයක් දෙකක් කතා කරර ඇද්ද කියලා. පස්සේ තරඟට ගියාමනේ බලන්න පුළුවන් කෙල්ලගේ රඟේ. දැන් ගෙදර හස්බන්ඩ් එහෙම ඉතින් ඉන්නව නේද සනීපෙන්? හරි, බොහොම ස්තුතියි. එහෙනම් තරඟයට සම්බන්ධ වුණාට දිගටම නෙතහගෙන ඉන්න.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. Velava oba veta gena enne.
1: ක්‍රියා කෙරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වෙලාව 10යි විනාඩි 42යි
3: මුහුතෙන්වත් කුමනින්වත් කුඩු කේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්
4: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
4: ඔක්තෝබර් 12 වනදා උදේ මහනුවර සවස කෑගල්ල
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
6: පළමු දිනු මැදීමේ පාරේදී අතිරික දිනුම් අවස්ථා තුනක් සමගින් NLB iBoard නවතම ලොතරැය
5: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
7: පුවත්පත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය.
8: දෘෂ්ටි විකාශයේ සමගින් මම හමීර් හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
9: MW Odessi මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙ හිටියේ මට මේකට එන්න ඕනි කියලා.
5: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
11: Brought to you by
5: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත
12: හැකි.
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්
13: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
14: ඩිනර් එක. රෑනේ.
13: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
15: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ පිළ ඔරු මලකුල්ලන් පොගුම් නලගින්නලගින්න.
16: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: ලස්සන සින්දුව අහන්න යන්න හදන්නේ මේ ලස්සන සින්දුව අහන්න කලින් ලස්සන පළාතකට යන්න ඕනේ කියලා මට හිතුණා. දැන් මේ දවස්වල අපි හැමෝම කතාබහ කරන දෙයක් නෙමේ HNB Finance එක දියුණුවට මඟ කියාගෙන ලංකාව වටේටම HNB කණ්ඩායමේ එක NetFM අපේ කණ්ඩායම යන මේ චාරිකාව පිළිබඳව ඉතින් එහෙම කතා කරනකොට ලංකාවේ අපි හැමෝටම මේ දවස්වල සල්ලි ප්‍රශ්න කියන දේවල් තියෙනවනේ අඩුවක් නැතුව දෙයියනේ කියලා. සල්ලි තියෙන ප්‍රශ්න කෙසේ වෙතත් සල්ලි නැති ප්‍රශ්න අපිට ඕනි තරම් තියෙනවා. එහෙම ප්‍රශ්න වෙන වෙලාවට එහෙම හොඳ තැනකින් තමයි අපි මූල්‍ය විසඳුම් අරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි HNB Finance ගැන අපි ඔයාලට මතක් කරන්නේ. ඔයාලට වාහනයක් ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හදිස්සියකදී රත්තරන් ටික තියලා සල්ලි ටිකක් අරගන්න අවශ්‍ය වෙන වෙලාවක වෙන්න පුළුවන්. එන්න එහෙම අවස්ථාවක මුලින්ම මතක් වෙන්න ඕනි ඔයාලට HNB Finance. මොකද අපි අවුරුදු ගාණක් පුරා දන්න කියන සන්නාමයක්. ඉතින් ඒකත් එක්ක විශ්වාසයෙන් වගකීමෙන් අපිට යන්න පුළුවන් තැනක්. මේ කතා බහ ලංකාව පුරාම අරගෙන යන ගමනේ අද දවසේ අපේ කණ්ඩායම නවා තැන් අරන් ඉන්නේ මහනුවර නගරේ. මහනුවර ඉඳන් අපි එක්කරගෙන ආව මේ වෙලාවේ උඩරට මැණික කෙනෙක්. එයාගේ නම තමයි අපේ තෂි. අයබෝවන් තෂි, සුබ උදෑසනක් වේවා.
17: අයබෝවන් ජනි, සුබ උදෑසනක්. ඉතින් අපේ ජනි කිව්වා වගේ අද අපි ඇවිත් තියෙන්නේ සුන්දර සෙන්කඩගල පුරවරේට.
2: මහනුවර නෙවෙයිද ඉන්නේ?
17: ඉතින් ඔයාලගේ හීනවලට පණ පවන්න, ඔයාලගේ අනාගතේ ශක්තිමත් කරන්න, ඒ වගේම ඔයාලගේ ආදරණීය දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරගන්නත් අත්‍යලක් වෙන HNB Finance එක තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් වාහනයේ හිමිකරුවෙකු වීමේ හීනය හැබෑ කරගන්න අවශ්‍ය ලීසින් පහසුකම් වගේම හදිසි මුදල් අවශ්‍යතාවයකදී ඔයාලගේ රන් අයවලට තියෙන වටිනාකම තුලින් සහනයක් ලබා ගන්න රන්නයි පහසුකම් පිළිබඳවත් මේ වගේ වටිනාකම් රාශියක් HNB ෆයිනන්ස් ආයතනය මගින් එකතු කරලා තියෙනවා. ඉතින් මේ විතරක් නෙවෙයි, අද ඉතිරි කරන පුංචි මුදල හෙට දවසේ ඔයාලගේ ජීවිතයට ලොකු ශක්තියක් කරගන්න කැමති ඔයාලා වෙනුවෙන් ස්ථාවර තැන්පතු හා ඉතුරුම් ගිණුම HNB ෆයිනන්ස් ඉදින් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අද සිටම පුංචි පියවරක් සබන්නට බලාපොරොත්තුවක් ආදරණීය දෙමාපියන්ගේ තියෙන පුළුවන්. ඉතින් මේ දවසේ හීන වෙනුවෙන් ඔයාලගේ මුදල ඉතිරි කරගන්නටත් අවස්ථාවක් මේ HNB ෆයිනන්ස් ආයතනය විසින් ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඔයාලටත් යාළු ළමා ඉතුරුන් ගිණුමක් ආරම්භ කරන්න පුළුවන් කියන මතක් කිරීමත් මම කරනවත් එක්ක
2: මෙතන. ඒ කියන්නේ මටත් හදාගන්න ඕනේ යාළු ළමා ඉතුරු කිරීමේ ගිණුමක්. මගේ වයස හරියට.
17: ඉතින් මේ වටිනාකම් ගැන කියන්න අද ආවේ තෑගි භෝගේ රාශියක් පිරිවරාගෙන, ඒ වගේම දිනුවොත මඟ කියන මේ නගරි චාරිකාවට ඔයාලගේ හීන වලට ශක්තියක්, ඒ වගේම ඔයාලගේ ඉතුරු ගිණුම් වලට වටිනාකමක්, ඒ වගේම ඔයාලගේ අනාගතයට අත්දලක් ලබා දෙන මේ චාරිකාවට ඔයාලටත් එකතු වෙන්න කියන මතක් කිරීම මම කරනවත් එක්ක මේ වටිනාකම අරන් අපි හවස් වරුව යනවා කෑගල්ලට. ඉතින් අපේ ජනී එක්ක දෙදෙනු මාවත අහන් ඉන්න හැමෝටම ආරාධනා කරනවා මම මේ පැත්තට ආවත් ඔයාලටත් තෑග්ගක් ඔයාලගෙම කරගන්න පුළුවන්. ඉතින් ජනී බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දෙන්නට.
2: බොහොම ස්තුතියි තෂි විස්තර කියන්න මේ පැත්තට ආවට. දැන් ඔන්න මේ සින්දුවට යන්න කලින් මතක් කරනවා එන්න මේ පැත්තට 0112 55 33 63 තුරෙන් කතා කරලා, එහෙම නැත්නම් අපිට දාන්න WhatsApp මෙසේජ් එකක් 0711 95 95 95ට.

වෙලාව 10යි විනාඩි 52යි. තා පුංචි වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා අපිට මේ පැයේ කන්දමන් ටග් ගාලා අපිට WhatsApp messages එවලා තියෙන මගේ මිතුරු කැල එකතු කරගන්න කියලා තමයි හැදුවේ. birthday wishes ගැන එහෙම අපිට දාලා තියෙනවා මන් දැක්කා. සුබ උදෑසනක් ජනි, ලස්සන දවසක් වේවා. එහෙම කියලා අපිට කියන්නේ අපේ දමිත් අයියා. සුබ උදෑසනක් මං ඔයාව පිළිගන්නවා බොහොම ආදරෙන් දේදුණු මාවතට. ඊට පස්සේ හායි ජනි සුදු පැන්චෝ. අපි සද්දෙරම දේදුණු මාවත හගෙන ඉන්නේ. මොනාද මේ දාලා තියෙන්නේ? බෝකුන්දර නිවන්තිනිය දේවින්න ෆැෂන් එකේ දීප්තියක්ක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝෂ් සර්, අනුෂා, ලලිතක්කා, මානෙල්ලක්කා, අමන්දිනංගි, නදීෂා මිස්, ක්‍රිෂාන්ත අයියා, සසංක, මයුරි අපේ ජානුවත් එකතු කරගන්න කියනවා. මෙහෙමයි දේදුණු මාවත ඉන්නකොට දේදුණු මාවතේ ජනි ගැන කතා කරන්න, ජානු ගැන කතා කරන්න ගින්දර හැන්දෑ පැතුනම් ඕගොල්ලන්ට තියෙනවනේ. අපිට මේ අදාළ නෑ ජානු, හරිද? ඊට පස්සේ බරුදල්පොල SL ප්‍රනාන්දු අයියා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. කුලියා පිටේ බරා ගෙදරට යන්න හදන්නේ අපේ ජයන්ත අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. පොඩි පුතාගේ උපන්දිනේලු. දිනිඳු ඉඳුවර තමයි පොඩි පුතාගේ නම. දිනිඳු සුබ උපන්දිනයක් වේවා. නෙත් FM ටීම් එකේ අපි හැමෝම ඔයාලට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔනේ කේක් කෑල්ලක් එවන්න අපිට, චොක්ලට් කේක් කෑල්ලක්, හරිද? දුලානි, පැතුමි, ඊට පස්සේ සඳරුවනි, තිලිනි, පසිඳු, ධෝනි බබා, මේ හැමෝම අපේ දිනිඳු උදේ සුබ පතන්න එකතු වෙලා ඉන්නවා. ඊට පස්සේ ජනි සුදු බෝලේ. ඉතින් මෙහෙමයි, මං තරහයි සුදු බෝලේ ඉන්න කියන අයත් එක්ක මට කියන්න ඕනි කෙට්ටු ජනි කියලා. ඊට පස්සේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපේ අනුරාධපුරයේ ඉඳන් සුපුරුදු පරිදි අපිට මෙසේජ් එක දාලා දිනවා අපේ නිපුණි. හැමදාම ගිය අදත් මේ ලස්සන මලක ෆොටෝ එකක් ඉතින් දාලා දිනවා. හැමදාම මලක් දිහා බලලා අපිට වැඩ ටික පටන් ගන්න පුළුවන් වටපිටාව අපේ නිපුණි නංගි අපිට හදලා දීලා තිනවා. මං නිපුණි නංගිව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කටාන කෝන්ගස් හන්දියට යන්න හදන්නේ අපේ අරෝෂ් ටේලර්ස් එකට ගොඩ වෙනවා. මං ඇඳුම් ටික මහගන්නේ අපේ අරෝෂ් ටේලර්ස් එකට ගිහිල්ලා. ඊට පස්සේ ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. හයි, කොහොමද අපි චාමර ස්ටෝස් එකෙන්, කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. මං ඔය කට්ටියවත් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ මකුල් ඔළුව පැත්තට ගිහිල්ලෙන්න. මකුල් ඔළුවේ රංජිත් දිසානායක අයියා ඔයාවත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 55 63 63 WhatsApp කරන්න 0711 95 95 95 Facebook fan page එක පැත්තට යන්න. ලස්සන පෝස්ට් එකක් දාලා තිනවා බස් සම්බන්ධව. බස් සම්බන්ධව පෝස්ට් එකක් දාලා තිනේ. පෝස්ට් එකට පහලිනුත් ඔයාගේ කමෙන්ට් එක දාන්න.

0: FM 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහත හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: Meltol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sale, Meltol, Parasitamol Vishishaki.
3: Omil Baby Saban Jatantra Primitin to Anua, Ladru Same Recoverness Samagin, Subahavika Shaka Sarin Nipatabana, Same Tetamani Rakan, a glycerin Adangu, Omil Baby Saban.
5: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති
7: යහතුන වඩන අපේ රස විජේ
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්
3: 80 දශකයේ අන්තිම දවසක් එද්දත්
8: නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණයා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: වේලාව උදේ 11:00.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යෝස් සමග මම කේසර. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ එම කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුවයි. සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා චන්දිම වීරක්කොඩි මහතා එලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. මේ අතර ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද අද පෙරවරුවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ අනුව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් තවදුරටත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි වාර්තා වුණේ. වසා දමා තිබූ දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියක් ධාවනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියක ගැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටි ඔහු බොරලැස්ස කිරාගාර දුම්රිය හරස් මාර්ගයේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වෙන්නප්පුව පොලිසිය පැවසුවේ. ඔහු දංකොටුව උතුරුගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. එසේ නොමැති නම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: Brought to you by
5: Akunu lake namahu babana rata purama rasa gena yana Aule sawama rasa karakana Mather freela noodles taste ke trust ka
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස. සඳක

වෙලාවේ 11යි විනාඩි 9යි. අපි ඇවිල්ලා තියෙන්නේ හිනාවෙවි පැල් බැඳගෙන හරන්නේ FM දේදුණු මාවතේ. අද දවසේ දෙවෙනි පැයට බලන්න ඉතින් සඳුදා දවසත් පටන් අරන් සඳුදා දවසේ දේදුණු මාවතේත් එක පැයක් ඉවරයි. කාලය යන ඉක්මන ගැන අපිට මීට වඩා කොයි තරම් හේතු දෙන්න පුළුවන්ද, උදාහරණ දෙන්න පුළුවන්ද? දැන් මේ වෙලාවේ ලංකාවේ වටේ කොතනකට ගියත් මට නිකන් හිතෙනවා මේ හැම තැනකම තියෙන්නේ වැහිබර කාලගුණයක් කියලා. දැන් කොළඹ බැලුවත් කොළඹ අහස ටිකක් කළු වෙලා තියෙන්නේ. එහෙම අඳුරු කාලගුණයක් තියෙන්නේ. ඉතින් එහෙම වෙලාවක තමයි අපි දේදුණු මාවතේ වැඩ ටික මේ විදිහට පටන් ගන්න. දේදුණු මාවතටත් වහින්න වගේ එන්නේ. හැබැයි මෙහෙමයි, ඉතින් හැම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා වගේ අවුව නෑ කියලා සන්තෝෂෙන් අපිට මේ දවස් ටිකේ ජීවත් වෙන්න පුළුවන්. එළියට බහින්න පුළුවන්. ගෑල් ළමයින්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒගොල්ලෝ කළු වෙන්නේ නෑ මේ දවස්වල පාරට බැස්ස කියලා. හැබැයි ඉතින් කුඩයක් නැතුව පාරට බැස්ස පොඩ්ඩක් තෙමින්න තින්න ටිකටත් වැඩි. හොඳයි, හරි, කොහොම හරි මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම ඔයාට මම මතක් කරන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන ගැන. ෆ්‍රීලන් නිෂ්පාදන කිව්ව ගමම මතක් වෙන්නේ අපිට ෆ්‍රීලන් කියලා කියන්නේ අපේම රටේ අපේම දෙයක් කියන විත්තිය. ෆ්‍රීලන් නිෂ්පාදන සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය වෙන්නේ අපේ රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි. අපි කැමතිනේ අපේ කමට, අපේ රසට, අපේ අම්මලා, අපේ ආච්චි අම්මලා ඒ කාලේ ඉඳන් අපිට හදලා දුන්න කෑමවල රස ආයෙත් පාරක් අපිට කොහෙන් හරි දැනුණොත් අපිට පොඩි නොස්ටැල්ජික් ෆීලින් එකක් එනවා. අපේ අතීතය අපිට මතක් වෙනවා. අන්න ඒ විදිහේ බොහොම සුන්දර අත්දැකීමක් තමයි ෆ්‍රීලන් කුළුබඩු ටික දාලා හදාගෙන කන කෑම එකකින් ඔයාට ලැබෙන්නේ. ඒක හින්දා මතක ඇතුව ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන කුසීට අවශ්‍ය කරන බඩු මුට්ටු ටික අරගන්නකොට ෆ්‍රීලන් කියන නම යටතේ එන කුළුබඩු, සෝයා මීට්, ඉන්දියාප පිටි, ඊට පස්සේ නූඩ්ල්ස් ඔය ටික අරගන්න අමතක කරන්න එපා. ෆ්‍රීලන් නිෂ්පාදන ටික අතර තියෙනවා ෆ්‍රීලන් බැදවු තුන පහ කුඩු මිශ්‍රණය, රෝස්ටඩ් කරි පවුඩර් එක දාලා හැදුවට පස්සේ එළවලු වලට, මස් මාළු වලට එන්නේ වෙනම රසක්. ඒ රසත් අනිවාර්යයෙන්ම විඳගන්න ෆ්‍රීලන් බැදවු තුන පහ කුඩු එක ගන්න කියලාත් මම මතක් කරනවා. රයිට්, ඒ වගේම තමයි මතක් කරන්න ඕනි මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කට්ටිය ගැන. අපිට WhatsApp messages හෝගාලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි calls ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒ කට්ටිය සින්දුවලට එකතු කරගන්න ඕනි. අපි අලව්වේ කරු අක්කා සුපුරුදු විදිහට මෙයාගේ යාළුව ගැන්සියත් එක්ක මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නේ. අනුලා, කාන්ති, සමන්ති, රාණි, ඉන්දු මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. එයා මට විශේෂ දැනුම් දීමක් කරා. අපේ ජානු කියන එක එක දේවල් වලට අහුවෙන්න එපා, වද වෙන්න එපා කියන කියා කියන දේවල් ගැන කියලා. මං ඒ ශක්තිය ගැම්ම අරගෙන තමයි දැන් ඉන්නේ. කෙලින්ම ජානුට සැලෙන්නේ නැහැ ජානු කියන දේවල් වලට අපි. හරි, මෙහෙමයි ඉතින් ජානුගේ සයිස් එකත් එක්ක බලනකොට ජානු පිම්බොත් අපි පොඩ්ඩක් සැලෙනවා. මොකද නිකන් අලියෙක් වගේ ඉන්නේ මම මෙතන, නිකන් කොස්සක් වගේ තියෙන්නේ. හරි, කොහොම හරි කමන්නේ, අපි WhatsApp messages ටික බලමු. ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න, ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ අපේ ඇල්පිටියේ ඉන්න පුන්සරා නංගි. හයි, මං ඔයාව එකතු කරගන්නම්. ජනී අයියේ ගුඩ් මෝර්නින්, ලස්සන සින්දුවක් ඕනි. එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තියෙන කෙනා නම හොයා ගන්න. දැන් මම වෙනම ට්‍රිප් එකක් යන්න ඕනේ. අයේෂා අධිකාරි, අයේෂා අධිකාරි මම ඔයාව හොයා ගන්නවා. හොයාගත්ත කොහොම හරි නම ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. යටියන්තොට නිතූ ගරාජ් එක හොරන්දලේ තියෙන්නේ. එතන ඉඳන් අපේ ජයම්පති අයියා සුපුරුදු පරිදි අපිට මැසේජ් එකක් දාලා දෙනවා. ලක්ෂාන්, රුක්ෂාන්, සෙල්වම්, කුමාරමල්ලි මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපි මේනක සඳරුවන් මල්ලි මොනරාගල ඉඳන් අපි වහගෙන ඉන්නවා. මම ඔයාවත් එකතු කරගන්නම්. අයියේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. පණාපිටියේ ජයතිලක ගරාජ් එකේ ඉඳන් චින්තක තමයි මැසේජ් එක දාලා දෙන්නේ. සුනිල් අංකල්වයි, අක්කවයි, අජිත් අයියවයි, තරිඳු අයියවයි, නිතහන සියලුම දෙනාවයි එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම හිනාවෙවි පැල් බැඳගෙන හනන FM දේදුණු මාවතට මේ විදිහට එකතු කරගන්නවා.

වෙලාව 11:10යි මේ වෙලාවේ. වෙලාව කටිය කෝල් කරනවා. ඉතින් මට වැඩ ගොඩයි මෙතන. කෝල් සාන්ස කරන්න ඕනි, WhatsApp messages කියවන්න ඕනි, ඒ වෙලාවේ සින්දු තෝරන්න ඕනි. බලන්න ඉතින් කොච්චර කාර්ය බහුල ජීවිතයක්ද මං ගත කරන්න කියලා. එහෙම කාර්ය බහුල ජීවිතයක් ගත කරනකොට සමහර විට රෝගාබාධ වගේ දේවල් හැදෙන එක අරුම පුදුම දෙයක් නෙවෙයි. ඒ වගේ දේවල් ඉතින් හැදෙනවා. සමහර වෙලාවට ඔයා වැඩ කරන විදිහත් එක්ක, සමහර වෙලාවට මහන්සි වෙලා වැඩ කරනකොට ඇඟේ පතේ අමාරු, කොන්දේ අමාරු එහෙම එනවා කියලා කියන්නේ ටිකක් වැඩ කරන්න බාධාවක් වෙනවානේ. හැබැයි සමහර වෙලාවට සල්ලි හොයන්න තියෙන අවශ්‍යතාවයත් එක්ක අපි මේ රෝගාබාධ හේම තියාගෙන අපේ ජීවිතේ ඉස්සරහට වැඩ ටික කරගෙන යනවා. හැබැයි එහෙම කරගෙන ගියාට පස්සේ පස්සට අමාරු වෙනවා. පිටිපස්සට කාලය ගත වෙනකොට අමාරු වෙනවා. අන්නේ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ සෙවණගල කිරි ඉබ්බන් ආර බොගහහන්දේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර ගැන. ඔය ලේසියෙන්ම සුවපත් කරගන්න පුළුවන් ලෙඩ රෝග තියෙනවනේ. ඒ ලෙඩ රෝග කාලයක් තියාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒ තරම්ම හොඳ දෙයක් නෙවෙයි. දැන් ඔන්න පිළිකාවක් වුණත්, එහෙම නැත්නම් වකුගඩු රෝග වුණත්, ඊට පස්සේ සමහරලාට අංශභාගයේ පවා මේ වගේ ලෙඩ රෝග හැදුණු ගමන් ටග් ගාලා ඔයාලට පුළුවන් නම් සෙවණගල කිරි ඉබ්බන් ආර බොගහහන්දේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට ගිහිල්ලා ප්‍රතිකාර අරගන්න බොහොම ඉක්මනින් වාට සුවපත් වෙලා සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙකුණු කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයාව හම්බ වෙන්න කියලා. ඔය බටහිර වෛද්‍ය විද්‍යාවෙද සුවපත් කරන්න බෑ කියලා කියන ගොඩාක් ලෙඩ රෝගවලට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ගාව තියෙනවා. යන්න කලින් කෝල් එකක් ගන්න 0777 300 940 හරි 0773 273 540 හරි. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනි මේනක සහල් පිළිබඳව. දැන් ඉතින් මන් දන්නවා ලංකාවේ ගොඩ දෙනෙක් ඒගොල්ලන්ගේ ගෙදරට හොයලා අරගෙන ඉන්නේ මේනක සහල් කියලා. මොකද මේනක සහල් වල ප්‍රමිතිය ගැන ආයෙත් පාරක් ඉතින් අමුතුවෙන් සහතික කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ තරම්ම ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් මේනක සහල් කියලා කියන්නේ. එකපාරක් ගෙදරට මේනක සහල් ගෙනාවට පස්සේ ආයෙ නිකන් ඇබ්බැහි වුණා වගේ තමයි දිගටම මේනක සහල් ගේනවා කියලත් මන් දන්නවා. මොකද මේනක සහල් වලින් එන අර බත් එක තැම්බෙනකොට එන සුවඳ, ඊට පස්සේ ඒ බත් එක කොට දැනෙන රස, බත්වල තියෙන රසයක්, ඒ රසය මේ හැම දෙයක්මත් එක්ක අපිට අපේ අතීතය මතක් වෙනවා. අපි ගෙදරදී අපේ කෑම වේල, අපි කාපු කෑම වේල මතක් වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි ඔයාලට මතක් කරන්නේ හැමදාම වගේ රසට ගුණට කන්න කැමති ඔයාගේ ගෙදර හදන බත් එකත් හොඳම සහල් වලින් හදන්න මේනක සහල්ම තෝරගන්න. මේනක සහල් buy and win තරගයත් එක්ක දැන්වට අවස්ථාව තියෙනවා. ස්මාර්ට් ටීවී එකක්, රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කරන්නත් කියලා මතකයේ තියාගන්න. මොකද ඔය මේනක සහල් බෑග් එක ඇතුලේ කූපන් එකක් තියෙනවා. සමහර අයට ඕක අමතක වෙලා කූපන් එකත් එක්කම රයිස් කුකර් එකේ තියලා තම්බනවා. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙන කූපන් එකේ තියෙන ඔයාලට හම්බ වෙන ටැග් මොකද්ද සහ කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා. අන්නේ කන්ටැක්ට් නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි දාලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න, වගේම ටැග් ගෙදරටම ටග් ගාලා ගෙන්න ගන්න. ඒක හන්දා මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාට මතක් කරන ගමන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න අපේ නිශානිලා ගෙදරට ගිහිල්ලා එන්න හදන්නේ. මොඩරාගල ඇතිමලේනේ අපේ නිශානි නංගි ඉන්නේ. නිශානි නංගිගේ අක්කගේ හැපි බර්ත්ඩේ එක තිබිලා ඊයේ. ඔන්න බලන්නකෝ ඉතින් අපිට කිව්වෙත් නෑ කේක් ඉල්ලයි කියලා වෙන්න ඇති නේද. නිශානිගේ නංගි නෙවෙයි, නිශානිගේ අක්කා, අක්කගේ නම තමයි කුෂානි. සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ 53 වෙනි උපන්දිනය තමයි සමරනවා කියලා අපිට කිව්වේ. බොරු 21 වෙනි උපන්දිනේ. අපේ කුෂානිගේ 21 වෙනි උපන්දිනේ සුභ උපන්දිනයක් වේවා කුෂානි. නෙත් FM ටීම් එකේ අපි හැමෝමත් ඔයාට සුභ පතන් එකතු වෙනවා. ඊට පස්සේ නංගි රෂානි, ඊට පස්සේ අම්මයි තාත්තයි, විශේෂයෙන් අපේ මේ නිශානිගේ බොයෆ්‍රෙන්ඩ් ප්‍රසාද් දින්නවනේ, එයාත් ඔයාලට සුබ පතන්න එකතු වෙනවා. දැන් කොල්ලගෙන් ටැග්ගක් මොකක් කරේ ඉල්ල ගන්න බලුවන්, ඊයේ ටැග්ගේ හම්බුනේ නැත්තන් හරිද. ඊට පස්සේ අපි බලනවා WhatsApp එක. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. තංගල් ඉඳන් අප්සරා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එහෙම තමයි කියලා තියෙන්නේ. මම ගොඩාක් ආදරෙන් අප්සරා ඔයාව එකතු කරගන්නවා. අප්සරා දැන් සීගිරිය පැත්තේ යන්නෙම නැද්ද? ඔය තංගල්ලටම වෙලා ඉන්නද කල්පනාව? ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අර තවලන් තැන්නේ පතිරාජ සිංහල විහෙත් කඩේ තියෙනවානේ. අන්න ඔතන ඉඳන් තමයි අපිට මැසේජ් එක දාන්නේ අපේ නන්ද කුමාරයියා. මනහර හાર્ඩ්වෙයාර් එකේ විජේසිරි BF ජනපදයේ පුස්සෙල්ලාවේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියනවා. කොත්මලය මහවැලිගම බස් එකේ ඉන්න ජයන්ත අයියවත් මතක් කරන්න කියලා කියනවා. මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ගුඩ් මෝර්නින් ජනි, කොහොමද සුදු මහත්තයෝ? මන් ටිකක් අවුලෙන් ඉන්නේ යන්නේ. ඇයි දන්නවද? සුදු මැණික අසනීපෙන් ඉන්නේ. කවුද බලේ මේ? පොඩ්ඩක් ඉන්න හොයලා බලන්න කවුද මේ කියලා. ආ, සුදු මැණික කියලා කියන්නේ මේ අර වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න අපේ හංසනී කෞශල්‍ය. හංසනී කෞශල්‍ය නංගි ඉක්මනට බෙහෙත් අරන් සනීප වෙන්න ඕනේ. හොඳේ, ඔයා හින්දා ගොඩාක් කට්ටිය මේ අවුලෙන් ඉන්නේ.
අසනීපුනාට පස්සේ ගොඩක් ආදරෙන් එකතු කරගන්න අපි මේ අහන්න යන සින්දුවට. දැන් ඔයාටත් පුළුවන් මේ බැතර කෝල් එකක් ගන්න 0112 55 33 63ට WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. මම දැන් මේ සින්දුව යන අතරේ බලනවා Facebook fan page එකට කවුද comment කරලා තියෙන්නේ කියලා. ඉක්මනට යන්න comment එකක් දාන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: Melawe kolahai binari visi hatrai.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14014ක්. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවන් චිකන් රස සෝයා මීට්
5: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: ධන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
7: මොකද්ද ඔය විසිගිරිල්ලද?
6: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර් 88ටත් එහා.
7: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
6: ඇයි?
7: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න.
8: මීටර් 90ට එහා විසිවෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනිං වයිබ් එක. Net FM ඇල්ගොටවුන්. සතියේ දිනවල උදේ 7ට
9: Net FM Algo Town.
10: Brought to you by
11: Kiribat Godin Superima Lifestyle ekakata aayojane karanna kemathida? Menna Lankawe prathama modern home apartment city eka. Yolu by Prime Group. Amathanna 13:22.
12: Suwa pahasu Damro sofa. Navathama maadili saha varna rasakin. සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
13: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
9: FM Algo Town.
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 2779677767 මිස් කෝල් එකක් දෙන්න.
1: වේලාව 11:26.
18: මේ හස්බන්ඩ්
1: මොකද වයිෆ්?
18: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
1: මම ගන්නවා.
18: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
1: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
18: වැරද්දෝනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.

0: ഗാർഡൻ ജാനി ഏക ദേ ദുനു മാവത
1: වෙලාව 11යි විනාඩි 27යි. දැන් මතක තියාගන්න ඕනි ස්පෙෂල් මදේ තමයි මේ සින්දුවෙන් පස්සේ වචනයක අකුරු ගලපලා අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය මම ක්‍රියාත්මක කරනවා කියන කාරණාව ලස්සන සින්දුවකට යන්න හදන්නේ. දැන් මේ සින්දුව අහන අතරේ ඔයාලට පුළුවන් මේ වැතර කෝල් කරන්න 0112 55 63 63 මං කෝල් ආන්සර් කරන්න කෙනෙක් වෙනම මෙතනින් දාලා දෙන සයිඩ් එකකින් යා කෝල්ස් ටික ආන්සර් කරනවා. ඒ වගේ තමයි WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. ඒ වගේම අපේ Facebook fan page එකේ මම දාලා තියෙන post එකට පහලින් comment කරන්න. එතනට ඇවිල්ලා වාගේ නම ගම contact number එක comment කරත් ඔයාලට පුළුවන් game එකත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් මේ දවස්වල වහිනවනේ. වහිනකොට ගොඩාක් වෙලාවට ඔය තියෙන ඇලදොල ගංගා වගේ හැමදේම පිටාර ගලාගෙන යනවා. එතකොට තමයි අපිට මතක් වෙන්නේ අනේ අපි පරිසරය ආරක්ෂා කරා නම් කොච්චර හොඳයිද. එතකොට අපිට මේ වෙලාව වෙද්දි සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට කල්පනා වෙනවනේ. අනාගතය වෙනුවෙන් කරන ඉතිරීම් කියන්නේ අන්න ඒ වගේ දේවල්. සමහර වෙලාවට සල්ලි විතරක්ම ඉතිරි කරන එක තමයි එකම දේ කියලා අපි කල්පනා කරගෙන ඉන්නේ. හැබැයි ওই ගොඩාක් වෙලාවට අපිට කල්පනා වෙන්නේ නැහැ අනාගතය වෙනුවෙන් ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සල්ලි ටිකක් ඉතුරු කරගන්නවා වගේම අපි අපේ වටපිටාව අපි හුස්ම ගන්න අපිට ඔක්සිජන් ලබා දෙන ගස්වැල් ටික අපිට බොන්න වතුර ලබා දෙන ජල පෝෂක ප්‍රදේශ ටික මේ හැමදේමත් ආරක්ෂා කරගන්න ඕනි කියන කාරණාව. සමහර විට ඔයා අද හිටවන ගහෙන් ප්‍රයෝජන අරගන්නේ තව අවුරුදු ගානකට පස්සේ එන පරම්පරාවක් වෙන්න පුළුවන්. ඒ පරම්පරාවට සෙවණ දෙන ඒ ගසක් රෝපණය කරන එකත් ඔයා අනාගතය වෙනුවෙන් කරන ඉතිරියක්. සමහර විට ඔයා සූර්යාලෝකයෙන් බලශක්තිය නිපදවාගෙන ඔයාගේ ගෙදර බලශක්තිය පාවිච්චි කරන විදුලිය නිපදවන්න මේ හැමදේටම පාවිච්චි කරන්නේ පුනර්ජනනීය බලශක්තිය එහෙම නැත්නම් සූර්යාලෝකය වගේ දෙයක් නම් ඔයා බලශක්තිය ඉතිරි කරන්න දායක වෙනවා. අනාගතයේදී එක ලයිට් එකක් හරි පත්තු වෙන්න ඔයා ඉතිරි කරන බලශක්තිය වැඩිගත් වෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ මේ මාසේදී මේ ඇවිල්ලා සකසුරුවම් කමේ මාසේ ඔක්තෝබර් මාසේ කියලා කියන්නේ කියවීමේ මාසේ වගේම සකසුරුවම් කමේ මාසේ මේ මාසේදී මේ ගැන NSB බැංකුව විශේෂයෙන්ම ඔයාට මතක් කරන්නේ අන්න ඒ නිසා සල්ලි ඉතුරු කරන්න ඕනි තමයි. සල්ලි නැත්තම් පොඩ්ඩක් ජීවත් වෙන්න අමාරුයි. හැබැයි ඒ වගේම අනාගතය වෙනුවෙන් තවත් වැදගත් දේවල් තියෙනවා ඉතිරි කරන්න. අන්නේ දේවලුත් ඉතිරි කරන බවට සහතික වෙලා මේ මාසෙත් වැඩ ටික කරගෙන යමු කියලා ඔයාලට මතක් කරන ගමන් ටක් ගාලා මේ වෙලාවේ අපිව කතා කරන්න අහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. හයි ජනි, හලෝ, ඔයා තනියමද කියවන්නේ? ඔවුනේ, ඉතින් සතිය දවස්වල තනියම, වීකෙන්ඩ් එකේ විතරයි ජෝඩු වෙන්නේ. වැඩපලේ ඉන්නවලු රයන් කියලා කෙනෙක්, එයා මං වගේම කියවනවලු හැම වෙලේම. එයාව මතක් කරන්න කියලා තියෙනවා. මෙසේජ් එක දාලා තියෙන කළුඅග්ගල ඉන්න නිලංගි, නිලංගි මං වඩා කාදරෙන් ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ හෙලෝ ජනි අයියේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ අර කොටියා කුඹුරේ ආලෝක පූජා භාණ්ඩ වෙළඳ සැලේ සෙට් එකේ ඉන්නේ, ගොඩාක් කාදරෙන් එකතු කරගන්නවා. අර පුංචි දඟයා හකේන්වත් එකතු කරගන්නවා මේ සින්දුවට සුපුරුදු විදියටම. අපේ කිරුළබන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න රංගන මං ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. එහෙනම් අපි සින්දුවෙන් පස්සේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක එකතු වෙමු. කතා කරන්න 0112 55 63 63 WhatsApp කරන්න 0711 95 95 95ට.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 35යි අපි ඇවිල්ලා තියෙන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටේට මුලින්ම කතා කරා කඩුවෙල ඉඳන් අපේ පద్මසිරි අයියා ගේම් එකට සම්බන්ධ වෙන්න ඕනි කියලා මම දැන් මේ සින්දුව යන අතරතුරේ දෙතුන් පාරක් උත්සාහ කරා පద్මසිරි අයියව සම්බන්ධ කරගන්න වැඩේ හරියේ නැහැ කොහොම හරි එකෙන් මේකෙන් chance එක හම්බුණා මාලිගාවත් ඉඳන් අපිව අහගෙන ඉඳලා අපිට කෝල් එකක් ගත්ත මහේෂිකාවට මහේෂිකා අපි බොහොම ගෞරවයෙන් නොයාව පිළිගන්නවා අපේ අකුරෙන් අකුර තරඟ වටේට සුබ උදෑසනක් වේවා මාලිගාවත් ඉඳන් නේද කතා කරනවා කිව්වේ
1: ඔව්
0: ඉතින් මොනවද මේ වෙලාවේ කරන්නේ බලන්න මාලිගාවකට ගැළපෙන නමක් ඔයාට තියෙන්නේ මහේෂිකා හරි දැන් අපි යන්න හදන්නේ අකුරෙන් අකුර තරඟ වටේට මේ ඔයාට මං කියන්නම් ගේම් එක වෙන්නේ කොහොමද කියලා මං ඔයාලට අකුරක් කියනවා ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ ඊට පස්සේ හැම වචනයකම අගා අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට ඔයාට හම්බ වෙන තප්පර 30ක කාලය ඇතුළේ එක දිගට කියාගෙන යන්න තමයි තියෙන්නේ හරියට අර කලින් පැය අපිත් එක්ක සම්බන්ධ වුණු අපේ හෂිනි අපිත් එක්ක කතා කරලා සම්බන්ධ වෙලා අකුරෙන් අකුර කිව්වා වගේ රයිට් ඔයාට එකම වචන දෙපාරක් කියන්නත් බෑ අකුරු දෙකේ වචන කියන්නත් බෑ වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ කියන වචන ටික පැහැදිලිව කියන්නත් වෙනවා පැහැදිලිද මට යා හිතනවා වචන 60ක්වත් කියයි කියලා තප්පර 30 කාලේ ඇතුලේ බලමු අපි කොහොම වෙයිද කියලා ඔයාට හම්බ වෙන අකුර තමයි මම ඔයාට කියන්න හදන්නේ මොකද දන්නවද ඔයාට හම්බ වෙන අකුර අපි ඉස්සර කාලේ රස කර කර කාපු කෑවක් තිබුණා විස්කිරිඤ්ඤා කියලා සාමාන්‍යයෙන් තේ බොද්දි හැමනේ අපි ওই කෑම කන්නේ නේද
1: ඔව්
0: විස්කිරිඤ්ඤා කියන වචනේ පස්වෙනි අකුර මොකද්ද
1: ඤයන්න
0: ඕ ඒ මඤ්ඤොක්ක කියද්දි හැම තියෙන්නේ මැද හරියේ අන්න ඒක තමයි වට හම්බ වෙන අකුර ලෑස්තිද තරඟයට යන්න රයිට් අපි යමු ඈ මොකද්ද ඒ උනේ අකුරෙන් අකුර තරඟ වටෙන් ඊළඟ තරඟයට යන්න හදනකොට කොමාරි ෆෝන් එක කට් කරගත්තා අපේ මහේෂිකා ගියාට අපි අවස්ථාවක් ලබා දෙනවා කොහොම හරි අපිත් එක්ක සම්බන්ධ වෙන කෙනෙකුට මේ සින්දුවෙන් පස්සේ අපි ආයෙත් අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක සම්බන්ධ වෙමුකෝ

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවේ 11 විනාඩි 43යි. බාධක මැද ජයග්‍රහණය හොයාගෙන යන අකුරින් අකුර තරඟ වටේට තමයි අපි සම්බන්ධ වෙන්න හදන්නේ. කලින් පෙයේ අපිත් එක මාලිගාවත් ඉඳන් සම්බන්ධුණු මහේෂිකා තරඟයට සම්බන්ධ වෙලා ඔක්කොම ලෑස්ති කරලා ප්ලෑන් කරලා වැඩේ කරගෙන තියෙද්දි කොහොම හරි කෝල් එක කට් කරගත්තා. අවසනාව කරන්න දෙයක් නැහැ. සමහර විට මේ සතිය රුපියල් 5000 යාට දන්නේ ලැබෙන්න තිබුණේ. කොහොම හරි ඒකෙන් මේකෙන් chance එක ආවා. අපිත් එක මේ වෙලාවේ සම්බන්ධ වුණු හෝකන්දර ඉඳන් අපි වහගෙන ඉන්න මල්ලිකා අක්කට ආයුබෝවන් මල්ලිකා අක්කේ සුබ උදෑසනක් වේවා. ඉතින් මේ වෙලාවේ මොකද කරන්නේ? එහෙනම් අනිවාර්යෙන් මේනක සහල් වලින් ඊට පස්සේ ෆ්‍රීලන් කුළු බඩු වලින් ගෙදර කෑම ටික රසවත් කරගන්න ඕනි. රයිට්. හරි, දැන් මේ වාට මතක් කරන්න හදන්නේ ගේම් එක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මං වාට අකුරක් කියනවා, ඒ අකුරෙන් වාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න
1: තියෙනවා.
0: අන්න ඒකනේ, දැන් අපේ මල්ලිකා අක්කලා හැමදාම net අහනවා, හැමදාම දේදුරුමාව අහනවා. මට කියලා දෙයි ඔයිනම් ගේම් එක වෙන්නේ කොහොමද කියලා නේද?
1: ඒකනේ.
0: හැබැයි එකම වචන දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්නත් බෑ. වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. කියන ටික පැහැදිලිව කියන්න ඕනේ. තරංගේ ලේසි, පැහැදිලි. තේරුණා නේද?
1: පැහැදිලි
0: තේරුණා. හරි, එහෙනම් මම ඔයාට දෙන්නම්කෝ මේ පාර අකුරක්. දැන් හෝකන්දරට යනකොට අපිට බත්තර මුල්ල පැත්තෙන් හෝකන්දරට එන්න පුළුවන් නේද? මැදනේ තියෙන්නේ. ආ, ඒකනේ. හරි, ඔන්න දැන් මම බත්තර මුල්ල කියන වචනේ තමයි අරගන්නේ. බත්තර මුල්ල කියන වචනයේ හතරවෙනි අකුර මොකද්ද?
1: රයන්න.
0: අන්න ඒක තමයි ඔයාලට දෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න? රයිට්. අපි යමු මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
0: තරඟේ ආරම්භ වෙලා තියෙන්නේ.
1: හරි. රත්නා. රත්නා. නීති. පාතා. තිරිකලේ.
0: ඔය ගෙදර අවට පැට පැට ඉන්න කට්ටියට කතා කරනවද?
1: රත්නපුරේ. යටියන්තොට.
0: කාලය අවසන්. මට හිතාගන්න බැරුණා අපේ මේ මල්ලිකා අක්කා දැන් මේ අහල පහල ඉන්න කට්ටියට කතා කරනවද දන්නේ නැහැ. මේ ගේම් එකේ ඉන්නේ මට තේරුන්නේ නැහැ වැඩේ කොහොම හරි වැඩේ ගියා අපිට. ඒකනේ සන්තෝෂේ. කොහොම හරි සම්බන්ධුණානේ ගේම් එකට නැද්ද මල්ලිකා අක්කේ? ඒකනේ. හරි, කවුද ඉන්නේ? ඉතින් අපි සින්දුවකට එකතු කරගමු කට්ටිය.
1: ඔබතුමා
0: බොහොම ස්තුතියි. එහෙනම් දිගටම නෙත් අහගෙන ඉන්න.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ. එකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: වේලාව 11යි විනාඩි 50යි.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
1: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: HMB Finance දියුණුවට මග නගර චාරිකා
7: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්
6: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
7: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
6: ඔක්තෝබර් 12 වනදා උදේ මහනුවර සවස කෑගල්ල.
7: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
8: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
9: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්
9: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි චන්දි ඉල්ලුවතින් ඔයා කාටද චන්ද දෙන්නේ
10: වෙන කාටද වයිෆ් ඔයාට
9: අදත් වැරද්දුවානේ චන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි
11: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: වෙලාව 11යි විනාඩි 53යි බොහෝම ඉක්මනට කට්ටියව එකතු කරගෙන ටග්ගාල ඊළඟ පැයේ ප්‍රවෘත්ති අහන්න යන්න තමයි හදන්නේ ජනි මල්ලී හුරතලේට ඇති කරන්න ලස්සන කූඩැල්ල දෙන්නෙක් විතර එවන්නද එහෙමලා තියෙන්නේ සීතල බණ්ඩාරවල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රංජන් රත්නායක මම ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න අනේ බොහෝම ස්තුතියි දෙන්නද කියලා ඇහුවට ඔහෙටම කරලා තියාගන්න මෙහෙට එවන්න එපා ඊට පස්සේ කෑගල්ලේ රාමයියා අපි ඔයාව ගොඩාක් ආදරෙන් මේ සිද්ධුවට එකතු කරගන්නවා ඊට පස්සේ ජනි අපිත් ඔයාව වහගෙන ඉන්නේ කෑගලු බත් කඩේ සෙට් එක තමයි අපිට මෙසේජ් එක දාන්නේ කට්ටිය මේ වෙලාවේ හගෙන ඉන්නවා කියලා චම්මි අක්කා ශාන්තයියා කාන්ති අක්කා ඊට පස්සේ ටෝගා සුදු මහින්ද අමල් චානක පොඩි විජේ ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට ගොඩක් ආදරෙන් සුබ දවසක් වේවා ජනියයි ඔයාට අපිවත් සින්දුවකට එකතු කරගන්න කහපොළ හේලිත ෆැෂන් එකේ ඉඳන් අපේ චතුරාංගි තමයි යගේ සුපුරුදු කාන්තා බලයනිය එකතු කරගන්න කියලා මෙසේජ් එක දාලා තියෙන්නේ මිස්වත් එකතු කරගන්නලු ඔන්න මිස්වත් එකතු කරගත්තා එළං ඉතින් අපි ආයෙත් හම්බ වෙන්නේ මේ පැයෙන් පස්සේ ඊළඟ පැයේ ප්‍රධාන ප්‍රවෘත්ති අහලා එතකන් වාට පුළුවන් මේ පැතර කතා කරන්න 01 12 53 63 WhatsApp කරන්න පුළුවන් 011 95 95 95 ඔය වෙන හැම මැසේජ් එකම ඩබල් එකට කලින් අනිවාර්යෙන් කියවනවා ඒකන්ද ඉවසීමෙන් බලාගෙන ඉන්න හොඳේ

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura Dedunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: Meltol, hisratya, una sempratishyava, angapata vedanava, apahasudina sadaha, ikman sahanaya. Meltol, paracetamol visheshayaki.
5: Vartha apita vartha, tabana koti ate, NLV tanadithahane, lutrayyan, rupiyal koti, dahatuna, name ata, ikmavu, devanta, supirithyaga labadimin, rate sangvardhaneta, devanta, shaktiyak vemin, obat dinava, ratat, dinavana, jatiye, mahatana, sampata, tananithahane, viladigena, obat kotipathiyeku wan.
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O level, A level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
7: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා,
8: නංගියා
7: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
8: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
7: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
8: ඌ කී නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
7: අයියෝ සිම්පල් නේ අයියා, වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අතු ගාලා දානවා.
8: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
0: Net FM හතර වටේ. හතර වටේ.
9: FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
11: අතම ගන්න ෆෝන් එකයි.
12: ටික ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
10: වෙලාව දවල් 12:00.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න.
4: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙත් අමතන්න 0112 863 363 0767 716 2672.

0: ආයුබෝවන් අද 2026 ඔක්තෝබර් 12 වෙනිදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය net news සජීව මැදිරියේ සිට මම සචිනි සේනවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා සිරස්තල හිටපු ජනපති මහින්ද රෝහලේ ශිරන්තිගේ ඇප අයුතුමත් ප්‍රතික්ෂේප කෙරේ චෝමර සහ චන්තිම තවමත් අල්ලස් කොමිසමේ නිදහසේ පාදයාත්‍රාවේ තුන්වන දවසට කෑගල්ලෙන් තවත් බොහෝ පිරිසක් එකතු වෙයි බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් හෙට සිට වැසිත් වැඩි වෙයි පිටපිට පරාජය වන ක්‍රිකට් තරඟ ජය ගන්න සැලසුම ක්‍රීඩා ඇමති හෙළි කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා මේ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයිතුම් පත මාලිකා කන්ද අධිකරණය අද ප්‍රතික්ෂේප කළා ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක නිවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා හදිසි ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කෙරුණේ අද පෙරවර වෙයි ඔහුට සමීප ආරංචි පැවසුවේ කිරුළපන පිහිටි නිවසේදී හිටපු ජනාධිපතිවරයා මෙලෙස අසනීප වී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා බැලීමට යාමට අද අපේක්ෂාවෙන්ද සිටි බවයි ඔහුට සමීප ආරංචි වැඩිදුරටත් කියා සිටී මේ අතර හිටපු ජනාධිපති ආරයා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයිතුම් පත මාලිකා කන්ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා සිරලිය සවිය ගිනුම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ටාසේ විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇය මාලිකා කන්ද අධිකරණයේ හමුවේ අපේක්ෂිත ඇප අයිතුම් පත ගොනු කර තිබුණා මෙම අපේක්ෂිත ඇප අයිතුම් පත පසුගිය 6 වෙනිදා මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවුරු ලැබුව අතර එෙහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ ස්ථානාධිපතිවරයාට අද දින අධිකරණයේ හමුවේ පෙනී සිට මේ සම්බන්ධව කරුණු වාර්තා කරන ලෙසටද නොතිස් නිකුත් කළා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා තවදුරටත් අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටිනවා එම කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා අලස් කොමිසම හමුවට පැමිණියේ පෙරවර වෙයි සිදුකනු ලබන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් එලෙස ප්‍රකාශ සටහන් කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කුඩි මහතාද අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා සිදුකනු ලබන විමර්ශනයකට අදාළව ඔහුගෙන්ද අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි වාර්තා වුණේ සිරගත කර සිටින පූජ්‍ය ගලගුරත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කළ සිවුරට යුතුකම නිදහසේ පාදයාත්‍රාව තුන්වන දිනටත් මෙවන විට ක්‍රියාත්මකයි කෑගල්ලෙන් පෙරවරුවේ ගමන් ආලම්භ කළ මෙම පාදයාත්‍රාව වරකපුල දක්වා අද පැමිණෙනවා නිදහසේ පාදයාත්‍රාව කැකල නගරයෙන් ගමන් ආරම්භ කිරීමට පෙර පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා
1: ඕනතරම් අපි ඉතිහාසය ගැන කියවලා තියෙනවා දන්නව හැබැයි සිවුරට අත තියන්න කවුරුවත් කවදාකවත් වැඩ කළේ නැහැ පාලේකෝ සිවුරට අත තියපු පළවෙනි වතාවේ විදිහට අපිට මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා මේ අත තියලා තියෙන්නේ බුද්ධ චීවරයට එතන පක්ෂපාත දේශපාලන පාට කණ්ණාඩි අපි ළඟ නැහැ සිවුරට සිවුරක් අපි ඔක්කොම එකතු වෙලා මේ වෙලාවදී අපේ බුද්ධ චීවරේ ගෞරව වෙනුවෙන් අපි මේකට එකතු වෙන්න ඕනේ පෙළ ගහෙන්න ඕනේ කෑකල් ඉඳලා වරකපුර දක්වා සියලු ගම්මානවල වැඩෙන හාමුදුරුවරු සියලු ජනතාවට එකතු වෙලා නිදහසේ පාදයාත්‍රාව සිවුරට සිවුරක් කියන සංකල්පය යටතේ මේකත් එක්ක අපේ පාදයාත්‍රාවත් එක්ක ඒකාත්මික වෙන්න කියලා මතක් කරනවා
0: නිදහසේ පාදයාත්‍රාව සඳහා කෑගල්ලෙන් තවත් බොහෝ පිරිසක් එක්ව තිබෙනවා. එම පාදයාත්‍රාව වරකපොල නිට්ටම්බෝ කඩුවත යන නගර පසු කරමින් ලබන 15 වනදා කොළඹට ළඟා වීමට නියමිතයි. බෙංගෝල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකුණ දිශාවෙන් හෙට දිනේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්ද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා පැවසුවේ.
2: හෙට දිනේ වන විට වගේ දිවයිනේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොණ දිශාවෙන් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒක පිළිබඳ අපි දිගින් දිගටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධානයෙන් ඉඳලා අපි නිවේදන නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වන විට ඒ වර්ධනය වෙලා නැහැ. අපිට දකින්නට ලැබෙනවා සුළු වර්ධනයක් තියෙනවා. මේ හේතුවෙන් අපි විශේෂයෙන් ගත්තොත් දිවයිනේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල වැසි උදේ කාලයේත් අර දවසේ වන වෙලාවක වැසි ඇති වෙන්න පුළුවන් හෙටින් අනිද්දාම වගේ පස්සේ අපි බලාපොරොත්තු වෙනවා 13-14 වගේ දිනවල හෙට සහ අනිද්දා වැඩියෙන් වැසි ලැබේවි කියලා. මොකද වැසි තත්ත්වයේ වර්ධනයකුත් මේ හේතුවෙන් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ දිවයිනට මුහුදේ කාලගුණය සැලකුවහම දිවයිනට මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවයිනට මුහුදේ සුළං හමන්නේ ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 20ක් 30ක් අතර වගේ වේවි. මෙම අඩුපීඩන කලාපයේ වර්ධනය වුවහොත් ඒත් එක්ක අපි මේ තත්ත්වවල වෙනසක් ඇතිවෙනොත් ඒ පිළිබඳ ඉදිරියේදී නිවේදන නිකුත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
0: වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවද අඩු පීඩන කලාපයෙන් ශ්‍රී ලංකාවට සැලකිය යුතු බලපෑමක් නොමැති බවද ප්‍රකාශ කෙරුණා.
2: ඇත්තරම මේ දික්ට වගේ සුළු කුණාටුවක් නම් වෙන්නේ නැහැ මේක. ඇත්තර මේක අපිට දිවෙනට කිට්ටුවෙන් තමයි මේ පද්ධතියක් තියෙන්නේ. මේම පද්ධතිය එතරම් වර්ධනය වීමක් පෙන්වන්නේ නැහැ. මොකද අපි ඉහළ වායු ගෝලීය දත්ත සලකලා බැලුවාම පහළ වායු ගෝලයේ තමයි මේ ගැළමිල ස්වභාවය පෙන්වන්නේ. ඒ නිසා මේ එතරම් වර්ධනය වෙන එකක් නැහැ. නමුත් මේකේ බලපෑමෙන් වැස්ස තරමක් වැඩි වෙන්න පුළුවන්. අපි අර දික්ට වගේ හිම බය විය යුතු නැහැ. සාමාන්‍යයෙන් වැසි වැඩිවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. මුහුදේ ඒ කොටස් වලත් අපි සුළඟේ වේගය මුහුදේ රළු භාවය වැඩි වෙනවා නම් අපි ඉදිරියේ
0: අද පස්සරුව එකෙන් පසුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවී හැකි බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා වැඩිදුරටත් පැවසුවේ.
2: අපි අද දවසේ පස්වරු එකෙන් පමණ පස්සේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි යෝගි ගුරුම් සහිත වැසි ඇතිවේවි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කියන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වලත් ඒ වගේම අනුරාධපුරයේ, මන්නාරම වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක් දක්වා වගේ තරමක තද වැසි අපි අද දිනේ අපේක්ෂා කරනවා. ඒ වගේම මේ ගිගුරුම් සහිත වැසිත් සමග තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. අකුණු අනතුරු වලින් සහ තද සුළං වලින් ඇති වෙන අනතුරු අවම කරගන්න කියලා අපි මහජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා.
0: පවතින වැසි තත්ත්වයේ හමුවේ ඩෙංගු සහ මේ උණ රෝගීන් ඉහළ යාමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා.
3: මේ දිනවල දිවා කාලයේදී පවතින උෂ්ණත්වයේ වගේම සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වෙනවා. අපි දන්නවා ලංකාවේ මේ වෙද්දි බොහෝ ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය අඩු වුණත් යම් තරම්ක රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මේ වැසි සමයත් එක්කම නැවත වරක් අපි අපේක්ෂා නොකරන විදිහට මදුරු ඝනත්වය ඉහළ ගිහිල්ලා ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් එකවර වාර්තා වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මදුරුවන් බොන ස්ථාන සියල්ල ඉවත් කරලා මදුරු ඝනත්වය අඩු කරගන්න කටයුතු කරන්න කියලාත් අපි සියලු දෙනාගෙන් ඉල්ලනවා. නැත්නම් අපිට කලින් වගේම ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දිවයිනේ ඇතම් ප්‍රදේශවලින් මේ වෙද්දි මියුණ රෝගීන් වාර්තා වෙනවා. විශේෂයෙන් වැව් ආශ්‍රිතව කටයුතු කරන ධීවර කර්මාන්තය යෙදෙන පුද්ගලයින්, ඒ වගේම තරුංගල් අරින්න යන දරුවෝ වගේ, විශේෂයෙන්ම ගොවිපල ආශ්‍රිතව, විශේෂයෙන්ම වෙල් ආශ්‍රිතව තරුංගල් අරින ක්‍රීඩා කරන දරුවෝ වගේ පිරිස් අපිට මියුණ රෝගීන් විදිහට වාර්තා වෙනවා. ඒ සම්බන්ධව වැඩි අවධානය යොමු කරලා කටයුතු කරන්න මේ වැසි සමයත් එක්ක නැවත වරක් මේ වතුර රැඳුණු ස්ථානවල කටයුතු කරද්දී මියුණ රෝගයක් වාර්තා වෙන්න පුළුවන්.
0: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණී කරා රැගෙන යාමට තවත් නොබෝ කාලයක් ගතවනු ඇතැයි ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩකයන් සූදානම් කිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් ක්‍රීඩා මාත්‍යවරයා පැවසුවේ.
4: විවස්ථාවල් හදනවා ගොඩක් දේවල් කරනවා හැබැයි මැච් තම පරදිනවා.
5: ඔව් මැච් පරදිනවා කියන්නේ ඉතින් ක්‍රීඩකයෝ හදාගන්න ඕනේ අපිට. ඒතර ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා. දැන් අපි මේ ක්‍රීඩකයෝ හදන වැඩේ විම ඉඳලා යට ඉඳලා පටන් අරගෙන තියෙන්නේ. පොඩි කාලයක් ඉවසගෙන ඉන්න වෙනවානේ. ඒ කියන්නේ අපි දැන් ක්‍රිකට් නේ ඔබතුමා අහන්නේ මැච් පරදිනවා කියලා. එතකොට අපි ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටුවක් දාලා දැන් අපි පනතක් ගෙනල්ලා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අලුතින් පරිපාලනය වෙනස් කරලා අලුත් පාලක කණ්ඩායමක් පත් කරලා තමයි මේක හදාගන්න වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය
0: ඒදී මාධ්‍යවේදිකු නැගූ තවත් ප්‍රශ්න කිහිපයකට ක්‍රීඩා මාත සුනිල් කුමාර ගමගේ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
5: නමුත් අපි මේ ක්‍රීඩාවලියේ අර ලංකාවේ තිබිච්ච කඩාවැටීම තමයි ක්‍රීඩාවෙත් තියෙන්නේ. ඒක ක්‍රීඩකයෝ නිර්මාණය වෙලා නැහැ දශකයක විතර කාලයක්. ක්‍රීඩකයෙක් කියන එක මේ ආණ්ඩුවක් ගත්ත ගමන් මාසෙන් දෙකෙන් හදන්න පුළුවන් වැඩක් නෙමෙයි. ක්‍රීඩකයෝ හැදෙන්න ඕන, සංවර්ධනය වෙන්න ඕන, නිර්මාණය කරන්න ඕන. ඉතින් ඒක නිසා අපි මේ වැඩ පිළිවෙල යනවා. මේකේ 10ට පල්ලෙහා 10වෙනි ස්ථානයේට පහළ ඉන්න ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා ආසියානු ක්‍රීඩාවලියේ. ඉතින් ඒ අය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා.
6: මල්ල ක්‍රීඩා සංගමය ගැන මොකක් හරි තීරණයක් තියෙනවද?
5: මල්ලල ක්‍රීඩා සංගමය ගැන තීරණයක් ගන්න වෙනවා. මොකද දිගින් දිගටම මල්ලල ක්‍රීඩා සංගමය අපේ රටේ ක්‍රීඩාවට සංවර්ධනයට දායක වෙන්නේ නැති මට්ටමක් තියෙන්නේ. දැන්ටමත් තේරීම් කමිටු 3 දෙනෙක් ඉල්ලලා අස් වෙලා ගියා. ගැටළු වලට මුහුණ දෙන්න බැරුව එයාලම නිර්මාණය කරපු ගැටළු. ඉතින් අපි බලමු.
7: ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් පිළිබඳ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාද අදහස් පළ කළා.
8: නිවුස් එකක් සාමාන්‍යයෙන් දකින්න දේ ප්‍රචාරය කිරීමට එහා ගිය නිවුස් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට පේන දේම නෙමෙයි, ඒකේ තියෙන පසුබිම, ඒ සිදුවින සිදුවෙන්න වූ පරිසරය එක්ක යන නිවුස් එකක්, ටිකක් හොඳ නිවුස් එකක් හැටියට පත් වෙනවා. ඉතින් මම හිතනවා දැනට ලංකාවේ තියෙන නිවුස් වලින් නෙත් නිවුස් එක අන්න ඒක ලංකා කරගෙන තියෙනවා. ඒකින්ද තමයි මම හිතන්නේ රේටින් වල උඩට ඇවිල්ලා තියෙන්නේ ඔබගේ නෙත් නිවුස් කියන එක. එතකොට මම හිතනවා අන්න ඒක දිගටම රැකගත්තොත් ඒක මහ ජනතාවට කියන්නේ සත්‍යය. සත්‍ය කියන්නේ පේන දේම නෙමෙයි. ඒක දන්නේ එක අරමුණු කරගෙන ඔබගේ නිවුස්, ඔබගේ චැනල් එක, ඔබගේ රේඩියෝ මෙහෙමනවා නම් මම හිතනවා ඉතාමත් හොඳයි. ඒක සමාජයට කරන හොඳ කටයුත්තක්. මොකද ඔබ මම විශ්වාස කරනවා ඔබ මේකට සල්ලි දීලා රේටින් වල උඩට ආපු එකක් නෙමෙයි තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් අන්නේ සැබෑ තොරතුරු ඉහළට ලබා ගැනීම, සැබෑ තොරතුරු මහ ජනතාවට ලබා දීම තමයි ඇත්තටම කටයුත්තක් වෙන්න ඕනේ. ඒ කරුණාවස්සේ ගත්තොත් අපේ රටේ තියෙන මාධ්‍යවලින් ඔබ උඩ තැනක ඉන්නවා කියලා ප්‍රකාශයට පත් කරන්න කියලා. පරිසරයේ තියෙන විෂය ගත්තොත් විශාලයි, හරි පුළුල්. ඉතින් ඒ වෙනුවෙන් තව දුරටත් අපි සමග එක්කහු වෙලා ඔබ මේ රටේ රටට කරන සේවයක් හැටියට මේක තව දුරටත් ඔබගේ දීවාර්තාකරණය, පරිසරය සම්බන්ධයෙන් වාර්තාකරණය, මහජනතාවගේ පාරිසරික සාක්ෂරතාවයේ ඉහළ නැංවීමට ඔබ කරන දායකත්වයට ස්තුතියි. ඉතින් මේක තව දුරටත් ඉහළ මට්ටමකට ගෙනීමට අපි වැඩ කරමු කියන දීමක් මේ ගම කරනවා.
9: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න. FM 95, FM 94.8, Net FM. Divine Pura.
11: De Dunumavata.
12: Brought to you by
13: Akunulake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustika
14: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස

අතල්ලගනනෙවෙයි සමහර වෙලාට උත්සගෙන තමයි යන්නේ සෙවනගල කිරීබන්නාර බෝගහන්දේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට අසනීප වෙලා ඉන්න කට්ටිය. දැන් ඉතින් ඔය සුව කරන්න බැරි රෝගාබාධ හැදෙන එක වයස බලලා නෙවෙයිනි හැදෙන්නේ. අපි කන කෑම බීම, අපේ ආහාර රටාව, සමහර වෙලාවට අපි කරන ජොබ් එක, මේ හැම දෙයක්ම බලපානවා අපිට හැදෙන රෝගාබාධ වලට. දිය වැටියාව, ඊට පස්සේ තව මොනවාද තියෙන්නේ, වකුගඩු රෝග, ඊට පස්සේ චර්ම රෝග, ඇඟේ පතේ අමාරු, මේ හැම දෙයකටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපිරෝ වෙද මහත්තයාගාව. ඔයාට සඳුද අඟහරුවාද පෝය දවස් සරුණම ඉතිරි ඕනිම දවසක ගිහිල්ලා කමල් බන්දුල වීරපිරෝ වෙද මහත්තයාව හම්බ වෙන්න පුළුවන්. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරේ තමයි කමල් බන්දුල වීරපිරෝ වෙද මහත්තයා ඉන්නේ. ඔය සෙවනගල පැත්තට ගිහිල්ලා ඇහුවම කමල් බන්දුල වීරපිරෝ වෙද මහත්තයා ඉන්නේ කොතනද කියලා ඕනි කෙනෙක් දන්නවා. මෙන්න මෙතෙන්ට තමයි යන්න ඕනි මහත්තයෝ කියලා ඒගොල්ලෝ පාර කියනවා. ඉතින් ඒක හන්දා ලංකාව පුරාම ඉන්න හැමෝගෙම වගේ ආදරය දිනාගත් ඒ බෙහෙත්වල ඒ ආශ්චර්යයන් වගේ ප්‍රතිකාර ගැන හැමෝම දැනගත් කමල් බන්දුල වීරපිරෝ වෙද මහත්තයා රජයේ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ලේසියකට ගන්න බෑ මේ සහතික. මේවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන ඉහළ පළපුරුද්දක්, ඉහළ දැනුමක් තියෙන කෙනෙකුට විතරයි අරගන්න පුළුවන්. ඉතින් කමල් බන්දුල වීරපිරෝ වෙද මහත්තයා කියලයි කියන්නේ අන්නේ විදිහේ වෙද මහත්මයෙක්. ඉතින් ඒක හන්ද තමයි මම ඔයාලට හැම වෙලේම මතක් කරන්නේ. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට යන්න ඔය අසනීප උනාට පස්සේ ඔය මං කිව්ව සුව කරන්න බැරි ලෙඩ රෝග උනාට පස්සේ ගොඩාක් වෙලාවට එක එක තැන් වලට ගිහිල්ලා ප්‍රතිකාර අරගන්න ඕනේ. ඊට පස්සේ ඒ බොන බෙහෙත් වලින් ලෙඩ තව වැඩි උනාට පස්සේ වෙන අමාරුව වෙන්නේ ඕගොල්ලන්ටමයි. ඒක හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ. සෙවනගල කිරිබන්නාර බෝගහන්දේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර පළවෙනි තේරීම කරගෙන මෙතනට යන්න කියලා. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940 හරි 0773 273 540 හරි. ඒ වගේම තමයි රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳවත් මම ඔයාලට මතක් කරන්න ඕනි. මොකද දැන් ගොඩාක් වෙලාවට අපේ තරුණ පරපුර මේ මත්ද්‍රව්‍ය වලට නොදැනීම ඇබ්බැහි වෙනවානේ. ඊට පස්සේ ඒගොල්ලෝ හිතනවා දැන් අපිට සතුටින් ඉන්න පුළුවන්, මත්ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරාට පස්සේ පොඩි චිල් එකක් එනවා, පොඩ්ඩක් නිකන් ප්‍රශ්න අමතක වෙලා යනවා වගේ දෙයක් ඒගොල්ලන්ට හිතෙනවා ඇති. හැබැයි එහෙම නැහැ. හැබැයි එහෙම හිතාගෙන ඉන්නකොට ඒගොල්ලෝ හිතනවා අපේ ජීවිතේ සර්ව සම්පූර්ණ වෙලා කියලා. ජොබ් එකක් එහෙම ලේසියෙන් ගන්න පුළුවන් වෙයි කියලා. සමහර වෙලාවට ගෑල් ළමෙක් එහෙම ලේසියෙන් ඒගොල්ලන්ට කැමති වෙයි කියලා. හැබැයි මේ දේවල් සම්පූර්ණයෙන්ම බොරු. මොකද ජොබ් එකක් හොයාගන්න ගියාට පස්සේ ඉන්ටර්විව් බෝඩ් එකකට ෆේස් කරනකොට ඒගොල්ලෝ දැනගත්තොත් එහෙම ඔයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් කියලා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් කියලා. කිසිම වෙලාවක ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජොබ් එකක් ඔයාට දෙන්න සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මතක් කරන්නේ කවදාවත් වැරදිලාවත් හානිකර මත්ද්‍රව්‍යයන්ට පෙළඹෙන්න එපා කියන කාරණාව. සමහර විට ඒගොල්ලෝ ඔය මත්ද්‍රව්‍ය වලට ඔයාව ඇබ්බැහි කරගන්න බලාගෙන ඉන්න කට්ටිය. විවිධාකාරයේ හීන පෙන්නලා ඕගොල්ලන් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරගන්න බලයි. අපිත් කැමතියිනේ අලුත් අලුත් දේවල් ට්‍රයි කරලා බලන්න. හැබැයි අලුත් අලුත් දේවල් ට්‍රයි කරලා බලන්න කැමතියි කියලා ඔය වගේ අලුත් දේවල් නම් ට්‍රයි කරන්න යන්න එපා. ඒ හින්දා තමයි හානිකර මත්ද්‍රව්‍යයෙන් වැළකෙන්න කියලා අපි මතක් කරන්නේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටියට ඒ වයින් ගැලවෙන්න උදව් කරන්න 19.27 දුරකථන අංකයේ රජය හඳුන්වා දීලා තියෙනවා. ඒ නිසායි අපි හැම වෙලේම මතක් කරන්නේ මේක ඔයා ගන්නම ඕනි කෝල් එකක් කියලා. රයිට්. ඒකටත් මතක් කරන ගමන් ටග් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි තියෙන්නේ අපිට. WhatsApp එකේ තමයි ඉන්නේ ගොඩ දෙනෙක්. සමහර කට්ටිය උදේ 10ට විතර messages එවපු කට්ටියගේ නමුත් මන් තාම කියලා නැහැ. Hi hi Jani Pancho කොහමද ඔයාට? බලන්න Pancho කියලා බලන්න කොච්චර ආදරණීයයිද කියලා මට කතා කරන්න හැටි. අර බෝලේ තඩි බබෝ ඒව හරියන්නේ නැහැ. Pancho බලන්න ලස්සනයි. ලක්මාලි කඩවත ඉඳන් අපිට message එක දාලා දෙන්නේ. මං ආව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ යටියන්තොට පරුස්සැල්ලේ සේපාලි හෝටලේ ඉඳන් අපේ සේපාලිකා message එකක් දාලා තියෙනවා. පුස්සැල්ලාවේ BF ජනපදයේ ජී අනුරයි ඉතින් හැමදාම වගේ අදත් message එක දාලා තියෙනවා. මේ කොහෙටද යන්න හදන්නේ? 10:09 වෙන දින 9 වෙනි උපන්දිනයේ සැමරු මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන 4 වසරේ තිසුල විහාන් සුදු පුතාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න. එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි අක්කයි අයියයි ඇතුළු කට්ටිය අපේ තිසුල චූටි පුතාට සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් දවස් 2ක් විතර බහු වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් උපන්දිනය කියලා කියන්නේ විශේෂ දවසක්නේ. සුබ උපන්දිනයක් වේවා කියලා දවස් 2ක් පහු වෙලා හරි අපි ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ගලේ කඩේ රයිගමට යන්න හදන්නේ. අර ඊයර අපේ නංගි කිව්වේ සරච්චන්ද්‍ර ඩයස් අයියා අපි වහගෙන ඉන්නවා ඩයස් ගලේ කඩේ ඉඳන් කියලා. ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකට අපි ගොඩ වෙලා යමු. එතන ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපේ විනීත අකසපුරුදු විදිහට මාත් මෙසේජ් එක දාලා තියෙනවා. අපේ ගෙදර හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න හොඳේ. ගම්පොල කුමාරියක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ
ගුඩ් ආෆ්ටර්නූන් ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න. සෙවන පිටියේ ඉන්න නවාංජනා ටේලර්ස් එකේ සෙට් එක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අපිවත් ගේම් එකකට සම්බන්ධ කරගන්න බැරිද? එහෙම අහලා තියෙන්නේ නුවර ඉඳන් කෙනෙක්. අද බෑ, හෙට මං සම්බන්ධ කරගන්නම් මේ මෙසේජ් එක දාලා තියෙන කෙනාව. නුවර ඉඳන් නිමේෂ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හෙට මං ඔයාව සම්බන්ධ කරගන්නම් ගේම් එකට. කුමාරි අක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. කොහේ ඉඳන්ද කියලා නෑ. කුමාරි අක්ක මං ඔයාව එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. සුබ දවසක් ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ මොරන්තොටයි මොරදනයි තියෙන අපේ මයුමි ෆැෂන් එකේ සෙට් එක. ඕගොල්ලෝ හැමෝමත් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. තව කට්ටිය ඉන්නවා. කෝල්ස් උත් ගොඩක් එනවා. WhatsApp messages උත් ගොඩක් තියෙනවා. කොහොම හරි දවල් එකට කලින් යන්න කලින් ඒ හැම message එකක්ම කියවලා තමයි යන්නේ. දිවුරා පොරොන්දු වෙනවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
3: වේලාව 12යි විනාඩි 39යි
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: සූර්ය බලය රාත්‍රිය නිවසේ එළිය කරගනිමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරි කිරීම හුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
7: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
8: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝඩින් යන දෙන්න එපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
9: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
10: කින්දර හැන්දෑව විජානු ජානු.
9: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
11: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්?
11: දැන් හිතන්නකෝ ඔයාගේ අතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
12: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
11: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අතේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැන්.
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
3: වෙලාව 12යි විනාඩි 41යි. අපිට අග්ගාල අපිට කතා කරලා WhatsApp messages එවලා අපි මේ එකතු කරගන්න කියලා කියපු කට්ටියව එකතු කරගන්න තමයි හදන්නේ. ජනි, අද මගේ දුවගේ උපන්දිනේ. එයාගේ නම චලනි මදුමාලි. එයාට සුභපතන්න ජනි. හැම ගිල මට WhatsApp message එකක් එවලා දිනවා කෙනෙක්. එයාගේ නමක් ගමක් එවලා නැහැ. කොහොම හරි අපේ චලනි මදුමාලිට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා Net FM team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කේක් කැල්ලක් හැම මේ පැත්තේ යුවට කමක් නැත. ඊළඟට යන්න හදන්නේ බුත්තලට ගිහිල්ලෙන්න. මේනක ටේලර් ෂොප් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා අපේ පැතුම් මල්ලි මැසේජ් එකක් දාලා තියෙනවා. අම්මා සීමතිවයි තාත්තා ප්‍රේමසිරිවයි එකතු කරගන්න කියලා තමයි කියලා තින්නේ. සීමති හරිද නැ නමනේ ශ්‍රීමති නෙවෙයි වෙන්නේ නැති නේද? මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කොහොම හරි අපේ පැතුම් මල්ලිගේ පවුලේ හැමෝම. ඊට පස්සේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරට යන්න හදන දන්නවනේ. තින් චන්දන ස්ටෝස් එකට තමයි මේ යන්නේ කියලා. චන්දන සහ චාන්දනි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මහරගම ඉන්න චමෝද් මල්ලි, හෂාන් මල්ලි, මහින්ද අංකල් මේ කට්ටියවත් එකතු කරගන්නවා අපි අහන්න යන සින්දුවට. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. මෙන්න අපේ හුන්නස්ගිරිය SMT ඇපරල් එකේ මගේ යාළුව කට්ටිය මැසේජ් දාන්න පටන් අරන්. කට්ටිය මේ එකතු කරගන්න. මේ කොට තියෙනවනේ නෙලා කුෂන් එක. නෙලා කුෂන් අන්න එකේ ඉඳන් අපිට නෙලා මැසේජ් එකක් දාලා තිනවා. නෙලා, මං ඔයාව ගොඩාක් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවද. කවුද මේ WhatsApp කෝල් ගන්නේ? යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා දේශානි ස්ටුඩියෝ එකේ ස්ටාෆ් එකේ කට්ටිය. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම අපි මේ අහන්න යන සින්දුවට මම එකතු කරගන්නවා. ජනි, ගුඩ් ආෆ්ටර්නූන්. අපිව සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. බණ්ඩාර වෙල ඉඳන් අපිව අහගෙන ඉන්න කෙනෙක්. මම ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ෆැමිලි එකේ හැමෝමයි මොකද්ද මේ පැණි රස බයි දිලිනි එකේ සිද්දිලා නියකේ සෙට් එක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. හයි ජනි, පැට්ටෝ කොහොමද මෑණිකේ මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මధు. මధు නංගි මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ජනි පැටියෝ කොහොමද අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සමන්ති, නිමන්ති, මధు, කුමාරි ඇතුළු සෙට් එක. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නම්. කොහින්දන්ද කියලා නෑ. ඉතින් මං ඉතින් හොයාගෙන ඉයි කියලා දන්නේ කියලා තියලා නැති තැන. ඊට පස්සේ ජායලට යන්න හදන්නේ. ජායල, ජායල ඉඳන් අපේ අයේෂා මැසේජ් එකක් දාලා තියෙනවා. මහින්ද යෙහෙන්දි මිහින්දි යෙහෙන් කටියම එකතු කරගන්නවා. යෙහෙන් බෙන්ජමින් ඕනි මේ සින්දු ටික අහගෙන. ඊට පස්සේ ජපානි දන් නිශාන්ත කුමාරයි අපිට මැසේජ් එකක් දාලා තිනවා. පවුල හැමෝම එකතු කරගන්න කියනවා. විශේෂයෙන්ම ජපානි ඉන්න එයාගේ යාළුවෝ දෙන්න ගාමිණි සහ ඉෂාන්ව එකතු කරගන්න කියනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ජනි, අපේ මැසේජ් එක කියවෙන්නේ නැද්ද? අපි අපි අසන්ති ඒකනම් කියවගන්න අමාරුයි. TI apparel හරිදන්නේ නම TI apparel එකේ සෙට් එක තමයි අපි වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං හිතනවා මං හරියට කිව්වා කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න මාත් ඉන්නවා. එහෙම කියලා තියෙන්නේ අපේ PLJ අයියා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මාපලගම PLJ අයියව. ඊට පස්සේ අපේ සුජානි චන්දිමා. හයි කොහොමද සුජානි? මං ඔයාව එකතු කරගන්නම්. පෙහර්ෂණංගි අපි වහගෙන ඉන්නේ හොන්නස්ගිරිය SMT apparel එකේ ඉඳන්. SMT apparel එකේ ඉන්න හැමෝම මැසේජ් කරනවා කියලා ඉතින් මං දන්නවා. ඊට පස්සේ ජනි මාවත් එකතු කරගන්න. මම සුනිත්‍රා කුමාරි දෙයන්දර ඉඳන්. පුතා විහංගවත් එකතු කරගන්න. මං එකතු කරගන්න. ඊට පස්සේ යන්න හදන්නේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියන ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක හොයාගෙන සෙට් එකම එකතු කරගන්නවා. නම් ගොඩාක් ඉවර තියෙන ඔක්කොම කියන්න ගියොත් එහෙම මට ගින්දර හැන්දෑව පටන් ගන්නකම් මේ නම් ටික කී කී ඉන්න වෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඉතාලිය මෙසිනාවලින් අනුර ලක්ෂ්මන් අයියා ඔයාවත් එකතු කරගන්නවා පවුලේ හැමෝමත් එක්කම. ඊට පස්සේ ජනි කොල්ලෝ කොහොමද? මාවත් එකතු කරගන්න. මං සද්දෙටම ඔයාව අහගෙන ඉන්නේ. මෙහෙම අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සීතලම පුංචි නුවර එළියේ කියන දෙනියා ඉඳන් අපි වහගෙන ඉන්න කෙනෙක්. අම්මා තාත්තා පවුලේ හැමෝම එකතු කරගන්න කියන වීරරත්න තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මෝ නම හොයාගත්තට මට වෙනම ගාණක් දෙන්න ඕනි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අර කවදාවත් නම කියන්නේ නැති කෙනා, නම නැති අන්නේවත් එකතු කරගන්නවා මේ හන යන සින්දුවට. ඊට පස්සේ බොරලස්ගම ඉඳන් අපි වහගෙන ඉන්න දිනිත් විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරත් චන්ද්‍රයවත් එකතු කරගන්නවා. ඔන්න මේ වෙලාවේ එහා කඩේ බාප්පා සද්දෙම්ම ඔයාව හගෙන ඉන්නවා ජානි. මම අල්ලපු කඩේ ඉන්නේ. අපි හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න. අපි වහගෙන ඉන්න හෙම්මාතගම ඉන්න සඳමාලි තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න සඳමාලිවයි සඳමාලිගේ බාප්පවයි මේ සින්දුවට මම එකතු කරගන්නවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. බොරැල්ලේ නවෝද් අපිට මැසේජ් එකක් දාලා තිනවා. එයා කියනවා ජානුවක්කටයි ජනි අයියටයි ලස්සනට සෙට් වෙලා ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන් නේ කියලා. මෙහෙමයි, මමත් කැමති. හැබැයි ජානු මැදිරියට ආවට පස්සේ වෙන කෙනෙකුට ඉන්න ඉඩ නැහැ. ඕගලන්ට ඔය පේන තරම් කෙට්ටු චරිතයක් නෙවෙයි යා. එයාව අපි ගෙන්නගත්ත පින්නවල ඉඳන්. එතකොට හිතාගන්නකෝ එයාගේ සයිස් එක. ජානුත් එක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බැරි වෙන්න හේතුව ඒක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ හෝමාගම 12 ඉඳන් ගයනි මැසේජ් එකක් දාලා තිනවා. ගයනිවත් මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

වෙලාව 12යි විනාඩි 53යි බින් තැන්නේ කැකුලි ඇවිල්ලා ඉන්නේ කැකුලිට මැදිරිය බාර් දීලා යන්න තමයි හදන්නේ SMT අපරල් එකේ සෙට් එක එක එක්කෙනා මැසේජ් දාලා දිනවා හැමෝම එකතු කරගත්තා කියලා හිතාගන්න නාතන්දියේ පිලා කටුමුල්ලි ඉඳන් භාග්‍ය මදුෂානි දුවගේ උපන්දිනය තියෙනවා කියලා පවුල් කට්ටිය අපිට මැසේජ් එකක් දාලා දිනවා සුබ උපන්දිනයක් වේවා කියලා මැසේජ් එකක් දාලා මේ මම සුබ වදනවා එහෙනම් ඉතින් මෙතනින් එහාට මැදිරිය අපේ පින්න වලින් උස්සගෙන ආපු ඇත් පැටියට බාර් දීලා යන්න තමයි හදන්නේ දේදුරුමාවත හදර අවසන් කරලා අපි ආයෙත් හෙට උදේ 10ට සුපුරුදු විදිහට හම්බවෙමු හෙට වහිනවා කියලා තියෙනවා ඉතින් කුඩයක් එහෙම අරගෙන පරිස්සමෙන් ලෑස්ති වෙලා වැඩ ටික පටන් ගන්න හෙට එහෙනම් ඉතින් හෙට හම්බවෙමු පරිස්සමෙන් ඉන්න ගිහින් එන්න මම ජනී

0: FM Anupaha, FM Anuhatra Itashumata, Net FM. Dedunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasaganayana. Aulesam Rasakarakana. Mother Freela Noodles. Taste a trustica.
3: හදරෝග ස්නායිරෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනාගන්න සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
4: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
4: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112-863-363 0776-716-3872.
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
3: අවශ්‍ය සීලම කර්ටන් රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0766-447-7953. දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
7: වත්දීපත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
8: දෘති විකාශයේ සමගින් මම හමීර් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
9: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටියෙ මටත් මේකට එන්න ඕනි කියලා.
3: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
10: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
1: Brought to you by
3: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක. සුබ දහවලක් දවල් එකයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුන මහතාගේ මන්ත්‍රි ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මාස 16 වෙනිදා කැඳවීමට අභියාචනා අධිකරණය අද නියෝග කළා. සමාජ ක්‍රියාකාරකයෙකු වන ඕෂල් හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. අද දින අධිකරණය හමුවේම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනා අධිකරණය පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය දෙසැම්බර් මාස 16 වෙනිදා සිදු කිරීමටයි තීරණය කළේ. බණ්ඩාරකම කිඳිල්පිටිය හිරණ මාර්ගයේ අද සිදු වූ යතුරුපැදි අනතුරකින් 21 හැවිරි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ මොරටුව මෝදර ඉසුරු සිරි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි හසිත් වෙනුෂකන පීරිස් නැමති තරුණයෙක්. ඔහු සිය මිතුරන් දෙදෙනෙකු සමග බිලියඩ් ක්‍රීඩාවේ නිරත වී ආපසු නිවස බලා යමින් සිටියේදී ඔහු පැද වූ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගය අසල තිබූ අධිබලති විදුලි කණුවක් කැටි මෙම අනතුර සිදුව ඇති බවයි බණ්ඩාරගම් පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේදී අනෙක් මිතුරන් දෙදෙනාද වෙනත් යතුරුපැදියකින් ඔහුට පිටුපසෙන් ගමන් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මිලගනිත් නිවුස් පසර දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නිත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: ඉන්දර හැන්දෑවා
5: brought to you by
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ජී FM 95

0: Kinder Hände war. Kinder Hände war.
1: Hi hi. හා දවල් එකයි විනාඩි 7යි වෙලාව. ඔන්න ඉතින් අලුත් සතියක අලුත් දවසක ඔයාගේ මගේ ගින්දර හැන්දෑවේ වැඩ ටික සුපුරුදු විදිහට පටන් ගන්න හදන්නේ. අද මන්දේ හින්දා පුංචි කම්මැලිකමක් එක්ක මන් දන්නව දවස පටන් ගන්න තියෙන්නේ කියලා. හැබැයි මගේ නගෝ කම්මැලි කියන වචනේ නැහනේ. මං නිවාඩු වලට කැමති නෑ, මං කම්මැලි නෑ. උදේ පාන්දරින්ම කුරුල්ල කෑ ගහන්නෙත් මගේ සද්දෙත් එක්ක තමයි. අන්න එහෙම තමයි දවස පටන් ගන්න මං. අර මට සෑහෙන්න එක එක දේවල් කියන අර මිනිස්සයා අද මට මොකද්ද කියලා ගිය පින්න වලින් ගෙනාපු ඇත් පැටියා කියලා කිව්වනේ. එයා ඉතින් ඇත් කියන වචනේ ඉස්සරහට දාලා පැටියා කියලා මට එයාගේ ආදරයේ විදිහට ප්‍රකාශ කරලා ගියාට thank you. මම කොහේ හරි අහගෙන ඉන්නවනම් දැන් එයා. ඔය කිව්වට මට වඩා අලි පැටියෙක් එයා. ඔය ලයිව් ආපුහම පේන්නද ස්ක්‍රීන් එකෙන් එකයි. එනවා මට එක එක හෙව්වා කියන්න. ජනි දැන් වැඩි නේ ඕනවට වැඩිය. ජනි එක මම බලාගන්නම්. මේ කිවර වෙලා ගිහිල්ලා මට හරියට අල්ලගන්න බැරි වුණා. මොකද ඉක්මනට මෙතන ඉඳගන්න එපා. ඒ හින්දා ඔයාලා එව්ව ගදන් ගන්න එපා. හරියටම හවස හතර වෙනකම් මම මේ පැත්තේ ඉන්නවා. කෝල් කරලා මැසේජ් කරලා හිමීට සින්දුවක් ඉල්ල ගන්න තමයි ඔයාලට තියෙන්නේ. එහෙනම් ඉතින් වීකෙන්ඩ් එකේ ඔයාගේ ගොසිප් ටික අරගෙන හිමීට මේ පැත්තේ එන්න. කෝල් එකක් දෙන්න 01112553 මගේ හොට්ලයින් නම්බර් එක දැම්ම තියාගන්න. කටි කෝල් කරන්න පටන් ගන්න තියෙන්නේ. මම ආන්සර් කරන්නම් චූට්ටක් ඉවසලා ඉන්න ඕනි ඉතින්. ඊට පස්සේ වට්සප් චැට් එකේ මම ඉන්නවා. හවස හතර වෙනකම් 0711 95 95 95. NetFM official Facebook fan page ka like karanna, follow karanna. ඊට පස්සේ ඔයාගේ message එක inbox කරන්න. ඒ අතරේ යන්න wall post එකට ගිහලා comment එකක් දාන්න. අද wall post එකේ අහලා තියෙන ප්‍රශ්නේ ටක් ගාලා බලන්න. ගිහලා එකට මට හරියට comment එකක් දාන්න. අර කන්නාඩි දාන කට්ටිය තමයි ඒකට හරිම උත්තරේ දන්නේ. කියන්න බලන්න දැන් නිදා ගන්න වෙලාවට කන්නාඩිද ගලවලන් නිදාගන්නේ? හීන පේන්නේ බොඳ වෙලාද? අපිනම් ඉතින් ඇස් දෙක හොඳට පෙවුනත් දකින හීන බොඳ වෙච්ච හීන තමයි නේද? අනේ මන් දන්නේ නැහැ. හරි. ඔයාගේ මගේ ගින්දර හැන්දෑව පටන් ගමු. අද බර්ත්ඩේ විෂස් ඇනිවර්සරි විෂස් මේවා තියෙනවා නම් අන්න එව්වත් අරගෙන හතරට කලින් හිමීට මේ පැත්තරෙන්න. මං ඔයාගේ ජනු.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් එකයි වෙනාඩි වෙස්සයි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540. අසුව දශකේ අන්තිම දවසක් එදත් හොඳටම වැස්ස සිහින නගරයේ සියලෝම නිද්‍රාශීලී යාමයක
5: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
6: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව වි

උපදහමරක් දවල් එකයි විනාඩි 25යි වෙලාව. ලස්සන සින්දු ටිකක් ඇහුවා. දැන් මං අහන දෙන ලෑස්ති කරගත්තේ චෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දු සෙට් එකක් අන්න ඒකට කටි එකතු කරගන්න WhatsApp messages පතර යන කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. මුලින්ම මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ මේක ගෑනු ළමයි දැනගන්න ඕනි හොඳම පණිවිඩේ. ගෑනු ළමෙක් උනහම තමන්ගේ පීඩියඩ්ස් දවස්වලදී දන්නේම නැතුව තමන්ට තමන්ව මිස් වෙනවා කියනක ආයෙ පාරක් වැඩක් මතක් කරගන්න ඕනි. ඒකට හේතුව තමයි අපාවිච්චි කරන පෑඩ් එක. වහරිම පෑඩ් එක තෝරගෙන තියෙනවා නම් කිසිම වෙලාවක ඔයාව මිස් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ඔයාව මිස් වෙන්න දෙන්නේ නැති වෙන්න ඔයා හරිම පෑඩ් එක දැන් මාකට් එකේ තෝරගන්න ඕනි. එහෙම තෝරගන්නවා නම් තෝරගන්න තියෙන හොඳම පෑඩ් එක මොකද්ද කියලා කවුරු හරි කෙනෙක් වාගෙන් අහුවෝ දැන් ඔයාට දෙන්න තියෙන එකම උත්තරේ තමයි ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක. ඒ තමයි FEMS AIR කියලා කියන්නේ සෙල්ලි සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට FEMS AIR දැන් ඔයාගේ අතට පත් වෙනවා. ඔයාට මේක දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සැලකින් ෆාමසි වලින් දැන් මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. තමන් ආසාවෙන් කරපු පවා පීරියඩ්ස් කාලයේදී අතහැර ගන්නවා නම් මගහැර ගන්නවා නම් වැඩක් නැහැනේ. එහෙනම් හැම දවසක්ම එක වගේ පහසුවෙන් ගෙවන්න දැන් ගෑනු ළමයි ළඟ තියෙන්න ඕනේ දේ තමයි FEMS AIR කියලා කියන්නේ. ඇඳගෙන ඉන්න පහසුවයි ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක SL සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා ඒ FEMS AIR. ඉගෙන මතක් කරගෙන යමුද ටක් ගලවත් සබ් මැසේජස් පැත්තට. කවුද අද මුලින්ම මම මැසේජ් කරලා තියෙන්නේ බලන්න. හයි ජානු වැඩිය කොහොමද? කෑවද? මම නම් හොඳට කාලා ඉන්නේ. නොකාම ඉදී මම දුකක් හිතුනත් කනවා සතුටක් හිතුනත් කනවා මොන දේ වුණත් ඔක්කොටම කලින් බඩ පැලෙන්න කාලා ඉන්නේ. අපි නම් කාලා ඉන්නේ උනස් ගිරේ නවින් එක්ස්පෝට් එකේ. උමකක් දීලා සුදු සිඳුවක් දෙන්න කොම බයි දෙන්නම් අදවාඩි තමයි ඉස්සල්ලාම උමක දෙන්න තියෙන්නේ මට. එතනින් පස්සේ ජානු අලි බබා ලස්සනයිලු ඇත්තද? Thank you. හොඳේ පණිපිටිය අරුණා යා එකතු කරගන්න මේ හැන සින්දුවට. ඉර්මස් ජානු මණික කොහොමද ඉතින් වාට අපේ සුදු බෝලේ අපි හුනස් ගිරිය SMT අපරලකේ සෙට් එක ලස්සන සින්දුවකට එකතු කරගන්න කියෝ. විශේෂයෙන් අපේ සනුෂ්ක අයියවයි අපි ආට ආදරේට කියන්නේ බලේ අයියා කියලා. අපේ බලේ අයියට ලොකුම ලොකු උම්මා එකක් ඕනි කියලාත් මැසේජ් එක දාලා තියෙනවා. මැසේජ් එක එවලා තියෙන හුනස් ගිරිය SMT අපරලකේ සෙට් එක ආදරේ සුදු බෝලේ අපේ උම්මා කැටේ ආදරේ මාත් ගොඩම ගොඩාරියා කියනන් ඉතින් අපේ බලේ අයියට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: දවල්කයි විනාඩි 45.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
4: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
4: ඔක්තෝබර් 13 වනදා උදේ 20:00 වේල සවස රත්නපුර.
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
6: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

0: හැබැයි
1: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතියේ දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
0: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා ළඟෙන්න
2: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩී සෙක අහන්න net fm ගින්දර හැන්දෑව ගින්දර හැන්දෑව
3: දවල්කයි විනාඩි 42යි ළමයි TikTok එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ අම්මෝ මේ සින්දුව ආයෙමත් හිට එකක් වෙලා තියෙනවා නටනව කෙල්ලෝ ටික කියන්නේ මේ සින්දුවට ඔයත් නටලා බලන්න මතක් කරන්න දිනවාට මෙන්න මේ පණිවිඩය ගැන අපි හැමෝම අපේ ඉදිරිය වෙනුවෙන් ඉදිරි අනාගතය වෙනුවෙන් කොච්චර දේවල් නම් ඉතුරු කරනවද මුදල් කොච්චර ඉතුරු කරනවද ඒක අපේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්න පුළුවන් අපි ගයක් දොරක් අනාගතේ හදාගන්න වෙන පුළුවන් අපේ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් වෙන්න පුළුවන් මේ හැම දෙයක් ගැනම හිතලා අපි කොච්චර නම් ඉතුරු කරනවද හැබැයි ඔයා පොඩ්ඩකට හිතලා තියනවද මුදල් විතරක් නෙමෙයි අපිට හිතන්න තවත් ඉතිරියක් තියෙනවා කියලා ඔයා කල්පනා කරලා බලන්න ඔය යන එනකොට නිකරුණේ පාරයින් එහෙම ටැප් එකක් ඇරලා තියෙනවා වතුර අපතේ යනවා ඒක දැක්කම අහක බලාගෙන යනවද එහෙම නැත්නම් මේ ටැප් එක වහලා යනවද ඊට පස්සේ අවශ්‍ය නැති වෙලාවට ලයිට් පත්තු වෙනවනම් ලයිට් ඔන් කරලා තියෙනවනම් ඒව දැක්කේ නැහැ වගේ යනවද එහෙම නැත්නම් ඒක ඔෆ් කරලා යනවද ඉතින් මෙන්න මේ දේවල් තමයි මුදල් වලට අමතරව අපිට කරන්න පුළුවන් අපේ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් අනිත් ඉතිරි කිරීම් ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න පුළුවන් පොලිතීන් භාවිතය අඩු කරන්න පුළුවන් ඒ වගේම තමයි පුංචි ගසක් රැක ගන්න පුළුවන් මොකද ඒ ගහෙන් ලැබෙන ඵලදාව අනාගතයේදී හම්බ වෙන්නේ අපේ අනාගත දරුවන්ට ඉතින් මේ හැම දෙයක්ම ගැන මේ ඔක්තෝබර් මාසේ වාට හිතන්න පුළුවන් ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුව මේ මාසය හෙටක් ඉදිරි කරන මාසය ඉතින් මේ ඔක්තෝබර් මාසේ NSB ජාතික ඉදිරි කිරීමේ බැංකුව එක්ක එකතු වෙලා අපි ඉගෙන ගමු මුදල් විතරක් නෙමෙයි හෙටක් ඉදිරි කරන්න මොකද ඒ හැම දෙයක්ම අපේ අනාගතය වෙනුවෙන් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒක නමත කරගෙන යමුටක් ගල WhatsApp messages පත්‍රිකාව දීන කියලා බලන්න සුබ වේවා ජය වේවා ගින්දර ජානෝ මාර්ගම දුලානියා කාමයටත් සුබ වෙන්න ඕනි ජය වෙන්න ඕනි අම්මෝ දිගම සේජ් එකක් හෙවලා තිනවා හා යකේ මංගුඩි දුම්බර දුලාංචලි අද මගේ අක්කගේ බර්ත්ඩේ ක යාට මම ආදරින් හැපි බර්ත්ඩේ කියලා විශ් කරන රෝසි අක්කා රෝසි අක්කි කියලා කියන්න ඕනි රෝසි අක්කේ හැපි බර්ත්ඩේ අපි යාට ආදරේට කියන්නේ රෝසි කියලා ඒ වගේම මගේ සුදු මහත්තයා නලින්දවත් මගේ සුදු පුතා විතක්ෂණවත් මගේ දූ දිස්මිවත් මගේ අම්මලා දෙන්නා ඊට පස්සේ තාත්තලා දෙන්නා ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවකුත් දෙන්න යත් ගොඩම ගොඩාරියා කාදරෙන් අක්කිට විශ් කරනවා කියලා තියෙනවා ඉතින් අපි අද රෝසි අක්කිට විශ් කරමු මෙන්න මෙහෙම හැපි

you, Rosie Akke. Happy birthday. Subbama subbu pandriya kweva kila. Godama godariya kadring rosi akka oya to age family ke hamom wish karanawa. Oage nangi dulanjali tamai mata ona pani vide kiwe. E thing oage family ke aya oata godama godariya kadring wish karanawa wage ma. Mamat ne team ekak wenuwen godama godariya kadring oata happy birthday kila wish karanawa. Magen oata birthday ekata. Eat basse khodinne. ගින්දරී කච කච්චේ උම කැටේ මම අජිත් ශමින්ද අයියා යටි අන්තර පරිසල්ල උම කකෝනි සින්දුවක් එක්ක ඊට පස්සේ යටි අන්තර නිතු ගරාජ් හරලාඳ යටි අන්තර අපිවත් ලස්සන සින්දුවකට එකතු කරේ ගන්න ලක්ෂන් රුක්ෂන් ජයම්පති සෙල්වම් කුමාර අපිට හොඳ සින්දුවක් දෙන්නකෝ කියලා තියනවා උම තුනක් කෝන්ලු දවස් තුනට හරියන්න මාට බෑ දවස් තුනටම පිරිමහ ගන්න මේක స్టోర్స్ కలుతర పనాపిడి చామరయ్య తను చక్క అప్పవాద లసర సింధు కడ ఎగుతు కరగాన కెల్దిన మేహన సింధు కడ ఎగుతు కరగాన ఈట్ పసే తవలన్ తన్న పత్తిరణ సింహల బెహద్ బడు కడే నంద కుమార్ అయ్య మనహర్ హార్డ్వేర్ కి విజయ సిరి బిఎఫ్ జనపదే పుస్సల అవసీలుమ దినావత్ కొత్మలే మహావెలికమ బాసికే జాంత అయ్యవత్ జాంత వీర కొడి ఎగుతు కరగన లసర సింధు అగ్ దన్న కేల తీరవా ఎగుతు కరగాన మేహన సింధువట අහිංෂක ජානු කෙම්ලේ ශීතල වැශේ ආශන අනේ නැහැ ඊට පස්සේ ලෙඩ වුණොත් එහෙම කවුද ඔෆිස් එන්නේ කවුද ඇවිල්ලා උම්ම දෙන්නේ ණයට අදවත් දෙනවද කියලා අහලා තියෙනවා උම්ම එකක් ලස්සන සින්දු දෙකක් දෙන්නම් රංජන රත්නායක අයියා ගොඩ දවසකට පස්සේ ඔය ඇවිල්ලා තියෙනවා මම මතක් වෙලා ආදරේ හරිද දවල්ට රස්සන මතකිට එන ජානු ලස්සන හිතක් අරගෙන එන ජානු ආදරේ පුරෝගෙන බැන බැන උම්ම දෙන ජානු ආදරේ හැමදාමත් අටපි ජානු මිනල් මානකයියා ඉබගමෙන් වෙන්ද වගේම සර්ච් කරලා තියන්නේ වායිතිම්මට කවියක් ලියලා එව්වහම මගෙන් ඒ කවියට ඔයාට

මෙන්න මෙයාවනම් අමතක කළා යන්නම් බෑ මේ සින්දුවට. Good afternoon Sudumanike. Tangale apsara kama search karala tiyenne. Oyila thiyena sindu balumak yan kalin den try karanna. The team ekama godama godariya khadare kela message karala tiyena me sindu wata ekathu kare gannanka danata. Eed passe. Hi Jana Sudu bole. Mama butthala menaka tailors eke. මගේ අම්ම සීමතිවයි තාත ප්‍රේමසිරිවයි එකතු කරගෙන ලස්සට සින්දුවක් දෙන්න කියලා මෙසේජ් කළා තිනෝ දිග්ගෝම එකක් ඕනෙලෝ ඔක්කොම ඉල්ලන්නේ දිග්ගෙව්ව තමයි ඉතින් පොඩි එකක් ඕනිම නැහැ ඉර්වසේ අපේ සරචන්දය සය ගලේ කඩි රයිග මෙ මෙසේජ් කියලා තිනෝ සින්දුවක් ගන්න එකතු කරගන්න කියලා කීයටද මම මෙසේජ් එකේ වල තියෙන හරියටම දවල් 1:20ක් වෙනකොට මෙන්න මෙයාමඩ මෙසේජ් කියලා තියෙනවා.

0: දෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව.
1: brought to you by සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: fm's ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
5: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0766 447 953.
6: දන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාල දැන් හොයාගෙන.
7: මොකද්ද ඔය විසිගිරිල්ලද?
6: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
7: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
6: ඇයි?
7: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
8: මීටර් 90ට එහා විසිවෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. net fm algotown සතියේ දිනවල උදේ 7ට
9: net fm algotown
1: brought to you by
10: කිරිබත් ගොඩින් සුපිරිම lifestyle එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම modern home apartment city එක. yolo by prime group අමතන්න 13:22.
11: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
13: විජයකුරක්කන්
14: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි.
2: සුබ දහවලක් දවල් දෙකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියවී.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. අලස් කොම්ස මහමුවේ ප්‍රකාශයක් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොම්ස සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් තුනක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය ලබා දීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81 ක අලසක් ලබා ගැනීමේ චෝදනාවක් සම්පාදයෙන් අලස දූෂණ චෝදනා විමර්ශන කොම්ස සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධියට දාලව චාමර සම්පත් දසනායක මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලිනරචින්න මැත්තාද එම විමර්ශනයට දාලව අත්අඩංගුවටගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රුසියාවේ පැවති 20 වන ආසියානු පාසල් චෙස් සූරතා තරගාවලියේදී ජයග්‍රහණ රැස කත් කර ගැනීමට ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. එම තරගාවලිය ආසියානු කලාපේ රටවල් 16 ක චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 381 දෙනෙකුගේ සහභාගීත්වයෙන් රුසියාවේ මොස්කව් නුවර ටූලා නුවරදී පැවැත්වුණා. මෙම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල් 11ක සිසු සිසුවන් 24 දෙනෙකු සහභාගී වී සිටියා. එහිදී අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එසන්දි නෙවන්සා වසර 17-15 බාලිකා කාණ්ඩයේ රන්පදක්කම් සමග ශූරතාව දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. එමෙන්ම වයස අවුරුදු 7-15, 9-15, 13-15 සහ 15-15 බාලිකා කාණ්ඩයේ සහ වයස අවුරුදු 17-15 පිරිමි කාණ්ඩයේ අනුශූරතාවයට හිමි රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම සමත් වුණා. මීළඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people trust. FM Anupaha. FM Anuhadarai Dashma Ata. Net FM.
3: Kindara Handava.
4: Brought to you by
5: Sumudu Matupita Nisa Endang Innat Pahasui Leak Vennit Na
6: Fems Ayak Oyata Oyava Magarin Nina
7: Yeah FM 95.

0: Hit FM Kinder Händeva Vichanu.
1: අපේ අසන් සිලෙක් කරලා දුන්න සින්දු දෙකක් තමයි දැන් මම ඊළඟට ඔයාලට හඳ දෙන්න හදන්නේ. දෙකයි විනාඩි 5යි වෙලාව. අපේ දෙවනි පැයට සමයි මේ ඇවිල්ලා තියෙන මේ පැයදිත් කෝල් කරන්න මෙසේජ් කරන්න සින්දුවක් කියලා ගන්න මේ පැත්තට එන්න. කෝල් කරපු මෙන්න මේ කට්ටියටත් ගලකතු කරගන්නම්. අපේ රිකිලගස්ගේ දරුණෑ කතා කළා එකතු කරගන්න මේ සින්දුවට අනන් ස්ටොප් එකක් කියලා තිබුණා. අනන් ස්ටොප් එකක් දාන්න මේ තව චූටි වෙලාවකින් දෙනම් හරිද? වල් පිටමුල්ල දිනෝෂ කතා කළා. හස්බන්ඩ් ජයන්ත, ඊට පස්සේ උදුල පුතා, නදිත පුතා, ඊට පස්සේ අනුදි දුව එකතු කරගෙන සින්දක් අහමු කියලා කෝ. ඕකේ, අහන දෙන්න රෙඩි කරගත්ත මේ හැන සින්දුවට එකතු කරගන්න. මාබිම මගේ කාන්ති අම්මා ඉන්නවා, ඔයාව එකතු කරගන්නවා මං අනිවාර්යෙන්ම. යනකො පැටියත් එක්කම ලියන රචයා ඉන්නවා සූර්ය වැවෙන්, ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවටම. ඊට පස්සේ බලංගොඩ හෙළපන්දෙනියේ ජයපාල අත්තනායක අයියා, ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවටම. ඊට පස්සේ වල්පිටමුල්ලට ආයෙත් යන්න ඕනේ. වල්පිටමුල්ල උපාලයා ඉන්නවා, වයිෆ් දම්මි අක්කා, කොල්ල දෙන්න දශන්වි රංග දෙන්නම එකතු කරගන්නවා මේ සින්දුවටම. පොළොන්නරුවේ රමණි අක්කා, ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවටම. ලස්සන දවසක් වේවා. අද ලස්සන සින්දුව හන්න අපිවත් එකතු කරගන්න දුවල දෙන්නම ඉන්නවා කියලා තියෙනවා. මෙත්නදී අමන්දි, නෑ මෙතන්දී අමන්දි, හස්බන් හේමානන්ද නෙමෙයි හේමන්ත, හේමන්ත සිල්වා, අම්මා අයියා නිමල් තිලක්සිරි, සුදුවක්ක මනෝහරි ප්‍රනාන්දු, හනුමක්කා, ප්‍රබණංගි, ගාමිණි අයියා, දොඩම් ගස් ලන්දේ, අපේ මැණිකක්ක තමයි මැසේජ් කෙවල් තියෙන මේ සින්දුවට එකතු කරගන්නම්. මැණිකක්ක ඔයාවයි ෆැමිලිකේ හැමෝමයි. හයි ජානු මැණික, ඔයාට කොහොමද ඉතින්? අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න. අපේ බේබිට ලොක්කුම ලොකුම එකක් දෙන්න කියලා හුනස්ගිරිය සෙටක මැසේජ් කළා තියෙනවා. බේබියෝ සිරි කුමාරය මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. ඊට පස්සේ ශාන්ත ඩෙල්ලස් නිදහස් මාවත කෑගල්ල සින්දුවක් දෙන්න. සුබ දවසක් වේවා ජනුවක්. කියවට කොහමද උම්මා කැටේ? අනේ මේ උම්මා මැනික, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. පිළියන්දල කහපල හේලිත ෆැෂන් එකේ අපේ මේ සුපේක්ෂා, මානෙලකා, රූපා, ජශානි, අජන්දි, නිශාන්ති, සුනේත්‍ර, දැවුමි, සුදු බෝලේ, උම්මා දෙක ඉවරයි. ඇත්තද? එහෙනම් ආයෙ දෙන්න එච්චර ඉක්මනට මගේ උම්මා දෙක ඉවර කරගත්තනම්. ඔයාට උම්මා උතුරන්න හරියන්න ඕනේ. සුදු බෝලේට ජය වේවා, චතු ආදරෙයි කියලා තියනවා පණ වගේ නැත්ත. මට විතරක් නෙමෙයි චතු, ඔයාටයි ඔය කෙල්ලෝ කෝටමයි. උත්තරන්න හරියන්න ඕනි, ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් 2:19
3: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
6: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
8: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා.
9: නංගියා.
8: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
9: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
8: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
9: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
8: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා.
9: හතර වටේ යන්නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
10: Net FM හතර වටේ. හතර වටේ.
11: දවල් එකේ මූඩ් බූස්ට් එක. Net FM කින්දර හැන්දෑවා. විචානු.

double dekhai bina arbi se hai ai hari mahan se yane na thala manda noya thade karna ase wada gidin himi ida de patra hari paddi paddi inne kiyala attane ed qa ආදරෙන් බොළඳ චාඩුවෙන් අපේ ආදරේ ගන්න බෑ. කොල්ලෝ හැම හිතාගෙන ඉන්නවා අපි අහුවේ යෝවට. ඒකනේ හැමදාම මෙහෙම ඉන්න වෙලා තියෙන්නේ තනිකඩ ජීවිතෙන්. හරි. ඔන්න මතක් කරන දේවල් ටිකක් තියෙනවා. WhatsApp messages පැත්තට යන්න තෝරි මම මුලින්ම වටමයි මතක් කරන්න හදන්නේ. FM සෑගෙන කියලා ඉවර වෙලා අපි අහමු මේ සින්දුව. ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ හරිම අපහසු කාලයක්. ඒගොල්ලන් අසවෙන් කරපු වැඩ පවා අතහැරලා දාලා ගෙදරට වෙලා ඇඳක් බදාගෙන ඉන්න හිතර දවස් ටිකක් තමයි ඔය පීරියඩ්ස් දවස් වලට ගෙවෙන්නේ. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන හිටියොත් එක කල් දාන ස්කූලේ යන්න හිතාගෙන හිටියොත් නෑ යන්න අද යන්න බෑ කියලා ගෙදරට වෙලා ඉන්නවා. ක්ලාස් තියෙනවා නම් ක්ලාස් කට් කරනවා. එක්සෑම් එකක් තියෙනවා නම් අර යන්න ඕන නිසා එක්සෑම් එකට යනවා මිසක් ගිහලා එකත් අනාගෙන තමයි එන්නේ. මොකද ඉතින් බයයිනේ. ඇඳගෙන ඉන්න පසු පැඩ එකක් ඇඳගෙන ඉන්න ලීක් වෙයි කියලා බය ඉන්නවනේ. කී දෙනෙක් ඉස්සර අපහසුතාවයට පත් වෙන්න වෙයිද කියලා හිතාගන්න බෑ. ඒ විතරක් නෙමෙයි ගවන මිලට උසස්ම තත්ත්වයේ නොවන සෞඛ්‍ය ආරක්ෂිත නොවන පැඩ එකක් තමයි ඔය මෙච්චර කාලයක් පාවිච්චි කරේ. එහෙනම් ඉතින් මම ඔයාලට කියනවා දැන් හරියටම හරියන පැඩ එක තෝරගන්නවා දැනගෙන ඉන්න ඕනේ. මාකට් එක වට ගන්න තියෙනවා ෆෙම්ස් අය. ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පැඩ එක. SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වගේ අතරපත් වෙනවා. කිසිම වෙලාවක වට අව මිස් වෙන්න දෙන්නේ නැහැ. පීරියඩ්ස් දවසොත් වට හරියම පහසුවෙන් හැම දවසක් මේක වගේ ගෙවන්න නම් ෆෙම්ස් අය ගෑනු ළමයිකුට හැම ළඟින්ම තියාගන්න ඕනේ. දෙවන පුරාතන ඕනෑම සුපිරිවෙන් සැලකින් ෆාමසි වලින් දැන් ෆේම්ස් ඇය ඔයාට මිලදී ගන්න පුළුවන්. ගොරවන්න කලියෙන් මාවත් සින්දුවකට එකතු කරගන්න ගිනි මැණිකේ දැන්නම් මැණිකේ යටි අන්තර පරු සලසේ පාලි හොටලේ කැපිසේ පාලිකා කමසේජ් කරලා තියෙන මේ සින්දුවට එකතු කරගන්න. ඊශ්‍රායල් වල වැඩ කරන අපේ සටකත් සින්දුවකට එකතු කරගන්න. බරව කුඹුකේ සුමන පොඩි නෙළුවේ අමල් ප්‍රියන්ත ඇතුළු කට්ටියම බුත්තල කුමාරය තමයි මැසේජ් කෙවල් තියෙන ජය වේවා තැන්ක් යූ ඔන්ලයින් මම වහගෙන ඉන්නවට ලස්සට වැඩ කරනවා මොරන්තුඩුව රොෂාන් ශාම සෙනුකරු ශිකා ලක්ෂ්මණයා ජය වේවා ජානු අපිවත් ලස්සන සින්දු ගඩකට එකතු කරගන්න. අපි හලිකුරි චමින්ද මෝඩසගේ බොස් චමින්ද සනන්ද්‍ර සින්දු පොහර බව රෝහිත මහත්තයා යාගේ වයිෆ් බබල දෙන්න කැමරාවෙ බින්ති නගා මාලින්ද තරු ශිෂා කැවි හරවක් ෂොප් එකට බයික් හදාගන්න අපු හැමෝමත් එකතු කරගෙන මේ වෙලාවේ කුඹුරු වැඩ කරන රුවන් ගීතිකා ශ්‍රහානේ කටිවත් එකතු කරගන්න කියලා දෙනා ජය වේවා සෙටකටම චානු නෙමේ ජානු අපි පුස් මොකද්ද මට පැහැදිලි නෑ. TI අපරල් එකේ නේද? කොහෙ TI අපරල් එකද? ලස්සන සින්දු කර එකතු කරගන්න මම කුමාර අපේ වජිරායියට උමකක් ඕනි කියලා තියනවා. දෙන්න. SMT අපරල් එකේ අද ලක්ෂ්මී අක්කගේ දුවගේ බර්ත්ඩේ එක. එයාගේ නම චලනි මදුමාලි. ඇඩ සුබ පතන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. ලක්ෂ්මී අක්කගේ දුවේ. චලනියෝ. Happy birthday. ගඩමු ගඩාරියා කැදරේ මං වඩ happy birthday කියලා wish කරනවා. මගෙන් ඔයාට birthday එකට. සුබ දහවලක් ජානු මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න බඩු දැල්පල ඉස්සල් ප්‍රනාදය මැසේජ් කළා තියෙන මේ සින්දුවට එකතු කරගන්න මගේ කට කරහට කරස කුමල රෝස කැකුලියේ මැනි කොමඩු ගෙඩි ආදරේ ගොඩක් මං රෝස මල ගිනි දේවිට ඔම්මා සොදිය බොකුදර නිවතිරි දෙවිනිය ෆැෂන් එකේ දීප්තිය අක්ක මැසේජ් එක වෙලා තියෙන ඉනෝස ක්‍රිෂාන්ත අයියා අනුෂ ලලිත අක්කා මානෙල් අක්කා මන්දිරංගේ නදිෂමිස් ක්‍රිෂාන්ත අයියා මයිරි දහයකනු මංගලි ෆැෂන් එකේ යාළු ඔක්කෝම රංගි බබා ගිදර වගේ ලොකුම එකක් දෙන්න අපේ ක්‍රිෂාන්ත අයියට යාළු ලෙඩ වෙලා ඉඳලා දාවේ දෙන්නම් ක්‍රිෂාන්ත අයියට ක්‍රිෂාන්ත අයියා හැබැයි ඉතින් ඔයාට දෙන උමකෙන් ඔයා දන්නවනේ කාටද ඉතුරු ටික දෙන්න ඕනි කියලා අපි ඉනෝසට හොඳද යාට නොදෙන උම්ම නෑ එහෙනම් ඉතින් බෙදා හදා ගන්න ඔක්කො හොඳද

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දවල් දෙකයි විනාඩි 38යි.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
4: ඔක්තෝබර් 13 වනදා උදේ 20 වේල සවස රත්නපුර.
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත. BS Baby Care ඇහැලියකට කුරුවිට 0766 446 7953.
6: අසූ දශකේ අන්තිම දවසක්
7: එදත් හඳුටුම වැස්ස
6: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
8: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
9: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑව විචානු.

දවල් දෙකයි විනාඩි 40යි වෙලාව. මම අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන ගුණදාස කපුගේ මහත්මයාගේ dance drop එක. අනේ ඒකට කටි එකතු කරගන්න හදානේ ටක් ගල වත් සම් මැසේජස් පැත්තට ගිහිල්ලා බල්ලමු කවුද ඉන්නේ කියලා. යටි අන්තර් දේශන ස්ටුඩියෝ එකේ මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ගැම්මට අපිත් වහගෙන ඉන්නේ. අපිවත් සිද්දෝකට එකතු කරගන්න dance drop එකක්ම දෙන්න කොහොඳද? ජාන බෝල කෙල්ලේ සුබ දහවලක් ඔයාට. සුබ දහවලක්. මට ඔයාව දවස් දෙකක් මගහැරුණා. අමතක නෑ නේද මම අන්නේ කවුද කියන්නේ මට ඔයාව හැම මතක වෙනවා කියලා. මට විතරක් ලස්සන සින්දුවක් ඕනි. ආදරේ උම්මා. මේ අපේ ශෂිකා ගොඩක වෙලින් ආදරේ රංග මැසේජ් කියලා තියෙනවා. කි කොහොමද? අකි මට තුම්ම කකෝනි. ජාන නංගි අටි අන්තර වැලිහෙල තැන්නේ නිමල් අයියා සංජීවනි සහන් ලක්ෂානි පියසීලි මැණිකේ ජානකි යශන්දි අභීෂා දෙලිෂා අපිටත් සින්දුවක් දෙන්නකෝ කියලා දෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ. සුබ දහවලක් ජානු මැණික කොහොමද? හොඳින් නේද? මං හොඳින් ඉන්නවා අයියා. ලස්සන සින්දුවක් අහමු. ඔයාවයි net එකේ හැමෝමයි ඔෆිස් එකේ උමාශි නිලුක්ෂි චමරි චරුණි උදාරා වෙන්න ඇති චත්‍රිකා හදරින් එකතු කරගන්නවා. කොටි ජීවන්ත අයියා සෙට් එකටම ජානු මැණික ලක්මාල් කොහෙද දෙයියෝ ගිහින් හිටියේ? සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. ලේඩ වෙලා හිටියාලෝ. දැන් වාට හොඳයිද? මම ආව එකතු කරගන්න අනිවාර්යෙන් මේ හන සින්දුවට. හයි ජානු, අනේ මේ මැසේජ් එක කොහොම හරි කියවන්න. කද අපි තාතික බර්ත්ඩේ එක. එයාට දුව පියුමි පුතාලා දෙන්න සංදීප අංජලෝ එයාගේ ආදරණීය බිරිඳ ප්‍රියන්ත මිනි බිරියෝ දෙන්න තුනුදි කයලි ෆැමිලිකේ හැමෝම නිදුක් නිරෝගී සුභම සුභ පන්දිරයකට සුභ පැතුම් එකතු කරනවා. අපේ තාත්තිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මම හිතන්නේ තාත්ති කැමති වේගුණ දාස කපුගේ මහත්මයාගේ සින්දු ටිකක් අහන්න. බණ්ඩාරවලින් මැසේජ් කෙවලා තියන්නේ Happy birthday to you, Happy birthday to you, Happy birthday, Happy birthday, Happy birthday to you. අපේ පියුම්මික තාත්තා ඔයාට සුභම සුභ නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා. ඔයාගේ ෆැමිලි එකේ ඔක්කොම අර විශ් කරනකොට මමත් ගොඩම ගොඩාරියා කදරෙන් තාත්තට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා විශ් කරනවා. හන්න දෙන්න රෙඩි කරගත්ත මේ සින්දු සෙට් එක එකතු කරගන්න. ජය වේවා.

දවල් දෙකයි විනාඩි 49යි. සිදුවට කටියට ගල එකතු කරගන්න WhatsApp messages ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මම මේ සිදුවෙන් පස්සේ නෝ Facebook live එකක් net fm official Facebook fan page එකේ නිසා Facebook fan page එක like කරලා follow කරලා තියාගන්න. අපි live එකේදී හම්බ වෙමු. හරිද? හරි. live එකට එන්න කලින් WhatsApp messages එවලා තියෙන මෙන්න මේ කටි ඉක්මනට මතක් කරන්නම්කෝ. Hi Chanu, SMT April එකේ කපිකේ වැඩ කරන set එක එකතු කරගෙන මගේ ආදරණීය wife අත එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. මමයාගේ ආදරණීය දනු ආමේ කොච්චර ආදරණීයයිද බලන්න. හැමදාම ওই විදිහට ආදරෙන් ඉන්න ඕන. හරිද දෙන්න? එකතු කරගන්න මේ හන සින්දුවට. අලිපැටියෝ ආ quick cleaners අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මේ ජනී හින්දා මං කියන්නේ මං ඒකනේ වැඩිය සමාජයට එන්න නැත්තේ. ආව කණ්ඩ හදනවා එතකොට. ජනි හින්දා තමයි මට මෙච්චර දේවල් අහන්න වෙලා තියෙන්නේ. කමක් නෑ ජනි, ඔයා සතුටින් ඉන්නම්. ඔයා ඕන තරම් දේවල් මට කියන්න. අපිවත් සින්දුවකට එකතු කරගන්න. අලව කේම් ශගමටිගේ කුමාරි මනෝරි රේනු මම හර්ෂණි ජානු කුමාරි අක්කට දිග්ගවුම එකක් දෙන්න. ඇතිද දිග සුද්ද බෝලේ අපිත් අවහගෙන ඉන්නවා.

සුබ දවසක් ජානු මැනික මටත් උම්මක කොණී තව දවස් සුනකට හරියන්න හෙට ඉඳන් ඩේක ඔයා වහන වෙන්නේ නෑ සුදු බෝලේ ආදරේ චයි මේ මසුද්දියෝ ආදරේ එහෙනම් හෙට ඉඳන් දවස් තුනක් මාව හිතේ තියාගෙන මේ උම්මක ළඟ තියාගෙන ඉන්න ඕන හනිද ආදරේ නාලිකා අක්කා මේ සිදුවට එකතු කරගන්න හයි අක්කේ මම් බුලත් කොහු පිටියේ නිශානී අද මගේ අද දිනුගේ බර්ත්ඩේ එක. එයාට ලස්සන සින්දුවක් දෙන්න සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. Dinu. Happy birthday. ගොඩමුගඩ ආරියක් හදරෙන් වාට නේ ටීම් එකෙම් මං ඔයාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. බුලත් කොහ පිටියේ නිශානී තමයි ඔන්න මැසේජ් එක කිව්වද ඔයාගේ බර්ත්ඩේ එක කියලා. නිශානී තුවාට ගොඩාරියක් ආදරෙන් හැපි බර්ත්ඩේ කියලා කියනවා. මම තුවාට ගොඩම ගොඩාරියක් ආදරෙන් හැපි බර්ත්ඩේ කියලා විශ් කරන ගමන් මගෙන් ඔයාට මනත් හොඳමයින් සිංදුවක් කොණ කියලා මාපලගම් පියල් ජය මැසේජ් කළා තියෙනවා. මේ සිංදුවට එකතු කරගන්නම්. කොලිය අපිට බරක් දෙන ජාන්තය ඉන්නවා. ජනු අද මගේ පොඩි පුතාගේ උපන්දිනේ. දිනුර දිනිදු දිනුවර. එයාට විශ් කරනවා කියලා තිනවා අම්මා කුමාරී. ඊට පස්සේ දිනු කදුලානි පැතුම් සඳරුවනි තිලිනි. පස්සේ දෝනි බබා. ඔයාවත් එකතු කරගන්න කියලා තියෙනවා. Happy

ඉදු දිනුවර චූඩි පැටියෝ යාට සුබම සුබ පන්දරක් වේවා කියලා වගේ පවුල කට්ටියට විශ් කරනවා වගේම නැටීම කැපිත් ගොඩමු ගොඩා රියා කැදරින් වල හැපි බර්ත්ඩේ කියලා විශ් කරන ගමන් බර්ත්ඩේකට මගෙන් ඔන්න මේ පැයේ මගෙන් ඔයාලට හම්බ වෙන අන්තිම සින්දුව.

0: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක. දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
1: වත්දීපත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
2: දෘති විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
3: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙ හිටියෙන් වටත් දෙකට එන්න ඕනි කියලා.
0: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
5: Brought to you by
0: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
6: ගින්දර හැන්දෑව
5: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
0: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක්ක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
10: සුබ සැන්දෑවක් හවස තුනයි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත්නියෝ.
2: අයිපවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට දුලත් කර තිබෙනවා. ඒ ඇයට හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශය රඳවා සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දහවල් කොළඹ ජාතික රෝහලේ 61 වාට්ටුවට ඇතුළත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඇය බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේම වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. මේ අතර හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් එහි නේවාසික ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් නියෝගයකට අනුවයි. ඒ අනුව මහින්ද කහඳගම්ගේ මහතා ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පසුගිය 6 වෙනිදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මිරිහාන් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සන්තකව සිටියදී මහින්ද කහඳගම් මහතා තැනගුණම් ලැබුවා. මිලගනිත් නිවුස් පාසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news the truth people trust fm anupaha fm anu 4.8 net fm
3: ඉන්දර හැන්දෑවා
4: brought to you by
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: FM 95 94.8

හවසතුනයි විනාඩියටයි. සුබ සැන්දාවක්. ආගේ මගේ අන්තිම පැටිනකොට අපි දෙන්න Facebook Live එකකුත් ඔන්න ඇවිල්ලා ඉන්නේ. Facebook Live එකට තීමීට ජොයින් වෙමුක කට්ටිය හෙනක් නේද? කවුද ඉන්නේ කියලා එතකොට බලන්න පුළුවන්. Live එකේ ඉන්න කට්ටිය දැම්ම නෙමෙයි මම තව ටිකකින් මතක් කරනනම් එයාදර මට කියන්න තියෙනවා WhatsApp messages පැත්තට ගිහලා මෙන්න මේ කට්ටිය. ඉංගිරියවත තලිගම සන්සෙලා ෆැෂන් එකේ රංජිත් නිසන්සලා රන්දි තවින් සයාසිස් මගේ කට්ටිය මේකට කරගන්න මේ සින්දුවට. එතනින් පස්සේ තව කවුද ඉන්නේ කොබලන්න? දැන් අපේම අමතකයි නේද? දෙයියන හැමදාම කියනවා. ඉතින් අද කියලා ඔන්න පොඩ්ඩක් වෙලාව ගියාට පස්සේ අමතකයි කියලා ගින්දර හැන්දෑවක් වේවා. කොහොමද මමත් වෙනද වගේ මොන්රගලින් මේනක සඳරුවන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ෆැමිලි එකේ හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඕකේ මේ හැන සින්දුවට එකතු කරගන්න. ඔන්න දීප්ති අක්කමන් ලයිව් ඇවිල්ලා තියෙන්නේ. උම්මා කෙටේ සුබ සැන්දාවක්. ආදරේ හැමදාමත් වාට ලස්සන සින්දුවක් ඕනි උම්ම එකකුත් එක්ක. සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් යාටියන්තොට ඊට පස්සේ අකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම චින්තක පනාපිටියෙන් ජයතිලක ගරාජ් එකේ වැඩ කරන සුනිල් අංකල්වයි අක්කවයි අජිතයියවයි තරිඳු අයියවයි නැත්හන සියලුම දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. සුනිල් අංකල්ට උම එකක් දෙනවද? සුනිල් අංකල් ලොවට විතරයි හරිද? දෙන්නේ එහෙම නෑ වෙන කාටවත්. ඊට පස්සේ තව කවුද ඉන්නේ කොබලන්න කොබලන්න කොබලන්න? මෙන්න මේ කටි එකතු කරගන්න ඕනි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. සුබ දහවලක් වේවා. ඊජි අනුරයි BF ජනපදයේ පුස්සල්ලාවෙන් එකතු කරගන්න මේ සින්දුවට. කවුද මේ කේන්ති ගිහිල්ලා මට ඇන්ග්‍රි ඉමෝජිස් එවලා තියන කොල්ලා? දිනුලක් මොකද? හයි හයි ජානු කොහොමද? ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා හල් තිනා. ජෝතිපාල මහත්මයාගේ සින්දු සෙට් එකක්ම දුන්න මං අද. ඇලෙක්ස් ගාමන්ට් එකේ හැමෝමයි මගේ ඩිලිවරි ටීම් එකයි එකතු කරගන්න. හල්බරාවේ හෝමාගමින් දිනුලක් මැසේජ් එක වෙලා තියෙන්නේ. බලන්න ඉතින් කොල්ලන්ගේ ආදරේ කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියන එක මේක හොඳම උදාහරණේ. දැන් ওই මැසේජ් එක වෙලා මට හාර්ට් එකක් එවලා තියෙනවා. ඒ හාර්ට් එක මෙහෙම මෙහෙම ගැහෙනවා. ඒක එවලා ඉවර වෙලා ඊට ටිකකට පස්සේ තප්පර ගානකින් මට එවලා තියෙනවා ආයෙමත් අනේ විනාඩි ගානකින්. අපේව කියන්නේ නැද්ද කියලා අර ඇන්ග්‍රි ඉමෝජිස් තුනක්. බලන්න කොල්ලන්ගේ ආදරේ කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියන්නේ හොඳම උදාහරණ තමයි ඕක. කමක් නැහැ, දුකක් නැහැ. අපි කොල්ලන්ගේ එකනේ බොරු ආදරේට අහුවෙන්නේ නැත්තේ. ගිරියොල්ල රන්දුරු රන්දි ෆෝවේටින් හවුස් එකේ වැඩ කරන ක්‍රූ එකම එකතු කරගෙන ලස්සන සෙන්දාවක් දෙන්න. මේ සින්දුවර එකතු කරගන්න මට පත් ලක්ෂ්මන් තමර නිශානි චේතන පුජපත තේජ අමෝරික භාග්‍ය විශ්ක සේරුවා විල කෙඩික සමර සිංහා. ඊට පස්සේ සුබ දවසක් වේවා ආදරණීය චානු. අදතුම වහගෙන ඉන්නේ කල්ලතුවාම ගෙදර. මොකද හවස වෙනකොට වහිනවා අකුරු ගානවා. අඩිස්සමට හොඳද? ඊට කලින් අපවත් සින්දුවකට එකතු කරගන්න වයිෆ් ශ්‍රයානි ක්වෙටලින්. ඊට පස්සේ ෆැමිලිකේ හැමෝම ඉන්ද්‍රානන්ද සර්වත් ඉන්ද්‍රානන්ද සර්ගේ ෆැමිලිකේ හැමෝම ඉන්නවා කියලා නිකව රෙඩි. චම්පිකල අදිත් පෙඩ්‍රස මැසේජ් කරලා තියෙනවා. සර් හිටියා ලයිව් එකේ එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ජානු අපේ අනුර අයියට උම්ම එකක් දෙන්න. මොනෑ පරල් එකද මේ? මට පැහැදිලි නෑ මැසේජ් එක. අපි තුවම අහගෙන ඉන්න කියලා තියෙනවා. අනුර අයියට උම්ම එකක් නම් දෙන්න පුළුවන්. හයි ජානු, අපිත් ඔයාගේ කචකච අහගෙන ඉන්නේ. සින්දුවකට එකතු කරගන්නාද? කුමාරියක්ක කඩු ගන්නාවෙන් මැසේජ් කරලා තියෙන. කුමාරියක්ක පුළුවන් ගනේ මේ සින්දුවට එකතු කරගන්නා. සින්දුවක නන් ස්ටොප් එකක් හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 3 වෙනාඩි 21යි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: මම ඒ ඉතිරිසේන කවුරුකුතියෙන් මට දැරි සමාරු ඇදලා බොහෝ කාලයක් මම හිටියා. විශේෂඥ මහත්තුරුන්ගෙන් දැනගලා වේග ගත්තා. අනේදයක් උනේ නෑ. මෙත් එක්කෙන් අහලා ඒ වේදිවේදේ දැනගත්ත යනගෙන මම ගියා. ඒක මහත් හම්බෙන් ඉහිලගේ හෙඩ් ගමන් තුනක් ගෙනාම දැන් හොඳටම සනීප. දැන් ඒ විදිහ කියන්න සරකි. ඉතින් කමල් මන්දල මහත්තයා මේ සිද්ධ වෙන්න විරියාස ලැබේවා කියලා ප්‍රාර්ථනා
2: කතා කරන්න 0777 300 940.

0: බැල් බැඳගෙන අහන්න සතියේ දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟ වෙන්න

හවසතුනයි විනාරි 23යි වෙලාව තාමත් මම NetFM official Facebook fan page එකේ Facebook live එකේ ඉන්නේ. ඔයාලට නිසා Facebook live එකට ඉක්මනම join වෙන්න පුළුවන් කට්ටිය සින්දුවකට එකතු කරගන්න. හැබැයි ඊට කලින් මම යාත්‍රේ මතක් කරනවාට මෙන්න මේ පණිවිඩ දෙක ගැන. ගොඩක් ගෑනු ළමයින්ට periods කාලය කියලා කියන්නේ හරිම පහසු කාලයක්. ඒගොල්ලන් ආසාවෙන් කරපු වැඩ කොච්චර නම් අතහැරලා දාලා තියෙනවද මේ periods කාලෙදී? ඔයා හිතන trip එකක් යන plan කරගෙන ඉන්නවා. ඒක කල් දානවා. ස්කූල් යන්න තු ඉන්න බලනවා. මේ විදිහට කොච්චර නම් දේවල් මග අරගෙන තියනවාද? ඊට පස්සේ කොහරි තැනකට යන්න ගියාන් බස් එකේ හිම යනවනම් කොච්චර බයෙන්ද යන්න ඕනේ? ඉඳගෙන ඉඳලා නැගිටිනකොට කී දෙනෙක් ඉස්සරහ අපහසුතාවයට පත් වෙන්න වෙයි කියලා හිතලා තියනවාද? ඊට පස්සේ ඇඳගෙන ඉන්න පෑඩ් එක කොච්චර ඇඳගෙන ඉන්න අපහසුද? අන්න ඒ දේවල් හින්දම නැති ස්ට්‍රෙස් එකක් ඔලුවට ඇවිල්ලා තියෙනවා. එක්සෑම් එකක් කරන්න යනවා, ජොබ් ඉන්ටර්විව් එකකට යනවා. මේ දේවල් පවා අවුල් කරගෙන එන්නේ. ඒකට හේතුව තමයි පීරියඩ්ස් කාලේ සාමාන්‍යයෙන් තියෙන පහසුතාවයේ ඩබල් වෙලා තියෙනවා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. එහෙනම් ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් දැන් ඔයාගේ ළඟ තියෙන්න ඕනේ. එහෙනම් ඉතින් බය නැතුව ගෑනු ළමෙක්ට දැන් පාවිච්චි කරන්න තියෙන හොඳම පෑඩ් එක තමයි SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතරපත් වෙන FIMS Air. දිවයින පුරා තියෙන ඕනෑම සුපිරිවෙන් සලගින් ෆාමසි වලින් දැන් FIMS Air ඔයාට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ හැමෝම ඉතිරි කරන්න හෙට දවස වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ගයක් හදන්න දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙන්න මේ කියන දේවල් ගැන හිතලා තමයි අපි ඉතුරු කරන්නේ. හැබැයි අපිට හිතන්න තවත් ඉතිරියක් තියෙනවා කියන එක පොඩ්ඩක් මතක් කරන්න ඕනි ඔයාට. මා හිතන්න අපි අද වතුර ටිකක් ඉතුරු කරොත් හෙට කෙනෙක්ට වතුර ලැබෙන්න පුළුවන්. අද විදුලිය ටිකක් ඉතුරු කළොත් හෙට අපේ දරුවන්ට බයක් නැතුව ඒ සම්පත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අද පුංචි පැලයක් හිටවනවා. එහෙම නැත්නම් අපි ගහක් රැක ගන්නවා. මේ දේවල් වලින් අනාගතයේ අපේ දරුවන්ට තමයි සෙවණ හම්බ වෙන්නේ, ඵලදාව හම්බ වෙන්නේ, මේ හැමදේම. එහෙනම් ඉතින් අන්න ඒ ඉතිරිය ගැනත් අපි හිතමු. මේ ඔක්තෝබර් මාසය සකසුරුව මේ මාසය හෙටක් ඉතිරි කරන මාසය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවක එකතු වෙලා මුදල් විතරක් නෙමෙයි හෙටක් ඉතිරි කරන්නත් ඉගෙන ගමු. හරි, අපි අමුතක් ගලවත් සම් මැසේජස් පැත්තට කවුද ඉන්නේ බලන්න. අනේ ජානු කෙම්ලේ, තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා. අද අපේ ස්වීට් ලව්ලි අම්මගේ එහෙම තමයි කියලා තියෙන අපේ රංජිත් රත්නායක අයියා. අම්මා නුලාවති යාගේ උපන්දිනය කියලා තියෙනවා. යට ලස්සන විශ් එකක් ඕනි කියලා තියෙනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා

0: මිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
1: හෙටට එක ගසක් ඉදිරි කිරීමට ඉවතලන කඩදාසි එකතු කර යලි කඩදාසි බවට හැරවීමට බාර දෙමු. හෙටක් ඉදිරි කරමු. ජාතියට ඉදිරි කිරි බහුරු කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
2: ඔබට අවශ්‍ය සියලුම කරනු රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953.
3: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා,
4: නංගියා
3: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
4: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
3: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
4: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා කොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
3: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අත්තු ගාලා දානවා.
4: හතර වටේ යන්නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
5: Net FM හතර වටේ. හතර වටේ.
6: දබල් එකේ හොඳම vibe එක. හිතට දැනෙන melody එක අහන්න. Net FM ගින්දර හැන්දෑවා.

0: Net FM Kinder Händeva.
1: සිින්දු හීගෙන හිගෙන ටිකක් යනකොට මට හිතුණා මේ සිින්දුවට මේ කට්ටියත් එකතු කරගත්තනම් මොකෝ කියලා. හයි ජානු, කොහොමද? අහස ගොඩමනවත පොඩ්ඩෙන් වහි. ඕ ඉතින් කවුද මේ? එවල නෑන ඉතුරු ටික මසේච්චිකේ වැඩක් ඉන්නකො මං කවුද කියලා බලන්න. සිින්දුවකට එකතු කරගන්න ක්වෙල් රසායනාගාරය ශශිකලා මසේජ් කෙවලා තියෙන්නේ. එකතු කරගන්න මවුන්ටන් ලෝටස්. Mount Lotus Vision Kya Disara etulu kom ekathu karaganna lassana sinduwak ahamu kiyala thiyenawa. Okay, me hana sinduwata ekathu karagannam. Natandiya Pila Katumul Bhagya Madushani duwage adu upandine subapathum ekathu karanawa amma thatha malli Vijay Singh family ke hamuma.

Happy birthday, Bhagya Madhushani. Gadam gadariya khadring wagi ammi thati malli okkom wish karna wage mane team eke apit. Gadam gadariya khadring ada happy birthday kela wish karna magem birthday kata. Thapalen hari cake kewannai yoni hari taranchana ya. ඊට පස්සේ කවුද මේ සුබ දවසක් ජානු මැනික මරත් උම එකක් ඕනි. මම මේ මැසේජ් කිව්වනේ නාලිකා කවලා තියෙන මැසේජ් එක. තැන්ක්යෝ කමෙන්ට් එකට. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මයිමි ෆැෂන් මොරන්තොට සහ මොරදන කෑගල්ල කට්ටියම එකතු කරගන්නම්. හයි ජානු මැනික, මම ඉබගමු එන්නවන් අයියා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියවලා තිනවා. මහින්ද නාමල් දුව යනලි පුතා ඉකේෂෝ නැත්තන හැමෝමත් එකතු කරගෙන උම එකකුත් ඕනි. ඊටමස්සේ බරලස්කමුවෙන් දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්දි කමල් සන්ධ්‍යා සරච්චන්ද්‍රය එකතු කරගන්නම් මේ සින්දුවට. ඊටපස්සේ සුබ දහවලක් සුබ සන්ධ්‍යාවක් ජනම රතපුර ගිරිමලෙන් ධනුෂ්ක අපිවත් ලස්සුරු සින්දුවකට එකතු කරගන්න කොටල වැඩකන කාවින්දවත් විශේෂයෙන් එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ මෙහෙන සින්දුවට එකතු කරගන්නම්. ඊටපස්සේ පින්නවලින් ගෙනාපු ජානු කිව්වා ජනි අයියා තෙන්ඩෝනියාට අල්ලගෙන එයත් ඉතින් ඒ කිට්ටුවෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ. අපි SMT එකේ සෙට් එක ලස්සන සින්දුවකට එකතු කරගන්න මං ඔයාට. නෑ මොකද මොකද මොකද මොකද සෙට් එක මාදරෙයි ඔයාට මාතාදරෙයි අනේ කට්ටියටම ආදරේ කට්ටියටම පැලෙන්න ආදරේ. ඊට පස්සේ රඹුකණින් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ජීවි ගුණසේනාය මැසේජ් එකක් එවලා තියෙනවා. එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඔයාතරේ රඹුකණින් මගේ කාන්ති අම්මා ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඔයාවයි මගේ අමාර පැටියමයි. ඊට පස්සේ රඹුකණ අපේ මාකට් එකේ සෙට් එකයි ඔක්කොම එකතු කරගෙන මේ සින්දුව හමුකෝ. එහෙනම්

ප්‍රස්තුතයි විනාඩි 45යි. නැචාගෙන යන්න හදන්න එහෙනම් ඉතින්. ජානු මගේ සුදු අපිට ලස්සන සින්දුවක් දෙන්න. නෑ නෑ අමතකුන්නා එන්ටි අප්‍රල් වාද්දුවේ අපේ නිශාන්ත අයියා. ඊර්වසේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තවලන් තැන්න පතරන සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාරයා යමත් මට මැසේජ් එකක් කියලා දෙනවා. මං කිව්වද එයෝ යාව ඒ සින්දුවට එකතු කරගන්න නන් ස්ටොප් එකක් දෙන්න ලෑස්ති කරගත්තේ. හයි ජානුවකි, මම දේශාන් කුරුණෑගලින්. මවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්මා නංගි නිඛිල් නිපුරිකා පැලන්දිනේ ත්‍රිවිල් පාකිකි කොල්ල සෙටකයි නදි වෙන සලෝනිකේ අයියා නදි වෙන ටෙල ෂොප් එකේ මාමා ජානු නදි වෙන ත්‍රිවිල් එකේ මාමගේ නම සම්පත්. සම්පත් මාමයි සුබද මාමයි තාදරින් එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ මෙහෙන සින්දුවට එකතු කරගන්න. හයි ජානු පන සුබ සඳම කෝපේ සින්දුව ගිරුල අනුරුද්ධ ශාන්ත තිලකය දමිකා කා ඊට පස්සේ උඹ දෙකක් දෙන්න හම්බුනාම පහු දෙන්නලු. හරි නේද? හැබැයි ආයෙ දෙන්න ඕන හරි? ඊට පස්සේ කවුද ඉන්නේ කියලා ටක් ගාලා බලමු. හොකන්දරින් මගේ මල්ලිකා අක්කා කතා කළා. ඔයාව එකතු කරගන්න මල්ලිකා අක්කා. ඊට පස්සේ හොරෙන මගේ මාලි අම්මා ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න නමුකන කාන්ති අම්මව මතක් කළා. මංගල මෛත්‍රීපන අයියා වෙනද වගේම ඉන්නවා. මංගලිකා මදු කමදුරංග මදු සංඛ. ඇයි වලස් මුල්ල ෆිල්ම් හෝල් එක ඉස්සලා ත්‍රිවිල් පාකේ අපේ කොල්ලු තුන්දෙනා එකතු කරගන්න තුන්දෙනා මේ හන සින්දුවට. ඊට පස්සේ යටි අන්තට ටයිටැනික් සලෝනෙක ඉස්සරහා අර පීපල්ස් බැංක් එක තියෙන පීපල්ස් බැංක් එක ඉස්සරහා ත්‍රිවිල් පාකේ අපේ කොල්ල සෙට් එක ඉන්නවනේ. ලසා අයියායි අපේ අනිත් කොල්ල සෙට් එකයි සෙට් එකම එකතු කරගන්න මේ හන ස්ටොප් එකට. එතනින් පස්සේ බද්‍රලි මගේ අශ්වක අක්කා ඉන්නවා. ඔයාවත් ඉතින් අමතක කරන්නේ කොහොමද? ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ මහරගම චාන්දිනිය අක්කා ඉන්නවා. චාන්දිනිය අක්කයි එයාගේ ෆැමිලි එකේ හැමෝමයි එකතු කරගන්නවා මේ හැන සින්දුවට. යන්න කලින් මේ ඔක්කොම මතක් කරගෙන යන්න එපා ඉතින්නේ. හරි, එහෙනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අදට මට යන්න වෙලාව ලැබිලා තියෙන්නේ. තව ටිකකින් එනවා අපි ආසා. අසාටාවට පස්සේ ඉතින් මෙතන වැඩ ටික බාර දීලා අසාට කරගෙන යන්න කියලා මට යන්න තමයි තියෙන්නේ. හැබැයි යන්න කලින් ඔන්නාව පෙදහිවල නැදිමල් ඇන්ඩර්සන් පාරි චන්දන ස්ටෝස්ගේ චන්දන අයයි චන්දනී අක්කයි මහරගම චමෝද් මල්ලිවයි හෂාන් මල්ලිවයි ඊට පස්සේ මහින්ද අංකල්වයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඕකේ, ජය වේවා. එකතු කරගන්නම් මේ සින්දුවට. එයාස ඉතින් අහගෙන ඉඳලා නැහැ ඔය මං කියනකොට. අපේ නුවන් අයියා ඉබ්බාගමුවේ අයන් වර්ක් එකෙන් නුවන් අයියේ මං ඔයාව කියලා උඹ එකකුත් දුන්නා. ආයෙ නම් උඹ දෙන්නේ නැහැ. දැන් උඹ ඉවරයි. ආයෙ හෙට. එහෙනම් ඉතින් හෙට හම්බ වෙමු. හරියටම දවල් එකට වගේ මගේ ගින්දර හැන්දාවෙන්. ඒතකම් පාඩි ඉස්සමට ඉන්න ඕනි. ජය වෙන්න ඕනි. සුබ වෙන්න ඕනි. එහෙනම් කොල්ලෝ හැපි ගියා. මං ඔයාගේ ජනු.

0: FM's ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
3: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
2: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
3: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
2: ඔක්තෝබර් 13 වනදා උදේ 20 වේල සවස රත්නපුර
3: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.

0: දන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
1: මොකද්ද ඔය විසිකිරිල්ලද?
0: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
1: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
0: ඇයි?
1: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න. මීටර් 90ට එහා විසි වෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. Net FM Algo Town. සතියේ දිනවල උදේ 7ට.
2: Net FM. Algo Town.
3: Brought to you by
4: Kiribath Godin Superima Lifestyle ekakata aayojane karanna kemathida? Menna Lankawe prathama modern home apartment city eka. Yolu by Prime Group. Amathanna 13:22.
5: Suwa pahasu Damro sofa. Navathama maadili saha varna rasakin. සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
7: විජයකුරක්කන්
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
2: Net FM Algo Town.
0: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය විපස්සවා ඇත් නිවුස්
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග අවිධිමත් රාජතාන්ත්‍රික විදෙස් කමන්ඩ් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක සිරිඳුවම් නියම වී සිටින හිටපු මාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂි වීරවංශට දාල නඩු කරේ මේ මාස 26 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මෙම පැමිණිල්ල අද කැඳවුම් ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝදරග මහතා ඉදිරියේ. එම අවස්ථාවේදී සිරිඳුවම් නියම වී මෙවැනි විට අපමත මුදාහැර සිටින ශෂි වීරවංශ මහත්මියද අධිකරණයේ පෙනී සිටියා. තමන්ට නියම වී ඇති සිරිඳුවම් කොළඹ මහාධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ වුණා. එය අනුවම අභියාචනයට දාල ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යසටහන් ඉදිරිපත් කිරීම සඳහා අදාල් පැමිණිල්ල ලබන 26 වෙනිදා කැඳවන ලෙසත් එහිදී නියම කළා. ගිනිකොණ්ඩ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බැවින් හෙට දිනේ දිවයිනේ ප්‍රදේශ රැසකට තදවැස් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම් පද්ධතියේ බලපෑම හේතුවෙන් මධ්‍යම සබර්ගමුව ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100-150 අතර තදවැස් ඇති විය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ නැවකී දැක්වෙන්නේ. දිවයිනේ සසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වඩා වැඩි තදවැස් ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මිලගණිත නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news the truth people we trust fm අනුපහ fm 94.8 net fm
4: දෙන්න
5: මරු බං

කතා කරන්න. 0112 55 33 63 WhatsApp 0211 95 95 95.

සුබ සන්ධ්‍යාවක් හවස 4:00 විනාඩි 9:00 වෙලාව අපි වාගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ අලුත් සතියක වැඩ පටන් අරගෙන තියෙන්නේ. අලුත් සතියක් ගැම්මට පටන් ගත්ත ඔයාට මේ සතිය ඔයා හිතන විදිහට වැඩ කරගන්න පුළුවන් වෙන සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තමයි හවස් වරුවේ වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. මං කියන්නේ අපි හම්බෙන්නේ හවස වුණාට විශ්වක හදවතින්ම දෙනවා නම් උදේ දවස්වද කියලා අදාල නැහැ නේ. ඒ නිසා ඔයා මහන්සියලා වැඩ කරනවා නම් මේ සතිය ඔයාට ගේමක් ගහගන්න පුළුවන් සතියක්. හරි. ඉතින් ඒ නිසාම මහන්සියලා වැඩ කරන ගමන් සද්දරම් මාව අහගෙන ඉන්න කට්ටියට ඔන්න අදත් හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයා ලංකාවේ වැඩිපුරම ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිටලා තියෙන සුපිරි සින්දු ටිකක් අහන්න චාන්ස් එක තියෙනවා. 0711 95 95 95 නම්බර් එක. ඔයා දන්නවනේ ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ 2:55 33 63 තියෙනවා කතා කරන්න පුළුවන්. ඊට පස්සේ NetFM official Facebook page එකෙන් අද live වෙනවා. live එකේදී හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා ඊය පෙරේද දවස් දෙකේ අපි ලොකුවට හම්බ නොවුණාට අද වාට එකට හරියන්න පැය දෙකක්ම තියෙනවා. කෝල් කරලා හරි මැසේජ් කරලා හරි එහෙම නැත්නම් Facebook live එකෙන් හරි මේ පැත්තට එන්න. හරි. ඉතින් ඒ නිසා මිස් කරගන්න එපා. අනිවාර්යෙන් ආදරය කරන ඕනම කෙනෙක්ව එකතු කරගෙන සින්දුවක් අහන්න තියෙන හොඳම ටයිම් එක තමයි මේක. දැන් හොඳම ටයිම් එක කියලා කියන්නේ හේතුවක් ඇතුව. හරිද? හේතුවක් ඇතුව දැන් සාමාන්‍යයෙන් අපි හවස් වරුව කියලා කියන්නේ ගෙදර ඉන්න කට්ටිය නම් ටිකක් තේ එකක් බීලා කරලා හවස් වරුවේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න වෙලාවනේ මේකනේ. එතකොට වැඩ කරන අය වුණත් පොඩ්ඩක් දැන් ඕෆ් වෙන්න බලාගෙන නිකන් ඇඟිල්ල තියන්න බලාගෙන ඉන්න සෙට් එකක් නේ මේ වෙලාවේ මම වහගෙන ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් වැඩිපුර චිල් එකේ ඉන්න වෙලාව චිල් එක ඩබල් කරගන්න නම් ඔයාලට මේක තමයි හොඳම ටයිම් එක කතා කරලා මැසේජ් කරලා මේ පැත්තට එන්න. අද වෝල් පෝස්ට් එකක් දාලා තිනවා. දැන් අපි ගුණදාස කපුගේ මහත්මයා කියලා කිව්වහම මන් දන්න තරමින් අපි ආස සින්දු සියල්ලම එතුමාගේ. හරිද? ඉතින් එතකොට එතුමාගේ ආසම සින්දු සියල්ලම අපි ආසාවෙන් අහනවා වගේම දැන් ওই සමහරලාට පොඩ්ඩක් රෑ වුණාට පස්සේ හවස් වුණාම ටිකක් තනියම ඉන්න වෙලාවට අහන්න ආස සින්දු ටිකක් තියෙනවනේ එතුමගේ නේද? ඒ නිසා වාට පුළුවන් ඔන්න අද මං අහලා තින්නේ ඔය ගුණදාස කපුගේ මහත්මයාගේ ටිකක් තනියෙන් ඉන්න වෙලාවට අහන්න කැමති සින්දුව මොකද්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා. එතකොට ආස සින්දුවක් නම් ටිකක් හවස් වෙන්න තියලා මට දෙන්නත් පුළුවන්. તો අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. රයිට්. මේ වගේ වැඩ ගොඩක් එක්ක තමයි අද ආගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න තියෙන්නේ. මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. ඊට පස්සේ කතා කරන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ මැසේජස් මතක් කරන්න ඕන නේද? ඒ නිසා මේ සේරමත් එක්ක හවස 6 වෙනකන් කොහෙවත් යන්න නැතුව කොමංගාවටම වෙලා ඉන්න මේක ආගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ with DJ Azah.

0: Havası Hatay'ı Vinali daha Hatay'dan.
1: ඉංජිනේර් වෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න.
3: මේනක සහල් බයිඇන්වින් තරගෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
6: දම්රෝ ඉන්වර්ට ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය 1 15 පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමඟ කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150.
8: 80 දශකයේ අන්තිම දවසක්.
9: එදත් හොඳටම වැස්ස.
8: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලි යාමයක.
10: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්.

හවස 4 විනාඩි 23 වෙලාව අපි ඔයගේ මගේ බෝරින් නැති යුනියන් ඩ්‍රයිව් එක හතරවට යහගෙන ඉන්න ගමන් අද කෝල් කරන කට්ටියටත් මං chance එක දෙනවා කියලා කියපු නිසාම සංජීවනී කතා කරාමට අද හතරවටේ පටන් ගන්නකොටම මුලින්ම කෝල් එක answer කරේ අපේ සංජීවනීගේ යටියන් තොට ඉඳලා මේ වෙලාවේ සද්දෙරම ආවහගෙන ඉන්නවා ගෝ අයියා කොච්චර සද්දෙරම ආවහගෙන ඉන්නවද කියනවා නම් මට ෆෝන් එකෙන් එයාම ආවහගෙන ඉන්න සද්දේ ඇහෙනවා හරිද ඒ නිසා පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් හස්බන්ඩ් වයි ඊට පස්සේ අම්මවයි ඒ වගේම දුවලා දෙන්නවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්න කියලා තමයි කිව්වේ thank you කතා කරාට ඒ වගේම ඇල්පිටියන් පුන්සරා සුපුරුදු විදිහටම අද යල්ලා මට කෝල් එකක් ගත්තා ඊ මේ වෙලාවේ අපිත් ගෙදර ඔක්කොම වැඩ ටික ඉවර කරලා ආව අහගෙන ඉන්නවා කියලා ඊට පස්සේ අපේ ජානුට කියන්න එපා කියලා පොඩි රහසකුත් කිව්වා මං කියන්නේ නැහැ හොඳේ රයිට් ෆවුල් කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් ඒ වගේම වල්පිට මුල්ලෙන් උපාලි thank you කතා කරාට මේ වෙලාවේ wifi ඊට පස්සේ පුතාල දෙන්නවත් එකතු කරගන්න කියලා කිව්වා ලෑස්ති කරගෙන තින සින්දුවට හරි මං අනිවාර්යෙන් එකතු කරගන්නා කෝල් කරන කට්ටිය මැසේජ් කරන කට්ටිය ඊට පස්සේ වැඩ කරන කට්ටිය මේ වෙලාවේ මාව අහගෙන ඉන්න හැමෝටම බලාපොරොත්තු කියලා දේවල් තියෙනවනේ නේද සමහර වෙලාවට ඔයා මහන්සි වෙලා වැඩ කරන්නේ ඔයාටම කියලා ගයක් හදාගන්න වෙන්නේ නැති මේ වෙද්දි ටික තමන්ගේ ගය හදාගෙන යනවා ඇති මම මේ ඔයාට කියන්න හදන්නේ ඔයා හදන ගෙදර සාමාන්‍යයෙන් ඔයා උපරිම උත්සාහ කරනවානේ හොඳම තත්ත්වයේ ගයක් හදාගන්න يعني පොඩියට හරි කමන්නේ හරි ලස්සනට පිළිවෙලට කවුරු හරි කෙනෙක් ගෙදරට ආවට පස්සේ ඔයාගේ ගේ නම් මාර ලස්සනයි කියලා කියන්න හිතන විදියට ගේ හදාගන්න තමයි ඔයා මේ හම්බ කරන සල්ලි වියදම් කරන්නේ ගේ හදන්න නේද ඉතින් එතකොට දැන් ගේ ඇතුළත පෙනුම ගැන අපි චුට්ටක් කතා කරනකොට සාමාන්‍ය මං අර නිතරම කියන කතාවක් තමයි ජීවිතේ කෙනෙක් එකපාරක් පමණක් කරන විශාලතම ආයෝජනය තමයි Tamanටම කියලා ගයක් හදාගන්න එක අනිත් එක තමයි ගයක් හදන්නේ Tamanට විතරක් නෙමෙයි પરම්පරා ගානකට ඉන්න පුළුවන් විදිහට තමයි ගේ හදන්නේ. ඉතින් එතකොට එහෙම හදන ගෙදර ඇතුළත පෙනුම ගැන හිතද්දි ඔය සමහර වෙලාවට ටයිල් ගැන, බිත්ති ගැන ඊට පස්සේ ගෙදරට දාන කර්ටන් ඊට පස්සේ දොර ජනෙල් ඊට පස්සේ ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ මේ සියල්ල ගැන හිතනවා. ඔයාගේ ගෙදර ඇතුළත පෙනුම රඳාපවතින්නේ මේ සාධක නිසා කියලා. හරි ඒක ඇත්ත. හැබැයි වුණාට මේ සේරමත් එක්ක ගෙදර සිවිලිමටත් ඔයා අනිවාර්යෙන් ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ මොකද ගෙදර ඇතුළත පෙනුම රඳාපවතින ප්‍රධානම සාධකය තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ. ගේ ඇතුළට ආවට පස්සේ ගෙදර සිවිලිම හරියට තියෙනවා නම් ගෙදර මාර පිළිවෙලයි. අනිත් එක තමයි ලස්සන ඩිසයින් එකකින් තියෙන සිවිලින් ෂීට් දාලා සිවිලිම ගැහුවාම හරි අමුතු නිමාවක් තියෙනවා නේද? හරි අමුතු ආකර්ෂණීය පෙනුමක් එනවා. ගෙදරට එළියක් එනවා. ඉතින් අන්න ඒ නිසාම තමයි මම මේ වාට කියන්න හදන්නේ. ගෙදර සිවිලිම ගහනකොට ඔය කොහෙවත් තියෙන කිසිම ඒ කියන්නේ කිසිම විදිහකින් ප්‍රමිතියක් නැති එහෙමත් නැත්නම් ලස්සනක් නැති සිලින් ෂීට් එකක් ගෙනල්ලා දාලා ඔයාර හම්බ කරලා වියදම් කරලා හදන ගෙදර තියෙන වටිනාකම නැති කරගන්න එපා. ඔයාට තියෙන හොඳම තේරීම තමයි ගෙදර සිවිලිම ගහනවා නම් කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක දාන්න. මේක ඇවිල්ලා natural wood look එකක්. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම හරි ලස්සන පෙනුමක් තියෙනම ඊට පස්සේ හොඳම කාරණාව තමයි මේකේ කල්පවැත්ම ඉතා ඉහළයි. මොකද මතුපිට තින්තාලේපණයට මේක ඇවිල්ලා ආරාර මං කියවන ස්වභාවික ලීයෙන් කරා වගේමයි කියලා. ඉතින් එතකොට මේකේ මතුපිට තින්තාලේපණයට වසර 5ක වගකීමක් මේගොල්ලෝ දෙනවා. ඊට අමතරව දැන් ওই ගොඩක් වෙලාවට සිවිලින් ගැහුවට පස්සේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ගෙදර සිවිලිම ටික කාලයක් ගියාම දිරන්න ගන්නවා. එහෙම නැත්නම් වේයෝ කනවා. සමහර වෙලාවට අධික තාපයට ඔරොත්තු දෙන්න නැතුව සිලින් ෂීට් එකේ හැඩය වෙනස් වෙනවා. එතකොට අර තියෙන අනර්ග නිමාව නැති වෙලා ගිහලා අර මැද්ද හිලස්ස එහෙම තිබ්බහම සිවිලිමට නිමාවක් එන්නේ නැහැ. මේ ප්‍රශ්න කිසිම දෙයකට ඔයාලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඔයා ස්ට්‍රිප් සිලින් ෂීට් එක දැම්මහම මොකද කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක දිරන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ තාපයට ඔරොත්තු දෙනවා, හැඩය වෙනස් වෙන්නේ නැහැ. ඔය ප්‍රශ්න මුකුත් නැහැ. අවුරුදු ගාණක් ගිහිල්ලා පොඩ්ඩක් අර මකුළු දැල්ලි ඊට පස්සේ දූවිලි එහෙම බැඳිලා තිබ්බොත් ඔයාට සිවිලිමම මාරු කරන්න ඕනේ නැහැ. තෙතර එද්දක් දාලා පිය දැම්ම නම් හොඳටම ඇති. ආයි තිබ්බා වගේම තමයි. හරි. ඉතින් ඒ නිසාම ඔයාට ගැළපෙන වර්ණ ගණනාවකින් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. කොස් මහෝගනි, තේක්ක, බුරුම තේක්ක කියන ආකර්ෂණීය වර්ණ හතරෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා. මං කියනකොට ඔයා මං ඒගොල්ලෝගේ නම්බර් එක දෙන්නම්. ඔයා කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. මොකද අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් නැත්තම් තීන ගෙදර සිවිලිම මාරු කරනවා නම් මේගොල්ලොන්ට කතා කරාම ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0145 748 738 0145 748 738 නම්බර් එකට ඔයාට පුළුවන් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. රයිට්. ඊට පස්සේ අයියා අපිත් මේ වෙලාවේ ආවහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා පණවිටියෙන් චින්තක. ඊට පස්සේ ජයතිලක මේ වෙලාවේ සෙට් එකත් එක්කම ආවහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම කුලියාපිටිය බරාගෙදරින් ජයන්ත
පවුල කට්ටියත් එක්ක අපිත් සින්දුවක් අහමු කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්න ඊට පස්සේ සරච්චන්ද්‍ර ඩය ස්වාවත් එකතු කරගෙන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ පොඩ්ඩක් නටන්න පුළුවන් සින්දු ටිකක් එක්ක තමයි වැඩේ පටන් ගන්න මෙතනින් එහාට ඔයා ඇතිතරම් 0711 95 95 95ට මැසේජ් කරන්න මම ආව මතක් කරන්නම් හවස 5න් පස්සේ ලයිව් වෙනවා

0: يتمعلم.
1: هاتر أتين سندو أهنا نت اف ام هاتر واتي.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4:36 දැන්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
4: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන්නය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
4: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
3: ඔක්තෝබර් 13 වනදා උදේ 20 වේල සවස රත්නපුර.
4: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
8: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
9: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග 1,10,000යි. තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
10: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
11: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
12: කින්දර හැන්දාව විජානු ජානු.
11: ඔයාගේ මූඩ් එකට, ඔයාගේ මියුසික් එක.
13: විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා.

හවස 4 විනාඩි 39 වෙලාව මේ වෙලාවේ මට මාතලේ පැත්තට ගියාම ත්‍රිවිල් පාක් එකේ අපේ සෙට් එක කතා කරලා ලීලා රත්නත් එක්ක යාළුව සෙට් එක මේ වෙලාවේ ත්‍රිවිල් 15ක් විතර මාව අහගෙන ඉන්නේ නේ රයිට් ඕකේ පාක් එකේ සෙට් එකම එකතු කරගන්නම් ඊට පස්සේ වල්පිට මුල්ලෙන් දිනූෂා ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කෝල් කරන කට්ටියට 255 33 63 ටග්ගල කෝල් එකක් ගන්නා

හවස 4යි විනාඩි 43යි අපි හවස 5න් පස්සේ Facebook live එකක් යනවා කියපු නිසා ගොඩක් කට්ටිය අහනවා හරියටම 5යි කීයටද ඉන්නේ කියලා. හරිද? 5යි 5ට මම live එකේ නම අනිවාර්යෙන්ම. හරිද? ඉතින් ඒ නිසා ඔයා වැඩ කරන කමං හිටියත් ඊට පස්සේ ගෙදරට වෙලා හිටියත් ඔයා මොන මොනා හරි පොඩ්ඩක් busy වෙලා ඉන්නවනම් ඒ වැඩ ටික සේරම ඉවර කරගන්න ඔයාට වෙලාව තියෙනවා. හවස 5යි විනාඩි 5ක් වෙනකොට මම අනිවාර්යෙන් Facebook live එකට එන්න. Net FM official Facebook page එක like කරලා follow කරලා තියාගන්න. එතකොට ඔයාට live එකේදී මාත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් chat එකක් දාලා නේද comment section එකේ පොඩ්ඩක් ඉන්න පුළුවන් වැඩිපුර වෙලාවක්. හරි. ඊට පස්සේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ සින්දු ටිකක් අහන ගමම්ම ඔයාගේ ජීවිතේ වාසනාවට දොරටු විවර කරන ජයග්‍රහණයට පාර කියන අතට සල්ලි වෙනුවෙන් තියෙන ලොතරැය්‍ය තමයි NLB ජය ලොතරැය්‍ය කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් NLB ජය ලොතරැය්‍ය මිලදී ගන්නවා කියලා කියන්නේ නිකම්ම ඔයාගේ වාසනාව උරගා බලන අවස්ථාවක් විතරක්ම නෙමෙයි. ඔයාට වාසනාව උදා කරගන්න ගමන්ම NLB ජය ලොතරැය්‍යක් මිලදී ගත්තොත් ඔයාට රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් ඊට පස්සේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ඒ වගේම රජයේ ඒකාබද්ධ අරමුදලට ලොකු දායකත්වයක් ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම NLB ජයලොතරැය්‍යක් මිලදී ගන්න සෑම අවස්ථාවකම ඔයාගේ වාසනාවට අවස්ථාවක් ලබා දෙන ගමන්ම රට වෙනුවෙන් සිදු කරන සමාජ මෙහෙවරක් වෙනුවෙන් ඔයාගේ දායකත්වය ලබා දෙන්නත් ඔයාට හැකියාව තියෙනවා. දැන් ඒ විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතේට වාසනාව කොහොමද උදා වෙන්නේ කියලා කියනවා නම් ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක NLB ජයලොතරැය්‍ය අරගෙන ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4ම පිළිවෙලින් ගලපා ගත්තොත් රුපියල් 105 තෑගි ඒ වගේම රුපියල් 50,000 රුපියල් 2,280 40 වගේම සෙසු තෑගි තෝට මදි නොකියන ජයග්‍රහණය කරන්න පුළුවන් ලොතරැය්‍ය තමයි NLB ජය ලොතරැය්‍ය කියලා කියන්නේ. ඉතින් එන්සා අපි දන්නේ නැහැනේ අපේ වාසනාව කොයි වෙලාවෙ අපිව කොතනට අරගෙන යයිද කියලා නේද? සමහර වෙලාවට මේ වෙලාව ඔයාගේ ජීවිතේ වාසනාවන්තම වෙලාව වෙන්න පුළුවන්. ඒ නිසා කොහේ හිටියත් ඔය ළඟපාත ලොතරැය්‍ය විකුණන මහත්මයෙක් එහෙම ඉන්නවා නම් ඔයාලඟට ගිහිල්ලා මං කියනවට NLB ජය ලොතරැය්‍යක් අරගන්න දැන් ගිහිල්ලා අරගන්නකෝ. සමහර විට ඔයාගේ ජීවිතේ වාසනාව උදා වෙන දවස අද වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ වාසනාවට ඉඩ දෙන්න, රට වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න, ජීවිතයේ සිහින ජයග්‍රහණය කරන්න නම් ඔයා අරගන්න ඕන ලොතරැය්‍ය තමයි NLB ජය ලොතරැය්‍ය. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔයාට මේ මතක් කිරීම. ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවම් කමේ මාසයනේ. ඒ කියන්නේ අපි ඉතිරිකිරි ඊට පස්සේ ආයෝජනයක් මේ සියල්ල කරන්න පටන් ගන්න හොඳ මාසයක් තමයි ඔක්තෝබර් මාසය කියලා කියන්නේ. ඔයා දන්නවා මෙහෙම කියනකොටම මේ ගැන වැඩිපුරම මේ දවස්වල කතා වෙන්නේ NSB බැංකුව. මොකද සාමාන්‍යයෙන් ඉතුරු කරනවා කිව්ව ගමන් අපේ ඔළුවට යන්නේ සල්ලි ඉතුරු කරන එක නේද? හැබැයි ඒ වුණාට සල්ලි ඉතුරු කරනවා වගේම අපිට වගකීමක් තියෙනවා හෙට දවසක් ඉතුරු කරන්නනේ. මොකද හෙට දවසක් ඉතුරු කරනවා කියලා කියන්නේ දැන් ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ. අපේ ආදි මුතුන් මිත්තන් අපේ ආච්චිලා සීයලා ඒ කාලේ අපිට මේ ගහකොළ සතා සීපාව වතුර ඊට පස්සේ මේ බලශක්තිය මේ සියල්ල පරිසරය අපිට ඉතුරු කරපු නිසානේ අපි අද සතුටින් ඒ දේවල් භුක්ති විඳින්නේ. ඉතින් එතකොට ඔයාට වගකීමක් තියෙනවා නගත පරම්පරාව වෙනුවෙන් මේ සියල්ලම ඒ අයට බාර දෙන්න. ඉතින් ඒ නිසා අපි අද පාවිච්චි කරන වතුර ප්‍රමාණය තව පොඩ්ඩක් කරපිරිමැස්මෙන් පාවිච්චි කරා නම්, විදුලිය තව පොඩ්ඩක් කරපිරිමැස්මෙන් පාවිච්චි කරා නම්, ඊට පස්සේ බලශක්තිය, ඊට පස්සේ ගහකොළක් වැඩිපුර තව හිටෙව්වා නම්, ඊට පස්සේ සතා සීපාව පරිස්සම් කරගත්තා නම් අපිට හෙට වෙනුවෙන් මේ සියල්ල ලබා දෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මේ ඔක්තෝබර් මාසේ NSB එක වෙනස් විදිහකට ඉතිරි කරන්න අපි පටන් ගන්න ඕන. තියෙන්සා සකසුරුවම් කමේ මාසය වෙනුවෙන් හෙටක් ඉතිරි කරන්න ඔයත් සූදානම් වෙන්න ඕනේ. හරි, හේටික මතක් කරලා සින්දුවකට යන්න ඕනේ. ඒකමම මතක් කරන්න ඕනේ. දැන් ඉන්සිදන්සා සිමින්ති එක්ක ඔයාට ස්ලැබ් වරම් ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවනේ නේද? මොකද පහුගිය දවස් ටිකේම අපි ඔයාට මතක් කරා සහ net fm අපේ කණ්ඩායමත් එක්ක ඉන්සිදන්සා සිමින්ති කණ්ඩායම රටපුරා ඔයාව හොයාගෙන ඇවිල්ලා ඔයාට තෑගි භෝග දෙන ගමන් සතුටු වෙන්න අවස්ථාව දෙන ගමන් ඔයාට තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනා ගන්න අවස්ථාව ගැන දැනුවත් කරානේ නේ. ඒ නිසා දැන් මම මේවාට කියන්න හදන්නේ කොහොමද මේ තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් ජයග්‍රහණය කරන්නේ කියලා. හරි, මෙච්චරයි කරන්නේ. තින් දැන් කොහොමත් වාගේ හදන්න පටන් අරගෙන කාමර ටික හදලා කරලා ඊට පස්සේ විත්ති ටික උස්සලා ඔක්කොම කරලා සැටලිම ගහලා ස්ලැබ් එක දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයාලට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ස්ලැබ් එක දාන්න සිමෙන්ති කොට්ට ගානක් යනවා. ඒක කරගන්න ටිකක් සල්ලිත් මේ දවස්වල තේමදි තව වියදනුත් සෑහෙන්න තියෙනවනේ. කොහොමද මේක කරගන්නේ කියලා කල්පනා කර කර ඉන්නවනම් ඔයා දැන් කොහොමත් ගේ හදන්න ගෙනාවේ ඉන්සි සංස්ථා සිමෙන්තිනේ.
හරිද? ගේනකොට ඔයගාව තියෙන ඔය දැන් සිමෙන්ති අරන් ආපු බිල්පත්. එතකොට අවම වශයෙන් ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක් තියෙනවා නම් ඔයාට කරන්න තියෙන 0779යි 67 67 අංකයට මේ බිල්පත ඔයාගේ නමයි ඊට පස්සේ ලිපිණයයි ජාතික හැඳුනුම්පත් අංකයයි එක්ක WhatsApp කරන්න නැත්නම් 0779 67 67 අංකයට පොඩි මිස් කෝල් එකක් ගහන්න ඒගොල්ලෝ කෝල් එකක් අරගෙන ආයි ඔයාලට විස්තර ටික කියයි. හරි. ඉතින් ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. ඔයාලට ගෙදර ස්ලැබ් එක දාගන්න තියෙන හොඳම අවස්ථාව සිමෙන්ති කොට 100ක් ඉන්සි සංස්ථා සිමෙන්ති හරහා ජයග්‍රහණය කරන්න මේ chance එක අරගෙන ඇවිල්ලා තියෙන. දිනුම් වැඩිම ආරම්භුනේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා. අවසාන දිනුම් වැඩිම ඔක්තෝබර් 23 වෙනිදා. ඉතින් ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. ඔන්න ඒ ගැනත් මතක් කරලා තමයි අපි සින්දු ටිකක් අහන්න හදන්නේ. හවස 4:49 5:05 අපි Facebook live වෙනවා.

0: Hatara Aten, Sindu Ehena, Net FM, Hatara Wate.
1: අවස 4යි විනාඩි 51යි අපි අලුත් පැයකට යන්න ඕනා. හැබැයි යන්න කලින් මේ වෙලාවේ මට කෝල් කරපු සෙට් එකක් ඉන්නවා. මං කිව්වනේ අද වැඩිපුර කෝල් කරන කට්ටියට chance එක දෙනවා කියලා. අලවෙන් කරු කතා කරා අනුලබයි, කාන්තිවයි, සමන්තිවයි, ඉන්දුවයි, රාණිවයි සෙට් එකම එකතු කරගන්න කියලා. ඒ වගේම අපේ කාන්ති අම්මා මහා වැස්සෙත් කෝල් එකක් අරගත්තලු. කොහොම හරි පවුලේ කට්ටියව එකතු කරගන්න ඕන නිසා සින්දුවකට මං අනිවාර්යෙන් එකතු කරගන්නම්. වහින්න ඇති කට්ටිය කෝල් එකක් දෙන්න මේ පැත්තට.

0: හතර අතෙන් සිංදු ඇහෙන NetFM හතර වටේ.
1: Hi Bobby.
2: Hi Ken.
0: WhatsApp 0715 95 95 95.

0: Well, Bobby, we're just getting started.
1: Oh, I love you, Ken.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: විද්‍යාත්මකින් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
4: හවස 4 විනාඩි 57 දැන්.
5: කඩදාසි ඉතිරි කරන ඩිජිටල් සේවාවන්ට හැරෙමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉතිරියකට හැරෙමු.
6: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ඕමිල් බේබි සබන්.
9: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
10: මුදලාලි
11: අනෝනා
10: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුරු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
12: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
11: විජේ දාන්න ඔක්කොටම
12: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
10: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපිත් තහුවෙමු
13: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
14: Meltol හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
15: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕ ලෙවල් ඒ ලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
16: හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
17: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
18: විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ.
17: ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: සුබ සන්ධ්‍යාවක්. හවස 5 විනාඩියකයි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත්නිය.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. අල්ලස් කොමිසම් විසින් අතනංගොඩගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අධිකරණ ඉදිරිපත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා එම කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද අතනංගොඩගම් ලැබුවා. ප්‍රාථමික කර්මාන්තරාජ්‍ය අමාත්‍යවරයා ඇලිස කටයුතු කළ සමයේ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් තුනක් සඳහා පමණක් පොස්පේට් අපනයන කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත පොස්පේට් අපනයනයට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහය ලබා දීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරයාට එරෙහි විමර්ශනයක් ආරම්භ කර තිබුණා. මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරිගව කර්මාන්තය සඳහා වෙන්කර තිබූ තෘණ බිම්වල අනවසර වගා කටයුතු සිදු කිරීමට එරෙහිව එම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී SM රාසමාණිකම් මහතා විසින් අභියාචනා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ දිස්ත්‍රික්කයේ කිරිගව කර්මාන්තය සඳහා වෙන්කර තිබූ තෘණ බිම්වල අනවසර වගා කටයුතු සිදු කිරීමට එරෙහිව තමන් 2021 වසරේ අභියාචනා අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළ බවයි. එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ අදාළ තෘණ බිම්වල අනවසර වගා කටයුතු සිදු කරන පුද්ගලින් නිවත් කිරීමට පියවර ගන්නා පපු මහවැලි අධිකාරිය විසින් අභියාචනා අධිකරණ දනම් දී තිබූ බවත් ඔහු අවධාරණය කළා. ඒ අනුව අදාළ අනවසර වගා කරුවන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නා. එසේ තිබෙදී මෑතකදී නැවතත් අදාළ තෘණ බිම්වල අනවසර වගා කිරීම කටයුතු සිදු ඇති බව පෙන්වා දෙන පෙත්සම් කරු මෙතුලින් කිරිගව කර්මාන්තයට විශාල අගතියක් සිදුවන බවත් සඳහන් කළා. යනුව තමන් විසින් 2021 වසරේ ගොනු කරන ලද දල් නඩුව යලි කැඳවා එම තත්ත්වයේ වැළැක්වීමට අවශ්‍ය කරන නියෝග නිකුත් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණිකම් මහතා සිය මෝසම්මගෙන් ඉල්ලා තිබෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්නේ මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha. FM Anuhadarai Dashma Ata. Net FM.
3: Marubang!

සුබ සන්ධ්‍යාවක්. හවස පහයි විනාඩි 10යි වෙලාව. වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අපි අලුත් පැයක් පටන් අරගෙන තියෙන්නේ. මේක ඇවිල්ලා අලුත්ම අලුත් පැයක්. මොකද හවස හතර ඉඳලා පහ වෙනකන් ටයිම් එකේ පොඩ්ඩක් වැස්ස එහෙම මුකුත් තිබ්බේ නැහැ. හැබැයි සමහර වෙලාවට දැන් වාට මාව අහගෙන ඉන්නකොට රේඩියෝ එකෙන් අකුණු ගහන විදුලි කොටන සද්දය ඇහෙන්න පුළුවන්. හරිද? විදුලි කොටන නෙමෙයි අකුණු ගහන සද්දය ඇහෙන්න පුළුවන්. ඒ තරමටම කොළඹට ලොකු වැස්සක් එන්න හදන්නේ. හරිද? හස සෑහෙන්න නපුරු වෙලා. හරි, මේ පැය නිසා පොඩ්ඩක් වැඩිපුර වැහිබර කාලගුණයක් එක්ක තමයි මට වැඩ පටන් අරගන්න තියෙන්නේ. අද මං ඔයාලට ප්‍රොමිස් වුණානේ හරියටම හවස 5යි විනාඩි 5ක් වෙනකොට Facebook live එකක් එනවා කියලා. 5යි 6 වෙද්දි මම Facebook live එක ආවා. වචනේ නම් වචනේ. හරිද? ලක්ෂිත තරංග ඉන්නවා මේ වෙලාවේ Facebook live එකේ, වගේම චම්පික ලලිත් ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ සෑහෙන සෙට් එකක් මේ වෙලාවේ වැස්ස නොබලා මට කමෙන්ට් කරගෙන යනවා. ලක්රුවනි හංසිකා, හයි, කොහොමද? ලස්සන ගෑනු ළමයෙක් ඔයාවත් එකතු කරගන්නම්. අර මම හැමදෙස්සම කියන්නේ කොණ්ඩේ නූඩ්ල්ස් ගෑනු ළමයා කියලා. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම අප්සරා හේවාගම Facebook live එකේ ඉන්නවා. ඒ වගේම කෙනුලි, මම ඔයාවත් එකතු කරගන්නම්. Thank you. ජය වේවා. සෙට් එක මේ වෙලාවේ වැස්ස තිබ්බත් කොල්ලත් එක Facebook live එකේනේ. තාම කට්ටිය live එකට join වෙන ගමන් ඉන්නේ. ඉතින් ඒ නිසා ටග් ගාලා මේ පැත්තට එන්න අනිවාර්යෙන් කට්ටියම එකතු කරගන්නම්. ඔයාලට මං කියන්නේ මං කලින් ඉඳලම වෙලාව කිව්වහන්ද සෑහෙන්න ලේසි නේද? වැඩ ටික පොඩ්ඩක් හෙට මෙහෙට කරලා තියාගෙන ගාන්ට ලයිව් එකට සෙට් වෙන්න හම්බ වුණා නේ. රයිට්. ඒ නිසාම ලයිව් එකේන සෙට් එක මතක් කරන ගමන් මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න හදන්නේ. දැන් සාමාන්‍යයෙන් වහින වෙලාවට ගෙදර වහලේ සිවිලිමයි මතක් වෙනවනේ අපිට නේද? හැබැයි ඉතින් ගෙදර වහලේ සිවිලිම කියලා කියන්නේ නිකම්ම නිකන් තෙමෙන් නැති වෙන්න, ඊට පස්සේ අවුවට අහුවෙන්න නැති වෙන්න තියාගෙන ඉන්න ඒවා නෙමෙයි. ගෙදර සිවිලිම එහෙම කියලා කියන්නේ ගෙදර ඇතුළත පිනුම රඳාපවතින ප්‍රධානම සාධකයක්. ඔයා බලන්නකෝ ගෙදර සිවිලිම ලස්සනට තියෙනවනම් ගෙදරට මාර එළියයිනේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකෙන් ඔයා ගෙදර සිවිලිම ගැහුවා නම් ආයිතින් අනර්ග නිමාව ආකර්ෂණීය පෙනුම ගැන කතා කරන්න දෙයක් නැහැ. නොම්බර එකයි. හරි, මේක මම විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාපු ගොඩක් කට්ටිය කියන කතාවක්. මොකද මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකක් එක්කනේ තියෙන්නේ. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම තමයි. එතකොට ගෙදරට මාර එළියයි. හරි, අනිත් එක ඔයාලට ගැලපෙන වර්ණ ගණනාවකින් මිලදී ගන්න හැකියාව තියෙනවා. හොඳම කාරණාව තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ දිගු කාලීන පැවැත්ම. ඔයා දන්නවද මේකේ මතුපිට තින්තාලේපණය සඳහා වසර 5ක වගකීමක් දෙනවා. හරි, එතකොට හිතන්නකෝ අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා පොඩි කලර් ඩැමේජ් එකක් වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ. නිකන් හරි වුණොත් එහෙම ඔයාටයි මේගලොන්ට කියලා රීපේන්ට් එකකට වගකීමක් සහිතව යන්නත් අවස්ථාව තියෙනවා. වෙන සීලින් ෂීට් වගේ දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ අධික තාපය නිසා ෂීට් එකේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. දිගු කාලීන පැවැත්ම ස්ථීරයි. හරි, ජීවිත කාලෙටම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම හරියන්න සිවිලිමක් ගහ ගන්නව නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. ශාමිලා මදුරි, ඊට පස්සේ තාරුක සෙනවිරත්න ඉන්නවා. ඒ වගේම ඊළඟට කවුද ඉන්නේ මාත් එක්ක? නිරංචි අඹගහ ගෙදර ලයිව් එක ජොයින් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි කෙනුලි, මං ආවත් එකතු කරගන්න. මදු තිසේරා මේ මිහින්තලේ සීප්පුකුළුම රන්දිමා හොටෙල් එකේ නේ. ඊට පස්සේ ශාන්ති චාන්දනි, ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. අනිවාර්යෙන් ලස්සන සින්දුවක් දෙන්නම්. දයා දිසානායක, වහින්න ඔන්න මෙන්න වගේ කියලා තියෙනවා. මෙහෙට නම් දැන් වහින ගමන් තියෙන්නේ. හරි, හිමාශි, හයි, කොහොමද? අසායියේ කියලා තියෙනවා. බලන්නනේ ඔයා හිනා වෙලා මට කමෙන්ට් එකක් දැම්මාම අපුව නිකන් පිච්චිලා යනවා වගේ වෙනවා. ඒ නිසාම තමයි මම මේ සින්දුව ලෑස්ති කරගත්තේ ඔයාලට දෙන්න. හිමාශි, ඔයාටම තමයි මේක මං ගානේ.

0: Hatra Aten, Sindu Ehena, Net FM, Hatra Wate.
1: මන්නම් කියන්නේ වහින වෙලාවට මෙහෙම සින්දු සෙට් එකක් තමයි අහන්න දෙන්න ඕන නේද? කොච්චර වැස්සත් ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක Facebook live එක නම් මිස් කරන්නේ නැහැ. සසින්දු දිලංග ඉන්නවා ඊට පස්සේ කවුද රිරංජි අපිට නම් වහින්නේ නැහැ කියලා තියෙනවා. ඒුණාට අම්මෝ බලන්න මා වහගෙන ඉන්න කට්ටියට අකුණු ගහන සද්ද ඇහෙනවත් ඇති. ඒ තරමටම සෑහෙන්න ලොකු වැස්සක් කොළඹ හස උඩට පාත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ live එක share කරායි කියලා හිමාශි comment එකක් දාලා තියෙනවා. ආදරේ හරිද? ඊට පස්සේ DJ Flash ඉන්නවා අපිත් එක්ක live එකේ. ජය වේවා. ඒ වගේම අපිත් එක්ක මේ වෙලාවේ තාරුකා සෙනවිරත්න ඉන්නවා. Thank you darling. ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට live එකේ මේ වගේ set එකක්ම ඉන්නවා. ඔයාලාම live එක පැත්තට ආවේ නැත්තම් මං කියනවා බලාගෙන ඉන්න එපා. ෆෝන් එකට අගාලත් අරගෙන net fm search කරන්න, Facebook live එකට ඇවිල්ලා like කරන්න, comment කරන්න, ඇති තරම් ඔයාලට share කරන්න පුළුවන්.

0: অবশ্য ভাই বিনাডি বিসি দেখাই দেন
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
2: Heels within then over to Hundamati Manasa Vaditriak Elephant House Lemonade Leader Kaidasam Park Sandha Seat Visipaka Vatamak Uswatha Coco Nice Biscuit Brand Tunse Asuak Sandha Seat Theka Vatamak Athiwasha Panda Sandha Fresh Madimana Heels within Mapamai Heels Life Become Fresh
3: Navina Takshanayin Niama Barata Sarilana Ganakam Pramana Sandhankara Apem Rate Nipadavana GI Box Banam Melva
4: Melva Eker Lankavi Eker Apema Eker
5: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නටා මනමාල කතා වෙන්න මිස් ජනි

අපි ෆේස්බුක් ලයිව් එකේ ඉන්නේ මේ වෙලාවේ ෆේස්බුක් ලයිව් එකේ හිතාගන්න බැරි විදිහට කට්ටිය ලයිව් එකට ජොයින් වෙලා ඉන්නවා. එතකොට ඉන්න සෙට් එක මතක් කරද්දී අයියේ මිහිරංගගේ සින්දුවක් ඕනේ කියලා දිනා මිහිරංගනේ මිහිරංගේ මම දෙන්න ට්‍රයි කරන්න නැත්නම් අපි තරංගට මම කියන්නම් මන්දාරම් රෑ අහගෙන ඉන්නකොට ඔයාට මිහිරංගේ දෙන්නක් සින්දුවක් කියලා හරිද? දේව දූතියක් හරි එහෙමත් නැත්නම් මාදේපාරක් හමු වුණ කෙනෙක් නොවේ හරි මම ඔයාට බලලා දෙන්න කියන්න හරිද? ඊට පස්සේ DJ ෆ්ලෑෂ් ඉන්නවා, DJ ෂාන් ඉන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ අනුෂ්ක ඉන්නවා, සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද ඉන්නේ අපේ මේ වෙලාවේ ලක්රුවනි, ඔයාව මතක් කරා නේද? ලසන්ත කුමාර අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම්. එතකොට අපි ඒගමම්ම මතක් කරන්න ඕනේ, මොකද සෑහෙන කට්ටිය මේ වෙලාවේ ලයිව් එක බලාගෙන ඉන්නකොට මේ නැ සිකුරාදාව net fm dj net face to face attack show super 14 තරංගවටේ බදුල්ල දිස්ත්‍රික්කය, ඒ කියන්නේ බණ්ඩාර වෙලා අපේ DJ DZ, ඒ වගේම තමයි ගාල්ලෙන් DJ තිෂු තරඟ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. බ්ලාස්ට් එකක් වෙන දවසක්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ලෑස්ති වෙලා ඉන්න මේ සිකුරාදාට. වැඩි විස්තර ඉස්සරහට කියන්නම්. චතු සුදර්ශි හයි අසා කියලා දිනවා. හයි කොහොමද ඩාලින්? ආවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. Facebook live එකේ තව විනාඩි දෙකක් තුනක් ඉන්නවා. tag ගාලා live එක පැත්තට આવුත් මටවම මතක් කරන්න පුළුවන්.

හවස පහයි විනාඩි 29යි වෙලාව. අපි Facebook Live එකේ වැඩ ටික ඉවර කළා විතරයි. අද හිතා ගන්න බැරි විදිහට කට්ටිය Facebook Live එකට ආවා. මං හිතන්නේ වැස්ස වෙලාව නිකන් මන් දිහා බලාගෙන ඉන්නකොට අනේ මන් දනේද ඉතින් නේද. ඉතින් ඒ නිසා live එකට ආපු set එකම අපි මතක් කරා. මේ වෙලාවේ දැන් WhatsApp එකේ set එක මාත් එක මාරු විදිහට තරහ වෙලා ඇත්තේ මොකද call කරන කට්ටියව මතක් කරනවා, live එකේ ඉන්න කට්ටියව මතක් කරනවා. ඊට පස්සේ හවස්වරු යස අපි මේ වැඩ ඔක්කොම පැත්තකින් දාලා වාට message කරනවා අපිව මතක් කරන්නේ නැණි කියලා වා හිතනවා නම් එහෙම නෑ. දැන් මෙතනින් එහාට මං chance එක දෙන්නේ WhatsApp එකේ set එකට. හරිද? මේනක සඳුරුවන් message එකක් දාලා තිනවා. අනිවාර්යෙන්ම මම ආව එකතු කරගන්නම්. ඊට පස්සේ ඇහැලියකට චමින්ද motors එකේ set එක සනත්, ඊට පස්සේ ශහන් ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ අසයි අපිත් මේ වෙලාවේ වවහගෙන ඉන්නේ වැඩේ නියමටම යනවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. ෘෂිකා එක්ක ලක්ෂ්මන්, ශාමා, සෙනුක, රොෂාන් සෙට් එකම එකතු කරගන්න කියලා තිනවා මොරොන්තුඩුවෙන්. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා ඩීජේ ආසා. මම රත්නපුර ගිලිමලෙන් ධනුෂ්ක, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ක්වෙට් වල වැඩ කරන කවින්දියාවත් එකතු කරගන්න කියලා තියෙනවා. හාන් අනිවාර්යෙන් යාව යෝවයි දෙන්නවම එකතු කරගන්නම්. අදරණීය ඩීජේ ආසා සුබ සන්ධ්‍යාවක් වේවා. අදත් හතර වටේ අහන ගමන් ඉන්නේ. ජානුගේ ලයිව් එකට ඇවිල්ලා සැලියුට් එකක් දාලා ගියා කියලා තියෙනවා. මම දැන් මගේම ලයිව් එකට ඇවිල්ලා සැලියුට් ගොඩක් දීලා ගියේ. හරි, ලලිත් පෙරේරා තමයි මැසේජ් එක දාලා තින්නේ. තැන්කියු ලලිත්, ඔයාවත් එකතු කරගන්නම්. සිමින්ති ගැන තමයි ඊළඟට කතා කරන්න හදන්නේ. සිමින්ති ගැන කතා කරනවා නම් ඔය අනම්මනන් සිමින්ති ගැන කතා කරන්නේ නැතුව විශ්වාසෙන් කතා කරන්න පුළුවන් ලංකාවේ අපේ දේශීය නිෂ්පාදනය තමයි ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ. සාමාන්‍යයෙන් සිමින්ති ගැන දන්න කෙනෙක් නම් හරිද, ඔය අපේ වාසුන් නැහැලා ඊට පස්සේ ඒ සම්බන්ධ විශේෂඥයන්, ඊට පස්සේ ඔය ඉදිකිරි මංශේ ඉන්න කට්ටිය, ඊට පස්සේ අපේ කොන්ත්‍රාත් අරගන්න මහත්වරු, එහෙම ඉන්සි සංස්ථා සිමින්ති ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය වෙන අපේ නිෂ්පාදනයක්. ඒකත් එක්ක ඔය දැන් ඔය සිමින්ති ගබඩා කරලා තිබ්බට පස්සේ සෑහෙන කාලයක් ගබඩා කරලා තිබ්බොත් අපි අර බලාපොරොත්තු වෙන සිමින්ති වල ක්වලිටි එක, සවිශක්තිය රේක ලොකු බලපෑමක් නේ. කියන්නේ ඒක අපි බලාපොරොත්තු වෙන ක්වලිටි එක නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි සිමින්ති ගොඩක් වෙලා කල් තබා ගන්න එක, ගොඩක් කල් තබා ගන්න එක. ඉතින් එතකොට දැන් ඔය පිටරට ඉඳලා ලංකාවට එවන සිමින්ති හැම නැව්වල මාස ගණන් තියෙනවනේ. ඊට පස්සේ දැන් අපි ඒ ගැන පැත්තකින් තියලා ඉන්සි සංස්ථා සිමින්ති අරගමුකෝ ලංකාවේ නිෂ්පාදනයක්. එතකොට ලංකාවේ නිෂ්පාදනයක් කියලා කිව්වහම පුත්තලම සහ රුහුණ කර්මාන්ත ශාලා වලින් තමයි දේශීය වශයෙන් මේක නිෂ්පාදනය වෙන්නේ. නිෂ්පාදනය වෙන සැනින් පාරිභෝගිකයට වෙළඳපොළට උදාහරණ. ඉතින් එතකොට ගබඩා කාලයක් නැහැ. හරිම සීමිත කාල සීමාවක් තමයි ගබඩා කරලා තියාගන්නේ. එතකොට ඉන්සි සංස්ථා සිමින්ති වල ක්වලිටි එක වැඩි. අන්න ඒ නිසා තමයි අපි වැඩ කරන බහසුන් නැහැලා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න කට්ටිය, ඊට පස්සේ තාක්ෂණික විශේෂඥයෝ ඉන්නේ එහෙම කොන්ක්‍රීට් වලට, ඊට පස්සේ ඉදිකිරීම් වලට ඉන්සි සංස්ථා සිමින්ති විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ. හරි, ඒක ඇවිල්ලා අද කීයකින් ඉඳලා නෙමෙයි, පරම්පරා ගානක් තිස්සේ තියෙන විශ්වාසයක්. කටවචනෙට විතරක් නෙමෙයි, නිවාස සහ ඉදිකිරීම් කාණ්ඩයේ යටතේ 15 වතාවක් ස්ලිම් කැනඩා ජනතා සම්මානයෙන් පිදුම් ලබන්නත් ඉන්සි සංස්ථා සිමින්ති වලට හැකියාව ලැබුණේ අන්න ඒ විශ්වාසය නිසාම තමයි. හරි, මම මේ කියන්න හදන්නේ දැන් ඉන්සි සංස්ථා සිමින්ති පිළිබඳව විශ්වාසය තියාගෙන ඉන්න පාරිභෝගික ඔබට ඉන්සි සංස්ථා ස්ලැබ් වරන් වෙතින් තට්ටු ගණන් හදන්න, කොට ගණන් දිනා ගන්න chance එක තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ගෙදර ස්ලැබ් එක දාන්න, සැටලිම ගහලා කෝල් එකක් දෙන්න විතරයි. ස්ලැබ් එක දාගන්න ඔයාලට ශක්තියක් වෙන්නේ ඉන්සි සංස්ථා ස්ලැබ් වරන් වෙතින් දෙනවා සිමින්ති කොට 100ක්. හරිද, ලොකු දේවල් කරන්න නෑ. ඔයා කොහොමත් ගේ හදන්න අරගෙන ආවේ ඉන්සි සංස්ථා සිමින්තිනේ. අන්න ඒ විදිහට ඉන්සි සංස්ථා සිමින්ති කොට පහක් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක් ඔයාගේ නමයි, ලිපිණයයි, ජාතික හැඳුනුම්පත් අංකයයි එක්ක 0779යි 67 අංකයට WhatsApp කරන්න. එහෙම නැත්නම් මේ නම්බර් එකට මිස් කෝල් එකක් ගැහුවොත් ඒගොල්ලෝට අනිවාර්යෙන් කෝල් බෑක් කරනවා. හරිද, දිනුම් වැඩිම සැප්තැම්බර් 14 වෙනිදා ආරම්භ වුණා, අවසාන දිනුම් වැඩිම ඔක්තෝබර් මාසේ 23 වෙනිදා. ඒ නිසා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඔන්න ගේ හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවාට තමයි මේක ගැන මතක් කරේ. ලස්සන ගෑනු ළමෙක් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. හයි ගෝමද දර්ශී, ඔයාව ගොඩාක් ආදරෙන් මම ලෑස්ති කරගෙන මෙන්න මේ සින්දුවට ස්පෙෂලි ඔයාව එකතු කරගන්න දිගටම මාව අහගෙන ඉන්න ඕන. Thank you message කරාට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස්කෝල් එකක් දෙන්න.
2: හවස 5 විනාඩි 42යි දැන්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය. HMB Finance දියුණුවට මග නගර චාරිකා.
1: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
0: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටළු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
1: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
0: ඔක්තෝබර් 13 වනදා උදේ අවිස්සාවේල්ල සවස රත්නපුර
1: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
2: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින් කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලුබයි ප්‍රයිම් ගෲප් ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි අමතන්න 13.22 Prime Group.
3: Vitaragi Muniguna Gaina Losat Sit Nivasanahana Pinsara Saddharma Sandhyava
4: Netfim Butukuna Hendeva
5: Butukuna Hendeva

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න.
1: Net FM බුදු ගුණ හැන්දෑව.
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න.
1: Net FM බුදු ගුණ හැන්දෑව.
2: හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථාස් ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0774 67 67 64 මිස් කෝල් එකක් දෙන්න.
3: කවද

කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95

0: Hatera Aten, Sindu Ehena, Net FM, Hatera Wade.
1: හවස 5 විනාඩි 50යි වෙලාව මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන වාසනාවට දොරටු විවර කරන ජයග්‍රහණයේ සීනේට පාර කියන අතට සල්ලි වෙනුවෙන් තියෙන ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ඔයා මිලදී ගන්න NLB ජය ලොතරැය කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උරගා බලන අවස්ථාවක් විතරක් නෙවෙයි. රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන්, වගේම රජයේ කබද අරමුදල වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන ලොතරැයක් තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. තේන් සමංගවට කියන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උරගා බලන ගමන්ම රට වෙනුවෙන් සිදු කරන මේ සමාජ මෙහෙවර වෙනුවෙන් ඔයාගේ දායකත්වය ලබා දෙන්නත් NLB ජය ලොතරැය හරහා ඔයාට අවස්ථාව තියෙනවා. ඔයාගේ වාසනාව අනුව ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4 පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට රුපියල් ලක්ෂ 5ක්, ඒ වගේම රුපියල් 50,000, රුපියල් 2,000, 280, 40 වගේ සෙසුතැගිත් මදි නොකියන්නේ ජයග්‍රහණය කරන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ වැහි පිට වැහි වැස්සත් අද ඔයාගේ ජීවිතේ වාසනාවන්ත දවස නිසා වෙන්න. ඔයා දකින්න පළවෙනි තප්පරේම ලොතරැයි විකුණන මහත්මයෙක් ළඟට ගිහිල්ලා NLB ජය ලොතරැයි අරගන්න මතක් කරන්න එපා. ජීවිතේ සිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. හරි, එහෙනම් අපිට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. අද ලයිව් එකට සෑහෙන්න කට්ටිය ආවා. ඒකට thank you. කෝල් කරපු හැමෝටම thank you. ගිහිල්ලා නම් පරිස්සමින් ඉන්න. තේමෙන්නතෝ ගෙදර යන්න. දන්නවනේ මම DJ Asa. Good night.

0: ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා. මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් chicken rasa soya meat
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමඟ

0: 67767 අංකයට WhatsApp කරන්න නැතහොත් miss call එකක් දෙන්න කොන්දේසි සහිතයි
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලෝ බයි Prime Group ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි අමතන්න 13:22 Prime Group
3: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
5: පුවත් දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය.
6: දෘෂ්ටි විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
7: MW ඔඩෙසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින්ද හරි ආසාවෙන් මහගෙන හිටියෙන් මටත් මේකට එන්න ඕනි කියලා.
4: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
9: Brought to you by
10: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
11: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
12: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
13: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
14: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
13: අතම ගන්න ෆෝන් එකයි
15: ටික ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: 80 ದಶಕೆ ಅಂತಿಮ ದವಸಕ್ ಎಂತ ಒಂದು ಟೂಬ ವ್ಯಾಸ ಸಿಹಿನ ನಗರಿ ಸಿಯಾಲೋಮ ನಿದ್ರಾಶೀಲಿ ಆಮೇಕ
1: ಮಂದಾರಮ್ರೆ ಹತಟ ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನೋ ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
2: Heels within that nobody hunda madima na sa vedi triak elephant house lemonade liter kai da sampak sandha sia to visi paka vattamak uswat coco nice biscuit brand 380 sandha sia to tiya kabattamak atyavashya paanda sandha fresh madima na heels within ma pamanai heels life ekam fresh
3: gama pohasat karana vyavsayika balakaya divaina pura vyavsayakin 14014 jaathika aarthike godanenvima vinuvin rdb vyavsayika balakaya obat ekwanna 1985 matanna
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
0: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ. 80 දශකේ අන්තිම දවසක් එද්දත් හොඳ ටූබ වැස්ස සිහින නගරේ සියල්ලෝම නිද්‍රාශීලි යාමයක
1: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය
7: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
8: නංගියා
7: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ
8: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ
7: මොනවා කියනවද අයියා ඕ සිම්පල් වැඩනේ
8: ඕකේ නංගියා එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා
7: අයියෝ සිම්පල් නේ අයියා වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු ගාලා දානවා
8: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න
9: netfm හතර වටේ හතර වටේ
10: fm 95 fm 94.8 netfm divine pura divine pura
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779677767 මිස් කෝල් එකක් දෙන්න
13: වේලාව සවස 6 විනාඩි 30යි
10: FM 95 FM 94.8 FM Divine Pura Divine Pura

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.
4: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: අයිබෝවන් අද 2026 ඔක්තෝබර් 12 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්. හෙට සිට ප්‍රදේශ රැසකට තද වැසි. ශිරන්ති බන්ධනාගාරයෙන් කොළඹ ජාතික රෝහලට. මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනයක්. අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවටගත් මන්ත්‍රී චාමරට උනේ මොකද?
0: Net News. The truth people trust.
5: හෙට සිට වැසි වැඩි වෙනවා කියලා අනාවැකි පළවනවා. ඒ අතර බන්ධනාගාරගතව සිටි ශිරන්ති රාජපක්ෂත් අද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මහින්ද රාජපක්ෂත් අද උදැසන අසනීප තත්වයක් නිසා රෝහල් ගත කළා. එම තොරතුරු ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතෙන් සිට. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බැවින් හෙට දිනේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතියේ බලපෑම හේතුවෙන් මධ්‍යම සබර්ගමුව ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100-150 අතර තද වැසි ඇති විය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කරනු කාලගුණ නාවිකයේ දැක්වෙන්නේ. දිවයිනේ සසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වඩා වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙම කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පසරුවේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා.
6: දින තුනක වගේ ඉඳලා අපි දැක්කා ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළමිලි ස්වභාවයක් වර්ධනය වෙමින් වගේ පවතිනවා. ඒකම අපි මේ වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඒ කැළමිලි ස්වභාවය අඩු පීඩනයක් කලාපයක් දක්වා වර්ධනය වේවි කියලා බලාපොරොත්තු වෙනවා හෙට දිනේ සිට. විශේෂයෙන්ම මෙම අඩු පීඩන කලාපය වර්ධනය වුවහොත් ඒ බලපෑම මත අපේ දිවයිනේ ගොඩබිමට සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ අපි වැඩිවීමක් අපේක්ෂා කරනවා. කොහොම වුණත් මෙම කැළමිලි ස්වභාවය තවමත් වර්ධනය වෙමින් තමයි ඒක පැතිරිලා තියෙන්නේ. ඉදිරියේදී අපි වරින් වර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳ නිවේදන නිකුත් කරනවා. ඒ පිළිබඳවත් මහ ජනතාවට අපි ඉල්ලා සිටිනවා අවධානයෙන් ඉන්න කියලා. කොහොම වුණත් මෙම කැළමිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් විශේෂයෙන්ම දිවයිනේ සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය අපි වැඩිවීමක් අපේක්ෂා කරනවා. අද රාත්‍රියේ සිට අද රාත්‍රිය වගේම හෙට අනිද්දා වගේ දින තුනක් වගේ මේ බලපෑම තියෙවි.
5: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා.
6: ඇතැම් ස්ථානවලට මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් මිලිමීටර 100-150 වගේ දක්වා තද වැසි අපි අපේක්ෂා කරනවා අද රාත්‍රියේ සිටම. ඒ වගේම කියන්නේ මෙම කැළමිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් දිවිනට මුහුදේත් කාලගුණය වෙනස් වෙනවා. දිවිනට මුහුදේ අපි වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. විශේෂයෙන් ගත්තොත් නැගෙනහිර දකුණු සහ බස්නාහිර මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. ඒ වගේම වැසි හොව ගිගුරුන් සහිත වැසි තැනින් තැන ඇති වේවි. ඒකම කියන්නේ අපි දීවර සහ නාවුක ප්‍රජාවට ඒ වගේම විශේෂයෙන්ම මහ ජනතාවට අපි මේ පිළිබඳව ඉදිරියේදී වරින් වර නිකුත් කරන කාලගුණානාවක පිළිබඳව අවධානයෙන් ඉන්න කියලා.
5: නේපාලයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයේ සම්බන්ධයෙන් එරට වෙසෙන හෝ සංචාරය සඳහා එරට ගොස් සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ කත්මන්ඩු නුවරපෙහෙටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්. නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයේ බූදි ගණ්ඩකී ගංගාව හදිසියේ පිටාරගැලීම හේතුවෙන් මෙම ගංගාතුර තත්ත්වය ඇති වුණා. ඒ හේතුවෙන් බූදි ගණ්ඩකී ගංගා ධාරාවේ පහළ ප්‍රදේශවල තවමත් අධි අවදානම් තත්ත්වයක් පවතින බවයි කත්මන්ඩු නුවර පිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව ගෝකා, ඩඩින්, නුවාකොට් සහ චිට්වාන් යන ප්‍රදේශවල හෝ බූදි ගණ්ඩකී ගංගා නිම්නයේ ආශ්‍රිතව රැඳී සිටින හෝ සංචාරය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට වහම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. ගංගා, ගංගෙවුරු, පාලම් සහ පහත් බිම් ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමෙන් සම්පූර්ණම වළක්වන ලෙසයි උපදෙස් දී ඇති. ප්‍රාදේශීය බලධාරීන්, ආරක්ෂක අංශ සහ සංචාරක පොලිසිය විසින් නිකුත් කරන උපදෙස් දැඩිව පිළිපදින ලෙසද මෙමගින් උපදෙස් දී තිබෙනවා. තත්වේ සාමාන්‍යතර පත්වන තෙක් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකෙන ලෙසත් කත්මාණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක වෙත සංචාරය කිරීමට සැලසුම් කර ඇති පුද්ගලයින්ට මාර්ග තත්වයේ ආරක්ෂිත බව සහ ගංගොතුර අවදානම් පහව ගොස් ඇති බව නිල වශයෙන් තහවුරු වන තෙක් එම සංචාර කල්දමන ලෙස උපදෙස් දී ඇතේ. අවශ්‍ය සහාය සහ සම්බන්ධීකරණ කටයුතු සඳහා නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආරයා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට තුලත් කර තිබෙනවා. ඒ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රඳවා සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දහවල් කොළඹ ජාතික රෝහලේ 61 වාට්ටුවට ඇතුළත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඇය බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. මේ අතර හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද තවදුරටත් එහි නේවාසික ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ. මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් කමගේ මහතා
7: අසාධ්‍යයි, එතුමා මානසිකව වැටලා වගේ ගෙනියන ප්‍රචාරවල සම්පූර්ණ අසත්‍යතාවයක් තියෙන්නේ. මොකද එතුමා එහෙම මානසිකව වටන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මොකද අපි දන්නවා ආණ්ඩුවේ අවශ්‍යතාවයත් එතුමා වටන එක. හැබැයි ඒක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද එතුමා මහින්ද රාජපක්ෂ කියන දේ මම මතක් කරනවා. නමුත් ඔය කියන පැතර යන ආරංචිවල සත්‍යතාවයක් ඒ ආකාරයෙන්ම. නමුත් එතුමා සාමාන්‍ය තත්ත්වයන් යටතේ එතුමාගේ වෛද්‍ය ප්‍රතිකාරයන් සහ පරීක්ෂණ සඳහා රෝවට ඇතුළත් කරලා තියෙනවා. නෑ, ඒ සම්පූර්ණ විවිධ පත්‍රයන ආසත්‍ය ආරංචි ගැන මට මොකුත් කියන්න බෑ. මොකද එතුමා සමග මම කතා කරා දුදැසනත්. ඉතින් ඒක නිසා මේ ඔය කියන ආකාරයේ බොහොම නරක විදිහට පත්‍රයන ආරංචි අසත්‍යයි කියන දේ විතරයි මට කියන්න පුළුවන්.
5: මේ අතර ශ්‍රීලංකා රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත අප අයදුම් පතක්ද අද මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රතික්ෂේප වුණා. සිරිලිය සවියේ ගිණුම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් තමන් වතරංගුඩ ගැනීමට එරෙහිව ඇය මාලිගා කන්ද අධිකරණය හමුවේ අපේක්ෂිත අප අයදුම් පතක් ගොනු කර තිබුණා. අලස් කොමිස විසින් අතරංගුඩ ගත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා එක් නඩුවක් සඳහා මේ මාස 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. අලස් කොමිස මිලධාරීන් සහ සැකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝධරග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. චාමර සම්පත් දසනායක මහතා අලස් කොමිස විසින් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කළේ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබා දීම සඳහා පෞද්ගලික සමාගම් දෙකකින් රුපියල් 181ක් අලස් ගැනීම සිද්ධියකට දාලවයි. මේ අතර චාම්බර සම්පත් දසනායක මහතාගේ තවත් නඩුවක් මේ වන විටද අධිකරණයට හමුවේ කැඳවා තිබෙනවා. අවිධිමත් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුව වසර දෙකක සිරඳනුවම් නියම විසිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශශි වීරවංශට දල් නඩු කරේ මේ මාස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මෙම පැමිණිල්ලද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝධරග මහතා ඉදිරියේ. මෙම අවස්ථාවේදී සිරඳුනුවම් නියම වී මේ වන විට අප මත මුදාහැර සිටින ශශි වීරවංශ මහත්මියද අධිකරණයේ පෙනී සිටියා. තමන්ට නියම වී ඇති සිරඳුනුවම කොළඹ මහඅධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ වුණා. ඒ අනුව එම අභියාචනයට දාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යසටහන ඉදිරිපත් කිරීම සඳහා අදාළ පැමිණිල්ල ලබන 26 වනදා කැඳවන ලෙසත් එහිදී නියම කෙරුණා. රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ශ්‍රී ලංකා පොද්‍යන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එනුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ලබා දුන් නියෝගයක් මතයි. යනුව මහින්ද කාන්දගම් මහතා ලබන 26 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පසුගිය 6 වෙනිදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මිරිහාන් ප්‍රදේශයේදී මද්‍රව්‍ය සන්තකව සිටියේදී මහින්ද කාන්දගම් මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාද නරජුනා මහතාගේ මන්ත්‍රි දූලේ බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මාස 16 වෙනිදා කැඳවන ලෙස අභියාචනා අධිකරණය අද නියම කළා. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ සමාජ ක්‍රියාකාරකයෙකු වන ඕෂල් හේරත් මහතා විසින්. මෙම පෙත්සම අද මායාදුන්නේ කොරියා සහ ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විදිසුරු මණ්ඩල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී වග උත්තරකාර රාමනාද නරජුනා මහතා වෙනුවෙන් පිණිසිරි නීතිඥ සේනානි දයාරත්න මහතා අදාළ නඩුවේ නිවත් වී ඇති නිසා වෙනත් නීතිඥයෙකු පත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා. එම අවස්ථාවේ විනිසුරු මඩු සඳහන් කළේ මේ 2024 වසරේ ගොනු කළ පෙත්සමක් බවයි. එම නිසා පෙත්සම් විභාගයේ දීර්ඝ දිනයක් ලබා දෙන හැකි බව පෙන්වා දුන් විනිසුරු මඩුල වැඩිදුර පෙත්සම් විභාගයේ දෙසැම්බර් මාස 16 වෙනිදා පැවැත්වීමට දින නියම කරන බවත් සඳහන් කළා. පෙත්සම් කරුකයා සිටින්නේ වග උත්තරකාර රාමනාද නරජුනා මහතා රජයේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර දී ඇති බවයි. ඒ තුලින් ඔහු ආණ්ඩුකම් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙන පෙත්සම් කරු ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමට ඡන්දය ප්‍රකාශ කිරීමට සහ අසුන් ගැනීම සඳහා සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් මගින් ඉල්ලා තිබෙනවා. නෙත් නිවුස් නිමාව නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: නෙත් නිවුස් රාව ප්‍රතිරාව ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් පිළිබඳ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාද අදහස් පළ කළා.
9: නිවුස් එකක් සාමාන්‍යයෙන් දකින දේ ප්‍රචාරය කිරීමට එහා ගිය නිවුස් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට පේන දේම නෙමෙයි, ඒකේ තියෙන පසුබිම, ඒ සිදුවින සිදුවෙන්න වූ පරිසරය එක්ක යන නිවුස් එකක් ටිකක් හොඳ නිවුස් එකක් හැටියට පත් වෙනවා. ඉතින් මම හිතනවා දැනට ලංකාවේ තියෙන නිවුස් වලින් නෙත් නිවුස් එක අන්න ඒක ලංකා තරගෙන තියෙනවා. ඒකින්ද තමයි මම හිතන්නේ රේටින් වල උඩට ඇවිල්ලා තියෙන්නේ ඔබගේ නෙට් නිවුස් කියන එක. එතකොට මම හිතනවා අන්න ඒක දිගටම රැකගත්තොත් ඒක මහ ජනතාවට කියන්නේ සත්‍ය කියන්නේ පේන දේම නෙමෙයි. දන්නේ එක අරමුණු කරගෙන ඔබගේ නිවුස්, ඔබගේ චැනල් එක, ඔබගේ රේඩියෝ මෙහෙමනවා නම් මම හිතනවා ඉතාමත් හොඳයි. ඒක සමාජයට කරන හොඳ කටයුත්තක්. මොකද ඔබ මම විශ්වාස කරනවා ඔබ මේකට සල්ලි දීලා රේටින් වල උඩට ආපු එකක් නෙමෙයි තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් අන්නේ සැබෑ තොරතුරු ඉහළට ලබා ගැනීම, සැබෑ තොරතුරු මහ ජනතාවට ලබා දීම තමයි ඇත්තටම කටයුත්තක් වෙන්න ඕනේ. ඒ කරුණ ඔස්සේ ගත්තොත් අපේ රටේ තියෙන මාධ්‍යවලින් ඔබ උඩ තැනක ඉන්නවා කියලා ප්‍රකාශයට පත් කරන්න කියලා. පරිසරයේ තියෙන විෂය ගත්තොත් විශාලයි, හරි පුළුල්. ඉතින් ඒ වෙනුවෙන් තව දුරටත් අපි සමගින් කහ වෙලා ඔබ මේ රටේ රටට කරන සේවයක් ඇතියට මේක තව දුරටත් ඔබගේ දී වාර්තාකරණය, පරිසරය සම්බන්ධයෙන් වාර්තාකරණය, මහජනතාවගේ පාරිසරික සාක්ෂරතාවයේ ඉහළමැන්වීමට ඔබ කරන දායකත්වයට ස්තුතියි. ඉතින් මේක තව දුරටත් ඉහළ මට්ටමකට ගෙනීමට අපි වැඩ කරමු. එන දීමත් මේ ගම කරමු.
10: ඔබ වෙත ගෙන ආවේ
11: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
12: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.
13: FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.
14: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
15: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය. ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
16: අපේ අම්මා ගෙදර ආවද?
17: නැහැ, අම්මා මෙයා වෙනදිත්වා.

ජීවිතය අපි ගත්තා කරන්නෙම හැම මොහොතකම ආදරය සොයමින්. මොහොතක් තනිවි? නැහැ නැහැ, ජීවිතය එක මොහොතක්. ඒ ජීවිතය නැමැති මොහොත පුරාම අපි ආදරය හොයනවා. මන් දන්නවා අද ඔබ මතක නහවා ගන්න දවස. භාගවිට ඔබමට අහන්න ප්‍රශ්නයක් තිබුණත් උත්තර අරගෙන එන්න පුළුවන් තරමේ හිතක ඉන්නවද දන්නේ නැහැ. තෙත බරිතයි නේද හොඳටම හදවතා.

රහසක් තියෙනවා කියන්න. එක්කොත් මේක රහසකුත් නෙවෙයි, ඔබ දන්නවා මේ ගැන. හැබැයි මේ වැස්සට මං ආදරේ නිසාම වැහිකිරිල්ලයක් වගේ වැස්වලාගෙන ලංකාව පුරාම පළාත් නවය පුරාම සංචාරයක් පටන් ගන්න මං කල්පනා කළා. ලස්සන වැහි සවාරියක්. ඔව්, මේ වැස්සේ ඔබ අහනවද මගෙන් තෙමෙනව නේද කියලා? ඔව්, ඉතින් මං ආසයිනේකට. දන්නවද ඇයි මේ චාරිකාව පටන් ගත්තේ කියලා? මං මන්දාරම් රැ ප්‍රසංගේ අරගෙන කොහෙටද අපි එන්න ඕනේ කියලා මං තාමත් හොයනවා. ඔව්, මම මේ චාරිකාව පටන් ගන්න කල්පනා කළේ රෝමාන්තිකම නුවර රහස යටින්. මං එනවා නුවර රහස යටට. මධ්‍යම පළාතෙන් නුවර රහස යටින් සෙංකඩගල වැස්සේ තෙමීගෙන යනකොට මට හිතෙනවා ඔබෙන් අහන්න. නුවර අහස යට සෙංකඩගල වැස්සක රෝමාන්තික මතකයක් ඔයත් මහවැලියට විසි කළාද? අපි නුවරට එන්නද? මන්දාරම් රැප සංගය අරගෙන එන්නද නුවරට? හරි, දැන් ඔබ කියන්න. නුවර අහස යට සෙංකඩගල වැස්සක රෝමාන්තික මතකයක් ඔයත් මහවැලියට විසි කළාද? 0711 95 95 95 ඇවිත් මට කියන්නවා.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர் மந்தாரம் ரேர் ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
0: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් කොටනගන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
2: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබාගත හැක.
3: දන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
4: මොකද්ද ඔය විසිගිරිල්ලද?
3: ඔව්, රෝමෙදි මීටර් 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර් 91ක්, නගෝයාවල මීටර් 88ටත් එහා.
4: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
3: ඇයි?
4: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න.
5: මීටර් 90ට එහා විසිවෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනිං වයිබ් එක නෙත් FM ඇල්ගොටවුන්. සතියේ දිනවල උදේ 7ට
6: නෙත් FM ඇල්ගොටවුන්.
7: කිරිබත් ගොඩින් සුපරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. අමතන්න 13:22.
8: සුව පහසු දම්රෝ සෝෆා, නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්.
2: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබාගත හැක.
6: Net FM

قال لما تهند دوما بس او قلم بحس اللي بات والا كل وليم بارا ولا مان انا نورت ايما ده سكتي انا اتي مي من دار امر پرسنگ چاريكا وي آرام بيا سطحان کرن نور لسنا اي نيد كيلاي مان ادو بين احن ني اتي كيان نكو بندو حد سي كل هاي انو پا هاي انو پا هنو پا هتا عدر اي گن لیا نا اتر اي نت فيم فیس بوك بي توي من دار امر وول پوست وي اتين ويا اگه ادها سليا لیا انو ني අපි එන්න ඕනේ නුවරට. සුබ මන්දරම් රැක් තරංග. අද මාතෘකාව මට අදාළම නැති එකක්. මොකද ඔයා කතා කරන්නේ නුවර ගැන. හැබැයි මම දක්ුණේ. ඒත් මම මෙහෙම ලියන්න. මතකද පේරාදෙනිය මල් පාඩු දිගේ නුඹේ අතැඟිලි ඔස්සේ මගේ සීතල ඇඟිලි උණුසුමක් හෙව හැටි. මහවැලි ගඟේ නිහඬව ගලාගෙන යද්දී නුඹේ උරසට හිස තියාගෙන මම පැතුවේ ඒ මොහොත සදහටම නවතින්න ඕනේ කියලා. අදතේ වැස්සම නුවරට වහිනව ඇත. පාරවල්වල තවමත් අපි වගේම පෙම්වතුන් හමු වෙනව ඇත. අපි එදා එකතු කරපු ඔක්කොම හේන ටික නුඹ මහවැලියට විසිකරද්දි මට උනේ ඔහේ බලන් ඉන්න විතරයි. උඹට පුළුවන් නම් තව එක දවසක් මහවැලිය ළඟට ගිහින් ගඟෙන් අහලා බලපන්. රත්තරන්. ඒ මතක තවමත් උඹේ නම තියාගෙන ඒ නම කිය කිය පහලට ගලනවාද කියලා. මොකද මම තවමත් මේ නුවර අහස යට නුඹ එක තෙමිච්ච පාරවල් දිගේ තනිය මෙහෙම යනවා මතක අස්සේ. එකම නුවර රහස එකටම තෙමෙන්න හිටපු අපි දෙන්න. අද තැන් දෙකක වෙනත් අය එක තෙමෙනවා. චතුරිකා දබරල්ලෙන්.

බලන්න එලි හඳටෝම වැස්ස. ඒත් බලන්න මගේ හිත දිහා. මගේ හිත හරිම රිදුම් සහගතයි. එලිය වැස්ස මගේ හිතේ කඳුළු. දන්නවද කවුරු නිසාද?

ඔබ වෙනුවෙන් ඇස්වල කඳුළු. කාගැරි ඇස්වල කඳුළු තියෙනවාද ඔබ නිසා? සමහරු ඔබ දන්නවත් නැතුව ඇති. එක්ක ඔබ දන්නවා නොදන්නවා වගේත් ඇති. ඒත් අපිට බෑ අපේ ඇස්වල කඳුළු නවත්ත ගන්නත්. අපි නිසා අඬන තව කෙනෙක් ඇස්වල කඳුළු නවත්තන්න පුළුවන්. හැබැයි අපි හිතුමතේට අතහැරලා ඇවිත් නම් ඒ තැන්වලට ආයෙ යන්නත් බෑ. හරි. ගියාද නැත් FM Facebook පිටුව පැත්තට? ගියාත්තන් දැන් යන්නකො මං Facebook Live එකක් එන්න යන්නේ. මුළු නුවරම රෝමාන්තික මතකයක්. එහෙම කියනවා කෙනෙක් ඇවිල්ලා. නමක් ගමක් නැහැ. ඒත් ඒ හිතේ රෝමාන්තික මතක පිරීලා ඇති කියලා මට හිතෙනවා. මුළු නුවරම රෝමාන්තික මතකයක්. හරි. දැන් යන්න නැත් FM Facebook පිටුවට. අපි හම්බෙමු.

ආදරණීය තරංග ජීවිත අතරින් හේතු දහහක් තියාගෙන අත් නොහැර අල්ලන් ඉන්නවා. අන්න එහෙම අල්ලන් ඉන්නවා කියන්නේ ඒ තමයි ආදරේ. එහෙව ආදරේ මට නම් සසරක්. මගේ ආදරණීය මං කොච්චර ආදරේද ඔයාට.

0: මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් සලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝබයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබට ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්.
4: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP Finance විදෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP Leasing. අද තමයි හොඳම දවස.
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය
8: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා
9: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
10: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
11: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
12: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
7: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
8: netfm ධර්ම දක්ෂිනා.
9: ධර්ම දක්ෂිනා
7: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

들으니 다란가 수범한 다람 레아카 너매 기어파스트 메 히타야툴레 너매 비에버 하니 단위야타 아글루 데모 마트카 카마렉 너매 타오마토스 마가니멘 시티 එක මහසක තරු දහසක් යට අපි පැතු හීන විසිරී ගිය සඳ මගේ අත්ලේ ඉතිරි වූයේ නුඹේ උණුසුම මැකනෝ හිස් තැනක් විතරද කඳුළු නොවැටෙන දැසක් තුළ පවා මහා වැසි වසින බව කවුද දන්නේ සීතලයි තමයි මේ කඳුළුත් සිනාසෙන තොල්ලග සංග වී තිබෙන මල හීනයක බර කවුද දන්නේ නොබ හිමි වූයේ මට පමණක්ද නෑ මගේ හෙට දවසත් මගේ හෙට දවසටත් නොඹ වහිමි වුණා නොඹ සමග ජීවත් වුණු මගේ හිත අතරමං වුණා අද ඉඳ හිට මතකයක් ඇවිදින් හදවතේ දොරටුවට තට්ටු කරනවා විවර නොකරන්නට හිත කිව්වත් ඇතුළේ අඬන ආදරය තාමත් උඹව හොයනවා අහිමි වීමත් පුදුමයකි ආයතේ නැති බව දැන දැනත් රැඳෙන අමතක කළ යුතු බව දැන දැනත් මතක අතරේම ජීවත් වෙන ඉතින් නුඹ නැති මෑණිය හඬ ලවතුල නුඹට නොඇසෙන ප්‍රාර්ථනාවක් වෙමි නැවත නොවන බව දැන දැනත් නුඹ සතුටින් නම් මගේ කඳුලට අරුතක් දෙමි අලවෙන් නැදී ඒ අතර ඔබ යන්න නිතෙෆිම් ෆේස්බුක් පිටුවට බෝල් පොස්ටුව යටින් ලියන් මන්දාරම් රැප්‍රසංගය අරගෙන අපි නුවරට එන්නද

තාබර හිතවති තරංග හරිම අඩම්බරෙන් නොර හස ගැන ලිව්වට ඒ නොර හසයට මහවැලිට විසිකල පෙම් කතා අතර මගේ පෙම් කතාවත් තියෙනවා. මහා උගක් වේදනා සුසුමකින් පිටකෙරුව පිටාරයන මහවැලිය තරම් කඳුළු දුන්න මගේ ප්‍රථම ප්‍රේමය කතාව කලා ගියා වගේම අවසන් වුණෙත් මේ නුව රහසයටමයි තරංග. අදත් මාලිගාවට ගියාම පතන්නෙක් පැතුමයි. ආදරේ වේදනා නොගෙනේවා කිසිම හදවතකට. නුවර අහසයට සිට මඳු නිතෙ මන්දාරම් රැවල් පෝස්ටුවයට ලියන් මන්දාරම් රැප්‍රසංගය අරගෙන අපි නුවරට එන්නද කියලා.

0: rõm rã,
1: anh ta rõm rã,
0: mắt ta rõm rã, with Taranga, Taranga.
2: Bohsat sithu villekin, kuda thalin patan ganamin, vyapara arambamin. පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
3: කිරිබත් ගොඩින් සුපරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සෙහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකිය. අමතන්න 13/22 ප්‍රයිම් ගෲප්.
4: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
5: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
6: වත්දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය.
7: ප්‍රතිපත්ති විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
8: MW ඔඩෙසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටියෙන් මටත් මේකට එන්න ඕනි කියලා.
5: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
9: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
10: Brought to you by
11: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
12: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබාගත හැකිය.

දැන්ට අද තරංග අක්කා. සමහර දේවල් වලට අපි කැමති වුණාට අපිට ඒ දේවල් ලබා ගන්න බෑ. ඒත් මන් තරහ නෑ. සුන්දර පබෝ, ඔබ හිත කොච්චර ලස්සනයිද? මේ කිව්වේ ඇත්තම නම් ඔබ හිත කොච්චර ලස්සනයිද?

තාමත් මගෙන් මගේ හිත අහනවා කවදද වෙන කෙනෙකුට හිත දෙන්න කියලා. මම කොහොමද වෙන කෙනෙකුට මේ හිත දෙන්නේ? මන් දන්නෑ රුවනේ.

තරංග තරුව හසට ආදරය කළාට අහස කවදාවත් තරුවලට ආදරය කළේ නැහැ. අහස ආදරය කළේ හඳට. ඒත් අමාවක ආපුදාට අහසට තේරුණා හඳ තනි කළත් තරුව හස තනි කරලා ගියේ නැහැ කියලා. අපේ ජීවිතත් ඒ වාගේ. කවද තනි වුණත් අවංකව ආදරය කරපු හිත් ඔව් තනි වුණේ ඒ හිත් ඇති අයමයි. කෙනෙකුට අයිතියක් නැතුවම ආදරය හිතුනම හිත හරිම මොරණ්ඩුයි නේද? ඒ හිත් මත්තෙම නැහැනා. මගේ සකුරා මල නුඹේ ගැන දන්නා. මං

මොහතකට මං යනවා නැතිෆම් ෆිස්බුක් පිටුවට. මන්දාරම්ර වෝල්පෝස්ටයාටන් පොරොන්දුවක් ලියල යන්න කිවනේ. මන්දාරම්ර ප්‍රථම ප්‍රසංගයාර ගැන අපි කහටද එන්න කියන එක කල්පනා කරන්න. මංචාරිකා චාරිකා කලාපයක් ලෑසි කරගත්තා. එක දිගට යනවා ඔබව හොයාගෙන ඔබේ පලාතටත්. ඉතින් මධ්‍යම පලාතේ නුවර අමතක කරලා වෙන කොහෙවත් පියාසර කරන්න බෑ. අද මධ්‍යම පලාතේ නුවර රහසයට නැවතුනා. මං ඇහුවා නුවරට එන්නද කියලා මන්දාරම්ර ප්‍රසංගය අරගෙන. යාලෝ කමෙන්ට් කරලා තියනවා නැතිෆම් ෆේස්බුක් පිටුවේ මන්දාරම්ර වෝල් පෝස්ට් ඔයාට. ලරංගන බස්නායක කියනවා සීතල කිරි බදුල්ලට එන්න තරංග. මන්දාරම්ර ප්‍රසංගය අර අපි බලාගෙන ඉන්නා කියලා. ශම රණවක කියනවා දිවුල පිටියට ආවොත් අපි සතුටින් තරංග කියලා. කොහේ කොහේ ආදරේ පිරිච්ච හිත් තියනවාද? කොහෙට එන්නද අපි? හරි අපි හොයාගමුකෝ අන්තිමට නේද? ඔන්න ආයම තවස් වෙනකොට කඩාගෙන වැටුණා වැහි. කවුරු කවුරුත් කැමති නැති වග වැස්සට මගේ සවනත වැකුණා. බස් නැවතුමේ හිටන් හිටියත් මට ඒ ගැන හිතුණා. තරංගා හිටියටම හසින් අකුණු එලියක් වැටුණා. මමත් සීතෙන් කුඩෙත් අල්ලන් අහස බලාන හිටියා. අහස ඈතයි. ඉතින් කොහොමත් මම ඒ බව පිළිගත්තා. ඒ මහපොළව හැමදාම අහස බලන රහසීම පෙම්බැන්දා. ඒක හැඟවනු අහස එක්වෙන්න බැරි තැන ඈත ප්‍රේමය වැස්සකින් සිපගත්තා. ඒක නොදන්න අපි හැමෝම හවස වැස්සට බැන්නා. ඉතින් මං කියන්නේ ඒක ඇහිලති අහස එකටම සැර අකුණු එලි ගෙටුවා. ආදරේ කිව්වම අහස උත්තර දුන්නේ එහෙමද? ඒ තමයි චතුරංග ගීතා.

අලු පාට වල අකුළු අස්සෙන් වැස්ස එබි බලනා වගේ හදවතට ආදරේ බී බලද්දි කොහොමද හක බලන්නේ මොනරා ගලින් මේ එන

දහක් නැත් ගැටුන හිත පත්ලෙම රැඳනා. සොඳුරු මිනිසා නුඹයා, නුඹමය මට හිමි නොවුණු ඒ බවක් දැන නොදැන නුවර අහස්තලයම වකුරද්දි වැහි කඳුළු දැනුනාද නුඹට කප්පරක් හේතු ඇති බව මෙමට කෑගගා විලාපදී හඳන්නට? එහෙත් මම රකිමි මොනිවත බිම බලාගෙන නොවර හසයට ඒ හැම දරාගෙන ඒ මම ඒ මගේ ප්‍රේමය මට කියා දුන් හැට.

ඉර හඳ තරු සාක්ෂි දරන මහවැලියටත් අමතක නොවනු කඳුළු කතාවක්. නුවර හසයට සිංකඩගල වැස්ස වැටෙනකොට ඔයාටත් මතක් වෙනවාද අපි හේනමාලිග හදපු ඒ රෝමාන්තික මතකවල සුවඳ? මහවැලිය නිහඬව ගලාගෙන යනවා. ගං දිය රැලි අතරින් සඳේලිය පාවී යනවා. ඒත් මට හිතෙනවා ඔයාගේ හිතේ තිබුණු අපේ ආදර මතකයන් ඔයා මහවැලියට විසි කරලා දාලාද කියලා. සමහර මතක තියෙනවා වැස්සක් වැටුණත් තෙමෙන්නේ නැති. හඳක් පායද්දිත් නිවෙන්නේ නැති. තරු දහසක් නිවී ගියත් හිත අස්සෙ තවමත් දිලිසෙන සමහර තරු තියෙනවා. ඒත් මගේ ජීවිතේ නුවර රහසයට තිබුණු ඒ රෝමාන්තික හීනවලට වඩා කඳුළු උරුම කළේ කොළඹ කිරුළපන හසයට. බදුල්ලෙන් ලැරංගන බස්.

0: මන්දාරම් රෑටයි විනාඩි දහස්සයයි.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීමයි එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
4: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.

Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. කළුවර වැටුනා මනුවර තවත් ලස්සනයිද මන්ද. වෛද්‍යනුවර ඊටත් වැඩිය ලස්සනයිද මන්ද. ලංකාවේ පළාත් නවේ පුරාම චාරිකා කරන්න හිතාගෙන මං අද මගේ හිතත් එක්ක පාරට බැස්සා. මොකද මට ඕනේ මන්දාරම් රාත්‍රී ප්‍රසංගය පවත්වන්නේ කොහෙද කියලා හොයාගන්න. ඉතින් ඔබ මොනවද ලිව්වේ නැත් එෆ්එම් ෆේස්බුක් පිටුවේ මන්දාරම් රේ වෝල් පෝස්ටුවයට? මට ඕනේ ඔබව කියවන්න. නැත්මි අතපත්තු කියනවා ග්‍රෙගරිය ආදරයෙන් පුරවන්න, පිදුරු තලාගල ආදරයෙන් වහගන්න, සුදුපාට ඩේසි මල්වලට ආදරය එකතු කරන්න, මගේ කහපාට ආත්මය එන්න මෝනේ නුවර එළියට නෙවෙයිද? නැත්මි අනුත්තරා, නැත්මි අනුත්තරා. ග්‍රෙගරිය ආදරයෙන් පුරවන්න, පිදුරු තලාගල ආදරයෙන් වහන්න, සුදුපාට ඩේසි මල්වලට ආදරය එකතු කරන්න, මගේ කහපාට ආත්මය එන්න මොනේ නුවරලි.

आदरणीय तरंग शुभमन धर्म रात्रियक जीवित कोई तरह नीरा सुनत हम दयात्म रसम मात्रावेन नुबट सियाल मल बेबा असनी वरुसा कोपमन अदहलुनत पुंचिम कैसकवत हदे नेपा मंटत वड़ा मांगे न होयला बलपो आदरणीय पिरमे आत्मे नुब जीवित हम दयात्म अंशुअकवत अडुनति वोबट लेबेवा යක්කලේ ශානේ මට හිතෙනවා ආදරයට කියන සමාන වචන ගොඩෙන් ඔබේ නම තියන්න. කවදාරි දවසක අතහැරිලා ඈතටම යන්න ගියත් හේතුව මොකක් වුණත් එක දවසක් හරි ඔබේ හදවත ප්‍රේමයෙන් පිරිමැන්ද පිරිමි ආත්මයට ළඟ නැතුවත් ඔහොම සෙත් පතන්න පුළුවන් ද ලස්සන ගෑනු ළමයා. ආදරණීය තරංග සුබමන් දරම් රැක් වේවා. අද දවසේ මං ගැන හිතලා ඔයා මේ මාතෘකාව තෝරගත්තද කියලා හිතනවා. මුලින්ම මම ඈ සමග 2008 වසරේ සෙංකඩගලපුර ශ්‍රී දළදා මැදුරට ගියා. මට ජර්මන් යාළුවෙක් දුන්න ඉස්තරම්ම ලෙද සපත්තු දෙකක් එක්ක ඇගේ සපත්තු දෙකක් තියලා අපි දළදා මැදුරට ගියා. අපි ආපහු එන විටේ දැකම නැහැ. නමුත් අපි නිරුවත් පයින් හිනා වෙවි අත්වැල් අල්ලගෙන ගිහින් අපි දෙන්නටම නැවත සපත්තු ගත්තා. ආදරේ විවිධ හැලැප්පී මොස්සේ වසර හතරක් ගෙවි ගිහින් අපි එකිනෙකා ලැබූ අත්දැකීම් බොහොමයි. මොන අත්දැකීම් කෙසේ වෙතත් 2012 වර්ෂයේදී සෙංකඩගල පුරවරේ අපි දැන්න මහවැලිය ගඟ අසබඩදී අපේ මතකයන් ගඟට මුදා හැරියා. එකත් වසර හතර පුරාවටම අපිට මහවැලි ගඟ සහ සෙංකඩගල පුරවරය තුළ ගෙවූ සෑම මතකයක්ම ඒ මහවැලි ගඟට අපි මුදා හැරියා. ඒ අත්දැකීම එකින් එක විග්‍රහ කරන්න බෑ. ඒ කිසිදු හැඟීමක් නැවත උඩුගම් බලා එන්නෙත් නැහැ. දැන් මේ සියල්ල මොහොතටම ගලා ගොස් වසර ගණනාවක්. ඒව මතක විතරයි තරංගා. නික වැරටියෙන්. චම්පිකලාලිත් පෙරේරා. මහවැලියට වැටුණු මතක මොහොතටත් ගිහිල්ලා ඇත.

जीविते हरी सुंदर है मैं सुंदर जीविते लासन मातक दुन मातक गड़ाक थी पता रंगा एक मटती बलासन मातक एक तमाया मैं गलासन मातक मातक में था मतिया ना रिदेनो रिदेने ने तो ने वे ऐति तरंगे दुआ ऐति तरंगे ඇරඩපේ සුන්දර අතීතේ මතක් වෙනකොට සැනසීමක් දෙනවා. අපි ගිය හැමතැනම හරි සුන්දරයි වගේම තමයි වේදනාකාරී. මම අදටත් අහන්නේ ඇයි මට මෙහෙම

0: மன்னாரம் ரே வித் தரங்கா. மன்னாரம் ரே, மன்னாரம் ரே.
1: விசேஷ்ஞா
2: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය, සදහම් සුරය.
3: net fm ධර්ම දක්ෂිනා, ධර්ම දක්ෂිනා.
4: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
5: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
6: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
7: Taman tamange sasara gane hitala karana pinkam pinotuni karannu nandu wenna.
2: Divaine chira prakatama yativara sarin buddu bana ahana horawa.
3: Netfm dharma dakshina, dharma dakshina.
2: Hemma dama ra navayata radio walanga රටම බන අහන වෙලාව. මන්දාරම් රෑ, මන්දාරම් රෑ, මන්දාරම් රෑ විත් තරංගා, තරංගා.
8: කනාමැදිරේ එළිවිහිදෙන මගේ කහපාට ආත්මයා, ඔයාට සුබ මන්දාරම් රාත්‍රියක් වේවා. වැහි මන්දාරමටත් කලියෙන් නුවර අහසමවන ෂැම්පේන් ගෝල්ඩ් පාට මතක් කරන්නේ. ඒ ආදරෙමයි කියලා කාටද කියන්න පුළුවන්? ලෙද සෙරෙප්පු සිමෙන්ති පොළවක මවන රටා වගේ මගේ හිතේ බරිට තැන්පත් වන මතකත් සීතල වතුරකින් මකා දමන්න පුළුවන් වුණා නම් අවාරේ වැටෙන වැහි ගැටවලට ඒව හේදිලා යන්න තිබුණ නේද? හන්තාන තරන් දරාගන්න මට බැරි බව දැන දැනම නෙවෙයිද ප්‍රාශ හාදුවලින් දෙකම් මුල් තෙමුවේ? මං අදටත් අත ගගා බලනවා ඒ මින්ට් කූල් සුවඳ හාදු. හිතෙන් හූරල අරගෙන මහවැලියට විසි කරන්න පුළුවන් වේද කියලා මං බලනවා. වචන වලට පෙරලා කිරා මැන බැලිය නොහැකි හැඟුම් පොදි අවර්ණ කඳුළු වී මහවැලියට වැටෙන නිසාද මේ තරම් දිගට ගලන්නේ? ඒ ස්පියන් වලට විවේකයක් දෙන්න වගේ මහවැහිය දැහැලෙද්දි හදවත් කෑමර දෙන හඬ පරද්දන්න අහසත් ගුගුරද්දි කොයි තරම් ආත්ම නිහඬ වෙනවද? එහෙව් ආත්මයන් නාය යද්දි මතක තරුව හසින් කඩා වැටෙන ගානට ගිනිගෙන පපුවස්සට කිඳා බහින අපූර්ව කොහොමද විස්තර කරන්නද? ඒව මතක ගුලි කරලා මහවැලියට අතරලා දුවල යන්න පුළුවන් වුණා නම් ප්‍රේමයේ අපරාජිකත්වය දරාගෙන හෙට පායන ඉරටත් හිනා වෙන්න තිබුණා නේද? ඉතින් මහවැලිය ගලනතුරු සමහර මතකයන් ගලා යාවේ. ඒත් සෙන්කඩ ගල අහසයට එකමික හාදුවක් වෙනුවෙන් තවමත් වැස්සට දෙමෙන ආත්මයක මතක අදත් පෙඟි පෙඟි හිත අස්සටම ගුලි වේවි. නෝරා තිනුවේ

0: 나는 파인. 아는 하드라이 다시면 아텐. 넷 FM.
1: 먼 다람 레. With 다랑가.

ආදරණීය තරංගාට සෝවාන් වෙන්න බැරි වුණා. සිනමන් පාට හීනේ ඇස්වලින් එදා ඇඳගත් මාව තවත් අතරමං වෙලා කැමැත්තක් එනකම් බලා ඉන්නා වගේ ලේසි නෑ ආදරයක් එක්ක බලන් ඉන්න. හීනෙන් ගැස්සිලා හැරෙන්න තරමට මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ ආදරය කරන්න. ඊළඟ ආත්මෙට මගේ වෙන්න කියලා මං කියන්නද? එක වචනකින් කියන්න පුළුවන් නම් හැඟීම් කොච්චර ලස්සන වෙයිද? ඉතින් නුවර අහසයට මැරුණ මිනිස්සුන්ගේ මතක මහවැලියකට විසි කරන්න තරමට මට සෝවන් වෙන්න බැරි වුණා තරංගා. වලාකුළු ආදරවන්ති. ඉතින් නුවර අහසයට මැරුණ මිනිස්සුන්ගේ මතක මහවැලියකට විසි කරන්න තරමට මට සෝවන් වෙන්න බැරි වුණා.

තරංග නුවර රහසයට වේදනා බර මතක වගේම සුන්දර ආදර කතා අදටත් ලියවෙනවා. නුවර රහස ලස්සනම වැස්ස දවසට මන්දාරම් රැ ප්‍රසංගය අරගෙන එන්න නුවරට මදු

0: ඔයාතමං අල්ලගත්ත අතාරින්නනන් නෙවේ. හීන පොදිබැඳගෙන ඒ හීන ඔයත්තෙක්ක ලස්සන්ට පාට කරන්න. දවසක මම්ම ලෝකෙට මැහැන්න කෑගහල කියන්නම් ඔයා මගේම විතරයි කියලා. අන්න දටව කම්මල ඉමලමං කියන්නම් මහා සාගරයේ තරමට මමාට ආදරෙයි කියලා. නිර්නාමිකායේ.
1: මන්දාරම් රෑ.

0: තැඹිලි තෙල් කොකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරූද සහ වැදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
1: නයිට්‍රයිඩ අයියා
2: නංගියා
1: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
2: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නෑනේ.
1: මොනවා කියනවද අයියා? ඕවා සිම්පල් වැඩනේ.
2: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
1: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අතු ගාලා දානවා.
2: හතර වටේ යන්නැතුව එකම තැනකින් කැමතිම සින්දු අහන්න.
3: NetFM හතර වටේ.

Sabesa bende kam ne riyasak edenle. Taranga. Nuhara Hazret'e mulinma api munagesun apurru. Man ahana oyağın matakadı. Oya dumburu pahata asasıyla javin. Magene thangun hati. Man yana kal maga balangunu kalıyo. Matakadı mahatteo. Api api jeevite gudak deval. O munagesimi vitrak neve dengili bende. Api api unittuma rahasiyata. අදටත් ඒ කිව ජයමංගල ගාත දෝං කාර දෙනවා ඇති. ඒ ආදර කතාවද මහවැලි ගඟ දිගේ මොහොතටම ගලාගෙන. ඔය දන්නේවත් නැතුව ඇති. මම මොහොත දිහා බලන් මහවැලියේ. ඔයාගේ සුවඳ පිරුණු දියදුවතක් තාමත් වෙනවක්. ඔය දන්නේ නැතුව ඇති. මතකද ලක්මාලිව. මං හිතන්නේ ඔයාට කැම්පස් එකෙන් උගන්වන්න නැත්තේ ප්‍රේමෙන් දුරස් වෙන හැටි කියවෙන මාර්ගෝපදේශාත්මක විෂය නිර්දේශයක් වෙන්න තිනේ කමක් නෑ. මං දීපු තරම් මට ආදරේ නුදුන්නාට තුන් හිතකවත් අමනාපයක් නෑ. සමහර විට මං ඔයාට එපා වෙන තරමට මං ආදරේ කරන්නේ නැති. නොකියම යන්න ඕනේ කියලා හිතුනේ හිඳ වෙන්නේ නැති. මල්ලගෙන නැතුවත් ඔයා හොඳින් ඇති. නිර්නාමිකයි. තරංග හිතේ මොකද්ද දුකක් තියනවා කියා ගන්න බැරි. නැත්මිනි. බන්ධන් නොයයි කියලා. මේ තෙත බරිත පරිසරය. මොකක් හරි ඔබට මතක් කරනවා. මටත් තව අයටත් කමක් නැහැ. දුකත් මිහිරියේ.

දුකයි නම් ඒ දුක නොතේරෙනවා නම් ගන්නකෝ පෑනක් කොලයක් අතට මැජික් වචන ටිකක් ලියන්න. ලියලා ඔයාම ලස්සන බලන්න. ඊට පස්සේ හිතන්න ඔයාගේ හිත කොච්චර ලස්සනද කියලා. මන්තරංගා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
3: පුවත්පත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තය 2026 පොත් ප්‍රදර්ශනය.
4: ප්‍රගති විකාශයේ සමගින් මම හමීද් හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
5: MW ඔඩෙසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මට මේකට එන්න ඕනි කියලා.
2: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
6: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
7: Brought to you by
8: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිනා
1: අයුබෝවන්. අදත් මේ සූදානම් වන්නේ සඳුදා නෙත් FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහායි. ඒ උතුම් ධර්ම දේශනාවට යොමු වීමට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනයට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීතනායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා දෙන මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා තමයි සජීවී විකාශනය සඳහා දායකත්වය ලබා දෙන්නේ. පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා ගන්න වැඩි විස්තර දැනගන්න 0977 429 4289 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්. වගේම 100% පිරිසිදු කිතුල් නිෂ්පාදන සෑම සෙනසුරාදා දිනයකම කොළඹ ගුඩ් මාකට් හි පිහිටි සුනේර අලෙවිසැලෙන් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න වප්පුර පසළොස්වක පොහෝදා ඔක්තෝබර් මාසයේ 25 වනදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කලගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා රාත්‍රී 9ටයි වැඩසටහන නිමාවට පත්වන්නේ. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. අද සඳුදා නෙත් FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව සඳහා වැඩමවන්නට යෙදුණු හෝමාගම පිටිපණ දකුණ මෙත්සිතරණ විවේක සෙනසුනේ අනුශාසක පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය ලුණුගම්වෙහෙර නාරද ස්වාමින් වහන්සේට අපි සාදුහනින් ආරාධනා කරමු මෙතැන් සිට මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා. අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

නෙට් FM ධර්ම දක්ෂිනා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන කාරුණික සදහැවත් පින්වත්නි, අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයන් දරන්නේ නොම්මර 344-2 ගොරකාන කෙසෙල්වත්ත ලිපිනේ පදිංචි රෝහිණී කරුණාසේන මහත්මිය පුණ්‍යවන්ත අරමුණු ඇති කරගෙන අද දායකත්වය දරනවා. ඒ සියලු අරමුණු දේශනාව අවසානයේදී මතක් කරලා අංග සම්පූර්ණ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඒ වගේම දෙහිවල පදිංචි විජිතා විජේගුණවර්ධන මහත්මියත් පුණ්‍යවන්ත අරමුණු ඇති කරගෙන මියගිය ඥාතීන්ට පින් දෙන්න ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරගෙන හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය දරනවා. එනිසා පින්වන්ත ඔබ දෙපළ දායකත්වය දරමින් අද මේ නෙට් FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව තුලින් ලබා ගන්න පුණ්‍යලාභය බොහෝ පිරිසකට බණහන් අවස්ථාව සලස්වලා තමනුත් බණහන ගමන් බොහෝ පිරිසකට ධර්ම දාණය දීමේ පුණ්‍යලාභයෙන් දේශනා කිරීමේ පුණ්‍යලාභයෙන් දායකත්වයන් දැරීමේ පුණ්‍යලාභයෙන් ඒ නිදන ප්‍රාප්ත වූ මියගිය සියලුම දෙනාටමත් ඒ වගේම සුජීවත් වෙන ඔබ හැම දෙනාටමත් නෙට් FM ධර්ම දක්ෂිනා ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වත් ඔබ අප හැම දෙනාටමත් මේ උතුම් ධර්මලාභය ධර්මාවබෝධයේ පිණිසම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙනම අපි සද්ධර්ම දේශනාවට සවන්පත් යොමු කරමු. පින්නතුනි, අද සද්ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ මජ්ඣිම නිකායේ ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක්. තවත් විදිහකට කිව්වොත් මජ්ඣිම නිකාය පොත් වහන්සේ 1 පිටු අංක 494 සූත්‍රයට දීපු නම තමයි සංගීතීකාරක මහරහතන් වහන්සේලා නමක් දීලා තියෙනවා චූල ගෝසිංග සූත්‍රය කියන එක. එහෙමනම් අද දේශනාවේ මාතෘකා මොකක්ද? චූල ගෝසිංග සූත්‍රය. පිනතුනි, දේශනාවේ සඳහන් කරනවා මේ කාලේ වෙනකොට මේ දේශනාව පවත්වනකොට අපේ ශාන්තිනායක භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ නාදිකේ විහෙරති ගිංජකා වසතේ. මේ ගිංජකා කියලා කියන්නේ පාලි භාෂාවෙන් පිනතුනි ඔබ දන්නව ධර්ම ශ්‍රවණය කරන පිරිසක් හැටියට උළුවලටත් ඒ වගේම ගඩොල්වලටත් ගිංජකා කියලා කියනවා. එහෙමනම් ගිංජකා වසත කියලා කියන්නේ උළු ගඩොලින් කරපු ආරාමයක තමයි අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. පිනතුනි, මේ දේශනාවේ සඳහන් වෙන මේ නාදික ගමේ මිනිස්සු පෙර අවස්ථාවක අපේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ නාදික ගමට වැඩම කරපු වෙලාවේ ඒ මිනිස්සු භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදිලා උන්වහන්සේට දන්පැන් පූජා කරලා මිනිසු බණ අහන්න පුරුද්දක් ඇති කරගෙන තිබුණා. බණ ටික අහලි වුණාට පස්සේ තමයි මේ අයට සිතක් පහළ වුණා, භාග්‍යතුන් වහන්සේ අපේ ගමට වැඩම කරනකොට නාදික ගමට ආයි වැඩම කළොත් උන්වහන්සේට විවේකීව වැඩ ඉන්න කුටියක් හදලා පූජා කරන්න ලැබුණොත් කොතරම්නම් වටිනවාද කියලා මේ නාදික ගමේ මිනිසු තීරණය කළා. පින්නතුනි, බලන්න මෙතන වැදගත් කාරණාවක් සඳහන් වෙනවා. දන් දීලා බණ අහලා තමයි මේ අයට සිත් පහළ වුණේ භාග්‍යතුන් වහන්සේට කුටියක් හදලා පූජා කරන්නට ඕනි කියලා. අද මේ සද්ධර්ම ශ්‍රවණය කරන නෙට් FM ධර්ම දක්ෂිනා ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක ඔබත් තේරුම් ගන්නට ඕනේ, ඔබට කොතරම් වැඩ තිබුණත් අද ඔබ ගුවන් විදුලිය ළඟටම වෙලා ගෙදර වැඩ කරන ගමන් හරි වෙන වැඩක යෙදෙන ගමන් හරි මේ කෙරෙහි කන් යොමාගෙන බණ අහන්නේ ඔබේ ජීවිතයේ අඩුපාඩුකම් මකා ගන්නටයි කියන සිතුවිල්ල ඔබ තුළ තියෙන නිසාමයි. ඒ නිසා අපේ රටේ පින්නතුනි අහස උසට මේ විහෙර විහාර සෑරදුම්ල නිර්මාණය වුණේ අසිරිමත් නිර්මාණ බිහි වුණේ සද්ධර්ම ශ්‍රවණයේ ප්‍රතිඵලයක් නිසාමයි. ඒ නිසා මේ නාදික ගමේ මිනිස්සුන්ටත් පුරුද්දක් තිබුණ බණ අහන්න. බණහාලි වුණාට පස්සේදී මේ අය මොකද කළේ? කටිය කතා කරගත්ත අපි බුදුරජාණන් වහන්සේට ආරාමයක් හදලා පූජ කරමු. අද කාලේ වගේම ලී දඬු තියෙන අය ලී දඬු ගෙනල්ලා දෙනවා. අද කාලේ නම් සිමෙන්ති කොට්ටකින් හරි දායක වෙන්න පුළුවන් අය පන්සලක් විහෙරක් හදනකොට ඒ සිමෙන්ති කොට්ටෙන් හරි වැලි චාච්චි ටිකකින් හරි ගඩොල් ටිකකින් හරි දායක වෙනවා.
ඔය දේවල් වලින් දායක වෙන්න බැරි කෙනෙකුට මොනවද කරන්න පුළුවන්? වටිනාම දෙයක් තියෙනවා, ශ්‍රමයෙන් උදව් කරන්නට පුළුවන්. තමන්ට ශක්ති ප්‍රමාණයෙන් තව කෙනෙකුට ශ්‍රමයෙන්වත් උදව් කරන්න බැරි වුණොත් අන්න පින්නතුනි, ඒ අයටත් තියෙනවා. අපි හිතමු තමන්ගේ ගෙදර තියෙනවා නම් උපකරණ ටිකක්, රයිසියක් තියෙනවා නම්, ඒ වගේම උදළු ආදී මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ වර්තමානීය තුල ද්‍රව්‍යමය පැත්තින් කෙනෙකුට උපකාර කරන්නට පුළුවන්, පින්කමට දායක වෙන්න පුළුවන්. ඉතින් මේ බණහන ගමන් මේ කරුණු ජීවිතේට එකතු කරගත්තොත් තමයි ඔබට ඔබේ සද්ධර්ම දේශනාවේ උපරිම පුණ්‍යලාභය රැස් කරගන්න පුළුවන්. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේට ගමේ මිනිස්සු එකතු වෙලා අංග සම්පූර්ණ විහාරයක් පූජා කළා. ආංගේ විහාරේ ගින්ජකා වසත කියන මේ විහාරේ තමයි නාදික ගමේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ. පින්නතුනි, මේ දේශනාව පටන් ගන්න මෙන්න මේ කාලේ වෙනකොට අපේ භාග්‍යවතුන් වහන්සේ ගින්ජකා වසතේ වැඩ ඉන්නකොට අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉඳපු ඉතාම වැදගත් ස්වාමින් වහන්සේලා කිහිප නමක් දේශනාවේ සඳහන් කරන්නේ. අපේ අනුරුද්ධ ස්වාමින් වහන්සේත්, ඒ වගේම නන්දිය ස්වාමින් වහන්සේත්, කිම්බිල කියන මේ භික්ෂුන් වහන්සේලා තුන් නමම තාම විනයගරුකව උන්වහන්සේලා විවේක සුවයෙන් වැඩ හිටියේ ගෝසිංග සාල වනයේ තමයි වැඩ හිටියේ. පින්නතුනි, ගෝසිංග කියලා කියන්නේ මොකක්ද? මේ ගෝසිංග කියලා කියන්නේ, ගෝ කියලා කියන්නේ ඔබ දන්නව ගවයා නේද? එතකොට ගෝසිංග කියලා කියන්නේ ගවයාගේ අඟ වගේ අදහසක් තමයි අටුවාවේ විස්තර කරන්නේ. ඒ කියන්නේ මේ ගෝසිංග කියලා කියන වනයේ පින්නතුනි තියෙනවා සල්ගස්. මේ සාලවනේ තිබිච්ච සල්ගස් ප්‍රදේශය පුරාම පැතිරිලා තියෙනවා. ඇතැම් සල්ගස් පින්නතුනි ගවයෙකුගේ අඟක් වගේ හැඩයක් තමයි අරගෙන තියෙන්නේ. ගවයෙකුගේ අඟක ස්වභාවයකින් හෝ හැඩයකින් යුක්ත වෙච්ච නිසා තමයි මේ සල් වනයට ගෝසිංග සාල කියන නම භාවිතා කරලා තියෙනවා කියන එක අපි අටුවාවේ බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ඔන්න අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ ගින්ජකා වසත කියන නාදික ගමේ වැඩ ඉන්නකොට උන්වහන්සේ සවස් යාමේ සමාපත්තිසුවේ නැගිටලා භාග්‍යතුන් වහන්සේ බලනවා. අතකෝ භගවා සායන්හ සමයං පතිසල්ලානා වුට්ටිතෝ යේන ගෝසිංගසාල වනදායෝ තේනුප සංකමි. තථාගතයන් වහන්සේ මොකද කළේ? සවස් වරුවේ භාවනාවෙන් නැගිටලා ගෝසිංග සල් වනය කරා වැඩම කළා. පිනතුනි, මෙතනත් හරි අපූර්ව දහම් විවරණයක් තියෙනවා. මොකද දන්නවද? ඔබ දන්නවා අපේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කරන්නේ පෙරවරු කාලේ. ආර්ය මහා සංඝරුවන වර්තමානයේ වුණත් මහා සංඝරත්නය ඔබේ ගමේ නගරයේ ගෙන්ගෙට පිණ්ඩපාතයේ වැඩම කරන්නේ උදේවරුවේ. අපි සම්මුතිය කියන්නේ 12ට කලින් කියලා. උදේ කාලයේ තමයි භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ සුගන්ධ කුටියේ වැඩ ඉන්නකොට පිණ්ඩපාතයේ වැඩම කරනවා නම් පින්වතුනි, උන්වහන්සේ මහා සංඝරුවන සමගනම් වැඩම කරන්නේ සුගන්ධ කුටියේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය කුටියේ දොර විවෘත කළ, ජනෙල් විවෘත කළ තමයි තියෙන්නේ. උන්වහන්සේ යම් හේකින් භාග්‍යතුන් වහන්සේ තනිව පිණ්ඩපාතයේ වැඩම කරන බවක් දක්වනවා නම් පින්වතුනි, ඔය කසී භාරද්වාජ සූත්‍ර වර්ණනා සුත්තනිපාත අටුවාවේ දක්වනව විශේෂයෙන්ම උන්වහන්සේ තනිවම වැඩම කරනව නම් උන්වහන්සේ කුටියේ ඇතුළට වෙලා දොර අගුළු දාලා වැඩ ඉන්නවා. යදා භගවා ඒකකෝව කත්ත්‍යචි උපසංකමිතු කාමෝ හෝති භික්ඛාචාරං වේලායන් ద్వාරං පිදහිත්වා අන්තෝ ගන්ධ කුටින් පවිසති. උන්වහන්සේ දොර වහලා සුගන්ධ කුටියේ ඇතුළට වෙලා වැඩ ඉන්නවා. එතකොට මේ සංඥාව දැනගන්න භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? තතෝ භික්ඛූ තාය සංඥාය ජායන්ති. මේ සංඥාවෙන් භික්ෂුන් වහන්සේලා දැනගන්නවා අජ්ජ භගවා ඒකකෝව ගාමං පවිසුතු කාමෝ, තථාගත භාග්‍යතුන් වහන්සේ අද තනිවම තමයි පිණ්ඩපාතේ වැඩම කරන්නේ. අද්ධා කංචි ඒව විනේතබ්බ පුග්ගලං අද්දසාති. කවුරු හරි කෙනෙක් හික්මවන්නට මහකරුණාවෙන් දම් දෙසන්නටමයි භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන්නේ කියන එක භික්ෂුන් වහන්සේලා තේරුම් ගන්නවා. පින්නතුනි, බලන්නකො කොච්චර වටිනවද කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා ආනන්ද ස්වාමින් වහන්සේ උපස්ථායක ඇතුළු මහරහත් උතුමන් වහන්සේලාත් පිණ්ඩපාතේ වැඩම කරන්නට
වඩිනකොට භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන වඩින්ට සූදානම් වෙනකොට භික්ෂුන් වහන්සේලා දන්නව පින්වතුනි, සුගන්ධ කුටියේ දොර වහලනම් තියෙන්නේ තථාගතයන් වහන්සේ අද තනිවමයි පිණ්ඩපාතේ වඩින්නේ කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? තේ අත්තනෝ පත්තචීවරං ගහෙත්වා ගන්ධ කුටින් පදක්කිනං කත්වා වික්කාචාරං ගච්ඡanti. භික්ෂුන් වහන්සේලා අප්‍රමාණ ගෞරවයෙන් තමන් වහන්සේලාගේ පාසිවුරු අරගෙන සුගන්ධ කුටිය වටේට ප්‍රදක්ෂිනා කරලා පිණ්ඩපාතේ වැඩම කරනවා. මම මේක මතක් කළේ එතකොට මේ පිණ්ඩපාතේ වඩිනකොට භාග්‍යතුන් වහන්සේ අනුගමනය කරන ක්‍රමයක්. ඔබට ශාස්ත්‍රීය ගෞරව උපදවා ගන්න, ඔබේ ශ්‍රද්ධාව වැඩි කර ගන්නට මේ කාරණා ඔබට මහත් උපකාරයක් වෙයි. එතකොට මේ භික්ෂුන් වහන්සේලා තුන්නම වැඩ ඉන්න ගෝසිංහ සාල වනයේට අපේ භාග්‍යතුන් වහන්සේ වැඩම කළේ සවස් යාමේ. උන්වහන්සේ දානීය වළඳලා සක්මන් භාවනාවේ යෙදිලා උන්වහන්සේ විවේකසුවෙන් වැඩ ඉඳලා භාවනාවෙන් නැගිටලා තමයි භික්ෂුන් වහන්සේලා තුන්නම බලන්නට වැඩම කරන්නේ. උන්වහන්සේ නාදික ගමේ ගිංජකාවසත විහාරයේ ඉඳලා ඔන්න දැන් වැඩම කරනෝ කොහෙටද? ගෝසිංහ සාල වනයේට වැඩම කරනවා. ගෝසිංහ සාල වනයේට වැඩම කරනකොට පින්නතුණි අපූර්ව සිදුවීමක් වෙනවා. දැන් මේ සාල වනය බලාගන්න උයන් පල්ලෙක් හිටියා. එයා හරි ගෞරවයෙන් රාජකාරිය කරනවා. එයාට පැවරිච්ච වගකීම දේව කාර්යයක් වගේ තමයි පින්නතුණි මේ උයන් පල්ල සිද්ධ කරන්නේ. අනුරුද්ධ ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ උයන් පල්ලගෙන් ඉල්ලීමක් කළා, මේ වනයේට කාටවත් පුද්ගලයන්ට ඇතුල් වෙන්න දෙන්න එපා, අපේ නිහඬ භාවයට අපේ ආධ්‍යාත්මයට හානි කරවෙන්නට පුළුවන්. අපි එකිනෙකා සමග කතා කරමින් නෙවෙයි ඉන්නේ, මිනිසුන් එක්ක අපිට කතා කර කර ගෙවන ජීවිතයක් නෙවෙයි මේ වනය තුල තියෙන්නේ. හුදකලාව භාවනානුයෝගීව වැඩ ඉන්නේ. එනිසා අපින් අවසරයක් නැතුව කාටවත් ඇතුල් වෙන්න දෙන්නේ නැත්තම් හොඳයි කියන බව අනුරුද්ධ ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ උයන් පල්ලට වනපාලකයාට මතක් කරලා තිබුණා. දැන් මොකද වුනේ? ඔන්න භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා මේ ගෝසිංහ සාල වනයේට. මේ වනයේට වැඩම කරනකොට පින්නතුනි මේ උයන් පල්ල දුරදීම අපේ භාග්‍යවතුන් වහන්සේ දකිනවා. අද්දසාකෝ දායපාලෝ භගවන්තං දූරතෝ ආගච්ඡන්තං දිස්වාන භගවන්තං ඒතදවෝච. දුරදීම දකිනවා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරනකොට මේ උයන් පල්ලේක පාරටම කියනවා, මා සමන ඒතං දායම් පාවිසි. ශ්‍රමණයන් වහන්ස, හාහා ශ්‍රමණයන් වහන්ස, ඔය සල්වණයට නම් ඇතුල් වෙන්න එපා. ඒ මොකද? සන්තෙත්ත තයෝ කුල පුත්තා අත්තකාම රූපා විහරಂತಿ. මේ වනේ භාවනානු යෝගීව ජීවිත ආශාවන් හැරදමා අවංකව ගුණදම් වඩන භික්ෂුන් වහන්සේලා තුන්නමක් වැඩ ඉන්නවා. ඔබ වහන්සේ ඉතින් ඔය වනයේට වැඩියොත් ඒ ස්වාමීන් වහන්සේලාට කරදර වෙනවා. උන්වහන්සේලාගේ ආධ්‍යාත්මයට බාධා වෙනවා. ඒ නිසා ඔබ වහන්සේ වැඩම කරන්න එපා. මාතේසං අපාසු මකාසීති. උන්වහන්සේලාට කරදර කරන්න එපා. ඒ නිසා කරුණාවෙන් ඇතුල් වෙන්න එපා කියලා මේ උයන් පල්ල දන්වා සිටිනවා. පින්නතුනි මෙතනදී අපේ භාග්‍යතුන් වහන්සේ නිහඬ වෙනවා. බලන්නකො මහා කාරුණික ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ කොහොමද කටයුතු කළේ කියලා. බණ දේශනා කරන මටත් භික්ෂුන් වහන්සේ නමක් හැටියට ගිහි සමාජයේ කුමන හෝ තරාතිරමක් නියෝජනය කරන හෝ නියෝජනය කළ කෙනෙක් හැටියට ඔබට මේ කාරණාව කොතරම්නම් ජීවිතර වටිනවද බලන්න. භාග්‍යතුන් වහන්සේ කොයිම වෙලාවකවත් ගියේ නැහැ උයන් පල්ල නුඹ දන්නේ නැද්ද මම කවුද කියලා. මම සුදෝවුන් මහරජතුමාගේ පුත්‍ර රත්නය. මම තමයි බුදුරජාණන් වහන්සේ. මගේ ගෝලියෝ තුන්දෙනා තමයි ඔය වනේ භාවනා කරන්නේ. නුඹ කොහොමද මට කියන්නේ යන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ යම් ප්‍රකාශයක් කරන්න ගියේ නැහැ. හොඳයි හොඳයි, ඉතින් උයන් පල්ල යන්න එපා කියනෝ නම් මං ඉන්නම්. අපිට මෙතනදි මතක් වෙනෝ නේද ආලවක සූත්‍රය. තථාගතයන් වහන්සේට වඩින්ට කියනකොට වඩිනවා, පවිස සමනාති කියනකොට ආයෙනවා, නික්කම සමනාති කියනකොට. අපේ වචනෙන් කිව්වොත් නික්කම සමනාති කියන්නේ පාලි භාෂාවේ මධ්‍යම පුරුෂ විධානයක් නේ මෙතන තියෙන්නේ. පින්නතුනි කියන්නේ මොකද? එළියට යන්න. යන්න කියන්නෙත් නෑ. කොහොමද කියන්නේ? බහැපං දොට්ට කියන වචනයනේ මෙතන අදහස් කරන්නේ. ආලවක සූත්‍රේ එදත් මහා කාරුණිකයන් වහන්සේ පුංචි දරුවේ කීකරුවයි කටයුත්ත කරනවා වගේ ආලවකට කීකරුව දමණය කරන්නට උන්වහන්සේ වැඩම කළා.
බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුදු සිතක තියෙන කරුණාව මොනව ලැබෙනවටද බලන්න. ගිලම්පස කෝපයක්වත් ගෞරවනීය වචනයක්වත් ලැබෙනවටද නෑ. ඒ තමයි බුදු සිතක තියෙන අසිරිමත් මහ කරුණාව. ඒ නිසාම තමයි එවැනි උතුමෙකුට අද්දෙක එකතු කරලා වැන්දත් අප්‍රමාණ පිං සිද්ධ වෙන්නේ. දුගතියට යන්න ඉන්න මිනිසියෙකු දුගතියෙන් මිදිලා සුගතිය කරා යන්නට මට්ට කුණ්ඩලී වගේ අයට බොහෝ උපකාරී වුණේ ඒ බුදුරජාණන් වහන්සේගේ තිබෙන අසිරිමත් ගුණ සමුදාය නිසා කියන බව මේ දේශනාවෙදිත් ඔබේ මතකයට එකතු කර ගනිමු. එතකොට දැන් ඔබට තේරෙනවා මේ චූලගෝසිංග වනයේ ඉන්න මේ උයන් පල්ලා හරියට රාජකාරිය කරපු මිනිස්සෙක්නේ. ඒ වගේම තවත් අදහසක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා තුන්නමත් අවංකවම ගුණධම්ම ආරක්ෂා කරන බව, ආරක්ෂා කරපු බව වැටහෙනවා. මොකද උයන් පල්ලා ආගන්තුක වැඩම කර මේ භාග්‍යතුන් වහන්සේට මේ කාරණාව දන්වනවා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ හඳුනගන්න බැරි වුණේ ඇයි උයන් පල්ලට? මෙතනත් අපි ලිහා ගන්නට ඕන කාරණාවක් තියෙනවනේ. අපේ බුදුරජාණන් වහන්සේ සවනක් ඝනරශ්මි මාලාවන් විහිදුවාගෙන වඩින්නේ නැතුව සාමාන්‍ය ලෙසම වැඩම කරලා තියෙන අවස්ථාවක් නේ මේක. උන්වහන්සේ හැමදාම සවනක් ඝනරශ්මි මාලාවන් විහිදුවාගෙන බ්‍යාම ප්‍රභා කේතුමාලා ලංකාරවලින් යුක්තව නෙවෙයි පින්නතුනි වැඩම කරන්නේ. කවුරු හරි කෙනෙක් සුගතියකට ගන්නට ඕනෙම නම් උන්වහන්සේ මේ කියන අසිරිමත් වූ ආකාරයෙන් සවනග්ඝන බුද්ධ රශ්මිමාලාවන් සහිතවම තථාගතයන් වහන්සේ වැඩම කරනවා. නමුත් අද චූල ගෝසිංග වනයේට වැඩම කළේ පින්නතුනි සාමාන්‍ය භික්ෂූන් වහන්සේ නමකගේ ස්වරූපයෙන්මයි. අන්න ඒ නිසා තමයි මේ උයන් පල්ලට භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් හඳුනගන්න බැරි වුණේ. මෙයා හිතුවා තවත් එක්තරා ස්වාමින්වහන්සේ නමක් තමයි මේ වැඩම කළේ කියලා. කොහොම හරි පින්නතුනි අනුරුද්ධ ස්වාමින්වහන්සේට ඇහෙනවා භාග්‍යවතුන් වහන්සේ සහ මේ උයන් පල්ලා අතර ඇතිවෙන මේ කෙටි සංවාදය. එහිච්ච ගමන් මොකද කළේ? අනුරුද්ධ ස්වාමින්වහන්සේ වහා වැඩම කරනවා උයන් පල්ලා සිටින ඒ උයනට ඇතුළු වෙන තැනට. පින්නතුනි අනුරුද්ධ හාමුදුරුවෝ කියලා කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපතම ඥාති කෙනෙක්නේ. ඔබ දන්නවා ඕදන පරම්පරාව සුද්ධෝදන අමිතෝදන දෝතෝදන ඔය විදියට මේ රාජකීය පරම්පරාවේ ප්‍රධානම නියෝජිතයෙක්ගේ ආදරණීය පුත්‍රරත්නය තමයි අමිතෝදනගේ පුතා තමයි අනුරුද්ධ ස්වාමින්වහන්සේ කියලා කියන්නේ. දිවස්ලාභීන් අතර අග්‍රස්ථානියට පත්වෙච්ච අපේ බුද්ධ ශාසනයේ උතුම් මහරහතන් වහන්සේ නමක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ වැඩම කරලා උයන් පල්ලට කියනවා මා උසෝදාය පාල භගවන්තං වාරේසි සත්තානෝ භගවා අනුපත්තෝති. උයන් පල්ල ඔබ දන්නවද ඔය වැඩම කරලා ඉන්නේ කවුද කියලා? ඔය වැඩම කරලා ඉන්නේ අපගේ උතුම් ශාස්ත්‍රුන් වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඔය වැඩම කරලා ඉන්නේ. උන්වහන්සේ තමයි අපි සරණ ගිහිල්ලා ඉන්නේ. උන්වහන්සේ තමයි අපේ ශ්‍රේෂ්ඨ උතුමාණන් වහන්සේ. ඒ නිසා උයන් පල්ල භාග්‍යතුන් වහන්සේගේ ගමන වළක්වන්න එපා. බලන්න පින්නතුනි කොතරම්නම් අපූරු තැනක්ද කියලා. එතකොට ඔබේ ගෙදර වැඩ කරන සේවිකාවක් ඉන්නවනම් මේව ගලප ගන්න පුළුවන් තැන් තියෙනවා. අපි ගලප ගනිමුකෝ අවස්ථාවක්. අපි හිතමු ඔබගේ නිවසට කවුරු හරි කෙනෙක් එනෝ. එතකොට අපේ ඒ ගෙදර වැඩ කරන කෙනාට ගෙදර ගෘහ ප්‍රධානියෝ කියලා තියෙනවා අපේ අවසරයකින් තොරව කාටවත් ඔය ගේට්ටු අරින්න එපා. එතකොට ඒ කෙනා කරන්නේ කාර්යක් නේ පින්වතුනි. ඊට පස්සේදී මොකද කළේ? අපි හිතමු තමන්ගේ වැඩ කරන ආයතනයේ ප්‍රධානියා හරි සමීපතම ඥාතියෙක් වගේ කෙනෙක් සම්භාවනීය කෙනෙක් ආවා කියලා. ඔහුට දොර විවෘත කරේ නැහැ කියලා දැන් අර ඒ ගෙදර වැඩ කරන කෙනාට ඒ මිනිහට බැනලා වැඩක් නැහෙනේ. එයාගේ කාර්ය හරියට ඉෂ්ට කළා තියෙනවා. ආන් ඒ වගේ වැඩක් නේ මෙතනත් තින්නේ. අනුරුද්ධ හාමුදුරුවෝ උයන් පල්ලට බණින්න ගියේ නැහැ. උයන් පල්ල ඔයා මේ කරේ වැරදි වැඩක්. ඇයි ඔයා එහෙම කළේ? අපේ බුදුරජාණන් වහන්සේට ඇයි මේ උයනට ඇතුල් වෙන්න දුන්නේ නැති කියලා අවවාද කරන්නට හෝ තරවටු කරන්නට හෝ බැන වදින්නට ගියේ නැහැ. නිසා මෙන්න මේ කාරණා මේ දේශනාවත් එක්කම ජීවිතයට ගන්න. උන්වහන්සේ මතක් කළේ මේ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ තමයි අපි සරණ ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා උයන් පල්ල උන්වහන්සේගේ ගමන වළක්වන්නට එපා. ඉන්න ඇතුළට වැඩම කරන්න අවසර දෙන්න කියනවා. මේ විදියට තම තමන්ගේ කාර්යයට බාධා නොවන ආකාරයට අපිට වැඩ කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද? මේ සිද්ධියත් එක්කම මම ඔබට මේ net fm ධර්ම දක්ෂිනා දේශනාවේදී මම ඔබට මතක් කරන්නට ඕනේ. පින්නතුනි අපි හැම විටම අපි සමාජය දිහා බලන්න ඕන කෝණයක් තියෙනවා.
මිනිසුන් දිහා කතා කරන්න ඕන විදිහක් තියෙනවා. මිනිසුන්ගේ කාර්යයන් දිහා බලන්න ඕන විදිහක් තියෙනවා. මගේ ජීවිතේ මම දුටු යම් අත්දැකීමක් ඔබට මතක් කරන්නම්. යම් දේශනාවකට වැඩම කරනකොට ගමනක් චාරිකාවක් ගිය පිරිසක් බස් එකකින් වතුර බීලා ප්ලාස්ටික් බෝතලය පාරට දානවා. ප්‍රධාන කොළඹ පාරකට දානවා. ඒ වගේම බීම පැකට් ටික එහෙමම දානවා. ඒ වෙලාවේ මට ඇති උනේ සමහර විට මේ පිරිස පන්සල්වල සිල් ගන්න අය වෙන්න පුළුවන්. හතර පෝයටමත් පන්සලේ සිල් ගන්නව වෙන්න පුළුවන්. හැබැයි යාලා සීලිය කියලා හිතන්නේ මොකක්ද? යාලා සීලිය කියලා හිතන්නේ පන්සලේ ධර්මශාලාවේ ඇතුලේ ආරක්ෂා කරන ගුණධර්මයක් පමණයි කියලා. නෑ පින්වතුනි, සිල් රකින්න පිරිසක් සිටින රටක ටොෆි කොලයක්වත් පත්‍ර කොලයක්වත් බීම පැකට් එකක්වත් කිසිම දෙයක් පාරකට වැටෙන්නටත් බෑ, දාන්නටත් බෑ. ඒ තමයි සිල් රකින්න පිරිසකගේ ස්වභාවය වෙන්නට ඕනේ. ආන් ඒ නිසා ජීවිතේ මතක තබා ගන්න, තව කෙනෙකුගේ කාර්ය ආමේ කස් කරන්න කුණු අයින් කරන පිරිසක් ඉන්නවනේ. ඒක ඒ අයගේ රාජකාරියනේ කියලා අපි එක ගණන් ගන්න නැතුව කටයුතු කරනවා නම් ඒක මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැහැ, අපේ සාර ධර්ම වලට ගැලපෙන්නේ නැහැ, අපේ ආධ්‍යාත්මයට ගැලපෙන්නේ නැහැ. එනිසා හැම විටම අනිකාගේ කාර්යයට ගරු කරන ස්වභාවයක් අපු තුල තියෙන්නට ඕනේ. අවංකව ගුණදම් රකින්න පුරවැසියෙක් නම් මේක මතක් කළේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේත් බලන්ට මේ උයන්පල්ලා කෙරෙහි කටයුතු කළ ආකාරය කොතරම් සුන්දර දර්ශනයක්ද කියන බව. දැන් ඔන්න මොකද වුනේ, මේ බව දැනගත්තට පස්සේ අනිකුත් නන්දිය ස්වාමීන් වහන්සේත් කිම්බිල ස්වාමීන් වහන්සේත් වහ වහා වැඩම කරලා එක් ස්වාමීන් වහන්සේ නම භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු පිළිගත්තා. අනිත් ස්වාමීන් වහන්සේ ආසන පිළියෙල කළා. අනිත් ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද දෝවණය කිරීමට පැන් පිළියෙල කළා. උන්වහන්සේ වැඩම කළා. ඉතින් මේ චූලගෝසිංග වනයේ සාලවනයේ යම් අසුනක් පනවන්නට ඇති. ඒ පනවපු අසුනේ අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. වැඩ ඉන්න ගමන් අහනව පින්නතුනි, තථාගතයන් වහන්සේ කච්චිවෝ අනුරුද්ධ කමනීයන්. මෙතන වැඩිමල්ම ස්වාමීන් වහන්සේ අනුරුද්ධ නිසා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට තමයි ආමන්ත්‍රණය කරන්නේ. කොහොමද අනුරුද්ධය දැන් කට්ටියගේ සැපසනීප, වෝ කියලා කියන්නේ නුඹලාගේ සැපසනීප කොහොමද? කච්චියාපනීයන් තුන් දෙනාම පහසුවෙන් වැඩ ඉන්නව නේද? කච්චි පින්ඩකේනන කිලමතාති, කොහොමද දැන් ඔබ වහන්සේලාට පින්ඩපාතේ හිම කරදරයක් නෑ නේද? විවේකයෙන් වැඩ ඉන්නව නේද? ආහාර පාන පින්ඩපාතය පහසුවෙන් ලැබෙනව නේද කියන බව මේ ස්වාමීන් වහන්සේලගෙන් විමසනවා. බලන්නකො පින්වතුනි, ආදරණීය දරුවෝ තුන් දෙනෙක් බලන්නේන තාත්තෙක්ගේ අම්මෙක්ගේ තියෙන කරුණාව නේද බුදුරජාණන් වහන්සේ තුල තියෙන්නේ. එනිසා තමයි අපි මතක් කරන්නේ බුදු මෑණියෝ බුදු පියාණෝ කියන බව. පුදුම කරුණාවකින් තමන්ගේ දරුවන් බලන්නේන අම්මෙක් තාත්තෙක් වගේ බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් තමන්ගේ ශාසනයට ප්‍රවේශ වුණ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා තුන්නමගේ ආධ්‍යාත්මීය පිරික්සා කරන්නට විමසන්නට, ඒ වගේම උන්වහන්සේලාගේ සැප දුක් බලන්නට මහ කරුණාවෙන් වැඩම කළ මේ ගමන අපේ ශ්‍රද්ධාව ඇති කරන්නට බොහෝ උපකාරයක් වෙයි. ඊළඟට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මතක් කරනවා එහෙමයි, භාග්‍යවතුන් වහන්සේ අපි තුන්නමම විවේකීව වැඩ ඉන්නවා, හොඳින් වැඩ ඉන්නවා. ඒ වගේම මේ ගමේ පින්ඩපාතේ හැමත් හොඳට ලැබෙනවා කියලා. පින්ඩපාතේ නොලැබී ඉන්න විදියක් නැහෙනේ. මොකද මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අවංකව ගුණධම් රකින්න මේ ස්වාමින් වහන්සේලට පින්නතුනේ පින්ඩපාතිය හොඳට ලැබෙනවා. මේ බුද්ධ ශාසනය තුල යම් භික්ෂූන් වහන්සේ නමක් අවංකව ගුණධම් රකින්නවනම් ධර්මදේශනාවන් පවත්වනවනම් ඒ තමයි ඒ ස්වාමින් වහන්සේට කිසිදු දිනක කවර ආකාරයකින්වත් සිව්පසයෙන් නම් අඩුවක් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක් පින්නතුනි. ඔබේ නිවස තුළ වුණත් එහෙමයි. ඔබ බුදුරජාණන් වහන්සේට පුළුවන් ආකාරයකට බුද්ධ පූජාව පවත්වනවා නම් අපි හිතමු සතියේ දවස් පහේම අපිට මේක කරන්න බැරි වෙන්න පුළුවන් රාජකාරිවල තියෙන අවිවේකී භාවය නිසා. විවේකී දවසක සෙනසුරාදා දවස් දෙකකින් එකකවත් තමන් උයන ව්‍යංජනයකට වැඩි ප්‍රමාණයක් තව එකතු කරලා භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාවක් පවත්වන්න පුළුවන් නම්, උදේහවා තෙරුවන් වන්දනාව සිද්ධ කරන්න පුළුවන් නම් පෞලයාත් එක්ක ජීවිතේ කොච්චර ආශිර්වාදයක්ද පින්වතුනි. මේ ලෝකේ සත්‍යක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට ගරු කරන බුද්ධ පූජාව පවත්වන බුද්ධ උපස්ථාන සිද්ධ කරන යම් ආරණ්‍ය සේනාසනයක් වේද, යම් පන්සලක් වේද, යම් මෙහිණි ආරාමයක් සීලමාතා ආරාමයක් වේද, යම් ගෙදරක්ද පින්නතුනි, යම් ආයතනයක්ද, ඒ ආයතනය බැබළෙනවා, ඒ ආයතනයේ හැමෝටම ආලෝකයක් වෙනවා.
ඒ අයට කවදාවත් කෑම වලින් අගහිඟකමක් නම් වෙන්නේ නැහැ පින්වතුනි. ඒක සත්‍යක්මයි. භාග්‍යතුන් වහන්සේගේ දානපාරමී ශක්තියට ඒ පූජාවක් කිරීම තුළ ඒ අයටත් අනිවාර්යයෙන්ම සිව්පසයෙන් අඩුවක් වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලටත් එහෙම තමයි. ගිහි සමාජයේ ඔබටත් ඒක හොඳ ආදර්ශයක් කරගන්නට පුළුවන්. ඉතින් අනුරුද්ධ හාමුදුරුව මතක් කළා එහෙමයි භාග්‍යතුන් වහන්සේ අපි තුන්නමම විවේකයෙන් වැඩ ඉන්නවා. අප තුන්නමටම හොඳින් පිණ්ඩපාතය ලැබෙනවා කියලා මතක් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ තුන්නමගෙන් විමසනවා කොහොමද අනුරුද්ධ දැන් තුන්නමම වාද විවාද නැතුව විවේකයෙන් සමගියෙන් වැඩ ඉන්නව නේද? හරි අපූරු උදාහරණිකුත් දක්වනවා. කොහොමද කිරි වතුරයි වගේ සමගියෙන් සමාදානයෙන් වාසය කරනවා නේද? කච්චිපනවෝ අනුරුද්ධා සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤං පිය චක්කෝහි සම්පස්සන්තා විහෙරතාති. පින්නතුනි මේ දේශනාවේ සඳහන් වෙන මේ සූත්‍ර පාඨය හරි වැදගත් වෙනවා. කොහොමද අපි සමාජයේ ජීවත් වෙනකොට තව එකෙක් කෙරෙහි දකින්නට ඕනේ, ඔහු කෙරෙහි කටයුතු කරන්නට ඕනේ කොහොමද කියන බව මේ දේශනාවේ සඳහන් කරනවා. කොහොමද අනුරුද්ධ දැන් තුන්නමම වාද විවාද නැතුව සමගියෙන් වැඩ ඉන්නව නේද? කොහොමද කිරි වතුරයි වගේ නේද වාසය කරන්නේ කියලා අහනකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තුන්නම වෙනුවෙන් උත්තර දෙනවා, එහෙමයි අපේ භාග්‍යතුන් වහන්සේ, අපි ඊටාම සමගියෙන් සතුටින් වැඩ වාසය කරනවා, වාද විවාද කරගන්නෙම නැහැ, කිරි වතුරයි එකතුනා වගේ තමයි අපි තුන්නම එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසින් බලමින් ඉන්නවා. අඤ්ඤමඤ්ඤම්පිය චක්කෝහි සම්පස්සම්තා, එකිනෙකා කෙරෙහි භාග්‍යතුන් වහන්සේ ප්‍රිය වූ ඇසින්මයි අපි බලමින් ඉන්නේ කියලා මතක් කරනවා. පිනොතුනි බලන්න අනුරුද්ධ හාමුදුරුව මේ දේශනාවේ සඳහන් කරනවා, ස්වාමීනි මේ කල්යාණ මිතුරු උතුමන් වහන්සේලා දෙනම සමගින් මට වාසය කරන්නට ලැබීම මහා භාග්යක් මගේ ජීවිතය තුළ. ස්වාමීනි ආශ්චර්යක්මයි, මේ දෙනම මං ඉදිරියේ වැඩ සිටියත් නැතත් උන්වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගතවමයි මම වැඩ ඉන්නේ. මෛත්‍රී සහගත කටයුතු වල යෙදිලමයි ස්වාමීනි මං වැඩ ඉන්නේ. උන්වහන්සේලා දෙනමත් එහෙමමයි. උන්වහන්සේලා දෙනම ඉදිරියේ මං වැඩ හිටියත් නැතත් උන්වහන්සේලා මෛත්‍රී සහගතවමයි කටයුතු කරන්නේ. මෛත්‍රී සහගත ක්‍රියාවලින්මයි යුක්තව වැඩ ඉන්නේ. එනිසා මෙවැනි කල්යාණ මිතුරු උතුමන් දෙදෙනෙක් සමග වැඩ සිටින්නට ලැබීම මගේ පැවිදි ජීවිතේ මහා භාග්යක් කියලා දක්වනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේට කොතරම්නම් සතුටක් දැනෙනවද? තමන් වහන්සේගේ ශාසනයට ප්‍රවේශ වෙච්ච මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මෙතරම් සමගියෙන් කිරි වතුරයි වගේ වෙන් කළ නොහැකි මට්ටමේ සමගියකින් ආධ්‍යාත්මීයව ගුණධම්වලින් යුක්තව වැඩ ඉන්නවා කියලා ශාස්ත්‍රුන් වහන්සේට අහන්න ලැබෙනකොට ඒ කොතරම්නම් භාග්‍යතුන් වහන්සේට සතුටක් ගෙන දෙන කාරණාවක් වෙයිද? පින්නතුනි අනුරුද්ධ හාමුදුරුව තවදුරටත් මතක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ සිත අයින් කරලා මේ ආයුෂ්මතුන් වහන්සේලා දෙදෙනාගේ සිතේ ස්වභාවය මං ඇති කරගන්නවා කියලා මම හිතනවාර අප්‍රමාණයි. මං මගේ හිත පැත්තකින් තියනවා. මම අනෙක් ස්වාමින් වහන්සේලා දෙදෙනාගේ සිතේ ස්වභාවය මං ඇති කරගන්නවා. මොකද්ද පින්වතුනි මේ කිව්වේ? මේක මහා ගැඹුරක් තියෙන දේශනාවක්. මේ ලෝකේ කාට හරි පුළුවන් නම් පින්වතුනි ජීවත් වෙන කාලය තුල තමන්ගේ කටයුතු පසෙක දාලා සියලු කටයුතු පසෙක දාලා අනිකා වෙනුවෙන් මහන්සි වෙන්න කියන කතාව නෙවෙයි මෙතන සඳහන් කරන්නේ. මේ ස්වාමින් වහන්සේලා මතක් කරන්නේ මොකක්ද? ස්වාමීනි මා හැම විටම කටයුතු කරන්නේ අනිකු සද්දි විහාරික මා සමග වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා දෙදෙනාගේ සුවපහසුව වෙනුවෙන්. උන්වහන්සේලා යමක්ද සිතන්නේ, උන්වහන්සේලාට යමක්ද අවශ්‍ය කරන්නේ, ඒ අවශ්‍යතාවය ඉටු කිරීම තමයි මගේ ජීවිතයේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ ආශ්මතුන් වහන්සේලාගේ සිතේ ස්වභාවය මං ඇති කරගන්නවා කියන එක භාග්‍යතුන් වහන්සේට දැක්වේ. පින්නතුනි මේ දේශනාව අපේ ජීවිතයටත් අපි ගන්නට ඕනේ. අපි කොතෙකුත් දුරට ජීවිතයේ අනුන්ගේ කටයුතු වෙනුවෙන් මහන්සි වෙනවද? අපි පැය 24ක් අපිට දවසකට තියෙනවා. ඒ දවසේ පැය 24 වෙනුවෙන් විනාඩි 10ක් 15ක් හරි තව කෙනෙකුගේ සැනසීම වෙනුවෙන්, තව කෙනෙකුගේ මානසික සුවය වෙනුවෙන්, කායික සුවය වෙනුවෙන් යම් හෝ උපකාරයක් කරන්න පුළුවන් නම් අපේ ජීවිතේ කොතරම්නම් වටිනාකමක් තියෙනවද? පින්නතුනි බලන්න අනුරුද්ධ හාමුදුරුව මතක් කරනවා, ස්වාමීනි අපි වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ ශරීරවලින් පමණයි, අපි හදවත් වලින් එක හා සමානයි ස්වාමින් වහන්සේ කියලා මතක් කරනවා.
නානාහිකෝ නෝභන්තේ කායා ඒතංච පනමඤ්ඤේ චිත්තන්ති. ස්වාමීනි, අපි වෙනස් වෙනෝ නම් වෙනස් වෙන්නේ ශරීර වලින්ම පමණයි, අපි සිතුවිලි වලින් හදවත් වලින් සමානයි කියලා දක්වනවා. පිනතුනි, නන්දිය ස්වාමින් වහන්සේ එවැගේම කිම්බිල ස්වාමින් වහන්සේ අනුරුද්ධහාමුදුරුව මතක් කරපු දෙයම මතක් කරනවා. ස්වාමීනි, මෙවැනි කල්යාණ මිතුරු උතුම දෙනමක් එක්ක වැඩ ඉඳ ලැබීම මගේ ජීවිතේ මහා වාග්යක්. උන්වහන්සේලාගේ සිතන දේ මට සිතේ ඇති කරගෙනයි ජීවත් වෙන්නේ. මේ ස්වාමින් වහන්සේලාගේ සිතේ ස්වභාවයන් මං ඇති කරගෙනයි ජීවත් වෙන්නේ. අපි වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ ශරීර වලින් පමණයි, සිත් වලින් හදවත් වලින් අපි සමානයි කියන බව අනිකු ස්වාමින් වහන්සේලා දෙනමත් මතක් කරනවා. පින්නතුනි, මේක ඇහෙනකොට අපේ භාග්‍යවතුන් වහන්සේ සාදුනාද පවත්වනවා. සාදු සාදු අනුරුද්ධය, සාදු සාදු නන්දිය, සාදු සාදු කිම්බිල. නුඹ වහන්සේලාගේ සමගිය සමාදානීය පිළිබඳව මං අපමණ සතුටු වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රීතියෙන් සතු සාදුනාද පවත්වනවා. ඊළඟට මොකද වෙන්නේ පින්නතුනි? බුදුරජාණන් වහන්සේ ඔන්න ඊළඟට විමසනවා. කච්චිපනවෝ අනුරුද්ධා අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහෙරතාති. බලන්න ශාස්ත්‍රෝන් වහන්සේ ප්‍රශ්න විමසන හැටි. සැප දුක් විමසුවා, ආහාර පාන පිළිබඳව විමසුවා. ඊළඟට තුන් දෙනා වාද විවාද රණ්ඩු දබර ඇති කරගන්නේ නැතුව හිතමනාප නොවි සමගියෙන් සමාදානයෙන් සතුටින් වැඩ ඉන්නවද කියලා විමසුවා. ඊළඟට අහනවා, කොහොමද අනුරුද්ධ ඔබ වහන්සේලා තුන්නම දැන් කෙලස් තවන වීරියෙන් නේද ඉන්නේ? ඔබ වහන්සේලා දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙනවා නේද කියලා ප්‍රශ්න කරනකොට ඔන්න අනුරුද්ධ ස්වාමින් වහන්සේ අනිකු ස්වාමින් වහන්සේලා දෙනම වෙනුවෙන් උත්තර දෙනවා, එහෙමයි භාග්‍යවතුන් වහන්සේ, අපි වැඩේ ඉන්නේ පුදුම සමගියෙන් සමාදානෙන් අප්‍රමාදීව කියලා මතක් කරනවා. කොහොමද අනුරුද්ධ කොයි ආකාරයටද ඔබ වහන්සේලා අප්‍රමාදී වෙලා කෙලස් තවන වීරියෙන් යුතුව දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන්නේ? මේ වෙලාවේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, අපි තුන්නම පිණ්ඩපාතේ වැඩම කරන්නේ එකට. ඒත් ස්වාමීනි, පිණ්ඩපාතේ වැඩම කරලා අපි තුන්නම ආයේ වඩින්නේ අවස්ථා තුනක, එක හා සමානම වඩින්නේ නැහැ. ගෙන්ගෙට පිණ්ඩපාතේ වැඩම කරලා පාත්‍රයේ මුවවිත දක්වා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පිණ්ඩපාතේ ලැබුණට පස්සේදී ස්වාමීන් වහන්සේලා තීරණය කරනවා දැන් ප්‍රමාණවත් පිණ්ඩපාතය, ජීවිතය පවත්වා ගන්නට අවශ්‍ය කරන ප්‍රමාණයට ආහාර ලැබුණා. එනිසා දැන් නැවත මම සෙනසුනට පන්සලට වැඩම කරනවා කියලා උන්වහන්සේලා වඩිනවා. මෙහිදී අනුරුද්ධ හාමුදුරුව දක්වනවා, ස්වාමීනි යම් භික්ෂූන් වහන්සේ නම පිණ්ඩපාතේ කරගෙන මුලින්ම වැඩම කරා නම් ආගේ මුලින්ම ආපු කෙනා ආසන පානීය ජලය ඒ ඔක්කොම සූදානම් කරනවා. අපද්‍රව්‍ය දාන, අපි අද ඩස්බින් එක කියලා කියන්නේ ඉඳුල් භාජනය කියන්නේ, ඒ භාජන පිළියෙල කරනවා. ඒ වගේම අවසානෙට ආපු කෙනා ස්වාමීනි ඉඳුල් අයින් කරලා දානශාලාව සුද්ධ කරලා සියල්ල පිරිසුදු කරලා තියෙනවා. ජලය හිඟනම් ජලය ගිනල්ල පුරවනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ජලය පුරවපු කලයක් එහෙම නැත්තම් භාජනය බර වැඩි නම් අපි කතා නොකර අතින් සංඥාවක් දෙනවා. බලන්නකො පින්වතුනි, කතා කරන්නේ නැහැ, අතින් සංඥාව දෙනවා මේ භාජනය බරයි එන්න අරන් යන්න කියලා. අපි කතා නොකරම ස්වාමීනි කටයුතු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ සෑම දින පහකට වරක් රාත්‍රී කාලය පුරාම අපි තුන්නම ධර්ම සාකච්ඡා කරනවා. හැබැයි කිසි විටකත් අපි අනවශ්‍ය කතාවක් නෙවෙයි, ඒ දවස් පහකට වරක් සෑම රාත්‍රියකම සිදු කරන ධර්ම සාකච්ඡාවේදී පමණයි එකිනෙකා දහම් කරුණක් අපි කතා කරන්නේ කියලා. පින්නතුනි, මේ කරුණ අපේ ජීවිතයට ගලප ගන්නට ඕනේ. මොකද net fm ධර්ම දක්ෂිනා ධර්මදේශනාවන් පවත්වන්නේ ඔබේ එදිනෙදා ජීවිතයට. ඔබ මේ ගත කරන ජීවිතය හරියට ගත කරගත්තොත් තමයි ඔබට සතුට කියන එක රැඳෙන්නේ. තවත් විදියකට කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ ඉන්නකම් දුක් විඳලා විඳලා විඳලා මැරිලා ගිහිල්ලා මරණින් පස්සේ ලබා ගන්න නිවනක් නෙමෙයි පින්වතුනි නිවන කියලා කියන්නේ. මේ ගත කරගන්න මොහොත සතුටින් පච්චුප්පන්න මොහොත ලස්සන කරගෙන සුන්දර කරගෙන ජීවත් වෙන දහමක් තමයි බුදුරජාණන් වහන්සේගේ දහම. එනිසා මේව ජීවිතේ එකතු කරගනිමු. වර්තමානයේ අපි කොච්චරනම් එකට වැඩ කරනකොට ආයතනයක වේවා ගෙදරක වේවා බලන්න අපි පංගු peeru කමින් ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ අපි කොච්චර කටයුතු කරනවද? අරය කරයි, මෙයා කරයි, ඒ වැඩේ තියෙන්නේ අරයටනේ,
එයාදනි වාඩුනාට මට කරන්න දෙයක් නෑනි මගේ කොට සමංකලානේ කියලා අපි පංගු පේරුකමින් කොතරම්නම් කාලය කාදමනවද අපි ගැටලු ඇති කරගන්නවද අපේ ජීවිතේ යම් යම් කටයුතු පස්සර දාගන්නවද කියලා බලන්න. එතකොට මේ මහරහත් උතුමන් වහන්සේලා මේ තුන් නමම පින්නතුනි මහරහත් උතුමන් වහන්සේලා ආධ්‍යාත්මීය ජීවිතයේ ගුණ පුරපු අය කතකිරිය කළ යුතු දේ කරපු අය සසර ගමනින් මිදිච්ච අය සසර ගමනින් මිදිච්ච මහරහත් උතුමන් වහන්සේලා මෙහෙනම් මෙහෙමනම් කටයුතු කළේ මේ සංසාර ගමනේ ඉපදිමින් මැරිමින් යන අපි කොතරම්නම් ජීවිතේ මේ ක්‍රියාපේ ජීවිතයට එකතු කරගන්නට ඕනෙද කියලා බලන්න. උදාහරණයක් ඇටියට හිතන්න ඔබ පෝය දවසට පන්සලට සිල් සමාදන් වෙන්න යනවා. සිල් සමාදන් වෙන්න යන ඔබට දකින්න ලැබෙනවා ධර්මශාලාව කවුරුවත් අතු ගාල නැහැ. බණ ආසනියවත් හදලා නැහැ. ඒ විතරක් නෙවෙයි තුම්බෝදි යමදලත් නැහැ. කාට හරි කෙනෙකුට අසවලානේ මේ කටයුතු කරන්නේ මට නම් ඕව කරන්න බෑ කියලා පැත්තකට යන්නේ නැතුව ධර්මශාලාව අපිරිසිදු නම් අතු ගාල නැත්තම් කොස්සක් අරගෙන අතු ගාල ආසන ටික හදලා පිළියෙල කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද බලන්න. මේ පින්බර වස්සාන කාලේ ඔබ පන්සලට සෙනසුනට සීලමාතාරාමෙට මිහිණි අරමට නිතර නිතර යන කාලය මේ කාලේ වුණත් අපි හිතමු සන්ධ්‍යාවේ පන්සලක ධර්මදේශනාවක් පැවැත්වෙනකොට එහි දායකත්වයේ දරන පිරිසක් ඉන්නවා සංවිධානය කරන පිරිසක් ඉන්නවා. අපි හිතමු ඒ අයට පින්වතුනි ධර්මශාලාව හෝ බණශාලාවේ පුටු තියලා මෙට්ට තියලා හදන්න බැරි වුණා නම් කාට හරි පුළුවන් නම් ඒ විදියට ඒ ටික හදලා කටයුතු කරන්න මේ සූත්‍රයේ උගන්වනෝ වගේ සමගිය සමාදානීය අනිකාවිනුවෙන් කටයුතු කිරීම කොතරම්නම් වටිනවද බලන්න. ඒ විතරකුත් නෙමෙයි පින්වතුනි පන්සලක පොදු ආයතනයකට වැසිකිළියකට ගියොත් ඒක පිරිසිදු කරලා නැත්තම් ඒකට වතුර ටිකක් ගහලා පිරිසිදු කරන්න පුළුවන් මට්ටමක අවංක වූ ගුණධම් රකින්න අනතිමානී සිතක් ඇති කරගන්න පුළුවන් නම් ආන් ඒ දේවල් තමයි මේ දේශනාවලින් ඔබේ ජීවිතේ ඇති කරගන්න තියෙන කරුණු එදිනෙදා ජීවිතයේ. එතකොට මේ විදියට දක්වනකොට බුදුරජාණන් වහන්සේ හරියට අගය කරනවා පින්වතුනි අගය කරලා වර්ණනා කරනවා ඔබ වහන්සේලා ආධ්‍යාත්මීය ජීවිතේ මේ විදියට කටයුතු කිරීම හරි අපූරුයි කියලා. බුදුරජාණන් වහන්සේ විමසනවා කොහොමද අනුරුද්ධ දැන් ඔබ වහන්සේලා ධර්ම මාර්ගයේ දියුණුව ආන් ඒ වෙලාවේදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි අපි හැම දෙනා වහන්සේම විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පටමජ්ජාණි උපදවාගෙන වාසය කරනවා ධානියට සමවදිනවා. බුදුරජාණන් වහන්සේ එකින් එක විමසනවා ඒ විතරක් ද අනුරුද්ධ තවමකුත් නැද්ද? මෙහිම දක්වනකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රථම ධාන ද්විතීය තෘතීය චතුර්ථ කියන මේ රූපාවචර ධාන හතරම ලබාගෙන තිබෙන බව මතක් කරනවා. ඒ විතරක් ද අනුරුද්ධ? නෑ ස්වාමීනි, අපි ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන ඒ වගේම නේව සංඥා නා සංඥායතන සමාපatti කියන මේ අරූපාවචර ධාන සමාපatti හතරම පොදවාගෙන තියෙනවා. ඒ කියන්නේ අෂ්ට සමාපatti උපදවාගෙන වැඩ ඉන්නවා කියන බව මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒ විතරක් ද අනුරුද්ධ? නුඹ වහන්සේලා තව මොන වගේ ගුණ දම්ද දියුණු කරලා තියෙන්නේ? අවසානයේ දක්වනවා භාගතුන් වහන්සේ අපි තුන් නමම කෙලෙස් ප්‍රහාණය කරලා ආසවක්කේ ඥානි උපදවාගෙනයි වැඩ ඉන්නේ කියන බව දක්වනවා. පින්නතුනි මේක දක්වනකොට අනිකුත් අපේ ස්වාමින් වහන්සේලා දෙනම නන්දිය ස්වාමින් වහන්සේ කිම්බිල ස්වාමීන් වහන්සේත් විමසනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අපි එකිනෙකාට කතා කරගෙන නැහනේ අපේ ගුණධම් පිළිබඳව කොහොමද ඔබ වහන්සේ දන්නේ අපි මෙවැනි ආධ්‍යාත්මිකයන් යුක්තයි කියලා. ආන් වෙලාවේ දක්වනවා නුඹ වහන්සේලාගේ සිත් මන් දැනගෙනයි වාසය කරේ, ඔබ වහන්සේලාගේ සිද්ධා දැකලා තමයි මම මතක් කරන්නේ කියනවා. තුන් නමම සිව් පිළිසිඹියාපත් මහරහත් උතුමන් බව මේකෙන් හොඳට අඟවනවා. එනිසා පින්වතුනි අද දවසේදී ඔබ හැම දෙනාම මේ දේශනාව තුළින් ජීවිතයට ගන්න ඔබේ ආධ්‍යාත්මීය ජීවිතය ගුණධම් වඩාගෙන යනකොට ඔබට තියෙන පුංචිම දේ මගහරින්නට එපා. කුඩා කුඩා දේවල් මගහැරලා මහා ගුණධර්ම වඩන්න යන ශ්‍රාවක පිරිසක් ඉන්න අපි උත්සාහ කරන්නට ඕනේ පුංචිම තැන තියෙන ගුණධර්මය පවා ජීවිතේ එකතු කරගන්න උත්සාහ කරන්න. ඒ කරන පුංචිම ගුණධර්මය පුංචිම කටයුත්ත අනිකා වෙනුවෙන් කරන කරුණාව මෛත්‍රී සිතිවිල්ල පවා පින්නතුනි මහා ශක්තියක් මහා ආශිර්වාදයක් මහා යෝධ බල ශක්තියක් වෙනවා අපේ ධර්ම මාර්ගයේ ඉතිරි ගුණ ධර්ම ටික දියුණු කරගන්නට. කිසිවිටකත් පුංචි දේවල් බැහැර කරන්න එපා.
ධම්මපදයේදීත් අපි භාග්‍යතුන් වහන්සේ උගන්වනෝනි මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදුකුම්බෝපි පූරති. තථාගතයන් වහන්සේ දක්වන්නේ වතුර බින්දුව බින්දුව වැටිලා කලගෙඩියක් පිරෙනවා වගේ ප්‍රඥාවන්තයා ජීවිතේ ලැබෙන පුංචිම පින්කම පවා මගහැරගන්න නැතුව ඒ හැම කටයුත්තක්ම කරගන්නවා. තමන්ගේ ආධ්‍යාත්මිය පුරවා ගන්න හරියට කලගෙඩිය වතුර බින්දුව බින්දුව වැටිලා කලගෙඩිය පිරීත්‍රි යනවා වගේ ජලයෙන් යම් දවසක ඔබේ මගේ ජීවිතයත් පාරමී නැමිති ජලයෙන් පිරිලා ඉතිරිලා ගියා දවසට තමයි ඔබට මට මේ සසර ගමනින් මිදෙන්නට ශක්තිය ලැබෙන්නේ. අන්නේ ගමන සඳහා අද මේ දේශනා කළ මේ දේශනාවත් උපකාරයක් කරගන්නට ඕනි. එතකොට තමයි බණ ඇසුවා ඇසූ බණ ජීවිතයට එකතු කරගත්තා. ඒ තුළ තමයි අංග සම්පූර්ණ පුණ්‍යලාභයක් රැස් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා ඔබ හැම දිනාටම මේ දේශනා උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරනවා. එහෙමනම් අද අපි හැම දිනාම පින්නතුනි net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව තුළ අපි කතා කරේ මොනවද? මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සේ 1 සූත්‍රය චූල ගෝසිංග සූත්‍රයට අයිති සූත්‍රයේ සඳහන් වෙන දහම් කාරණා ඔබේ මගේ ජීවිතය සමග එකතු කරමින් අපි සාකච්ඡා කළා. එෙහිදී එකිනෙකා සමග සමගියෙන් සමාදානයෙන් කටයුතු කරන ආකාරය, ඒ විතරකුත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කොහොමද උන්වහන්සේගේ ශ්‍රාවකයන් වෙනුවෙන් කටයුතු කළේ, අපිත් අපේ ජීවිතය තුළ අනිකා වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කොහොමද කටයුතු කරන්න ඕනෑ කියන කාරණාවන් මේ දේශනාව තුළින් සාකච්ඡා කළා. ඒ නිසා මේ වෙලාවේ අද දවසේ net fm ධර්ම දක්ෂිනා මේ උතුම් සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයන් මතක් කරමින් අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. පින්තුනි, මොන දේක දායකත්වය දැරුවත් ඒ හැම දායකත්වයකටම වඩා අග්‍ර වූ දායකත්වයක් ධර්ම දාණය වෙනුවෙන් ලැබෙනවා. තමන් බණ අහනවා වගේම තව බොහෝ පිරිසකට බණ අහන්න අවස්ථාව සැලැස්වීම ධර්ම දානමය පින්කමේ අග්‍ර වූ විපාකයක් හැටියට සලකන්නට පුළුවන්. අපි ලෝකයේ දෙන බොහෝ දේවල් වලට කාලයක් තියෙනවා. අපි හිතමු දානයක් නම් ඉරවරට යනකොට ඒකේ වටිනාකම ඉවරයි. තව තව දේවල් වලටත් කාලයක් තියෙනවා. නමුත් ධර්මයේ යම් කෙනෙකුට දෙන්න පුළුවන් නම් සංසාර ගමනම සුවපත් කරන්න පුළුවන් මහා දානයක් තියෙනවා නම්, පුණ්‍ය කර්මයක් තියෙනවා නම් ඒ තමයි ධර්ම දාණය. එනිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන බුදු වදනින් මතක් කරන්නට යෙදුනේ. ඒ අනුව අද දවසේදී නොම්මර 344-2 ගොරකාන කිසෙල්වත්ත ලිපිණේ පදිංචි රෝහිණී කරුණාසේන මහත්මිය පුණ්‍යවන්ත දායකත්වයේ දරනවා. එතුමිය බලාපොරොත්තු වෙනවා 2026 ජූලි මාස හදිසි අනතුරකින් මියගිය කැලිෆෝනියාවේ පදිංචිව සිටි 24 හැවිරිදි දුල්රාන් කරුණාසේන ආදරණීය මුණුබුරාට පින් අනුමෝදන් කරනවා. ඒ ආදරණීය පුතුණුවන්ට සංසාර ගමනේ කිසිදු දිනක නිවන් දකින්නතෙක් මෙවන් හදිසි අනතුරු වලට ගොදුරු නොවේවා, සංසාර ගමන සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරනවා. 2019 ඔක්තෝබර් 11 වන දින පරලෝසපත් ගොරකානේ පදිංචිව සිටි ආදරණීය ස්වාමි පුරුෂයා වන W කරුණාසේන මහත්මයාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. දෙමව්පියන් ඇතුළු මිය ගියා සියලු ඥාති වර්ගයාට ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරනවා. දේශකයන් වහන්සේටත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. එනිසා මිය පරලොව ගිය ඒ දුල්රාන් කරුණාසේන ආදරණීය මුණුබුරා ප්‍රදාන W කරුණාසේන ආදරණීය ස්වාමි පුරුෂයා ඇතුළු මිය ගිය හැම දිනාටම මේ පින් ධර්මාවබෝධය පිණිස වේවා, සසර සුවපත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අනිකුත් පුණ්‍යවන්ත දායකත්වයේ දෙහිවල පදිංචි විජිතා විජේගුණවර්ධන මහත්මිය දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා. සිසිල් විජේගුණවර්ධන මහත්මයා අභාප්‍රාප්ත වී 2026 ඔක්තෝබර් මාස 21 වන දිනට වසර 3ක් සපිරීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කරනවා. එතුමාගේ ආදරණීය බිරිඳ විජිතා විජේගුණවර්ධන මහත්මිය, දියණියන් දෙදෙනා, බෑනා වරුන් දෙදෙනා, මුණුබුරා සහ මිනිබිරියන් මෙම පින්කමේ දායකත්වය දරනවා. එනිසා දායකත්වයන් දැරීමෙන් ලැබූ පුණ්‍යලාභය සිසිල් විජේගුණවර්ධන මහත්මයා ඇතුළු කොට ඇති මිය පරලොව ගියා වූ සංසාරගත සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ලැබේවා. හැම දිනාගේ සසර සුවපත් වේවා. ඉක්මන් භවයකම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සලසා ගනිත්වා කියලා
සාදු කියලා පින් අනුමෝදන් කරමු. මේ සිදු කරගත් උදාර ධර්ම දානමය

දිනාටමත් එවගේම පවුලේ සහෝදර සහෝදරියන්ට ධර්ම ශ්‍රවණිය කළ හැම දිනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. එවගේම නොම්මර 344-2 ගොරකාන කෙසෙල්වත්ත ලිපිනේ පදිංචි අද දායකත්වය දරන රෝහිණී කරුණාසේන මහත්මිය ඇතුළු කොට ඇති පවුලේ සුජීවත් වෙන හැම දිනාටම අපි ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. නෙට් FM කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නෙට් FM ධර්ම දක්ෂිනා ධර්ම ශ්‍රවණය කළ ශ්‍රාවක ඔබ හැම දිනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ඔබ කරන කියන රැකී ආරක්ෂා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඔබේ ව්‍යාපාර කටයුතු, වෙළහෙළඳාම් ගොවිතැන්පත් දිනෙන් දින සාර්ථක වේවා. ඔබට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. නිදුක් නිරෝගී දිගාශිරි සම්පත්තියම වේවා. මේ උතුම් පුණ්‍ය ලාභය අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්මා දිට්ඨික දෙවියෝ මේ උදාර පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ට මේ පින් ලැබීමෙන් දෙවියෝ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කර ගනිත්වා. මතු බුදු වෙන සියලු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත්, සතරවරම් මහරජ දරුවන් ඇතුළු සක්‍ර දේවේන්ද්‍ර රාජෝත්තමයානම් ප්‍රධාන අනාථ පින්ඩික දේවරාජෝත්තමයන් ඇතුළු අපේ ලක්දිව භාර ශ්‍රී සුමන සමන් ආර්ය දේවරාජෝත්තමයන් ඇතුළු සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අපේ බුද්ධ ශාසනය රට දැය ඉහිං සුරකිත්වා. ඔබ අප හැම දිනාටම ආරක්ෂාව රැකවරණය සලසත්වා. දෙවියන්ටත් මිපින් නිවන් පිණිස වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. එහෙමනම් මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් ලබාගත් පුණ්‍ය ලාභයෙන් අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් ඇති කරමු. අප හැම දිනාගේ මෙලොව ජීවිතයට වගේම සංසාර ජීවිතයටත් උපකාර වේවා. නිවන් දකින්නතෙක් සසර ගමනේ අප හැම දිනාටම පාප මිත්‍ර අසත්පුරුෂ සේවනයක් නම් සසරේ කිසිදාක නොවේවා. මෙලොව යහපත, පරලොව යහපත, දෙලොව යහපත නිවන් මඟ පහදා දෙන සත්පුරුෂ කල්යාණ මිතුරු උතුමන්ගේ ඇසුරක්ම වේවා. අප හැම දිනාටම පාරමී ගුණදම් වඩා ඉක්මන් භවයකම සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්නටම මේ උතුම් සද්ධර්ම දේශනාවත්

0: හැම දිනාටම උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා.
1: සාදු සාදු සාදු. අද සඳුදා නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු හෝමාගම පිටිපන දකුණ මෙත්සිත් අරණ විවේකසෙනසුනේ අනුශාසක පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය ලුණුගම්වෙහෙර නාරද ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනේට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝදා නෙතෙෆ්එම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. මේ උතුම් වැඩසටහනේ සජීවී විකාශනයේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එතින් දැන් ඔබට අවශ්‍ය 100%ක් පිරිසිදු කිතුල් නිෂ්පාදන සෑම සෙනසුරාදා දිනයකම කොළඹ ගුඩ් මාකට් හි පිහිටි සුනිර අලෙවිසැලෙන් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. වැඩි විස්තර දැනගන්න 0777 29 42 489 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ශ්‍රේත පූජා සජීවී වැඩසටහනේ අනුශාසකත්වය ලබා දීම සහ උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා වැඩමවන්නේ විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමීන් වහන්සේ. උදෑසන 8ට ශ්‍රේත පූජා සජීවී ධර්ම දේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ

අතේ පූජනීය මුලමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පෙරවර 11ට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අති පූජනීය නිල්නදීගම ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පස්වරු 2ට සහ පස්වරු 4ට ඔබට සජීවී ධර්ම දේශනාවන් සමගින් එක්කාසු වන්නට පුළුවන්. පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අති පූජනීය මාතටිල්ලේ විනීත ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව රාත්‍රී 7ට සජීවී ධර්මදේශනා පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අති පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා අති පූජනීය අප්පාවන විජිතනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වන නිසා ඔබ සියලු දෙනා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දැල්වීමට යමක් සූදානම් කර තබා ගන්න කියලා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කළගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. ඒ වගේම සියලු දෙනාට ආරාධනා කරනවා වප්පුර පසළොස්වක පොහෝදා ඔක්තෝබර් මාසයේ 25 වනිදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජ මහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා සජීවී වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා මෙවන් වූ ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා සිද්ධ කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහන ඉදිරිපුර පසළොස්වක පොහෝ දිනයන් වල ඔබේ විහාරස්ථානය පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් කතා කරන්න මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0774-41-52-272 0774-41-52-272 තමයි අපේ දුරකථන අංකය. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍යස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්න පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84-79-43-85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්යශූර කාර්යමණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363 එවගේම 0776-163-872 0776-163-872 තමයි දුරකථන අංක. මේ විරාමයෙන් අනතුරු අපි සූදානම් සඳුදා නෙත FM ධර්ම දක්ෂිණා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නේ.

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: හොඳයි, අපි නැවත වතාවක් සියලු දෙනාට උතුම් වූ තුන්වෙනි ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද සඳුදා දිනයේදී net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරු ආරම්භ කරන ධර්ම සාකච්ඡාවටයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනයට යෙදෙන වප්පුර පසළොස්වක පොහොදා net fm රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජ මහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා දෙන මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා තමයි සජීවී විකාශනය සඳහා දායකත්වය ලබා දෙන්නේ. පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා ගන්න වැඩි විස්තර දැනගන්න 0972942489 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්. වගේම 100% පිරිසිදු කිතුල් නිෂ්පාදන සෑම සෙනසුරාදා දිනයකම කොළඹ ගුඩ් මාකට් හි පිහිටි සුනේර අලෙවිසැලෙන් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න වප්පුර පසළොස්වක පොහොදා ඔක්තෝබර් මාසයේ 25 වනදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජ මහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කලගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා රාත්‍රී 9ටයි වැඩසටහන නිමාවට පත්වන්නේ. ඉතින් වෙනදා අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සඳුදා දිනයේදී අපේ වැඩසටහන සිද්ධ කළත් නමුත් අපේ හඳුරන් වහන්සේ ටිකක් අසනීප ගතියෙන් ඉන්න හින්දා අපි ඒ වෙනුවෙන් අද වැඩසටහන සිද්ධ කරන්නට ආරාධනා කළේ හෝමාගම පිටිපන දකුණ මෙත්සිත්තරණ විහාරස්ථානයේ විහාරාධිපති පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජනීය ලුණුගම් වෙහෙර නාරද ස්වාමින් වහන්සේට අපේ හාමුදුරන් වහන්සේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් මුලින්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනේ.
2: හැම දිනාටම තෙරුවන් සරණයි. මේ ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව තුළින් අපි කතා කරන දහම් කරුණු ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතය අඩුපාඩු හදාගෙන ලස්සන වාසනාවන්ත ජීවිතයක් බවට පත් කරගන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මුලින්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ ආශිර්වාදය ලොව කොතනක සිටියත් අපි සාදු සිතින් සතුටු සිතින් යුක්තව අනුමෝදන් වෙමු. එලෙස අනුමෝදන් වෙන ගමන් අපි ධර්ම සාකච්ඡාවට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නට යෙදුනේ චූල ගෝසිංග සූත්‍රය ආශ්‍රයෙන් තමයි කරුණු. විශේෂයෙන්ම අනුරුද්ධ මහරහතන් වහන්සේ, නන්දිය මහරහතන් වහන්සේ, කිම්බිල මහරහතන් වහන්සේ චූල ගෝසිංග වනය ආශ්‍රය කරගෙන අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමත් එක්ක තාමත්ම වටිනා ධර්ම කරුණු රාශියක් පැහැදිලි කරලා දෙන්නට යෙදුනා. ඉතින් මේ ධර්ම කරුණු තුල අපේ ජීවිතයට ඉවසීම, ඒ වගේම නායකත්ව ගුණාංග, කාරුණික බව, තනතුරකට තියෙන ගරු කිරීම, ස්ථානෝචිතව අපි කොහොමද කටයුතු කරන්නට ඕනේ, අනිකාට හිත් රිදීමක් ඇති නොවන ආකාරයෙන් කොහොමද කටයුතු කරන්නට ඕනේ, අරමුණු ඉලක්ක කරා අපි යන ගමනේදී සතුටින් සමගියෙන් කොහොමද අපි ඒ ගමන යන්නේ කියන කාරණාවන් සහ විශේෂ වැදගත්ම කාරණාවක් තියෙනවා මේ තුල ගැබ්බෙලා. ඒ තමයි අපි අනිකාව කොහොමද විශ්වාස කරන්නේ, අනිත් පුද්ගලයාව අපි කොහොමද දකින්නේ, එහෙම දකින්න නම් අපි තුළ කොහොමද ගුණයන් ප්‍රගුණ කරගන්නට ඕනේ. මෙන්න මේ කාරණාවන් නිස්මතු වෙන ආකාරයට තමයි අපේ හාමුදුරන් වහන්සේ ධර්ම දේශනාව අපූර්වාකාරයෙන් සිද්ධ කරන්නට යෙදුනේ. මං හිතන්නේ ගිහියන් වන අපි සියලු දෙනාට ඉතාමත්ම වටිනා කරුණු රාශියක් පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ ධර්ම කරුණු තුළ තවත් ඉදිරිය තමයි මේ ආකාරයෙන් දිගහරින්නට බලාපොරොත්තු වෙන්නේ. එනිසා අපි මුල්ම සාකච්ඡාව නැත්නම් මුලින්ම ධර්ම කරුණු සාකච්ඡා කිරීම ආරම්භ කරන මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කරුණක් පැහැදිලි කරලා දෙන්න. අපේ හාමුදුරනේ, අපි දැන් දැක්ක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමත් එක්ක උයන්පල්ලා තමන්ගේ රාජකාරිය දේවකාරියක් වගේ ඉටු කරනවා. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආවාස කුටිය තුළට වඩින්නට අවස්ථාව නැති වග, මොකද බාධාවක් සිද්ධ වෙයි කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීමට අනුව කටයුතු කරනවා. ඉතින් මේ තුල අපි දකින කාරණාවක් තමයි අපේ හාමුදුරනේ උයන්පල්ලා තමන්ගේ රාජකාරිය දේවකාරියක් වගේ හරියටම අකුරට ඉටු කරනවා. නමුත් වර්තමානයේ අපිට දකින්නට ලැබෙන තියෙන කාරණාව තමයි අපේ හාමුදුරනේ තමන්ට ලබා දෙන රාජකාරිය හැර අනිත් සියලුම රාජකාරිය හරියට කරනවා. හැබැයි තමන්ගේ රාජකාරිය සිද්ධ කරන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? අර උයන්පල්ලා තමන්ගේ රාජකාරිය සිද්ධ කළා වගේ, සහ ඒ තුළ භාෂාව තේරුම් ගැනීම තිබ්බා වගේ, ඒ රාජකාරිය නොපිරිහෙලා ඉටු කරන්නට අපි මොනවද කරන්නට ඕනේ? අපි ඒ කරුණු පැහැදිලි කිරීමත් එක්ක අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.
2: හැම දිනාටම නැවතත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපේ දර්ශන මහත්මා, වර්තමාන සමාජය තුළ අපි ගත කරන ජීවිතේ බොහෝ අර්බුද පැනනගින්න හේතු වෙච්ච කාරණා අතර එකක් තමයි තමන්ගේ රාජකාරිය හරියට තේරුම් නොගැනීම, ඒ වගේම රාජකාරිය හරියට ඉටු නොකිරීම කියන මේ කාරණාවන් එක්ක. එතකොට අද අපි සාකච්ඡා කළ මජ්ක්‍ධිම නිකායේ මේ චූලගෝසිංග සූත්‍රයේ සඳහන් වෙන මේ දායපාල කියලා කියන්නේ මහත්මා උයන්පල්ලා, ඒ උයන රැක බලා ගන්න මිනිසයා. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේත්, ඔබතුමාගේ මතක් කළ නන්දිය ස්වාමීන් වහන්සේත්, කිම්බිල ස්වාමීන් වහන්සේ, මේ තුන් නමම කියලා තිබුණේ ඔබ මේ කාර්ය හරියට ඉටු කරන් අපිට වනේ ඉන්නකොට පිටින් එන අයගෙන් බාධාවක් ඇති නොවෙන්න. අපේ මේ අය මහත්මා මේ එකිනෙකා සමග කතා බහ කරන්නේ, ධර්ම සාකච්ඡාවක් හැරෙන්නට වෙන කිසිදු අවස්ථාවක කතා බහ කරන්නේ නැහැ. ඒතර පිටින් කෙනෙක් ආවොත් Tamanට බාධා වෙයි, Tamanගේ රකින්න ගුණධම් වලට කිසි කෙනෙකුට එන්න දෙන්න එපා කියන එක උයන්පල්ලට මතක් කරලා තිබුණා. එතකොට ඔන්න මහත්මා ඊටාම වැදගත්ම තැන තමයි උයන්පල්ල පළමුවෙම තේරුම් ගත්ත Tamanට පැවරිච්ච කාර්ය මොකක්ද කියන එක. එතකොට ඒ කාර්ය මොකක්ද කියන එක තේරුම් ගත්ත නිසා එයා බුදුරජාණන් වහන්සේ එතින්ට වැඩම කළහමත් එයාට බුදුරජාණන් වහන්සේ හඳුනගන්න බැරි වෙනවා. මොකද උන්වහන්සේ සාමාන්‍ය මිනිස් ස්වභාවයකින් වැඩම කළේ, සාමාන්‍ය භික්ෂුවකගේ ස්වභාවයෙන්. එතකොට බලන්න, එතනදී මේ උයන්පල්ල තමන්ගේ කාර්ය ඉටු කරනකොට එයා භාෂාව හසුරවපු විදිය ඉතාම වැදගත් එකක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේට මතක් කරන්නේ, හා හා ශ්‍රමණයන් වහන්සේ, ඔබ වහන්සේට යන්න නම් දෙන්න බෑ. මොකද යන්න දෙන්න බැරි හේතුව මේ වනයේ ඉන්නව තුන් නමක්. ඒ කට්ටිය ගිහි ජීවිතයෙන් අයින් වෙලා ගුණධම් වඩනවා. ඒ අයගේ ආධ්‍යාත්මීය ගමනට බාධා වෙන නිසා ඔබ වහන්සේ එතින්ට නොගියොත් හොඳයි කියන එක මතක් කරන යන්න දෙන්න බැහැ කියලා. එතකොට බලන්න දැන් මෙයා තුල තියෙන කාරණා දෙක. එකක් තමයි යන්න දෙන්න බැහැ කියනකොට ඔයාලට මට අවසර දෙන්න බෑ කියලා නෙවෙයිනි කිව්වේ. කොහොමද එහෙම යන්නේ, අවසර දෙන්න බෑ, මගෙන් අවසර නැතුව කොහොමද ගන්න කියනවට වඩා එතුමා භාෂාව හරි අපූර්වට ගැලපුවා. ඒ තමයි මේ වනයේ ඉන්නව ගුණධම් වඩන ස්වාමීන් වහන්සේලා තුන් නමක්. ඒ තුන් නමට බාධා වෙයි ඔබ වහන්සේ වැඩම කළොත්. ඒ නිසා ඔබ වහන්සේට නොයා හිටියොත් හොඳයි නේද, මට අවසර දෙන්න අපහසුයි කියනවා. එතකොට බලන්න දැන් අපි හිතමු අපි රාජ්‍ය ආයතනයකට හරි, පුද්ගලික ආයතනයකට හරි, පන්සලකට හරි, මොනවා හරි ගෙදරකට හරි තැනකට ඇතුල් වෙනකොට අපිට කවුරු හරි කෙනෙක් ඇතුල් වීමේදී යම් වාරණයක් දැම්මොත්, ගේට් වලගෙන සිකියුරිටි මිනිහය වෙන්න පුළුවන්. අපි හිතමු එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්. ආයතනයකට, වෙළඳසැලකට, කොතනක හරි බැංකුවකට යනකොට ඒ කෙනා අපිට කිව්වොත් යම් කාර්යයක්, ඔයා හෙල්මට් එක ගලවන්න. මම දැකලා තියෙන කාර්යයක් තමයි එක හොඳ උදාහරණයක්. යම් බැංකුවකට යම් මිනිස්සු යනකොට අපේ මහත්තය දන්නවා මාස්ක් එක ගලවන්න ඕනේ, වගේම හෙල්මට් එක ගලවන්න ඕනේ බයික් එකක නම්. හෙල්මට් එක ගලවන්න කිව්වා කියලා එතන වාදයක් ඇති වුණා. එතකොට ඒ වාදයේදී ඒ සිකියුරිටි දෙපු මිනිසයා ටිකක් වයසක කෙනෙක්, එයා හිටියේ, කිව්වා මහත්තයා මං කරන්නේ මගේ කාර්ය, මට කියලා තියෙන හෙල්මට් එක ගලවන්න ඕනේ, මාස්ක් එක ගලවන්න. මොකද කැමරාවට හසු වෙනෝනේ, හොරුන් එන්න පුළුවන්නේ. එතකොට දැන් අර ඒ ගිය මිනිස්සයා තේරුම් ගත්තේ නෑනේ අර කෙනාගේ කාර්ය. ඒ මිනිස්සයා ඉදින්ට යන්න එපා කියලා කියන්නේ ඒක. එහෙම නැත්තම් හෙල්මට් එක ගලවන්න තව කාර්යයක් මොකක් හරි අපිට කියන්නේ අපේ මහත්මා. ඒ මොකටද? අපේ පහසුව වෙනුවෙන්, සහ ඒ කෙනා ඒ වෙලාවේදී එයාට පැවරිච්ච වගකීම ඉටු කිරීම. එනිසා ශ්‍රාවක ඔබ, ධර්ම දක්ෂිනා ධර්ම ශ්‍රවණය කරන ඔබ, හැම විටම තේරුම් ගන්න ඔබට යම් කාර්යයක් පැවරලා තියෙනවා නම් ඒක හරියට ඉටු කරනවා වගේම ඒ කාර්ය ඉටු කිරීමේදී ඔබ භාෂාව හසුරුවන ආකාරය පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්නට ඕනි. මොකද ගොඩක් දෙනෙකුට වාද විවාද රණ්ඩු දබර ඉන් එහාට තව තව දික් වෙන්නේ මෙන්න මේ භාෂාව හැසිරවීමත් එක්ක. එතකොට මේ උයන්පල්ල කරන ප්‍රකාශය තුල සඳහන් වෙන්නේ එයා කියනවා එතකොට නොකියා කියන්නේ මොකක්ද? ඒ හාමුදුරුවරුන්ට බාධා වෙන දේවල් වළක්වන්න තමයි මම මෙතන ඉන්නේ. මගේ කාර්ය එකයි නිසා ඔබ වහන්සේ එතින්ට නොගියොත් හොඳයි නේ. මොකද උන්වහන්සේලාට කරදරයක් වෙයි ඔබ වහන්සේ වැඩම කළොත් කියලා. ඒ නිසා පින්වත්නි අපේ දර්ශන මහත්මයා මතක් කළා වගේ අපේ ලංකාවේ ගත්තාම බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මේ රාජ්‍ය සේවය ගැන කතා කරනකොට එන චෝදනාවක් තමයි කෑමට පැයයි කියනවා, තේ බොන්න අච්චර වෙලාවයි, මෙච්චර වෙලාවයි කියන පොලිමේ අච්චර ඉන්න ඕනි කියනවා. එතන මහත්ය අපි අවංකව කතා කරෝ බැංකුවකට ගියත් වෙන රාජ්‍ය ආයතනයකට ගියත් ඔය ප්‍රශ්නේ අපිට මූණ දෙන්න වෙනවා. හැබැයි ඒ අය මොකද කරන්නේ? Facebook එකේ තියෙන දේවල්, social media වල තියෙන දේවල් පැය ගණන් එකිනෙකා එක කතා කර කර, gossips කතා කර කර කාලය කා දමනවා. හැබැයි අර ආපු තමන්ගේ ළඟට ආපු සේවාදායකයාගේ කාර්ය පසෙකට තබලා ඔවුන්ගේ අනෙකුත් කාර්යයන් වලට ප්‍රමුඛත්වය ලබා දෙනවා. එනිසා මේ දේශනාව තුළ සඳහන් වෙන මේ ගෝසිංග සාලවණී උයන්පල්ලා සිදු කර කාර්යයෙන් අපි හැමෝම තේරුම් ගන්න ඕන දේ තමයි පළමු කොටම තමන්ගේ කාර්ය දේව කාර්යයක් කොට සලකන්න. මොකද අපේ මහත්මයා මේ ලෝකෙම මිනිස්සු යන්නේ තමන්ගේ තියෙන වගකීම් ටික ඉටු කරනවට වඩා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි මිනිස්සු සටන් කරන්නේ. අරක වැඩි කරන්න, මේක වැඩි කරන්න, අර පහසුකම් දෙන්න, මේ පහසුකම් දෙන්න කිය කියනෝ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ කලහ විවාද ඇති කරගන්න ලෝකයක් තුල අපිට සිඟාලෝවාද සූත්‍රයේදී මේක පාදක කරගන්න පුළුවන් හරි අපූර්වට මතක් කරනවා. දැන් අපි දෙන්න මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මම ස්වාමින්වහන්සේ, ඔබතුමා දායක මහත්තයෙක් කියන භූමිකාවනේ තියෙන්නේ. එතකොට මේ net fm මේ මැදිරියට මං වැඩම කරනකොට මගේ භික්ෂු රාමුව තුල මගේ අදාළ වූ කාරණා ටික මං හරියට ඉටු කරනකොට ඔබතුමාලට අපහසුාවක් නොවෙන්න මම මෙතන මේ කාර්ය ඉෂ්ට කරනවා කියන එක තුල ඇත්තම තියෙන්නේ මොකද්ද? ඔබතුමාගේ අයිතිවාසිකම් ටිකනේ මම රැකිලා තියෙන්නේ. නැත්තම් ඔබතුමාට කියන්න වෙනුනේ අපේ හාමුදුරුවනේ ජංගම දුරකථනය ආංශ කරන්න එපා, සිරිප්පු ගලවන්න, මෙහෙම හැසිරෙන්න, අපේ හාමුදුරුවනේ මේ විදිහට කරන්න කියනකොට ඔබතුමාත් යම් ආකාරයකට ඒක පොඩි ඔබතුමාටත් යම් කිසි හිතට ගැටලුවක් ස්වාමින්වහන්සේට නිතර නිතර අවවාද දෙන්න වෙනවා මේක කරදරයි කියලා. සරල උදාහරණයක් මම මතක් කළේ භික්ෂුන් වහන්සේ නමක් ඇටියට දායකයන්ගේ වගකීම් ටික අපි හරියට ඉටු කරනවා නම් අනිත් පැත්තෙන් දායකයාගේ අයිතිවාසිකම් ටික නිකම්ම ආරක්ෂා වෙලා තියෙනවා. එතකොට ගිහි සමාජයේ ගත්තහමත් එහෙමයි පින්වතුනි. අපි තව කෙනෙකුගේ අයිතිවාසිකම කියලා කියන්නේ අපේ වගකීම කියන එක තේරුම් ගත්තාම හරි ලේසියි. ඒක සතාසියුපාවට බුදුරජාණන් වහන්සේ පෞල් සංස්ථාවට ගුරු ශිෂ්‍ය සම්බන්ධකම් හැම තැනකටම විහිදෙනවා, මතක් කරනවා. එනිසා ඔබ නැවතත් මතක තියාගන්න, ඔබට පැවරෙන කාර්යයේදී ඔබ කිසිවිටකත් පැකිලෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔබේ කාර්ය හරියට ඉටු කරන්න. ඉතින් අද දවසේදී අපි මහත්ම මේ වර්තමාන සමාජ තත්ත්වය තුළ උනත් බැලුවහම තේරෙනෝනේ තමන්ගේ කාර්යයන් හරියට ඉටු නොවීම නිසානේ ගොඩක් බාධා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි හරියට කාර්ය ඉටු කරලා තියෙනවා නම් ඒ කෙනාට කවදාවත් බය වෙන්න ඕනෙත් නැහැ, නිින්දෙන් අතරමැද බය වෙලා ඇහැරෙන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපිත්, ගිහි ශ්‍රාවක හැටියට ඔබත් ඔබගේ කාර්ය හරියට ඉටු කරන්න, අනිකුත් අනිකාගේ කාර්යයන් පස්සකට තබන්න, තමන්ගේ කාර්ය ඉටු කරනකොට නිතරම තමන් කරන කටයුත්තේ නිර්වද්‍ය භාවයත්, තමන් භාවිත කරන වදම් පිළිබඳව සැලකිලිමත් වුනහම මෙන්න මේ චූලගෝසිංග වනයේ ඉඳපු මේ උයන්පල්ලගේ කතාවෙන් අපේ ජීවිතයට ගන්න තියෙන ප්‍රධාන ආදර්ශයක් බවට පත් වෙනවා.
1: එහෙමයි. ඉතින් ඔබට මෙහිදී ගන්න තියෙන කාරණාවන් තමයි අපි අපේ රාජකාරිය හරියට ඉටු කරන විට අපි අනිකාගේ රාජකාරියට බාධාවක් නොකරනවා වගේම ඔහුගේ රාජකාරිය හරියට සිද්ධ කරන්නට අවශ්‍ය කරන වටපිටාව නැත්නම් පරිසරය නිර්මාණය කරලා දෙනවා. එනිසා රාජ්‍ය ආයතනයක වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක වෙන්න පුළුවන්, ඇතැම් වෙලාවල් වලට නිවෙස්වලටත් මේ රාජකාරිය අදාළ වෙනවා, පන්සල් වලටත් නැත්නම් පූජනීය ස්ථාන වලටත් මේ ආකාරයෙන් මේ රාජකාරිය අදාළ වෙනවා. මොකද අපේ හාමුදුරනේ අපි දැකලා තියෙනවා දැන් ගොඩක් කාලවට පිරිවෙන් විහාරස්ථානවල අපේ සාමණේර භික්ෂුන් වහන්සේලා විශාල වශයෙන් වැඩ සිටිනවා. එතකොට මෙහි වැඩ කරන්න ගියපුවම නැත්නම් දෛනික කටයුතු සිද්ධ කරන්න ගියපුවම විශාල වශයෙන් කාලය වැයවීමක් සිද්ධ වෙනවා. මොකද සාමණේර භික්ෂුන් වහන්සේලාට බොහෝ සෙයින්ම අධ්‍යාපනය සිද්ධ කරගන්නට ඕනේ, ශාසනික වතපිළිවෙත පිළිබඳව ඒ අත්දැකීම් ලබා ගන්නට ඕනේ, ඊට පස්සේ සමාජයට විය යුතු යුතුකම්, ඒවගේම ශාසනික පැවැත්ම වෙනුවෙන් ඉටුවේ යුතුකම්, ඒ යුතුකම් කොට්ටාශය ඉටු කරන්නට බොහෝසෙයින්ම අවශ්‍යතාවයක් තියෙනවා. නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි කටයුතු කරන්නට ඕනේ. ඔය ආකාරයට බලපුවම අපේ හාමුදුරනේ අපි දැකලා තියෙන කාරණාවක් තමයි ඇතැම් වෙලාවල් වලට තව කෙනෙක් දිහා බලාගෙන ඉන්නව රාජකාරියක් කරනකන්, නැත්නම් වැඩ කටයුත්තක් කරනකන්, මේ කොටස අරයාගේ, මේ කොටස මෙයාගේ, මේ කොටස අරයා තමයි කරන්නේ, එයාට වෙන් වෙලා තියෙන කොටස මම මොකටද කරන්නේ, මම හැමදාම මගේ කොටස හරියට කරනවා, ඔන්න ඔය ආදී වශයෙන් අපිට ඇහෙනවා සහ අපි දකිනවා. ඇතැම් වෙලාවල් වලට අපේ හාමුදුරනේ බැරි වෙලාවත් අර බෙදලා තියෙන කොට්ටාශයන් සිද්ධ කරන්න වෙන් කරලා තියෙන කෙනා පැමිණිය නැත්තං එහෙම ඒ තැන ටිකක් අපිරිසිදු ගතියක් තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ අපේ හාමුදුරනේ? අපි මොකටද මේ රාජකාරී වෙන්නට පුළුවන් මේ කොටස් කොටස් වශයෙන් බෙදාගෙන කටයුතු කරන්නේ? අපිට එහෙම නැතුව මේකෙන් ගොඩ එන්න ක්‍රමවේදයක් නැද්ද අපේ හාමුදුරනේ? ධර්මානුකූලව පැහැදිලි කරනවා නම් අපිට කොහොමද පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් තියෙන්නේ මේ රාජකාරී කොටස් වශයෙන් බෙදාගෙන සිදු කිරීම පිළිබඳව?
2: ඔව් පින්වත්නි, අපේ දර්ශන මහත්මයා ඔය මේ මතක් කළ කාරණා අතරේ අපූර්ව එකක් තිබුණා, පිරිවෙන් ගැන කතා කළා.
1: එහෙමයි සර්.
2: මේක අපි අවංකවම කතා කරන්න ඕන තැන. අපේ මහත්මයා දැන් මං වැඩ කරන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ. වසර 16ක් දැන් ගැන්වීම් කටයුතු පාලි භාෂාව උගන්වනවා.
1: එහෙමයි.
2: හොඳම උදාහරණය මහත්තයා, මේක අවංකවම මේ අපේ යං ජෙනරේෂන් එක තුළ දකින්න ලැබෙන ලොකුම ලොකු ගැටලුවක් නිසා.
1: එහෙමයි.
2: එතකොට මේ පොඩි හාමුදුරුන්ට පිරිවෙනේ දවස් පහ පන්ති සුද්ධ කරන්න අතුගාන කාලසටහනක් යොදලා තියෙනවා. ශිෂ්‍යනායක පොඩි හාමුදුරු තමයි කට්ටිය හදන්නේ මේ පන්ති බාර ස්වාමීන් වහන්සේ මතක් කළාම. දැන් සමහර පන්තියකට ගියහම මහත්තයා, විශේෂයෙන් දැන් සතිය දවස් පහම අපිරිසිදු වෙලා සිකුරාදා ඉවර වෙලා ආයෙ පටන් ගන්න සඳුදනේ. අපි හිතමු සඳුදා වෙනකොට, සඳුදා උදේට ඇතැම් විට යනකොට පන්ති කාමර අතු ගාල නැහැ. උදාහරණයකට පන්තියක 20ක් 25ක් ඉන්න වෙලාවල් තියෙනවා. එතකොට අහන පොඩි නම ඇයි අද පන්තිය අපිරිසිදු කරලා තියෙන්නේ? ඔබතුමා දන්නේ පොඩි අය ඉතින් පන්තිවල ටොෆි සමහර වෙලට ඉන්ටර්වල් එකට ටොෆියක් වළඳනවා, කඩල ගොට්ටක් කනවා, කජු ටිකක් කනවා, එහෙමනේ.
1: ඒ
2: කොළ කෑලි ඉරලා දානවා. එතකොට අහනකොට කියනවා, හාමුදුරනේ අද අහසවල් කෙනා නැහනේ. අපි හිතමු උදාහරණ කස්සප කියන නම ගන්නකො. හාමුදුරනේ අද කස්සප නැහනේ, එයා ලෙඩ වෙලානේ කියනවා. එතකොට මං කෝ දැන් කස්සප ලෙඩ වුණා කියලා ඒකයි පන්ති අතු ගෑමී අතර සම්බන්ධය මොකද්ද? ඉතින් එයාටනේ අද තියෙන්නේ, අපිට නැහනේ කියනවා. අන්න බලන්න, ඉතින් ඒ වෙලාවේදී පොදුභාවය පිළිබඳව මම කරන්නේ මුළු පීරියඩ් එකම ඉගැන්වීම නතර කළා. සියලුම දෙනා එකතු වෙලා කුණු ටිකස් කරන්න ඕනේ, පන්තිය සුද්ධ කරන්න ඕනේ, මුළු පන්තියම පීරියඩ් එක සමහරට ඊළඟ පීරියඩ් එකේ ගුරුවරයෙකුනුත් මං වෙලාව ගන්නවා. අරගෙන මුළු පිරිවෙන් හෝල් එකම අතුගාවනවා. අතුගාවන්නේ ඇයි? මේ අයට දෙන්නට ඕනේ පොදු බව. ඒ තමයි අපිට කාර්යයක් පැවරෙනකොට අසවල් කෙනා නැහැ කියලා ඒ කාර්ය නොකර ඉන්න තැනකට මනසපත් කරන්න හොඳ නැහැ.
1: එහෙමයි.
2: ඉතින් ඔය කතාවෙන් මම මතක් කළේ අපේ මහත්මා, අපේ සමස්ත සමාජ පද්ධතිය තුළම සිද්ධ වෙන කාරණාවක් තමයි අසවල් වූ කෙනා ඉන්නවනේ. ඒ කෙනා ඉන්න නිසා ඒක අදාළ නැහැ. අපි හිතමු දැන් මේ ආයතනේ එනෝ, එන ගමන් අපි ටොෆියක් කකා එනෝ, මේක සුද්ධ කරන කට්ටිය ඉන්නෝනේ, ඒක යාගේ කාරණේ කියලා ටොෆි කොලේ දානෝ ලිෆ්ට් එකේ, සමහරලාට පාරේ දානෝ, ගොඩනැගිල්ලේ දානෝ. ඔබතුමා බලන්න දැන් මේ බීච් එක අයිනට ගිහිල්ලා කොච්චරනම් මේ අපද්‍රව්‍ය මේ මුහුදු වෙරළා අයිනේ තියෙනවද කියලා. මේ පිටරට මිනිස්සු දාපුවද නැහැ, අපේම ජාතිය අපේම කට්ටිය. ඒ අය මොකද හිතන්නේ? පාරතු ගාන කට්ටිය ඉන්නවනේ, කුණු අදින්න කට්ටිය ඉන්නෝනේ, ඒක යාගේ වැඩක්. වොෂ්රූම් එකට ගියාම පිරිසුදු කරන කට්ටිය ඉන්නවනේ, අපි සල්ලි ගෙවන්නේ ඒකටනේ, මේ මිනිස්සුන්ගේ කාර්යය ඒකනේ කියලා හැම විටකම අපේ මහත්තයා පංගු පේරුකමක් ඇති කරගෙන අනික් කෙනා කරන්න ඕනේ කියන හැඟීම ඇති කරගන්නවා. හැබැයි තමන්ගේ කාර්යයක් ගැන සැලකිලිමත් වෙන්නේ. දැන් ඔබතුමා ඉල්ලීමක් කළේ ඔය ධර්මානුකූලවම එක මතක් කරන්න කියලානේ.
1: එහෙමයි.
2: අපේ මහත්මා, අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වපු ගුණධර්ම අතරේ නිවන් දකින්න ප්‍රධානම එකක් තමයි සීල ප්‍රතිපදාව.
1: එහෙමයි.
2: සීල් රකින්න ඕනි කියලා කියන එක. එතකොට දැන් අපේ අම්මල තාත්තල හිතනවා සීලය කියලා කියන්නේ පන්සලට මාසකට වරක් හරි මාසිකට හතරක් යන අයත් ඉන්නවා ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා බණ කියන අහගෙන ඉඳලා දින දෙකක් කාලා සාදු කියලා පිරිකර පූජකල අනුමෝදන් වෙලා එන එක කියලා. ඒක එක් දවසක් විතරයි මහත්තයා. සීලය කියන එක වුණත් බලන්න හරියට අනුගමනය කළාම ඔය අනිකා කරනකම් බලාගෙන ඉන්නේ නැතුව තමන්ගෙන් කරන කාර්ය කොච්චර ලස්සනට කරනවද බලන්නකෝ. තවත් ඉදිරියට පංගු පේරුකම නැතුව අපි හිතමු මහත්තයා, හරියට සීල් රකින්න කෙනෙක් නම් එයා පන්සලේ බණක් ඉවර වුණාම, ඒ වගේම යම් ආයතනයක වැඩ කළාම එතන කිසිදු ආකාරයකට අපවිත්‍ර වෙන්න විදියක් නැහැ. අපවිත්‍ර වෙන්න විදියක් නැහැ කියලා කියන්නේ අපවිත්‍ර වෙන්නේ මොකද? සීලේ ප්‍රශ්නයක් නිසානේ. කය වචන දෙක සංවර කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. එතකොට අපි හිතමු ඒක න අපද්‍රව්‍ය බැහැර කරනවා නම්, ඒක න අවිනීතව හැසිරෙනවා නම්, එතන පැහැදිලිවම තියෙන්නේ කය වචන දෙකේ ප්‍රශ්නයක්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් හිතනවා නම් වොෂ්රූම් එකට යනකොට, අපි හිතමු පොදු වැසිකිළියකට ගියා කියලා, හැම විටම හිතන්න උත්සාහ කරන්න මට මේ කාර්ය පහසුවෙන් කරගන්න මට මම කැමැති වගේම මට පහසු වෙනවා වගේම මගෙන් පස්සේ එන කෙනාටත් මට පුළුවන් නම් ඒ විදිහට වතුර ටිකක් ගහලා පිරිසිදු කරලා වතුර හලන්නේ නැතුව අපිරිසිදු කරන්නේ නැතුව ඒ තමන්ගේ කාර්යය ඉටු කරගෙන දෙවණියට එන ඊළඟට එන කෙනාටත් එම කාර්ය පහසුවෙන් ඉටු කරන්න පුළුවන් නම් අපේ මහත්තයේ එතන තියෙන්නේ අනිකා වෙනුවෙන් කටයුතු කිරීමක් නේ. අනිකාගේ පහසුව සැලැස්වීමක් නේ. ඒ වගේම දැන් අපි කවුරුත් දන්නෝ ඔය මේ මම ධර්මදේශනාවලට එහෙම වඩිනකොට අපේ මහත්තයෝ පාර අතු ගන්න අයට පුළු පුළුවන් වෙලාවකට යම් උදව්වක් කරන මොකද මේ මිනිස්සු අවුවේ ඉඳගෙන විඳින දුක ඔබ මම වගේම ජීවත් වෙන මිනිස්සුනේ අපේ මහත්තයා. ඒ අයට දරුවන්ගේ අවශ්‍යතාව තියෙනවා, කුසගින්න දැනෙනවා, ඇඳුමක් අවශ්‍යතාව තියෙනවා, මිනිස්සුන්ගේ අවශ්‍යතාව කියලා කොටසක් තියෙනවා. හරිම කරුණාවෙන් මේ මිනිසුන්ට යමක් පුළුවන් ආකාරයක උදව්වක් උපකාරයක් කරන්න යනකොට ඔය කම්ම කෙනෙක් මට කියපු කතාව තමයි අපේ හාමුදුරනේ ලොකු ලොකු මහත්තුරු ඉතින් හිතාගෙන ඉන්නේ අපි ඇගේ කුණු අයින් කරන්න කියලානේ. අපිට පෙනිපෙනිම අපේ හාමුදුරනේ කාරකෙන් දම දම යනෝ අපි මොනව කරන්නද දුප්පත් වෙලා මෙහෙම ඉපදිච්ච එකට කියලා. ඒතර අන්න බලන්න අපිට කරුණා මෛත්‍රිය ඇති කරගන්න පුළුවන් නම් අපි පාවිච්චි කරන වතුර බෝතලේ හරි කුණු ටික හරි කාපු අපේ ආහාරයට ගත්ත කෑම පැකට් එක හරි ඉටිකොලේ හරි ඒ අදාළ වූ භාජනයකට දාන්න පුළුවන් සිතක් සරලවම උපදවා ගත්තොත් ඇත්තට මහත්තයේ එතන තියෙන්නේ මොකක්ද? අපි තුල තිබෙන්නා වූ අනිකා වෙනුවෙන් කටයුතු සිතීමක්නේ. ඒ නිසා මේක ගත්තහම රාජපාලනයේ ඉහළ තැනටම භික්ෂුන් වහන්සේලාගේ ඉහළම තැන දක්වා කටයුතු කරන්නට හරි වැදගත් වෙනවා. අපි අනිකා වෙනුවෙන් අනිකා කරනකම් බලාගෙන ඉන්නේ නැතුව පංගු peerukan ඇති කරගන්නේ නැතුව පොදු බව ඇති කරගෙන කටයුතු කළාම මම තව එකක් ඔබතුමාට කියන්නම්. ප්‍රායෝගිකව පන්සල් වලට ගියහම සමහර වෙලාවකට උපාසකම් වල කියනෝ බෑනේ අපේ හාමුදුරනේ සිල් ගන්න බණමඩුව අතු ගාලා නැහැ කියනෝ. මම බණීදිත් ඔක මතක් කළා. මම කව කවුද බණමඩුව අතු ගාන්නේ? අහවල් වූ කෙනානේ බණමඩුව අතු ගාන්නේ. එතකොට මං අහන්නේ සිල් ගන්නෙන අම්මාට කොස්සක් අරගෙන ධර්මශාලාව අතු ගෑමත් පුටු ටික සකස් කිරීමත් පෞසිද්ධ වෙනවද කියන්නකෝ. ඒතර එයාගේ සිතට ගිහිල්ලා තියෙනවා ඒක කරන්න ඉන්නේ අසවල් වූ කෙනා. අපිටමු ඇවිද ගන්න බැරිය අපහසුාවක් තියෙන වයසක කෙනෙක් නම් ඕක කරන්න බෑ. හැබැයි හොඳට Tamanට කටයුතු කරන්න පුළුවන් කෙනෙකුට අසවල් වූ කෙනයි ධර්මශාලාව මොකද එකකටවත් වැටුප් ගෙවණේව නෙවෙයි අපේ මහත්ය පන්සලක ගත්තොත් අසවල් වූ කෙනාටයි කියනකම් ඉන්නේ නැතුව Tamanට ඒ කාර්ය කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද? gedara උනත් ඕක gedaraටත් ගන්න පුළුවන්. අම්මා තාත්තා වැඩ කරලා gedaraට එනවා. විශේෂයෙන් අපේ ලංකාවේ ගත්තෝ කාන්තා පාර්ශවිනේ ගොඩක් කෑමු යන්නේ. දැන් අම්මලා කෙරෙහි මට මගේ තියෙන එක් විශේෂ කරුණාවක් තමයි ඇත්ත වශයෙන්ම ඔබතුමාගේ අම්මත් මගේ අම්මත් ඔය බණහන කාගේ කාගේත් අම්මලා කොච්චර කෑමු යන්නේ නැද්ද දර්ශන මහත්තයා? දැන් ඔබතුමාගේ අම්මා ඔබතුමා දැන් ඔබතුමා විවාහ වෙලා නෝනා මහත්මිය කෑමු වෙනු තමයි. හැබැයි ඔයා ඔය වයසට එනතෙක් ඔයාගේ අම්මා තාත්තා ඔයා වෙනුවෙන් කොච්චර දුක් විඳින්නේ නැද්ද? ඉතින් මගේ අම්මත් එහෙමයි හැමෝගේම අම්මලත් එහෙමයි. එතකොට මේ කරුණාව ඇති කරගෙන දරුවෙකුට පුළුවන් නම් ගෙදර අම්මා එනකන් රයිස් කුකරේට හාල් ටිකක් ගහලා තියන්න, දුවේකුට පුතේකුට මොනවා හරි උයනවා නම් ව්‍යංජන එළවලු ටිකක් ලූණු ටිකක් සුද්ධ කරලා තියන්න, ගේ ටිකක් අතු ගාලා තියන්න, මිදුළු අතු ගාලා තියන්න, දවල්ට කාපු භාජන තියෙනවා නම් ඒ භාජන ටික සෝදලා පිරිසිදු කරලා තියන්න, අම්මට තව කෙනෙකුට පුංචි මහරි උපකාරයක් කරන්න පුළුවන් නම් ඔන්න ඔය කියන කාරණාව තමයි අනිකා කරනකම් බලාගෙන පංගු peerukamin ඉන්නේ නැතුව අපි ඉටු කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලේ නිකම්ම අපේ අයිතිවාසිකම් ටික ඒ තුල ආරක්ෂා වෙලා තියෙනවා. එනිසා වර්තමාන ලෝකයේ තමන්ගේ වගකීම පසෙක දාලා අයිතිවාසිකම් ඉල්ලන ලෝකයක මේ දේශනාවේ චූලගෝසිංග සූත්‍රයේ උගන්වන අනිකා වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කිරීම ජීවිතේ බද්ධ කරගත්තාම හරිම සතුටින් අනිකා තමනුත් සතුටින් ජීවත් වෙන්නට බොහෝ කුට උපකාරයක් වෙනවා.
3: එහෙමයි. ඉතින් හිතන්න ඔබට හිතන්න පුළුවන් නම් කොයිතරම් වටිනා ආකාරයට ඔබේ ජීවිතය ඉදිරියට රැගෙන යන්නට පුළුවන් කමක් තිබෙනවාද? එනිසා සෑම මොහොතකම කල්පනා කරන්නට ඕන කාරණාව තමයි අපි ඉතාමත්ම අපහසුවෙන් අමාරුවෙන් ලබාගත් මේ මිනිස් ආත්ම භාවය තුළ අපි පුළුවන් ආකාරයට එක තත්පරයක් එක මොහොතක් අනිකා වෙනුවෙන් අපේ කාලයෙන් වටිනාකමක් ලබා දෙන්නට ඕනේ ඔහුගේ ජීවිතය සාර්ථක කරගන්නට, ඔහුගේ කටයුතු සාර්ථක කරගන්නට. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ ධර්ම දේශනාව තුළ පැහැදිලි කරන්නට යෙදුනා ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි අමාමෑණි තථාගත බුදුපියාණන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරනවා. මෞසෙනිහසත් පියසෙනිහසත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා. වර්තමාන සමාජයේට මේ මෞසෙනිහසත් පියසෙනිහසත් කියන කාරණාවන් දෙස බලනකොට මෞසෙනිහසින් පියසෙනිහසින් කටයුතු කරනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. හේතුව තමයි අපේ හාමුදුරනේ ආයතනික ප්‍රධානියෙක් වේවා මෞසෙනිහසින් පියසෙනිහසින් කටයුතු කරන්නට පුළුවන් නම් ඒ ආයතනයේ කොයිතරම් බබළුවන්නට පුළුවන් කමක් තියෙනවාද? ඒ වගේමයි සමාජයේ ජීවත් වන විටත් සාමාන්‍ය පුද්ගලයෙක්ට යම් කිසි ආකාරයකින් තරුණයෙක් වෙන්නට පුළුවන්, තරුණියක් වෙන්නට පුළුවන්, දරුවන් වදන්නටම අවශ්‍ය නැහැ මෞසෙනිහසින් පියසෙනිහසින් කටයුතු කරන්නට. ඒ නිසා අපේ හාමුදුරනේ මේ මෞසෙනිහසින් පියසෙනිහසින් කටයුතු කිරීම තුළ සමාජයේ සාර්ථකත්වය සිදුවන්නේ කොයි ආකාරයෙන්ද, පුද්ගලයන්ගේ ජීවිත සාර්ථක වෙන්නේ කොයි ආකාරයෙන්ද, සහ එහි වටිනාකම කොයි තරම් අපිට පැහැදිලි කරලා දෙන්නට පුළුවන් කමක් තිබෙනවාද, සහ අපි ඇයි මෞසෙනිහසින් පියසෙනිහසින් සෑම මොහොතකම කටයුතු කරන්නට ඕනේ?
2: අපේ මහත්මා බුදුරජාණන් වහන්සේ උගන්වනෝ මේ මව්පිය සෙනෙහස ගැන දක්වනකොට බුදුරජාණන් වහන්සේ අම්මයි තාත්තයි උපමා කරනවනේ මහා බ්‍රහ්මයාට.
3: එහෙමයි.
2: එතකොට මහා බ්‍රහ්මයා Hindu දහම තුළ අපේ බුදුරජාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ හැටියට ලෝකේ පහළ වෙන කාලය වෙනකොට ඉහළම සැලකිල්ල තිබුණේ මහත්තයා මහා බ්‍රහ්මයාට.
3: එහෙමයි.
2: එනිසා බුදුරජාණන් වහන්සේ හැම විටකම අම්මයි තාත්තයි දෙන්න සමාන කළා මහා බ්‍රහ්මයාට. මේ මහා බ්‍රහ්මයා ළඟ තියෙන වටිනා ගුණාංග හතරක් තමයි සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මේක ඉතාම වැදගත් එකක් අපේ මහත්තයා. මේ මුදිතාව කියන එක ටිකක් මතක් කර, මොකද ඔබතුමා මේ බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේ තුළ තිබුණ කරුණාව එක්කෙනෙකුට දෙන්නෙකුට තම වර්ගයාට පමණක් සීමා නොකොට සමස්ත මානවයාට සතා සිව්පාවටම විශ්වයට යොමු කළ නිසා මේ දේශනාව හරි වැදගත් වෙනවා මේ සාකච්ඡාව.
3: එහෙමයි.
2: දැන් මොකද්ද මහත්තයා මුදිතාව කියලා කියන්නේ? දැන් ඔබතුමා මතක් කළා අපේ හාමුදුරුවනේ තමන්ගේ දරුවන් කෙරෙහි දක්වන ආකල්පයම යම් කෙනෙකුට අනිකුත් දරුවන් කෙරෙහිත් යොමු කරන්න පුළුවන් නම් මේ සමාජය කොච්චර ලස්සන වෙයිද කියලා. බුදුරජාණන් වහන්සේ දක්වනවා මහා බ්‍රහ්මයා සමස්ත සත්ව ප්‍රජාවගේම දියුණුව දැකලා අප්‍රමාණ සතුටු වෙනවා. එනිසා භාග්‍යතුන් වහන්සේ ඉගැන්නුව අම්ම තාත්ත තුළත් ඕක තියෙනවා. අම්ම තාත්ත තුළ තියෙන්නේ කොහොමද? තමන්ගේ දරුවන් කෙරෙහි. දරුවන්ගේ දියුණුව දැකලා හදවතින්ම සතුටු වෙන පිරිස අතර ඉහළින්ම වැජබෙන දෙන්න තමයි අම්මයි තාත්තයි. දර්ශන මහත්මයා මේක කොතෙක් දුරට බලවත්ද කියලා කිව්වොත්, අපි හිතමු යම් අම්මෙක් තාත්තෙක් දරුවෝ තමන්ගේ ඇස් දෙක වගේ, ධර්මයේ උගන්වන්නේ අංග සමනිදාන කියලානේ. අංග සම කියලා කියන්නේ ඔබතුමාගේ ඇස් දෙක, මගේ ඇස් දෙක, මගේ අතපය, ඔබතුමාගේ අතපය අපිට කොච්චර උපකාරදනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ සතර මහා නිදාන වලින් එකක් ඇටියට අංග සමනිදාන දරුවෝ කියලා ඉගැන්නුවේ මේ අපේ ශරීර අංග වගේ කියලා ජීවිතේ ඒ තරම් වැදගත් වෙනවා. එතකොට මේ දැන් අම්ම තාත්තලු තුළ තියෙන දේ තමයි හොඳට දරුවෝ සමාජයේ ඉහළම තැන්වලට යොමු කරලා ඒ අය ඉගෙන කියාගෙන ආවාහ විවාහ වෙලා ඉන්නකොට අපි හිතමු අම්ම තාත්තා බලන්නවත් එන්නේ නැහැ. සැබෑ ගුණදම් තියෙන අම්මලා තාත්තලා මහත්තයා තමන්ට කැඳ වතුර එකක් නොදුන්නත් දරුවන්ගේ දියුණුව දැකලා හදවතින් සතුටු කඳුළු හෙලනවා. කවදාවත් ඒ අය දරුවන්ට දොස් කියන්නේ නැහැ. ඒ අය කියන්නේ මොකද්ද? ඔබතුමා විමසලා බලන්න, ඔය සමහරලාවට ගම්මුල ඉන්න අම්මලා තාත්තලා උනත් මම වැඩිහිටි නිවාසවල ඉන්න ඇතම් දෙමව්පියන්ගෙන් අහලා තියෙනවා බණ කියන්න ගියාම, අනේ අපේ හාමුදුරුවනේ ඉතින් අපේ දරුවෝ දැන් ලොකු ලොකු තැන්වල ඒ අය හරි කාර්ය බහුලයි නෝ. ඉතින් ඒ අයගේ මේ තියෙන වැඩ කටයුතුත් එක්ක දරුමල්ලොත් එක්ක අපි ගැන බලන්න බෑනේ. බලන්න එතකොටත් දරුවෝ ගැන දකින විදිහ දරුවන්ගේ දියුණුව දැකලා හදවතින්ම සතුටු වෙනවා. ආන් ඒකට තමයි මුදිතාව කියලා කියන්නේ.
3: එහෙනම්
2: ඔබතුමා ඔය නගපු ප්‍රශ්නේදී පින්නතුනි අපි මේ මුදිතා කියන ගුණය අරගෙන යන්නට ඕනේ පවුලින් එළියට සමාජයට අරගෙන යන්නට ඕනේ. ඒ සමාජයට අරගෙන යනකොට වැදගත්ම තැනක් තමයි අපි හිතමු පහුගිය කාලේ ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිඵල නිකුත් වුණා. ප්‍රතිඵල නිකුත් වෙනකොට අම්ම කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ දරුවා අසමත් වෙලා, අසමත් කියලා කියන අපි හිතමු ඒ කඩේම් ලකුණු වලින් යට ඉන්නේ කියලා. එතකොට ඒ මට්ටමේ තමන්ගේ දරුවා ඉඳගෙන තමන්ගේ පාසලේ තමන්ගේ පුතා දුව සමග ඉගෙන ගන්න අනිකුත් මිතුරා හෝ එහෙම නැත්නම් අසල්වැසියෙකුගේ හිතවතෙකුගේ අපි හිතමු මේ ඔබතුමාගේ නිත්‍ය FM එකේ වැඩ කරන ආයතන කෙනෙක්ගේ කියලා එහෙම හිතන්නකෝ.
3: අන්න
2: ඒ වගේ තම තමන්ගේ වටපිටාවේ ඉන්න කාගේ හරි දරුවෙක් විභාගේ සමත් වුණාම අපේ කාට තමයි පාස් වෙන්න බැරි? බලන්නකෝ අර අසවල් මේ කොළුව මෙහෙම පාස් වෙලා තියෙනෝනේ කිය කිය ඉරිසියා සහගතව, වෛර සහගතව, දේශ සහගතව කුහකකම් ඇති කරමින් කතා කරනවා නම් ආන් ඒ කෙනා සැබෑවටම ගුණදම් ඇති මිනිසෙක් නෙවෙයි.
3: එනිසා
2: අපි තමන්ගේ දරුවන්ට, තමන්ගේ ගෝලයන්ට, තම වර්ගයාට ඒ වගේ කරනවා වගේම අපි මේක සමාජයෙන් අපේ මහත්ය බුදුරජාණන් වහන්සේට තියෙන භාගතුන් වහන්සේගේ මහා කරුණාව ඔබතුමා අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට උපදවා ගන්න බෑ.
3: නමුත්
2: අපි ඒ මනුෂ්‍යත්වයේ උපරිම තැනකට අපිට එන්නට පුළුවන්නේ. අපිට එන්නට පුළුවන් වෙලා තමන්ගේ දරුවන්ට දක්වන කරුණාව වගේම අන් අය කෙරෙහි දකින්න පුළුවන් නම්. උදාහරණයක් ඇට හිතන්නකෝ මෙහෙම. අපි හිතමු කඩේකින් දරුවෙකුට කෑම එකක් අරන් දෙනවා තමන්ගේ දරුවට. ඒ ළඟ ඉන්නවා අතපාගෙන ඉන්න කාන්තාවක් එක්ක හරි මිනිසෙක් එක්ක හරි ඒ වගේම සම වයසේ දරුවෙක් ඉන්නවා අල්ලගෙන ඒ දරුව වඩාගෙන හරි අතින් අල්ලගෙන ඇවිල්ලා අපිට අතපානුව කීයක් හරි ඉල්ලලා අපි තුල කරුණාවක් තිනුනනම් අනේ මේ දරුවත් මගේ දරුව වගේමයි මගේ දරුව වගේම බඩගින්න දරුවට වගේම බඩගින්න දැනෙනවා ඕනෑපාකම් දැනෙනවා කියලා අර දරුවටත් ටොපියක් අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න සිතක් අපි තුල තියෙනවනම්
3: ඕනෝක
2: තමයි සැබෑවටම කරුණාව අපි ළඟ තියෙන්නට ඕන මුදිතා ගුණ අපි ළඟ තියෙන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හැම විටම ඉගැන්වුවේ ඒකයි අනිකා කෙරෙහි කරුණාව මෛත්‍රියෙන් කටයුතු කරන්නට ඕනේ. ඔකදී මම හොඳ ප්‍රායෝගික උදාහරණයක් කියන්නම් අපේ මහත්මා. අපි හැම විටම අනිකා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කිරීම තුළ කිසිදු දිනක අපිට අලාභයක් වෙන්නේ
3: නැහැ. මේ
2: ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාවේදී මහත්මිය මම පොඩි මගේ අත්දැකීමක් කියන්නම්. මේක හරිද වැරද්ද කියන එක ශ්‍රාවකයා තීරණය කරන්නට ඕනේ. මම ওই අම්මා ආයතනයකට ඉගෙන ගන්න යනකොට මහත්තයා පිරිවෙනිත් උගන්වන විශ්වවිද්‍යාල ඉවර කළා අවුරුදු 25 වගේ වයසේදී. ඉතින් මේ මම දහවල දානේ ගන්න විද්‍යාලංකාරයට වඩින්න ඕන නිසා මම බහින්නේ තොරණ හන්දිය කියන හන්දියේ බහින්නේ.
3: ඉතින්
2: මම යම් බස් එකක එනවා. බස් එකේ එනකොට අර ධර්මාලෝක විද්‍යාලය කියලා තියෙන එතන ළමයි ගොඩාක් ඉන්නවා බස් හෝල් ටිකේ. දැන් මම බහින්න ඕනේ ওই ගුවන් පාලම නැහැ ඒ කාලේ
3: පිරිවෙන
2: ඉස්සරහ ටිකට් ගන්නෙත් පිරිවෙන ඉස්සරහට. දැන් මේ මිනිස්සයා හෝල් ටිකක් දෙකක් විතර පහු කරගෙන ගිහලා මාව බස්සනවා. දවසක් මම තදින් කතා කරා. තදින් කතා කරනකොට මං කිව්ව බලන්නකෝනේ ඔයාලා ගන්න එක තැනකින් බස්සන්න එක තැනකින් මොන කරුමයක්ද දැන් මේ පයින් මං යන්න ඕනනේ කිය කිය දැන් මගේ බඩගින්නත් එක්කනේ
3: මං
2: බැන්න. බනිනකොට දැන් හිටගෙන මං මේ බහින් නැතුව කතා කරන්නේ. රියදුරු මහත්තයා කියනවා හයියෙන් බනින්න හාමුදුරනේ තව ටිකක් හයියෙන් බනින්න කිව්වා. බලන්න ඔබ වහන්සේ හැරිලා බස් එක දිහා ඔබ වහන්සේගේ අතේ ඇඟිලි ගානටවත් සෙනග ඉන්නවද? අපිත් ඔහොම හම්බ කරලා තමයි පන්සලකට දානයක් දෙන්නේ, පින් කැටයකට කීයක් හරි දාන්නේ, අපිත් අඹදරුවෝ ජීවත් කරවන්නේ. ඉතින් ඔබ වහන්සේ මේ මෙතන මේ දෙතුන් දිනක් ඇති කියලා හිතාගෙන ආවේ මේ ඔබ වහන්සේ බනින්න. ඉතින් ඔබ වහන්සේලා ඔහොම බනිනකොට අපට වෙන්නේ ගඟේ මූදේ පනින්න කියලා කිව්වා.
3: මහත්තයා
2: ඉතින් අල්ලලා පොළොවේ ගැහුවාගේ නේ මම. දැන් අර මනුස්සයට මං වඳින්නද මොනව කරන්නද? මමත් කිව්වනේ මහත්තයෝ මල් ළඟට ගිහිල්ලා ගුවානේ මහත්තයෝ මමත් බඩගින්නේ හිටියේ මේ මටත් කේන්ති ගියා මට සමාවෙන්න කිව්වා. මට හරිම වේදනාවක් ඇති වුණා. දැසිකෝ නෑ අපේ හැමෝම අපි දෙන්නම එකම වල්ලේ පොල් කිව්වා. ඒ මනුස්ස කියපු වචනේ මෙහිමයි. ඔබ වහන්සේත් හිටියේ අවුරස්නේ මමත් අවුරස්නේ හිටියේ අපේ හැමෝම ඇඟරත් වෙලා මමත් වරදක් කළේ ඔබ වහන්සේත් ඔබ වහන්සේගේ ආවේගය පිට කර අනේ නෑ අපේ හැමෝමනේ හරි කිව්වා. මං ඉතින් පිටට තට්ටු කළා බස් එකෙන් බැහැලා එන ගමන් කල්පනා කළා මං කොතරම් වැරදි භාවිතයක්ද කළේ. මේ අවුරුදු ගානකට අවුරුදු 15කට 16කට විතර කලින් වෙච්ච සිදුවීමෙන් මං අදිෂ්ඨාන කරගත්ත කිසිදු දිනක පොදු බස් සේවාවක යනවා නම් මම රියදුරෙකුට කොන්දේස්තුරෙකුට වචනයක් මං කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න බලන්න හිතන විදිහ අපි. දැන් අපි හිතමු සෙනග ඉන්නවා නම් බස් එකේ ඉස්සරහා හෝල් ටිකේ තරඟෙට නම් යන්නේ තව බස් එකක් එක්ක නතර කරන්නේ නැත්තම් මං ඉතින් හිතනවා ඒ හෝල් ටිකේ ගිහිල්ලා බහිනවා. බැහැලා මං එන ගමන් හිතන මේක කොච්චර මට වටිනවද? මගේ මේ දේ අඩු වෙන්න පයින් යනවා, මේක ව්‍යායාමයක් ජොගින් එකක් එනවා, මං ඒ මීටර 6-700 පයින්ම පිරිවෙනට එනවා කුඩේ දාගෙන.
3: අන්න
2: බලන්න එතකොට අද වෙනකන් කිසිදු දිනක මට කිසිදු ගැටලුවක් වෙලා නැහැ. ඒ වගේම තමයි අපි හිතමු වයස දිහා බලලා දැන් ඔබතුමාගේ වයස නම් මහත්තයා හරි අයියා මල්ලී හරි කියනවා ඉතින් කියලා කියන පුළුවන්ද හෝල් ටිකේ නැතර පුළුවන් අපේ හැමෝම ඔහොම වැඩ ඉන්න කියලා කිසිදු දිනක බස්සන් නැතුව ගිහිල්ලා නැහැ. එනිසා මම ඔබට මතක් කරන්නේ මේ උදාහරණය තුලින් අපි තුල කරුණාවක් තියෙන්න ඕනේ මහත්තයා.
3: අනිකා
2: වෙනුවෙන් අනිකාට යහපතක් කරන කරුණාව ඇති කරගත්තාම ඒක තමන්ගේ දරුවන්ට කරනවා වගේ තමන්ගේ ආයතනික මේ ආයතනෙ වුණත් වෙන්න පුළුවන්. අපි තුම ඔබතුමාට තේක හදලා ගෙනත් දෙන අම්මා තාත්තා කෙරෙහි, ඒ වගේම මේ පිරිසුදු කරන අය කෙරෙහි, ඒ වගේම මේ ආයතනයේ ඉන්න අය කෙරෙහි, ඔබේ ගෙදර ඉන්න අය අසල්වැසියෝ කෙරෙහි පවා අපිට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව උපදවා ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මනුෂ්‍යත්වයේ නාමයෙන් අපිට හැකි උපරිමයකින් කරුණාවකින් කටයුතු කරන්න පුළුවන් නම් අපේ ජීවිත හරි ලස්සන වෙනවා. ලස්සන වෙනවා වගේ මහත්ය අපේ හදමඩල හරි පිරිසිදු වෙනවා. ඔකට මම අවසාන වශයෙන් මතක් කරන්නම් දර්ශන මහත්මා, මොන ගුණධර්ම අපේ ජීවිත තුල තිබුණත් වැඩක් නැහැ කරුණාවයි මෛත්‍රියයි නැත්තම්.
3: එහෙමයි.
2: ඕකට දක්වන්නේ කරුණාවයි මෛත්‍රියට මම කියන්නේ ජලය කියලා. ඔබතුමා ගෙදර මේ පැලයක් හිටවනු කියලා තන පින්නතුනි ඔබේ නිවසේ ඔබ අඹ පැලයක් හිටවනු. තියෙන හොඳම කාබනික පොහොර ගෙනල්ලා දාලා බොහොම සරුසාර විදියට සරුපසක පැලේ හිටවනු. හැබැයි මහත්තයා මොනතරම් සරුසාර පසක මොනතරම් සරුසාර පැලයක් ගෙනල්ලා හිටෙව්වත් වැඩක් නැහැ. ඒ පැලේට වතුර නැත්තම්.
3: එතකොට
2: වතුර ටිකක් දැමීමෙන් තමයි පැලයේ ජීවමාන බව ජීවමය ගුණය රැඳී පවතින්නේ. එතකොට වතුර නැති වෙච්ච තැන මොකද වෙන්නේ? පැලේ කර්කස වෙලා වේලිල යනවා. ඒ වගේ තමයි අපේ ජීවිතෙත්. අපි මොන ගුණධම් වඩනවා කියලා ලෝකයට පෙන්නුවත් මොන ගුණධර්ම තියෙනවා කියලා කතා කළත් අපේ හද මඩලේ කරුණාවයි මෛත්‍රියයි නැත්තම් අපිත් හරියට අර වතුර නැති වෙච්ච ගහක් වගේම තමයි. අපේ තියෙන සජීවී බව අමු අමුවේ නැති වෙලා යනවා. අපිත් අජීවී වෙනවා. එනිසා මිනිහෙකුගේ හදවත තෙත් කරන්නේ, හදවතේ ජීවමය ගුණය ඇති කරන්නේ කරුණාව මෛත්‍රිය තුළ. බුද්ධ චරිතයේම බලන්නකො අපේ මහත්ය, මුළු සමස්ත ජීවිතේම අපේ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් කරුණාවකින්ද මේ ගෝලිය බලන්න වැඩියේ.
3: මම ඔය
2: බොහෝ සාකච්ඡාවලදී බොහෝ බණවලදී කියන්නේ මහත්ය, භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළේ මොනම දෙයක්වත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මහත්තය. වර්තමාන සංඝ ශාසනයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා හැටියට අපිට ධර්ම දේශනාවකට වැඩියෝ පිරිකර පූජ කරනවා. ගිලම්පස එකක් ස්වාමීන් වහන්සේ මොනවද පළතුරු ජූස් එකක් හදන්නද, කොත්තමල්ලි හදන්නද, තේ හදන්නද, කොෆී හදන්නද කියලා අපි අහනවා. එතකොට ඒ අවශ්‍යතා පිරිකර පූජ කරනකොට සෙරෙප්පු දෙකක් හරි රේසරේ හරි සිවුර හරි අහනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මොනව බලාපොරොත්තු වෙන්ද වැඩම කළේ? එතකොට උන්වහන්සේ තුළ කොතරම් කරුණාවක්ද? ඒ වැඩම කරලත් දර්ශන මහත්ය බැනුන්නේ යහන්න ලැබෙන්නේ නේ ආලවකකින් වගේ බලනවා. අල්ලලක් ගහනවා පරසක්වල කකුල් දෙකෙන් අල්ලලා. ඒ වගේම කිව්වා මේ පදවත පලනවා කිව්වා. ඉතින් එහෙම කියද්දිත් භාග්‍යවතුන් වහන්සේ කිසි විටක කම්පා නොවි සිතේ කිසිදු වෙනසක් ඇති නොකරගෙන කටයුතු කළේ. උන්වහන්සේ අර සංසාරයේ පුරුදු කරපු ශක්තිය, ඉවසීමේ ශක්තිය. එතකොට මහබෝසතාණන් වහන්සේ බුදු වෙනකොට සර්වඥතා ඥාණය ලබා ගත්තා. හැබැයි ඊට කලින් සාරාසංක කල්පලක්ෂයක් ඔය ඉවසීම පුරුදු කළා.
3: ඒ
2: නිසා අපි තුලත් ඒ කරුණාව මෛත්‍රිය තියෙන්න ඕනේ. ඔබේ මගේ ජීවිතේ අපි මොන ගුණදම් වැඩුවත් මහත්තයා, අපේ හදවත කරුණාවයි මෛත්‍රියෙන් තෙත් වෙලා නැත්තම් අපි තුලත් තියෙන ගුණධර්ම ටික වේලිල යනවා, කර්කශ වෙනවා, අපේ මනුෂ්‍යත්වයෙන් වැඩක් නැති වෙලා යනවා. පුළුවන් තරම් ජීවිතේ කරුණාව මෛත්‍රියම උපදවා ගන්නට ඕනේ.
3: හොඳයි. එතින් හාමුදුරන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නට යෙදුණු පරිදි අපි තුල තියෙන ගුණධර්ම වේලෙන්නේ නැතුව, කරවෙන්න දෙන්නේ නැතුව ඒ ගුණධර්ම වලට තෙත්ගතිය තමයි එක්කාසු කරන්නට ඕනේ. එතකොට සමාජය තෙත්ගතියෙන් යුක්තව අර මිනිසුන්ගේ හදවත තෙත් සහිත හදවතක් බවට පත් කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ ආකාරයෙන් බලනකොට හාමුදුරනේ කාලයත් ඉතාමත් ඉක්මනින් ගලාගෙන යනවා, ගෙවිගෙන යනවා. මේ ගෙවිගෙන යන කාලය තුලදී අපි ගොඩක් වෙලාවට සැලසුම් කරන්නේ හාමුදුරනේ කාලයක් ඉදිරියේදී සතුට ලබා ගන්න, ඉදිරියේ තියෙන සතුට ළඟා කරගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි අපි කල්පනා කරන්නේ අපේ හාමුදුරනේ ගොඩක් වෙලාවට මේ ගත කරන මොහොත සතුටින් ගත කරන්න. ඉස්සරහගෙන හිතනවා අපි අනාගතේ රයිට්, ඊළඟ දවසේ මෙහෙම කරනවා, ඊළඟ දවස් දෙකේ මෙහෙම කරනවා, ඊළඟ සතියේ මෙහෙම කරනවා, ඊළඟ අවුරුද්දේ මෙහෙමයි කියලා අපි ඉදිරිය ගැන හිතලා සතුටින් ඉන්නේ කොහොමද කියලා කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. ඒක වැරදක් නැහැ. හැබැයි අපි ගොඩක් කලාවට අමතක කරන දෙයක් තමයි ගත කරන මොහොත කොහොමද අපි සතුටින් ගත කරන්නේ කියන කාරණාව. එනිසා අපේ හාමුදුරනේ සාකච්ඡාව ඉවර කරන්නට පෙර, නැත්නම් සාකච්ඡාව නිමාවට පත් කරන්න පෙර, අපි ගත කරන මොහොත කොයි ආකාරයෙන්ද, ගත කරන මොහොත සතුටින් ගත කරන්නට අපි මොනවද කරන්නට ඕනේ?
2: අපේ මහත්තයා මුළු බුද්ධ ශාසනයම පවතින මේ වර්තමාන මොහොත තුල,
3: එහෙමයි,
2: බුදුරජාණන් වහන්සේලා මේ දේශනා හැම එකකම සඳහන් කරන්නේ වර්තමාන මොහොත තමයි මේ ජීවිතේ හැම දෙයක්ම තීරණය වෙන්නේ. දැන් අපේ මිනිස්සු මොකද කරන්නේ ලෝකේ? එක්කොත් මිනිස්සු ද්වන්දයක් තුලනේ ජීවත් වෙන්නේ, එක්කොත් අතීතේ, එහෙම නැත්නම් අනාගතයේ. මේ අය හිතනවා හෙට මට මේ තත්ත්වෙටපත් වෙන්න ඕනේ, මට ලබන මාසේ එන 2027 අවුරුද්දේ මම මේ අරමුණු වලට යන්නට ඕනි කියලා සමහරට හූල්ලමින් නිදාගන්නේ නැහනේ, නිදි වර්ජිතව පවා කල්පනා කරනවා. මේ සමස්ත මිනිසුන්ට මගහැරිච්ච කාරණාව තමයි අනාගතය වෙන්නෙත් අතීතය වෙන්නෙත් මේ ගත කරන මොහොතයි කියන එක අමතක වෙලා
3: තියෙනවා.
2: මේක බුදුරජාණන් වහන්සේ හරි අපූරුවට උගන්වනවා. දැන් ඔබතුමා හිතන්න, අපි මේ මැදිරිය තුල ගත කරන මේ මොහොත, මේ කතා කරන මොහොත සතුටින් හිටියොත් ඊළඟට මොකද වෙන්නේ? හෙට දවස වෙනකොට අතීතය බොහොම සුන්දර වෙලා දෙනවා. අපි ඊයේ දවසේ බොහොම හොඳ සාකච්ඡාවක
3: යෙදුණා.
2: තරහ, වෛරය, ක්‍රෝධය අපි තුල තිබුණේ, අපි බොහොම හොඳින් මේ වැඩේ කළා කියලා ඔන්න ගෙවි ගිය අතීතය බොහොම සුන්දර වෙනවා. එහෙමනම් මේ මොහොත හොඳට ගත කළා කියලා කියන්නේ මෙයා උත්සාහවත් වෙනවා. ඉදිරියට එන සෑම මොහොතක්ම එයාට බොහොම සුන්දරයි. කියන්නේ අනාගතයත් බොහොම සුන්දරයි. පින්නතුනි, බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙච්ච සෑම භාග්‍යතුන් වහන්සේ නමක්ම අනුශාසනා කළේ පච්චුප්පන්නේන යාපෙන්ති, වර්තමානයේ තුල තමයි ජීවිතය පවත්වන්නට ඕනේ. බොහෝ දිනක් හිතන්නේ මොකද, දුක් විඳලා විඳලා විඳලා විඳලා අර මැරිලා ලබා ගන්න නිවනක් ගැන තමයි මිනිස්සු මේ හොයන්නේ බලන්නේ. දැන් ඔය එක්තරා සාකච්ඡාවකදී මේ ස්වාමින් වහන්සේ නමක් මතක් කළා. පුතේ නිවන තියෙන්නේ කොහේද කියලා ඇහුවම කැරකෝප්පුවේ කිව්වලු. හරිනේ, එතකොට නිවන් සුව ලැබේවා කියලා සොහොන් කොතේ ගහලා තියෙනවනේ. ඔය නිවන මහත්ය ලබා ගන්න තියෙන්නේ මේ මොහොතේ. අපි මේ මොහොතේ පිච්චි පිච්චි නම් ජීවත් වෙන්නේ, අපි රාගයෙන් දැවි දැවි නම් ජීවත් වෙන්නේ, මෝහයෙන් පැටලිල නම් ජීවත් වෙන්නේ. මහත්ය, හෙට දවසේ කොහොමද අතීතයක් ගැන හිතන්නේ? අතීතයක් ගැන හිතන්න බෑ. ඒ වගේම මේකේ වැදගත්ම කොටසක් තියෙනවා. ඒ තමයි මේක තේරුම් ගන්නට ඕනේ. දැන් මිනිහෙක් හුදකලා වුණාම තනියම ඇඳට ගිහිලා නිදාගෙන කල්පනා කරනකොට, හරි ඔෆිස් එකක ඉන්නකොට, පුටුවක ඉන්නකොට මිනිස්සු කල්පනා කරන්නේ මොනවද? එක්කොත් අතීතයේ වෙච්ච දේවල් නේද මහත්ම?
3: අරය
2: මෙහෙම කළා, මේ මෙහෙම කළා, මට පාඩුණා, මට ලාභ වුණා කියකිය අතීතය තුල කල්පනා කරනවා. භාග්‍යතුන් වහන්සේ ගැන්නුවේ අතීතං නානුසෝචಂತಿ, ගෙවි ගිය අතීතය ගැන ශෝක කරනවා කියලා කියන්නේ ඒක නූගත්කමක්.
3: ඒක
2: කිසිම වැඩක් නැහැ. ඒක අපිට නිවැරදි කරන්න බෑ. හැබැයි අපිට නිවැරදි කළ හැකි දෙයක් තියෙනවා. ඒ වගේම නප්ප ජප්පන්ති නාගතං, ආපු නැති අනාගතය ගැන සිහින මාලිගා මවන්නෙත් නැහැ. හරි පරිස්සම් වෙන්න ඕනි. මේ කියන්නේ මේ සැලසුමක් නැතුව අර ගඟේ පාවෙන ඉනි කෑල්ලක් වගේ, මේ දර කඩක් වගේ ජීවත් වෙන්න කියන එක නෙවෙයි මහත්මා. සැලසුම් හදන මිනිස්සය මේ මොහොත ලස්සනට සැලසුම හදනවා. මේ මොහොතේ සැලසුම හදාගෙන යනකොට කොහොමත් යා ඒ සැලසුම අනාගතය තුලත් ක්‍රියාත්මක කරනවා.
3: එහෙනම්
2: බුදුහාමුදුරුව අපිට උගන්වන්නේ අතීතං නානුසෝචಂತಿ, අතීතය ගැන දුක් වෙන්නත් එපා. නප්ප ජප්පන්ති නාගතං, ආපුනති අනාගතය ගැන දුක් වෙන්නත් එපා. මොකද්ද කරන්න ඕනේ? පච්චුප්පන්නේන යාපෙන්ති, මේ වර්තමානය සතුටින් ගත කරන්න. තේන වන්නෝ පසීදති, මූණ වුණත් හරි ප්‍රසන්නයි. එයාගේ සමස්ත ජීවිතයම හරි ප්‍රසන්නයි. මිනිසුන්ගේ මූණ බලන්නකෝ. එන්නේ බොහොම වටිනා වාහනවල, බොහෝ ඉහළ රැකියා කරන්නේ. මූණේ ලේ කඳුලක් නැහැනේ මිනිසුන්ගේ. හිනා වෙන්න උගන්නන්න ඕනනේ මිනිසුන්ට.
3: ඇයි
2: ඒ මිනිසු හැම විටකම මහත්ය මේ ආතතියෙන් අතීතය තුල හෝ අනාගතයේ ජීවත් වෙනවා? මට ඊළඟ තනතුර ගන්න කොහොමද? මං ඊළඟ තැනට යන්නේ කොහොමද? මම මේ තැනටම වාහනේ මාරු කරන්නේ කොහොමද? මගේ ෆිනෑන්ස් එක ගෙවා ගන්න කොහොමද? ලයිට් බිල්, වතුර බිල්, මේව ප්‍රශ්න තමයි. හැබැයි ඒකෙනා ඒවා සිත සිතා දුක් වීමද කළ යුත්තේ? ඒකට වර්තමාන මොහොතේ හරියට ඉඳගෙන සැලසුමක් හදා ගැනීමද? සමස්ත බුද්ධ ශාසනයේ ලෞකිකව ගත්තත් අපේ මහත්තයා, ආධ්‍යාත්මිකව ගත්තත් එක්කොත් මිනිසු අතීතය තුල ජීවත් වෙනව නැත්නම් අනාගතයේ ජීවත් වෙනව, භාග්‍යතුන් වහන්සේ ගැනුවේ මේ දෙකෙන් බැහැර වෙලා වර්තමාන මොහොත සතුටින් ගත කරගත්තහම ලෞකික ජීවිතේත් ප්‍රශ්න අඩුයි, ආධ්‍යාත්මික ජීවිතේත් ප්‍රශ්න අඩුයි. එනිසා ඔබ උත්සාහ කරන්න මේ ප්‍රසන් මූමන්ට් එක, මේ වර්තමාන මොහොත ලෝභ දෝෂ මෝහ වලින් ගැලවිලා කුසල පක්ෂයේ කටයුතු කරන්න පුළුවන් නම්, සිහියෙන් කටයුතු කරන්න පුළුවන් නම්, ඔබට ගෙවි ගිය අතීතයත් සුන්දරයි, ආපු නැති අනාගතයත් සුන්දරයි.
3: ඉතින් සුන්දර ජීවිතයක් ගත කරන්න, ලස්සන ජීවිතයක් ගත කරන්න, වටිනාකම් සහිත ජීවිතයක් ගත කිරීම උදෙසා තමයි අද ධර්ම සාකච්ඡාව මේ ආකාරයෙන් සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් අද දවසේදී අපි සඳුදා දිනයේදී net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් මේ ආකාරයට අවසන් වන ධර්ම සාකච්ඡාවත් ඔබ වෙනුවෙන් අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කරන්නට, මේ ධර්ම කරුණු පැහැදිලි කර දෙන්නට ආරාධනා කරන්න යෙදුනේ හෝමාගම පිටිපන දකුණ මෙත්සිත්තරණ විහාරස්ථානයේ විහාරාධිපති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අති පූජනීය ලුණුගම් වෙහෙර නාරද අපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එවැගේම අපේ හාමුදුරන් වහන්සේ මෙලවට ජනිත කළ ආදරණීය මෑණියන්, ඒ වගේම පියාණන්, සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තුමෝ ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේට සිල්ප සතර ලබා දුන් ගුරු භවතුන් සියලු දෙනා ආදරණීය ගුරු පියවරුන් ගුරු මෑණිවරුන් ඇතුළු නායක ස්වාමින් වහන්සේ ඇතුළු සිව්පසේ නැපුපස්ථාන කරන සියලු දෙනාගේ ජීවිත නිවනින් නිවේ සැනසෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ආකාරයට ප්‍රාර්ථනා කරමින් ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනයට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජ මහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. මේ උතුම් වැඩසටහනේ සජීවී විකාශනයේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එතින් දැන් ඔබට අවශ්‍ය 100%ක් පිරිසිදු කිතුල් නිෂ්පාදන සෑම සෙනසුරාදා දිනයකම කොළඹ ගුඩ් මාකට් හි පිහිටි සුනිර අලෙවිසැලෙන් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. වැඩි විස්තර දැනගන්න 0972-429-0972-429 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ශ්‍රේත පූජා සජීවී වැඩසටහනේ අනුශාසකත්වය ලබා දීම සහ උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා වැඩමවන්නේ විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමීන් වහන්සේ. උදෑසන 8ට ශ්‍රේත පූජා සජීවී ධර්ම දේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය මුලමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය නිල්නදීගම ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පස්වරු 2ට සහ පස්වරු 4ට ඔබට සජීවී ධර්ම දේශනාවන් සමගින් එක්කාසු වන්නට පුළුවන්. පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මාතටිල්ලේ විනීත ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව රාත්‍රී 7ට සජීවී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය අප්පාවන විජිතනන්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වන නිසා ඔබ සියලු දෙනා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දැල්වීමට යමක් සූදානම් කර තබා ගන්න කියලා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කළගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. ඒ වගේම සියලු දෙනාට ආරාධනා කරනවා වප්පුර පසළොස්වක පොහෝදා ඔක්තෝබර් මාසයේ 25 වනිදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජ මහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා සජීවී වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා මෙවන් වූ ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා සිද්ධ කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහන ඉදිරිපුර පසළොස්වක පොහෝ දිනයන් වල ඔබේ විහාරස්ථානය පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් කතා කරන්න මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0774-51-5272 තමයි අපේ දුරකථන අංකය. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. අද දවසේදී අපි වැඩසටහන මේ ආකාරයෙන් නිමාවටපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාව සමගින් අත්වල් බැඳගෙන සිටි මේ උතුම් ධර්ම කරුණු ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට වාසනාවන්ත සෝදායි රාත්‍රියක් වේවා. උතුම් වූ තුන් රුවනේ ආශිර්වාදයෙන් සියලු දෙනාගේ ජීවිත සුවපත් වේවා. ඔබට තෙරුවන් සරණයි.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

සම්පජානකාරී හෝතී.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM, Spirit Mandebeeld. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nette fem. Nette Ferit Mandebær. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt FM. Pirit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතුරා බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකා

පසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.